0: 550 ජාතකයෙන් තමයි අපි මේ ප්‍රශ්නය අහන්න සිංහල පාඩමෙන් තමයි මේ ප්‍රශ්නය හදලා තියෙන්නේ. 550 ජාතක පොත ලියවුනේ 14 වන සියවසේ. කුරුණෑගල යුගයේදී තමයි මේ ග්‍රන්ථය රචනා වුනේ. 550 ජාතක පොතෙන් බුදුරජාණන් වහන්සේගේ පෙරභවයන් පිළිබඳව ජාතක කතාවලින් තොරතුරු ඇතුළත් වෙලා තියෙනවා. මෙන්න ප්‍රශ්නය. 550 ජාතක පොතට මූලාශ්‍ර වුණු ග්‍රන්ථය මොකක්ද? 1. පාලි ජාතක කතා කත්ත. 2. එළු උමන්දාව.
1: 2. හෙෂාර හරි උත්තරේ වෙන්න ඕනි. පළවෙනි උත්තරේ පාලි ජාතක කතාව. හරි, අපි යමු 3 ප්‍රශ්නෙට.
0: සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය විශ්වවිද්‍යාලය තමයි ඔන්න 3 ප්‍රශ්නේ හදලා තියෙන්නේ. ජනතාව අතර පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන විනෝදය, සහයෝගය සහ සමාජ එකමුතුකම වර්ධනය කරන සාම්ප්‍රදායික ක්‍රීඩා ජන ක්‍රීඩා ලෙස හඳුන්වනවා. මෙන්න ප්‍රශ්නය. ජන ක්‍රීඩාවල පොදු ලක්ෂණයක් නොවන්නේ 1. සරල බව. 2. සම්මත නීති රීති තිබීම.
1: හෙෂාරගෙන් ප්‍රශ්න 3ක් අපි ඇහුවා. ප්‍රශ්න 2කට හරි උත්තර දීලා රුපියල් 500ක් මේ වෙනකොට හෙෂාර දිනාගෙන තියෙන්නේ. දැන් බෝනස් ප්‍රශ්න තෝරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්නට යමුද? හරි උත්තරේ දුන්නත් 500 2500ක් කරගන්න පුළුවන්. හැබැයි වැරදුනොත් 500 භාගයක් වෙනකන් අඩු වෙනවා.
0: ලෝක සෞඛ්‍ය සංවිධානය ජාත්‍යන්තර මහජන සෞඛ්‍ය පිළිබඳ සම්බන්ධීකරණ කටයුතු සිදු කරන එක්සත් ජාතීන්ගේ විශේෂිත නියෝජ්‍ය ආයතනයක්. ලෝකයේ සියලුම ජනතාවට උපරිම සෞඛ්‍ය මට්ටමක් ළඟා කර දීම එහි අරමුණයි. මෙන්න ප්‍රශ්නය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලස්ථානය පිහිටා තියෙන්නේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර. මේ ප්‍රකාශය 1. වැරදි. 2. හරි.
1: මේ ප්‍රකාශය හරි කියලා තමයි උත්තරේ එන්න ඕන. අතේ රුපියල් 500ක් පොකට් මනී තිබ්බා. බෝනස් ප්‍රශ්නට උත්තරේ දෙන්න බැරි වුණ නිසා 500 250ක් වෙනකන් අඩු වුණා. අපි අයිමත් දවසක උත්සාහ කළා රුපියල් 5000ම දිනාගමු හේෂාරා. ජය වේවා. ඉෂාරේ විදියට උත්සාහ කරනකොට ඔබටත් අවස්ථාව තියෙනවා එවන්න අපිට මැසේජ් එකක් 0714 151 151 අපේ WhatsApp නම්බර එක. එවල තියන්න අපි ලෑස්ති පොකට් මනි දෙන්න.
2: ඉස්කෝලේ යන්න කලින් විනාඩියෙන් දෙකෙන් පොකට් මනි දිනා ගන්න.
3: සියතා පොකට් මනි. අනුග්‍රහය.
4: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳයි.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තනපතු රක්ෂණ යෝජනා කමිටු සමාජිකකි.

0: පිරෙන්න සියත.
1: අපේ ගෙදර පිටි පස්සේ තිබිච්ච චූටි ඉඩම් කෑල්ලේ මඩමුළුවක් ගෙදින පොඩියට ගයක් හැදවා දැන්ගේ ගෙදිට වෙච්ච
2: මැටිවලින් හදන්න තිබන ඇල්බීසිවලින් හදන්න
3: මැටි තිබුණ ඔයා හිටිය රැ.
4: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
6: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි DHCC බැංකුව ඔබේ වර්ධනයට.
7: ලෝකපුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග Douglas & Sons වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය Douglas & Sons.
8: සෙනසුරාදා උදේ 8ට
9: අවුරුදු ගානක් එකට හොරකමේ ගිය මා එක්ක ඇයි ඔබ එකපාරටම තරහ වුණේ? Facebook උත් බ්ලොක් කළ බව මං හොරකම් කරන එක නතර කරපු නිසාද?
10: නෑ
9: එහෙනම්
10: උඹ CCTV හයි කරන තැනක මේ ජොබ් එකට ගියේ
9: ඈ?
11: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු පිටියේ මොබෙනෝ
0: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය Theater Voice of Family. Talent එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අදිෂ්ඨානයෙන් තරඟ කරන Theater Voice of Family. සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට Theater TV තුලින්. උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න.

0: Это Pocket Money.
1: විනාඩි 53යි මාෂි දැන් වෙලාව. අපි ලෑස්ති වෙනවා ඔන්න අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙන දෙවන වාසනාවන්ත පොඩව හොයාගෙන යන්න. එයා ඉන්නේ පාදුක්කේ. Good morning, Tenushi.
2: Good morning.
1: ඉස්කෝලේ යන ලෑස්ති වෙලාද ඉන්නේ පුතා?
2: ඔව්.
1: ඉස්කෝලේ කී පන්තියද ඉන්නේ දැන්?
2: 7 වසරේ.
1: මොකද්ද ඔයාගේ ඉස්කෝලේ?
2: ඔකේ ගොඩ අනුරා විද්‍යාලය.
1: එමනම් ඉතින් ඔන්න ප්‍රශ්න හතරක් තියෙනවා. යෝගේ බාර ගන්නවා තෙනුෂි. ප්‍රශ්න හතරට උත්තර දෙන්න අපි දෙනවා තප්පර 5ක කාලයක්. උත්තර දෙකක් තියෙනවා තප්පර 5 ඇතුළත. උත්තර දෙකෙන් හරි උත්තරේ තෝරන්න ඕනේ තෙනුෂි.
3: ලෑස්ති නේද තෙනුෂි අභියෝගේ බාර ගන්න?
2: ඔව්.
3: මේ තමයි පළවෙනි ප්‍රශ්නය.
1: ඉතිහාසයේ පාඩමෙන් තමයි ඔන්න අපි පළවෙනි ප්‍රශ්නේ හදලා තියෙන්නේ තෙනුෂි. ක්‍රිස්තු පූර්ව 543 දී විජය කුමාරයා ලංකාවට පැමිණි බව මහා වංශයේ සඳහන්. ඒ උතුරු ඉන්දියාවේ ලාත රටේ සිටයි. ඔහු සිංහපුර රජකල සිංහබාහු රජුගේ සහ සිංහ සීවලියගේ පුත්‍රයයි. මෙන්න ප්‍රශ්නය. විජය ඇතුළු 700ක් පිරිස මෙරටට ගොඩ බසින ලද ස්ථානය වන්නේ 1. තම්බපන්නිය 2. ලංකාපුරය.
3: තෙනුෂිගේ උත්තරේ හරි රුපියල් 250ක් දිනා ගන්නවා. අපි යමු දෙවැනි ප්‍රශ්නෙට.
1: ඉස්කෝලේ භූගෝල විද්‍යාව පාඩමෙන් තමයි ඔන්න අපි දෙවන ප්‍රශ්නේ හදලා තියෙන්නේ. මධ්‍යම ආසියාව සහ දකුණු ආසියාව වෙන් වෙන්නේ හින්දු කුෂ් කඳු වැටියෙන්. මේ අධික හිමෙන් වැසුණු කඳු පන්තියක්. ඒ නිසාම හිම කඳු කඩා වැටීම් වගේ අනතුරු නිතර සිදුවන ප්‍රදේශයක් ලෙස ප්‍රසිද්ධයි. මෙන්න ප්‍රශ්නය. හින්දු කුෂ් කඳු වැටිය අයත් වන්නේ කුමන රටට?

0: රටද? එක ඉන්දියාව, දෙක පාකිස්තානය.
1: හරි උත්තරේ වෙන්න ඕනි පාකිස්තානය. අතේ රුපියල් 250ක් තියෙනවා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: විද්‍යාව පාඩමෙන් තමයි ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ අපි හදලා තියෙන්නේ. රනිල කුලයට අයත් ආහාරයට ගන්නා භෝග රනිල භෝග ලෙස හැඳින්වේ. ඒවායේ මුල්වල ඇති බැක්ටීරියා වායු ගෝලයේ නයිට්‍රජන් පසට එක් කරයි. මුං, කව්පි, උදු ප්‍රධාන වශයෙන් රනිල භෝග ලෙස හැඳින්විය හැකි. වෙන ප්‍රශ්නය, රනිල භෝගවල වැඩිපුරම ඇති පෝෂ්‍ය පදාර්ථය කාබෝහයිඩ්‍රේට්. මේ ප්‍රකාශය එක වැරදි, දෙක හරි. හරි උත්තරේ වෙන්න ඕනේ කාබෝහයිඩ්‍රේට් නෙමෙයි, රනිල භෝගවල වැඩිපුරම තියෙන පෝෂ්‍ය පදාර්ථය තමයි ප්‍රෝටීන්.
1: දැන් අතේ රුපියල් 250ක් තියෙනවා. බෝනස් ප්‍රශ්නෙට යන්න පුළුවන්. බෝනස් ප්‍රශ්න තෝරගන්නවද?
2: ඔව්.
1: අපි යමු බෝනස් ප්‍රශ්නෙට.
0: නරිබේනා ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සිංහල වේදිකා නාට්‍යයක්. මේ නාට්‍යෙන් හාස්‍ය, කපටිකම, බොරුව, ආඩම්බරය, අන්ධවිශ්වාසය වගේ දේවල් විවේචනය කරනවා. ඇහැල මලින් ගස් පිරිලා බලන්න හරි ලස්සනයි මේ නාට්‍යයේ ජනප්‍රිය ගීතයක්. මෙන්න ප්‍රශ්නය, නරිබේනා වේදිකා නාට්‍ය නිර්මාණය කළේ කවුද? එක දයානන්ද ගුණවර්ධන, දෙක හෙන්රි ජයසේන.
1: තෙනුෂිගේ අතේ රුපියල් 250ක් පොකට් මනී තිබ්බා. අපේ බෝනස් ප්‍රශ්නට උත්තරේ දීලා 250 පස්කුණයක් වෙලා රුපියල් 1250ක් අද දවසේ තෙනුෂි දිනා ගන්නවා.
0: තෙනුෂි හරි ලස්සනට ප්‍රශ්න හතරට උත්තර දුන්න. එහෙම තමයි, සමහර ප්‍රශ්නවලට උත්තර දෙන්න පුළුවන් වෙනවා, සමහර ප්‍රශ්න බැරි වෙනවා. හැබැයි අන්තිම වෙනකම්ම දිනන්න ඕන කියන බලාපොරොත්තුව තියාගෙන හිටියා නේද පුතා? ඉස්කෝලේ ගිහිල්ලා යාළුවන්ටත් පොකට් මනි අභියෝගය ගැන කියමු නේද?
1: ජය වේවා තෙනුෂි. තෙනුෂි වගේ ඔබට ජයග්‍රහණය කරන්න අවස්ථාව තියෙනවා. එවන්න අපිට මැසේජ් එකක්. 6 වසරේ ඉඳලා 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මේ තමයි හොඳම අවස්ථාව. 0714 151 151 අපේ WhatsApp නම්බර එක.
0: ඉතින් මේ වෙලාවේ අපි වහගෙන ඉන්න පොඩ්ඩංගේ අම්මලා තාත්තලාට විශේෂයෙන් මතක් කරන්න තියෙනවා. අම්මලා තාත්තලා විතරක් නෙමෙයි ආච්චිලා සීයලා තියෙනවානේ. මේ හැමෝම මේ වෙලාවේ ඇරගෙන තමන්ගේ පොඩ්ඩගේ ජයග්‍රහණය වෙනුවෙන් ලැස්ති වෙලා ඉන්නේ. ඒ අවංකවම හොඳ අය හින්දා. හරිද? ඉතින් ඔබ වගේ හොඳ කෙනෙක් වෙනුවෙන් ගනුදෙනු කරන්න හොඳම තැනක් තියෙනවා නම් ඒ ගැන නොකිය කොහොමද නේද? දැන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සීට 15ක පොලියක් ගෙවන අවුරුදු 5ක කාලයකට ස්ථාවර තැන්පතුවක් පටන් ගත්තොත් සීට 11.84ක වාර්ෂික සබල පොලි අනුපාතයකට යටත් වෙලා මේ හැමදේම දෙන්නේ කවුද? සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13.9ට කතා කරලා ඔන්න විස්තර දැනගන්න පුළුවන්. අවුරුදු 3කට ගෙවන මාසයේ 13.5 12ක වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත් වෙලා එතකොට අවුරුද්දකට 12.5 12.5 බිඳුවක වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත් වෙලා එතකොට මාස 6කට 11ක 11.3 බිඳුවක වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත් වෙලා එතකොට මාස 3කට 10.5 10.92 වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත් වෙලා ඉතින් ඔයා වගේ හොඳ කෙනෙක්ට ගනුදෙනු කරන්න ආය වෙන කොහෙවත් යන්න ඕනේ යන්න 13.19 කෝල් එකක් දීලාම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට
3: දැනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි ගමයි වසරයි 0711 982 984 දැන්ම WhatsApp කරන්න.
4: සියපර් පොකට් මනි අනුග්‍රහය.
5: දැන් හොඳනම් ඉන්නෙත් හොඳ අය.
6: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමේ ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවේ සමාජිකයෙක්.
0: Good morning. දැන් වෙලාව උදෑසන 6යි.
7: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939.3

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: අදත් පළත් කිහිපයකට වැසී දුම්රිය වර්ජනය අද මධ්‍යම රාත්‍රිය සිට විදෙස් සංචාරක පැමිණීම ලක්ෂ දහසයක්ම වයි. පළමු 2024 ජය එංගලන්තයට.
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
2: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා

0: හිත පිරෙන්න සියත. ගමනට විශ්වාසයත් ව්‍යාපාරයට වටිනාකමත් ඔබට අභිමානයත් එක්කල ඔබේම වූ රටේම වෑන් රථය Toyota Hiace KDH සහ GDH වෑන් රථ මිලියන 21.5 සිට ඉහළට. අමතන්න 0112939.
1: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0712131 අංකය අමතා අයදුම් කරන්න. Bibba 2026 by NIBM, where innovation earns recognition.
2: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනිය රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
3: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112 200 200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
4: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0112 200 200 NIBM The City University, the place to be.
5: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා
6: සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශි වෙන්න. Finishing වහලක් නම් color of තමයි
7: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවන Majestica Lanka Tiles.

0: ඇත්තම බට එක්ස්පිරියන්ස් එකකට පැල්වත්ත බට
1: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
2: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
3: අවන්ස් ටිකෙන් ටික පේ
4: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියාව අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718123747. Global University Partners, Number 221, Dharmapala Mavata, Kolombo 7.
5: ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉල්සි සංස්ථා ස්ලැබ් බරම් ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න අද සිට අවම ඉල්සි සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකයේ සමග 0779-6767-67 අංකයට WhatsApp කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සයිතයි
6: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය
7: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේ හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවේ සමාජිකයෙක්.
8: සියතර ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
9: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නමවිල්.
10: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
11: රාජ්‍යරය ගොබ්බයා.
12: ඒයි කාටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ?
13: නිලබල කරේති ඔලමුල පුරේ.
14: සතුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සියත ටීවී තුලින්.
15: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
16: සියත දෙවයින පුරා

0: Money. උදේ 6යි විනාඩි 14යි දැන් වෙලාව. Good morning. අපිත් එක්ක මැනිකක් ඉන්නවා මේ වෙලාව කතා කරන්න. Good morning. හසිත නේද මේ?
1: ඔව්. Good morning.
0: Good morning. හසිත් ඉන්නේ රත්නපුරේ. ඒකයි අපි කිව්වේ හසිත් මැනිකක් කියලා. කොහොමත් එහෙමනේ අපිත් එක්ක කතා කරන පොඩ්ඩු හරියට මල් වගේ හැමෝම මැනික් වගේ කොච්චර පරිස්සම් කරනවද අම්මලා තාත්තලා නේද?
2: ඔව් ඉතින් ඔන්න මැනිකක් ලෑස්ති වෙලා ඉන්නවා ප්‍රශ්න හතරකට උත්තර දීලා රුපියල් 5000ක් දිනා ගන්න. හසිඳු ලෑස්ති නේද ප්‍රශ්න හතරට උත්තර දෙන්න?
0: හැබැයි පොඩි දෙයක් කරන්න ඕනේ. gedara radio එකේ සද්ද පොඩ්ඩක් අඩු කරගන්න ඕනේ. හොඳේ. හරි. ඔන්න පළවෙනි ප්‍රශ්නේ වගේම ප්‍රශ්න හතරක් තියෙනවා. හරි උත්තරේ දුන්නොත් රුපියල් 250 ඉඳලා රුපියල් 5000 වෙනකම් පොකට් මනි දිනන්න පුළුවන්. තප්පර 5ක කාලයක් දෙනවා. එක ප්‍රශ්නකට අපි උත්තරේ තෝරන්න.
2: මේ තමයි හසිඳුට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
0: ඉතිහාසයේ පාඩමෙන් තමයි හසිඳු ඔන්න පළවෙනි ප්‍රශ්නේ අපි අහන්නේ. පළමුවන විජේබාහු රජතුමා ශ්‍රී ලංකාව පාලනය කළ විශිෂ්ට රජෙක් කීර්ති කුමාරයා කියලා ඔහුව හඳුන්වනවා. රුහුණේ සිට චෝලයන්ට විරුද්ධව සටන් කළ රට එක්සයිසත් කළේ එතුමා. පොළොන්නරු යුගයේ ආරම්භක පාලකයා වන්නේද පළමුවන විජේබාහු රජතුමා. මෙන්න ප්‍රශ්නය. මහා විජේබාහු රජුට ළමා කාලයේ සිටම උපකාර කර ප්‍රභූවරයා වන්නේ 1. බුද්ධරාජ 2. දේවපති රාජ.
2: සින්දු හරි උත්තරේ තේරුවා රුපියල් 250ක දිනා ගන්නවා. අපි යමු දෙවැනි ප්‍රශ්නෙට.
0: ගෝල විද්‍යාව පාඩමෙන් තමයි ඔන්න දෙවන ප්‍රශ්නය අපි හදලා තියෙන්නේ. සෞර ග්‍රහ මණ්ඩලය සූර්යයා සහ එය වටා ගුරුත්වාකර්ෂණයෙන් බැඳි ග්‍රහලෝක 8ක් වාමන ග්‍රහයන් සහ වෙනත් අභ්‍යවකාශ වස්තුන්ගෙන් සමන්විත පද්ධතියක්. මෙන්න ප්‍රශ්නය. සෞර ග්‍රහ මණ්ඩලය නිර්මාණය කරනකොට ඉතුරු උණු කැබලි හඳුන්වන නම වන්නේ 1. වාමන ග්‍රහයන් 2. ග්‍රාහක.
2: ප්‍රශ්න දෙකකට උත්තර තෝරලා රුපියල් 500ක් මේ වෙද්දි දිනාගෙන තියෙන්නේ. අපි අමෝ 500000ක් කරගන්න තුන්වෙනි ප්‍රශ්නෙට.
0: විද්‍යා පාඩමෙන් තමයි ඔන්න අපි තුන්වෙනි ප්‍රශ්නේ අහන්නේ. වපුරණ මොහොතේ ඉඳලා දවස් 3ත් 10ත් අතර කාලේ අලුතින් පැලයක් බිහි කිරීමේ හැකියාව ඇති බීජ ඉක්මනින් පැලවෙන බීජ වර්ගයි. ජීවතු වගාවට වගේම කෘෂිකර්මාන්තයටත් මේ බීජ වැදගත්. එන්න ප්‍රශ්නය. මේ අතරින් වඩාත් ඉක්මනින් පැලවන බීජ වර්ගය වන්නේ 1. මිනිස් 2. මුං.
2: හසිඳු ප්‍රශ්න තුනකට උත්තර තෝරලා මේ වෙද්දි රුපියල් 1000ක් දිනාගෙන තියෙන්නේ. දැන් බෝනස් ප්‍රශ්නට යන්න පුළුවන් හසිඳු. අපි යමුද බෝනස් ප්‍රශ්නට?
1: යම්.
2: හරියට උත්තරේ දුනොත් 10,000 කරගන්න පුළුවන්. හැබැයි බෝනස් ප්‍රශ්න වැරදුනොත් ඔය අතේ තියෙන පොකට් මනි ගාන භාගයක් වෙනකන් අඩු වෙනවා.
0: මෙන්න බෝනස් ප්‍රශ්නය. ප්‍රදීපාගාරයක් කියන්නේ මුහුදේ ගමන් කරන නැව්වලට ආලෝකය මගින් මඟ පෙන්වන කුළුණක්. ශ්‍රී ලංකාවේ ප්‍රදීපාගාර 25ක් තියෙනවා. ඒ අතරින් 14ක් සක්‍රීයව නැව්හා යාත්‍රාවලට මඟ පෙන්වනවා. අපි අහන්නේ ශ්‍රී ලංකාවේ උසම ප්‍රදීපාගාරය පිහිටා ඇත්තේ කොහෙද? 1. ගාල්ල 2. මාතර.
2: හසිඳු හරි උත්තරේ වෙන්න ඕනි මාතර. එතකොට ලංකාවේ උසම ප්‍රදීපාගාරයේ පිහිටලා තියෙන දකුණු පළාතේ මාතරේ දිස්ත්‍රික්කයේ දෙවුන්දර තුඩුවේ.
0: සාමාන්‍යයෙන් උසගත්තොත් මීටර 49ක් විතර දෙවුන්දර ප්‍රදීපාගාරය උසයි.
2: අතේ රුපියල් 1000ක් පොකට් මනී තිබ්බා. බෝනස් ප්‍රශ්නට උත්තරේ දෙන්න බැරි වුණ නිසා 10,500ක් වෙනකන් අඩු වුණා. හසිඳු යමිත් අපි ආයෙමත් දවසක උත්සාහ කළා. රුපියල් 5000ම දිනාගමු. ජය වේවා.
0: පොඩ්ඩන්ට දිනන්න අවස්ථාව
2: තියෙනවා.
0: ඒ අවස්ථාව ලබා ගන්න අපිට WhatsApp message එකක් කිව්වා නම් හරි. පොඩ්ඩන්ට විතරක් නෙමෙයිම ශ්‍යාමලටත් පුළුවන් මමීස් පොකට් මනි තරගෙට ඉදිරිපත් වෙන්න උන අද දවසේ අපිත් එක්ක තරඟ කරන පොඩ්ඩන්ගේ අවස්ථාව මේ විදිහට අවසන් වුණා. හැබැයි අම්මලට අවස්ථාව තියෙනවා මමීස් පොකට් මනි එක්ක සම්බන්ධ වෙන්න. අද අම්ම කෙනෙක් ක්ලාස් වෙලා ඉන්නවා. නිවුස් බ්‍රේක් එකෙන් පස්සේ අපිත් එක්ක තරඟ කරන්න නේද? කොහොමද අපිට WhatsApp message එවන්නේ? ඕනේ. පොඩක් මතක් කරමු.
2: 0714-151-151 තමයි අපේ WhatsApp නම්බර් එක. නම ගම විස්තර ටික විතරයි අපිට ඕන කරන්නේ. අපි දෙන්නම් කෝල් එකක්. අපිට මැසේජ් එකක් එවන්න. අපි ලෑස්තිලා ඉන්න පොකට් මනි දෙන්න.
0: දැන් ඔයා වගේ හොඳ කෙනෙක්ට ගනුදෙනු කරන්න ඔයා වගේම හොඳම තැනක් තියෙනවා. අපි ඒක ගැන මතක් කරමු. සර්වෝදි ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් දැන් මේ දවස්වල ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 15% වෙනකන් අවුරුදු 5ක කාලයකට ආරම්භ කරන ස්ථාවර තැන්පත් වලට පොලිය ලබා දෙනවා. එතකොට අවුරුදු 3කට 13.5%. ඒ වගේම අවුරුද්දකට 12.5%. මාස 6කට ඔව් 11%. එතකොට මාස 3කට බැරිද? අපෝ බැරි. 10.5% එක්ක ඔයාගේ මුදලට ඉහළම ආරක්ෂාවක් දෙන්න. ඉහළම විශ්වසනීයත්වයක් තියෙන ඉහළම ප්‍රතිලාභ දෙන බය වෙන කිසිම අවස්ථාවක් නැහැ. ඉහළම ස්ථාවරත්වයක් තියෙන ඔයා වගේම හොඳම තැනක් සර්වෝදි ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. විස්තර දැනගන්න එක්ක ළඟම තියෙන සර්වෝදි ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ශාඛාවට ඔය අනේ නගම පොඩ්ඩක් ගොඩ වෙලා බලන්න. එහෙම නැත්නම් 13:19 කතා කරන්න. හිතේ තියෙන ඕනම ප්‍රශ්නයක් අහන්න. අතේ තියෙන පුංචි මුදලකින් ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන්න. මොකෝ ලෝකේ තියෙන රිස්ක් එක අඩුම ආයෝජන ක්‍රමය ස්ථාවර තැන්පතු. මතකයින 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
3: දැනුමෙන් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි ගමයි වසරයි 0711-982-2984 දැන්ම WhatsApp කරන්න.
4: Sri Lanka Tanpatu Rakshana Yojana Kramay Samajikiki.

0: පුරා සැරිසරා සත්‍යය සියතටගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: අද ප්‍රදේශ කිහිපයකට මිලිමීටර සියය ඉක්ම වූ වැසි. මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්. අධිවේගී මාර්ගවල ආසන පටි පැළඳවීම 20 වනදා සිට දැඩි වෙයි. රුසියාවෙන් යුක්‍රේනයට තවදුරටත් ප්‍රහාර. පළමු 2020 ගැටුමෙන් එංගලන්තයට ලකුණු 119ක ජයක්.
0: දේශීය සියත. Local news on Seatha. අනුග්‍රහය.
2: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා.
3: මෙතෝලි සෑම මොහොතක්ම

0: එකේ 8 ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: කෑමෝ යද්දි පොල්වලට යන වියදම වැඩිද? කාර්යක්ෂමව පොල්වලින් පොල්කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩ් කරමාවිත කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි. සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
2: මේ දවස්වල මගේ කාර් එක අමුතුයි වගේ. වාහනේ පැත්ත රදිනවා වගේ.
3: ටයර් ටික චෙක් කරගත්තොත් නරකද?
2: ටයර්? මං හිතුවේ සස්පෙන්ෂන් නවුලක් කියලා.
3: සස්පෙන්ෂන් එකට කලින් බලන්න ඕනේ ටයර් ටික. කාර් එක පාරට අල්ලගෙන ඉන්නේ ටයර් හැදරනේ.
1: බ්‍රේක් කරනකොට, වංගුවක් ගන්නකොට, ඔයාගේ කායකේ ග්‍රිප් එකයි ස්ටැබිලිටි එකයි හරි ගන්නට තියාගන්න. ලංකාවේ පාරවල් වලට ගැළපෙන ටයර් එක.
4: GT Radial 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DSL වෙතින් විශ්වසනීය ධාවනයකට. El Nino බලපෑම.
5: Weather Read Alert. ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම ඌව, නැගෙනහිර සහ දකුණු පළාත්වලට මෙලෙස වැසි ඇතිවිය හැකි. ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං සහ අකුණු තත්ත්වයන්ද ඇතිවිය හැකි බවයි කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. එම තත්ත්වය අදින් පසු ක්‍රමයෙන් පහව යනු ඇති බවයි කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් සඳහන් කළේ.
6: මේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයට හේතු වෙලා තියෙන කැළඹිලි ස්වභාවය ක්‍රමයෙන් දිවෙනේ නිවතට ගමන් කිරීමේ හැකියාව තමයි පවතින්නේ. පසු මේ බලපෑම ක්‍රමයෙන් අඩුවීමක් අපි අපේක්ෂා කරනවා. දිවෙනේ නිරතදි කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් දින කීපයක් අපිට ඉදිරියට අපේක්ෂා කිරීමේ හැකියාව පවතිනවා.
5: මේ අතර කොළඹ, කළුතර සහ කෑගල් යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා NIM අධිර එක යටතේ විමසිලිමත් වීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ පැය 24ක් දක්වා බලපැවැත්වෙන පරිදි. අදත් වර්ෂාපතනයක් ඇදහැරුණහොත් අත්තනගලු ඔය සහ කළුගඟේ පහළ ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු LS සූර්යබණ්ඩාර ප්‍රකාශ කළා. මෙවර විට අත්තනගලු ඔයේ සහ කළුගඟේ මිල්ලකන්ද සහ ඇලකාව ස්ථානවල ජලමට්ටම් ඉහළම අගයක පවතින බවයි ඔහු සඳහන් කළේ.
7: කළුගඟ, කැලණිගඟ, ඒ වගේම ගලුඔය සහ ගින්ගඟ ප්‍රදේශවල වැඩි වර්ෂාපතක් ලැබුණා. මෙහිදී වර්ෂාපතනය ප්‍රධාන වශයෙන්ම මුහුද ආසන්නයේ සහ ගංගා ද්‍රෝණිවල මැද ප්‍රදේශයේ වර්ෂාපතනයක් ලැබිලා තියෙන්නේ. එහිදී කළුගඟ, කැලණිගඟ සැලකුවොත් කළුගඟේ විශේෂයෙන්ම බණ්ඩාරගම් ප්‍රදේශයේ මිලිමීටර 200කට ආසන්න වර්ෂාපතනයක් පෞගිය පැය 4 ලැබිලා තියෙනවා. ඒ වගේම ඒ ආසන්නයේ පිහිටි ඇලගාව සහ මිල්ලකන්ද ප්‍රදේශයේ මිලිමීටර 100කට 75 ආසන්න අතර වර්ෂාපතනයක් බොහෝ ස්ථානවල දක්නට ලැබෙනවා. ඒ හේතුවෙන් විශේෂයෙන්ම මිල්ලකන්ද සහ ඇලගාව ජලමට්ටම් සැලකුතු වැඩිවීමක් දැනට පෙන්නුම් කරනවා. රුපවලු පහළ ප්‍රදේශවලත් ජලමට්ටම වැඩිවීමක් පෙන්නුම් කරනවා.
5: මේ අතර වැසි සහිත තත්ත්ව සමග ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවිය හැකි බවයි ජාතික ඩෙංගු වර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ කපිල කණ්ණංගර සඳහන් කළේ.
8: ඊසාන දිග මෞසම් සුළං, එල් නිනෝ තත්ත්වය තුළ ඇතිවන දේශගුණික විපර්යාස සහ අන්තර් මෞසම් සුළං කාලයක් ගැන අනවැකි කියලා තියෙනවා. ඉතින් ඒක නිසා වැසිත් එක්ක තවදුරටත් මදුරුව බෝ වෙන ස්ථාන තිබුණොත්, ඒ වැසි වලින් ජලය එක රැස් වුණොත් මදුරුවන් බෝ වීමේ හැකියාව වැඩි වෙනවා. නැවත මේ වසංගත තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඊසාන දිග මෞසම් සුළං කාලයේදී ඇති වෙන උතුරු පළාතේ, නැගෙනහිර පළාතේ මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්.
5: මහා පරිමාණ මද්‍රව්‍ය වැටලීමට උපාය දූතයා ලෙස කටයුතු කළ පුද්ගලයෙකු ඝාතනයට උත්සාහ කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තුන්දෙනෙකු අතරංගුවට ගෙන තිබෙනවා. ඒ වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් සෙල්ල කතරගම ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී රුපියල් කෝටි 500කට අධික අයිස් මද්‍රව්‍ය කිලෝ 325ක් සමග සැකකරුවන් 8 අතරංගුවට ගෙන තිබුණේ පසුගිය නොවැම්බර් 29 වනදායි. එහි උපාය දූතයා ලෙස කටයුතු කළ පුද්ගලයා ඝාතනයට සැකකරුවන්ට රුපියල් 140,000 කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇත්තේ අංගුඩ ප්‍රියංකර සහ රූපන් යන සංවිධානාත්මක අපරාධකරුවන් විසින්. ඝාතන උත්සාහයේ ප්‍රධාන සැකකරුවන බැලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 41 මදුක චාමර නොහොත් මදු අනමැතා අතරංගුඩගත් පිරිස අතරට ඇත. ඔහු සතුව තිබී උපාය දූතයා ඝාතනය කිරීමට යොදා ගැනීමට සැලසුම් කර තිබූ තියෙනු ආයුධ දෙකක්ද සොයාගත්තා. සිද්ධියට අදාළව ඉංගිරිය ප්‍රදේශයේ පදිංචි 38 අයකු සහ වැලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 42 අයකුද අතරංගුවටගත් බවයි පොලිසිය සඳහන් කළේ. සැකකරුවන්ට අංගුඩ ප්‍රියංකර සහ රූබන් නැමැති සංවිධානාත්මක අපරාධකරුවන් විසින් ඝාතනය සිදු කළ යුතු ආකාරය පිළිබඳ සැලැස්මක්ද ලබා දී ඇති බව අනාවරණ වුණා. වසරේ ගත වූ කාලය තුළ දිවෙනට පැමිණි විදෙස් සංචාරකින් සංඛ්‍යාව 116 ඉක්මවා තිබෙනවා. මේ දක්වා දිවෙනට පැමිණි විදෙස් සංචාරකින් සංඛ්‍යාව දක්ුණේ 1609,759 ලෙසයි. මෙම මාසේ මුල් දින 14 තුළ විදේශ සංචාරකයන් 74,637 දෙනෙකු දිවයිනට පැමිණියා. ඔවුන් අතරින් 22,541 ඉන්දීය ජාතකයන්. ඇමරිකානු ඩොලරයක විකුණු වටිනාකම මෙවර විට දැක්වෙන්නේ රුපියල් 333.84ක් ලෙසයි. එහි ගෙනුම් වටිනාකම රුපියල් 324.84ක්. මේ අතර බිත්තර සහ කුකුළු මස් නිෂ්පාදන වියදම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකින්ගේ සංගමය පවසනවා. එහි සභාපති අජිත් ගුණසේකර සඳහන් කළේ බඩේරි මුහිගේ මීට හේතුව බවයි.
9: අපේ කර්මාන්තකරුන් අද වෙනකොට කියනවා ඒ කට්ටියගේ නිෂ්පාදන වේදෙන් දිගින් දිගටම ඉහළ යනවා කියන එක. මොකද මේ ලෝක වෙළඳ පොළේ තියෙන තත්ත්වයත් එක්කලා ආහාර නිෂ්පාදනයේ ඉහළ යාම අඩුවීමක් වෙනවා. ඉතින් නිෂ්පාදන වේදෙන් වැඩි වෙන්න ඔවුන්ට දරා ගන්න බෑ. නමුත් වෙළඳ පොළේ අපිට මිල වැඩි කරන්න බෑ. ඒතකොට පාරිභෝගිකයන්ට මිලදී ගැනීම ශක්තිය අඩුයි. ඒ මිලදී ගන්නේ නැහැ. සාධාරණ මිලට අපිට ආනයන කරන්න මේ අවස්ථාව ලබා දෙනවා නම් ඒකාකාරව නිෂ්පාදන පවත්වාගෙන යන්න පුළුවන්.
5: දුම්රිය ස්ථානාධිපති සංගමය ඇතුළු දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ඒකාබද්ධව අද මධ්‍යම රාත්‍රී 12 සිට වැඩපරචනයක් ආරම්භ කිරීමට නියමිතයි. එය පැය 48ක සංකේත වැඩපරචනයක් ලෙස ක්‍රියාත්මක වනු ඇති. දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් මෙම පියවර ගන්නා බවයි දුම්රිය ස්ථානාධිපති සංගමේ ලේකම් කසුන් චාමර ජයසේකර සඳහන් කළේ.
10: එදී අපේ ප්‍රධාන අරමුණ වන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව මේ තරම් අගාගේ දෙකට අගදාන දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයා ඉවත් කරන්න කියන යන මූලික පරමාර්ථය සහිතව තමයි අපේ මේ වෘත්තීය සමිතිය ඒකාබද්ධ වෙලා මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන්නේ. දුම්රිය දෙපාර්තමේන්තුවේ දිගින් දිගටම දුම්රිය අවලංගු වීම, ධාවනය වන දුම්රියන් අතරමගදී කාර්මික දෝෂයන් ලක්වීම සහ විශේෂ කරුණු කාරණා යටතේ මා ජනතාව මේ වෙනකොට දැඩි පීඩාවකට ලක් වෙලා තියෙනවා.
5: ලොකමොටිව් නිලධාරීන්ගේ සංගමයේ ලේකම් SRCM සේනානායක සඳහන් කළේ පවතින ගැටලු පිළිබඳ ප්‍රවාහන අමාත්‍යවරයාගේ අවධානය යොමු විය යුතු බවයි.
11: ගරු නිමල් රත්නායකතුමා දුම්රිය වෘත්තීය සමිතිය සමග දැන්වත් සාකච්ඡාවකට එන්නේ. ඒ කාලේ ඔයගොල්ලන්ට වෘත්තීය සමිතියත් එක්ක කටයුතු කරලා මේවා ඉදිරියට ඔබතුමාලගේ පක්ෂ ගෙනියන්න පුළුවන් වුණා නම් අද ඔබතුමාලට මේ වැඩ කරන මිනිස්සු කතා බහ කරන්න බැරි ඇයි කියලා ඇත්තටම අපිට නම් විශාල ප්‍රශ්නයක් ඒක. ඒක තවදුරටත් මේ හැංගිලා ඉන්නේ නැතුව මිනිස්සු එක්ක ඩිරෙක්ට් ඇවිල්ලා කතා කරලා මොකද්ද මේ දෙපාර්තමේන්තුව රැලා තියෙන්නේ, කවුද මේක වටන්නේ කියලා මිනිස්සුන්ගේ අදහසුත් එක්ක මේ ප්‍රශ්න ඉදිරියට ගෙනියන්න නැතුව මේක විසඳන්න කියලා අපි තාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
5: සාධාරණ පදනමකින් තොරව නිලධාරීන් ඉවත් කළ නොහැකි බවයි ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ.
12: එහෙම නිලධාරීන් ඉවත් කරන්න බෑනේ. සාධාරණ පදනමක් තිබෙන්න ඕන. අපිටත් අදහසක් තිබෙනවා මේ ඉවත් කිරීමට කලින් ගොඩාක් දේවල් තව කරන්න තියෙනවා දුම්රිය කාර්ය මණ්ඩල දුර්මන කළමනාකරණය පැත්තේ. යම්කිසි දේශපාලන පසුබිමකුත් ඔය සමහර වෘත්තීය සමිතියකට දෙයකට ඒවා ඉන්න ප්‍රමර පුද්ගලයන්ට තිබෙනවා. අපි ඒක නොදන්නව නෙමෙයි. නමුත් අපිට ඒක බාධාවක් අපි කරගන්නේ නැහැ. අපි ආණ්ඩුවේ යන විදිය දිහා බලලා ඊට අනුව හැඩ ගැහසෙනව නම් හොඳයි. අනිවාර්යයෙන්ම ජනතාව පහසුවට පත් වෙයි. ඒක මම හිතන්නේ ආධාරණ දෙයක් නෙමෙයි කියලා.
5: සමස්ත ලංකා දුම්රිය සේවකින්ගේ පොදු සේවක සංගමේ ප්‍රධාන ලේකම් SP විතානගේ පවසුවේ වර්ජනය හමුවේ දුම්රිය ධාවනය අඛණ්ඩව පවත්වාගෙන යාමට ගත හැකි සියලු පියවර ගන්නා බවයි.
13: උපරිම උත්සාහ කරනවා දුම්රිය සේවාව අඛණ්ඩව පවත්වාගෙන යන්න. අපිට සියලුම දුම්රියන් ධාවනය කරන සමල්ලට බැරි වෙන්නත් පුළුවන්. නමුත් දුම්රිය සේවාව නිසි ආකාරයෙන් පවත්වාගෙන යන්න අපි උපරිම උත්සාහ කරනවා. දුම්රිය ස්ථානයේ සහයෝගය සහ අනිකුත් කාර්ය මණ්ඩලවල සහයෝගය සහිතව වැඩවර්ධනය නිසා දුම්රිය කීපයක් හෝ අතර වුණොතින් ධාවනය නොකරුවතින් අපි ඒ සම්බන්ධයෙන් මගී ජනතාව කිසිදු ආකාරයකින් පීඩාවට පත් නොකර CTB ගත්තේ කතා කරගෙන තියෙනවා බස් රථ ධාවනය කරන්න.
5: මේ අතර අධිවේගී මාර්ගවල ධාවනය කරන වාහනවල සියලුම ආසනවල ගමන් ගන්නා පුද්ගලින් සඳහා ආසන පටි පැළඳීම ලබන 20 වනදා සිට අනිවාර්ය කර තිබෙනවා. මේ බව සඳහන් වුණේ පාර්ලිමේන්තුවේදී රැසූ ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේදී. නිෂ්පාදකයා ආසන පටි සවිකර නොමැති වාහන සඳහා ආසන පටි සවිකර ගැනීමට ලබා දුන් සහන කාලය ලබන 19 වනදායින් අවසන් වනු ඇතේ. පළාත් පාලන ආයතනවලට ආණ්ඩුවෙන් ලබා දෙන මූල්‍ය අනුග්‍රහය කප්පාදු කිරීමට සූදානම් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ පව සඳහන් කළේ පළාත් පාලන නියෝජිතයින් සහ ආසන සංවිධායකවරුන් සමග පැවති හමුවකට එක්වමෙන්.
14: මතක තබා ගන්න පළාත් පාලන ආයතනත් හිස් ආයතන බවට පත් කරන්නට වැඩපිළිවෙල පටන් අරගෙන හමාරයි. රජෙන් ලබා දෙන මූල්‍ය අනුග්‍රහය තව අවුරුදු දෙකකින් සහමුලින්ම ඉවත් වෙනවා. එදා තිබුණේ 20.80, ඊට පස්සේ 60.40 කරනවා. ඊට පස්සේ කිසිම මධ්‍යම ආණ්ඩුවේ දායකත්වයක් ලබා නොදී තනියම ක්‍රියාත්මක වෙන්නේ කියලා පළාත් පාලන ආයතනවලට උපදෙස් දෙන ආකාරයට, නියෝග දෙන ආකාරයට ඒ අය පිඹුරුපත් සකස් කළ හමාරයි නේද?
5: තරුණ සහ මධ්‍යම පාන්තික ඡන්ද ආකර්ෂණය කර ගැනීම සඳහා සූදානම් වෙමින් සිටින බවයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් කියා සිටියේ.
15: පාවෙන ඡන්ද 170ක් විතර පක්ෂවලට තියෙන 130යි. එතකොට මේ පාවෙන ඡන්ද බහුතරය මැදපන්තිය වෙන්න පුළුවන්. තව ප්‍රමාණයක් තරුණ මිලේනියම් කියන්න පුළුවන්, ජෙන්සී කියන්න පුළුවන් තරුණ ඡන්ද වෙන්න පුළුවන්. දැන් ඒ ටික අපි කොහොමද ආකර්ෂණය කරන්න කියන එක අපි කල්පනා කරන්න ඕනේ. ඒකටත් අපි සූදානම් වෙනවා.
5: වංචා දූෂණවල නිරත වූ දේශපාලකීන්ට නීතියක්‍රාත්මක වන බවයි අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ.
16: හොරගම් කරන ප්‍රමාණය තමයි දඩුවම් අම්බේ. ඒවල මම දැක කියනවා මේ ඔච්චර අල්ලන්න එපා, ඔච්චර වේගෙන් අල්ලන්න එපා, හැම එකක්ම අල්ලනවා වගේ දේවල්. එහෙම කිදිරි ගන්න එපා. ඒ විමර්ශන ආයතන ඒ කටයුතු සිදු කරයි. ඒ සාමාන්‍යයෙන් ඔය 500ක් 1000ක් ගත්ත ග්‍රාමලධාරිවරයෙක් හෝ විදුහල්පතිවරයෙක්ට නීතික්‍රියාත්මක වෙනවා වගේම අර වගේ මිලියන ගණන් ගත්ත දේශපාලඥයන් නීතික්‍රියාත්මක වෙනවා මෙරට සිද්ධ නොවුනේ. කලින් දේශපාලඥයන් නීතික්‍රියාත්මක වුණේ නැහැ. ඔකයි තියෙන වෙනස.
5: සෞදි අරාබියේ බටහිර කලාපයේ මතුවමින් පවතින තත්ත්වයන් හමුවේ එම කලාපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට ජෙඩාහි පිටි කොන්සල් ජෙනරාල් කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය මගින් සඳහන් කර ඇත්තේ සිය ජංගම දුරකථනයට හදිසි අනතුරු ඇඟවීමක් ලැබුණහොත් ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි. මකා සහ මදීනා කලාප තුල 911 යන දුරකථන අංකයත් අනිකුත් ප්‍රදේශ සඳහා 998 දුරකථන අංකය මගිනුත් හදිසි පණිවුඩ හුවමාරු කරගත හැකි. කොන්සල් ජෙනරාල් කාර්යාලයේ හදිසි සම්බන්ධතා අංකය වන 0.56, 0.98, 66.71 යන අංකය ඇමතිය හැකි බවත් එම නිවේදනයේ වැඩිතුරටත් සඳහන්. රුසියාව පැය 24ක් තුළ සිදු කළ ප්‍රහාරවලින් යුක්රේනයේ සැපරෝෂියා කලාපයේ සියලු ගෑස් නලමාර්ග විනාශ කර තිබෙනවා. සැපරෝෂියා කලාපයේ නිලධාරීන් පැවසුවේ රුසියානු ප්‍රහාර හේතුවෙන් විදුලි සැපයුම් සියල්ල අඩපණ වී ඇති බවයි. යුක්රේන සහ රුසියාව අතර පවතින යටිතල පහසුකම් සඳහා පහර දීම් වහාම නැවැත්විය යුතු බවයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ. ඊට පිළිතුරු ලබා දෙමින් රුසියානු ජනාධිපති ව්ලාදිමීර් පුටින් කියා සිටියේ රුසියාව යුක්රේනයට එල්ල කරන ප්‍රහාර කිසිවක් නැවැත්වීමට බලාපොරොත්තුවක් නොමැති බවයි. මේ අතර නේටව ප්‍රහාරක ජෙට් යානයක් ලිතුවේනියානු ගුවන් කලාපයට ඇතුළු වූ රුසියානු ඩ්‍රෝන් යානයක් බිම හෙලා තිබෙනවා. මේ හේතුවෙන් දුම්රිය ගමන් වාර කිහිපයක්ද ලිතුවේනියාව අත්හිට වනු ලැබුවා. සංචාරක ශ්‍රී ලංකාව සමග පැවති පළමු පන්දුවාර 20 තරගෙන් එංගලන්තය ලකුණු 119ක ජයක් වාර්තා කළා. තරගයේ පැවතුනේ එංගලන්තය සවුත්හැම්ප්ටන් හිදී. කාසිය වස්සේ දිනගත් ශ්‍රී ලංකා නායක චරිත සලංක පළමු පන්දුවර පහර දීමේ අවස්ථාව එංගලන්තයට ලබා දුන්නා. එංගලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දෙවි ලබාගත් ලකුණු සංඛ්‍යාව 254ක්. නායක හැරි බ්‍රුක් නොදවි ලකුණු 114ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිමට 6 පහර 6ක් සහ 4 පහර 10ක් ඇතුළත් ජොෂ් බට්ලර් ලකුණු 80ක් ලබා සිටියදී දැවේ ගියා. ලකුණු 255ක් ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවර 19ක් අවසානයේ සියලු දෙනා දෙවි ලබා ගත හැකි වූයේ ලකුණු 135ක් පමණයි. පන්දුව යවීමේදී සොනි බේකර් ලකුණු 12කට තබාගත් කඩුලු ගණන 3ක්. තරගයේ වීරයා සම්මානය දිනාගත්තේ හැරි බ්‍රුක් විසින්. යළි සිරස්තල අද ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 100 ඉක්ම වූ වැසේ. මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ෂණයක්. අධිවේගී මාර්ගවල ආසන පටි පැළඳවීම 20 වනදා සිට දැඩි වෙයි. රුසියාවෙන් යුක්රේනයට තවදුරටත් ප්‍රහාර. පළමු 20-20 ගැටුමෙන් එංගලන්තයට ලකුණු 119ක ජයක්. සියත උදැසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සිතාරා අතුකෝරල. සියත මෙලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට. එතෙක් රැඳී සිටින්න ෆෑන් පෑපුවත් සමඟ.
17: පුරා සෙරසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: Sound. ලංකාවේ අපිට ඉන්න talented award winning actor කෙනෙක් තමයි උද්දික ප්‍රේමරත්න.
1: අද එයාගේ birthday එක. Happy birthday උද්දික.
2: Wow, so this is the film my tennis hero under the
3: Happy birthday, happy birthday, happy birthday to
0: අද ස්පෙෂලි මොනවද කරන්නේ?
2: ඒක ඉතින් විශේෂයක් නෑ ඇත්තටම නේද? සෙලිබ්‍රේට් කරන්න තරම් දෙයක් නෙමෙයි දැන් නම්.
1: මොන වගේ වැඩවලින්ද ළඟදිම ඔයාව බලන්න පුළුවන්?
2: ප්‍රසංගවල ගීත ගායනා කරන්න ඉතින් අපේ ප්‍රේක්ෂකයන් හමුවට යනවා. චිත්‍රපට කීපයක් කළා පහුගිය කාලේ වත් ඉතිරි දකින්න හම්බෙයි. විශේෂකාර කියලා චිත්‍රපටයක් තියෙනවා. ඒක මම හිතනවා මුලින්ම ඒ චිත්‍රපටය තමයි ප්‍රේක්ෂකයන් දරබන් හම්බෙන්නේ.
0: කරන්නද සිංහ කරන්නද වැඩිපුර කැමති
2: කලාව සම්බන්ධව තියෙන සියලුම දේවල් වල නිරත වෙනවා. ඉතින් ප්‍රේක්ෂකයන් එක්ක තියෙන ගනුදෙනුව ඒක තියෙන දිගට කරගෙන යන එක තමයි ඉතින් මගේ ජීවිතයේ තියෙන සතුට.
0: Talk of the town. Spider-Man brand new team movie kit මේ පාර දැලේලලා තියෙන්නේ villains ලට විතරක් නෙවෙයි box office records වලටත් එක්ක.
1: මේ වෙනකොට බ්‍රෑන්ඩ් නිව් ඩේ ලෝකෙ පුරා ඇමරිකානු ඩොලර් බිලියන 2.45ක ඉන්කම් එකක් කරන් තියෙනවා.
0: ඒත් එක්කම මේ මූවික ටයිටැනික් මූවිකත් පහු කරලා ලෝකෙ වැඩිම බොක්ස් ඔෆිස් ඉන්කම් එකක් ගත්ත ෆිල්ම් අතර තුන්වෙනි තැනට ඇවිත් තියෙනවා.
1: දැනට ලිස්ට් එකේ පළවෙනි තැන ඉන්නේ අවතර් මූවී එක. දෙවෙනි තැන ඉන්නේ Avengers Endgame.
0: දැන් ගොඩක් දෙනෙක් බලාගෙන ඉන්නේ Spider-Man brand new team movie එකට අවතර් රෙකෝඩ් එක බ්‍රේක් කරන්න පුළුවන් වෙයිද කියලා. Talk of the town.

හිත පිරෙන්න සියත අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්. ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.

0: පොඩි පරාකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
1: මියුසික්.
0: කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළමුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේකබඩුවල ලස්සන.
2: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
0: එයාගේ නම සීතා.
1: සීතා!
0: මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ. නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
3: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා සියත පොකට් මනි.
4: මාෂි ගුඩ් මෝනින්. ජීවිතේ හරියට චෙස් අදිනවා වගේ එක ඉත්තෙක් ඇද්දට පස්සේ ආපහු පස්සට ගන්න බෑ. හැබැයි අපිට පුළුවන් ඊළඟ ඉත්ත කලින්ට වඩා හොඳ විදිහකට අදින්න.
5: ඒක හරි නිෂාන්. හැබැයි මේ චෙස් අදින වෙලාවත් නෙවෙයි, මේ මමීස් පොකට් මනි සෙග්මන්ට් එක පටන් ගන්න වෙලාව.
4: හරි මාෂි, අපි බුලත් සිංහල පැත්තට යමු. අද දවසේ අභියෝගය බුලත් සිංහලින් ශාමලීට. ගුඩ් මෝනින් ශාමලී.
6: ගුඩ් මෝනින්
5: නිෂාන්. ශාමලී, කියන්නක බලන්න ඔයා ගැන විස්තරයක්.
6: මම ශාමලී පැත්තෝම් ඉන්නේ බුලත් සිංහල. මම
5: ශාමලී, ප්‍රශ්න හතරක් අපි අරගෙන ආවා. ඔයාට තියෙන හරියට උත්තර දීලා රුපියල් 5000ක් පොකට් මනි දිනන්න. ලෑස්ති නේද අභියෝගෙට?
4: අද මමීස් පොකට් මනි අභියෝගේ බාරගන්නේ බුලත් සිංහලින් ශාමලී පැතුම්.
7: මමීස් පොකට් මනි.
5: ශාමලී, මේ තමයි රුපියල් 250ක් ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
4: ශාමලී, අපේ උපන් වෙලාවත් එක්ක සම්බන්ධ වෙන ලග්නයක් මුල් කරගෙන අපි හැමෝටම ජන්ම පත්‍රයක් හදනවනේ. ඉතින් ජ්‍යොතිෂ වැඩවලට උදව් වෙන හින්දා පළවෙනි ප්‍රශ්නේ අපිට හිතුණා ජ්‍යොතිෂ පැත්තෙන් අහන්න. රාශි චක්‍රේ ලග්න 12ක් තියෙනවා. ඒවයකට සම්බන්ධ වෙලා සම්පූර්ණ චක්‍රයක් හදනවා. මේ ලග්න 12 ගිනි, පොළව, වායුව සහ ජලය කියන මූලික කොටස් හතරටත් වෙන් කරනවා. මෙන්න ප්‍රශ්නය. ලග්න 12න් කලගෙඩියක හැඩය පෙන්වන ලග්නය මොකක්ද? 1. මිතුන, 2. කුම්භ.
6: 1. කුම්භ.
5: ශාමලී, ලේසිම උත්තරේ දුන්න නේද? රුපියල් 250ක් වන පොකට් මනි දිනාගෙන තියෙන්නේ. අපි යමු දෙවැනි ප්‍රශ්නෙට.
4: ශාමලී, අදටත් මඩොල් දුව බලන්න එන සංචාරකයන්ගේ අඩුවක් නෑ. ඔන්න දෙවැනි ප්‍රශ්නේ මඩොල් දුව ගැන. මඩොල් දුව පොත මාටින් වික්‍රමසිංහන්ගේ රචනයක්. 1947 තමයි මඩොල් දුව පොත පාඨකයාගේ අතට එන්නේ. 1976 මඩොල් දුව කතාව චිත්‍රපටයක් ලෙස නිෂ්පාදනය වුණා. මෙන්න ප්‍රශ්නය. මඩොල් දුව සිනමාවට නැගුවේ කවුද? 1. ලෙස්ටර් ජේම්ස් පීරිස්, 2. සුමිත්‍රා පීරිස්.
5: ශාමලියාගේ උත්තරේ හරි. මේ වේදී රුපියල් 500ක් ඔයාගේ අතේ තියෙනවා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
4: ශාමලී, ලෝකේ තියෙන පුංචිම පුංචි මල් රේණුවක් මිල අධිකම කුළුබඩුවක් කිව්වොත් ඒ තමයි සැෆ්රන්. එහෙම නැත්නම් කුංකුම. ඉරානයේ තමයි ලෝකේ ලොකුම සැෆ්රන් නිෂ්පාදකයා. සැෆ්රන් ආහාරවලට විශේෂ රසයක් වගේම විශේෂ සුවඳකුත් එකතු කරනවා. සැෆ්රන් රේණු කිරියක බිව්වහම සම පැහැපත් වෙනවා කියලා විශ්වාසෙකුත් තියෙනවා. මෙන්න ශාමලී ප්‍රශ්නය. සැෆ්රන් කිරිවලට එක් කිරීමේදී 1. කිරි රතු පැහැයක් ගන්නවා, 2. කිරි රන්වන් කහ පැහැයක් ගන්නවා.
6: 1. කිරි රන්වන් කහ පැහැයක් ගන්නවා.
5: ඔයාගේ උත්තරේ හරි ශාමලී. අපි ප්‍රශ්න තුනක් ඔයාගෙන් මේ වෙද්දි ඇහුවා. ඔයා ප්‍රශ්න තුනටම උත්තර දීලා රුපියල් 1000ක් පොකට් මනි දිනාගෙන තියෙන්නේ. දැන් බෝනස්

0: අභියෝගේ බාර ගන්න පුළුවන්. යනවද බෝනස් ප්‍රශ්නෙට? බෝනස් ප්‍රශ්නෙට හරියට උත්තරේ දුන්නොත් ඔය අතේ තියෙන පොකට් මනි ගාන 5 ගුණයක් වෙනවා. හැබැයි බෝනස් ප්‍රශ්නේ වැරදුනොත් පොකට් මනි ගාන භාගයක් වෙනකන් අඩු වෙනවා.
1: ශාමලි, හැමදාම උදේට අපි දත් මදින්න අතට ගන්න ටූත් පේස්ට් එක ගැන තමයි ඔන්න අද බෝනස් ප්‍රශ්නය. 1892 දී දන්ත වෛද්‍යවරයෙක් තමයි අපි අද පාවිච්චි කරන ක්වීස් ටියුබ් ටූත් පේස්ට් එක හැදුවේ. දත් පිරිසිදු කරන එකට අමතරව දත් දිරා යාම වැළැක්වීමත් දැන් ටූත් පේස්ට් එකේ කාර්යයක්. එනමලේ ශක්තිමත් කරලා දත් දිරා යාම අවම කරන දෙයක් මේ වෙනකොට ටූත් පේස්ට් වලට එකතු කරනවා. මෙන්න ප්‍රශ්නය, ටූත් පේස්ට් සඳහා එක් කරන ඒ අමුද්‍රව්‍ය මොකක්ද? 1 ක්ලෝරයිඩ්, 2 ෆ්ලෝරයිඩ්.
2: 1 ක්ලෝරයිඩ්.
0: ප්‍රශ්න හතරක් අපි ඇහුවා. ප්‍රශ්න හතරටම හරි උත්තර දීලා රුපියල් 5000ක් වන්න අද දවසේ ශාමලී පැතුම් දිනා ගන්නවා. බොහොම ස්තුති ශාමලී අපිත් එක්ක සම්බන්ධ වුණාට. ජය
3: වේවා.
1: මාෂි, දිනනකොට දැනෙන සතුට කියා ගන්න බැරුව සමහර වෙලාවට ඇස්වලට කඳුළු වෙනවා. ඒ වගේම තමයි අපේ අරමුණු හරි ගියාම අපිට දැනෙන සතුටත් වචන කරගන්න බෑ. සතුටට කඳුළු වෙනවා. අනාගතයේ දවසක ඔයා වගේ හොඳ කෙනෙක්ට හොඳම තැනක ආයෝජනය කරලා ලැබෙන ප්‍රතිලාභයේ සතුටත් අන්න ඒ වගේ. ඒ නිසා අදම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට කතා කරන්න 13:19.
0: දැන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අවුරුදු 5ක කාලයකට ස්ථාවර තැන්පතුවක් පටන් ගත්තොත් 15%ක පොලියක් ලැබෙනවා.
1: එතකොට 11.84%ක වාර්ෂික සඵල පොලියකුත් ගෙවනවා. අවුරුදු 3කට 13.5%, අවුරුද්දකට 12.5%, මාස 6කට 11%, මාස 3කට 10.5%. ඔබේ තැන්පතුවට සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකෙන් දෙන්න පුළුවන් ඉහළම ආරක්ෂාව වගේම ඉහළම ප්‍රතිලාභය දෙනවා. ඉතින් ඇයි බලබල ඉන්නේ? 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට අදම කතා කරලා අතේ තියෙන මුදලින් ස්ථාවර තැන්පතුවක් පටන් ගමු.
0: එහෙනම් අදට ගිහින් එන්න. මැසේජ් එකක් කියවන්න 0714 151 151 අපේ WhatsApp නම්බර එක. මම ආශි.
1: මන් නිශාන්.

0: මානින් වෙලාවුදේ 7:01.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: good morning. මේ ඔයගොල්ලෝ දන්නවද? දැන් හිතන්නකෝ 10 දෙනෙක් බවුන්ඩේසම බවුන්ඩේසම බවුන්ඩේසම කියලා කියනවා. එතනට ඔබ ගිහිල්ලා කියනවා ෆවුන්ඩේෂන් එක ෆවුන්ඩේෂන් ෆවුන්ඩේෂන්. එතකොට හරි වචනේ ඔබ කිව්වට මොකද අර 10 දෙනෙක්ම බවුන්ඩේසම බවුන්ඩේසම බවුන්ඩේසම කියලා කියන තැන ඔබ කියලා ෆවුන්ඩේෂන් කියලා කිව්වොත් එතන පොඩ්ඩක් අපහසුතාවයට පත් වෙන්නේ ඔබ නේද? මෙතන අපි කාරණා දෙකක් එලියට ඇදලා ගමු. එකක් තමයි තමන් ආශ්‍රය කරන සර්කල් එක අපි තීරණය කරගන්න ඕනි. අපේ සර්කල් එක හොඳ සර්කල් එකක් වෙන්න ඕනි අපිට වඩා දෙයක් දන්න. අනිත් එක තමයි සමහරක් තැන්වල බවුලගේ විදිහට ඉන්න වෙනවා. බවුලගේ වෙඩින් එකට ගියොත් එල්ලිලා ඉන්න වෙනවනේ. එතන ෆවුන්ඩේෂන් නම් කියන්නේ ඔබ ෆවුන්ඩේෂන් කියන්නේ නෙවෙයි ඔබත් කියන ෆවුන්ඩේෂන්ම ෆවුන්ඩේෂන්.
1: ලස්සන කෙල්ලෙක් දැක්කා කොක්ටේල් එක මැද්දේ. අර ටයර්ස් කි නංගිද? පුදු අම්බෝ ලස්සන.
0: Good morning.
1: ඈනම් සුර.
0: අද බද

0: හැමෝටම ව්‍යායාම කරන්න පුළුවන්ද?
1: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උණුකමගේ සමග.
0: වෛද්‍යවරු විදිහට අපි නිතර කියන දෙයක් තමයි සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා ඔබ අනිවාර්යම දිනපතා ව්‍යායාම කිරීම, ඒ වගේම හොඳ ආහාර පානයක් සහ හොඳ ආහාර රටාවක් පුරුදු කර ගැනීම කියන කාරණාව. නමුත් බොහෝ දෙනෙක් අපෙන් අහන දෙයක් තමයි ව්‍යායාම කරන්න වයසක් තියෙනවද, එහෙම නැත්නම් හැමෝටම ව්‍යායාම කරන්න පුළුවන්ද කියලා. මේ ප්‍රශ්නෙට දෙන්න තියෙන කෙටිම පිළිතුර තමයි ව්‍යායාම කරන්න වයසක් බලපාන්නේ නැහැ, ඒ වගේම ව්‍යායාම කරන්න ඕනෙම කෙනෙකුට පුළුවන්. නමුත් ඔබ ජීවිතේ කවදාවත්ම ව්‍යායාම කරලා නැතිනම් ඔබ ව්‍යායාම කරන්න කලින් ඒ ගැන අත්දැකීමක් තියෙන, පළපුරුද්දක් තියෙන පුහුණු කරුවෙකුගෙන් හෝ උපදේශකයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම වැදගත්. ඒ වගේම ඔබට දැනටමත් යම්කිසි රෝගාබාධයක් තිබෙනවා නම් ව්‍යායාම කිරීමට පටන් ගන්න කලින් ඒ සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගැනීමත් වැදගත්. ඔබ කුමන වයසක සිටියත් ඔබට දැනටමත් කුමන රෝගාබාධයක් තිබුණත් ඔබ ව්‍යායාම කිරීමට පටන් ගැනීම තමයි ඉතාම වැදගත්. නිතරම ව්‍යායාම කිරීම මගින් ඔබට රෝග ඇතිවීමේ අවදානම අඩු වෙනවා, වගේම තමයි ඔබට වයසට යෑමේ වේගයත් අඩු වෙනවා. ඒ වගේම තමයි ඔබට දැනටමත් තියෙන රෝගාබාධ හොඳින් පාලනය කරගැනීමේ හැකියාවත් ලැබෙනවා. අපි හෙටත් උදෑසන හමුවෙමු මේ වගේ වැදගත් වෛද්‍ය කරුණු සමගින්.
1: මෙවැනිතරතුරු දැනගන්න පිවිසෙන්න ඩොක්ටර් රවින්ද උඩගමගේ Facebook පිටුවට හෝ ඩොක්ටර් රවින්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට.

0: ශ්‍රීලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පද වූ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර්ශීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ. ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
1: හරිම තැනට ගියේ ඉන්න. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0.115 715 555 අමතන්.
0: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
3: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසෙ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
4: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
0: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place He GWM Experience Center within. Adama Obe Test Drive Eka Ven Karwa Ganna. Amathanna 0.117,868,666.
5: Aasinam Inu Koyinda Sir. DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ
6: සම්පාර්තන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය තුළු තවත් තෑගි දිනා ගන්න DLB වාසි කොයි කාටවත්
7: සලාම් බැංකුවට යූරෝ මනි සම්මාන දෙක අකණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සලාම් බැංකුව 2026 යූරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි A level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ Global Life ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0.11732,000 NIBM The City University, the place to be.
8: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා. සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශි වෙන්න. Finishing වහලක් නම් color of තමයි.
9: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ Lexus My Sita. සීතා හදවත් දිනෝ හිතවත්කම.
10: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117,388,388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
11: අයියා මට ඇපල් මලක් දෙන්න.
12: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
11: අයියා මට මල් ගොඩක් දීලා.
12: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ
11: හච් 15 පිස්සුවක්ම තමයි.
13: අවද කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර් ගාඩ් වයර්. දැන් දම් පාටින් ACL ෆයර් ගාඩ් වයර් flame retardant ප්‍රමිතිය පුරෝගාමියා.
0: අපසු සස්පෙලින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0.11544,5000.
14: මට හැමදාම ඕනේ උනේ කැමති තැනක ඉඳන් වැඩ කරන ගමන් ජීවිතේ ෆ්‍රී එකේ ගෙවන්න. මගේ ෆොරින් පේමන්ට්ස් PayPal හරහා ඉක්මනින් ලබා ගන්න.
15: කමර්ෂල් බැංකුව හඳුන්වා දෙන අලුත්ම Gig Plus account එකත් එක්ක ඔබ හැමදාම හීන දැකපු ලයිෆ් එක ගත කරන්න දැන් ඔබට පුළුවන්. ෆ්‍රීලාන්සර්ස්ලා වෙනුවෙන් මහදපු මේ account එකෙන් PayPal withdrawals, credit card දීමනා, ණය පහසුකම්, multi currency access ඇතුළු තවත් පහසුකම් රැසක්. අදම combank.lk

0: අර මේ යෝඩ්ලින් පාට් එකේ එනවා ඩක් ගානේ සංගවි නේපා
1: අර බයිට්
0: සංගීතය ගැන මේ ලෝකයක් දන්න
1: වා මේ මොකද්ද
0: මට වැඩි සුදු ගතියක් පෙනියනෝ
1: මම කිසි නෑනේ ළඟදී මොනවත්
0: ඔගේ සුදු වත කමල දැක්කා මට ගුත්තිල කාවේන කාවේ මතක්
1: කියන්න සොඳුර කියන්න
0: සොඳුර කියන්නේ හස්බන් කියලාද
1: අයියෝද නිකන් අයියලට සොඳුර කියන්න බැරිද
0: පිරිමින්ට සොඳුර කියනවාද ගෙදර කතා කරන මිනිහට සොඳුර කියනවා
1: ආ කියන්න සොඳුරියේ
0: හේයෝ
1: හේයෝ හරි කියන්න කියන්න බලන්නයි මම ආසයි
0: අහල බල මිනිසුන් දැහෙන මිනිහට කතා කරන්න එපා සොඳුර කියලා මිනිස්සු මොනවා හිතනවද දන්නේ ගෑනි කතා කරන මිනිහට එන්න සොඳුර මෙහි අනේ ඉතින් ඒව මිනිස්සු අනේ ඉතින් නාඩි වැටළු වැටි ඉන්නවා නේද
1: හරි හරි
0: මුත්තල කාවියේ මනා වූ පිරුලක් මන මතක්
1: කියව
0: කිරිදියෙන් දෙවියත් අඟුරු සුදු වන කලක්
1: ගත්තනේ ඒක
0: අඟුරු සුදු වන කලක් නම්
1: ඒක ගැලපෙන්නේ නෑ මේකට
0: අඟුරු ඔයාට තරන් නෙමෙයි ගල් අඟුරු වලටත් කියන්නේ
1: මම නිකන් අඟුරුද බාල ගල් අඟුරු වගේද මගේ කලයක
0: ඔයා තාම ඉදිරියෙන් ඉන්නේ
1: හරි ඕකේ ඕකේ ඕකේ ඕකේ
0: මගේ මාත්‍රික තරහ වෙලා ඉන්නෙත් නෑ කවුරුයි නෑ මාත්‍රික කවුරු තරහ වෙලා ඉන්නද කියලා මං කියන්නන්නෙත් නෑ
1: ඕකේ
0: ඔයාට මට
1: මොකද්ද
0: බොහොම ලක්ෂණ කතාවක් කියන්න තිබුණා
1: හරි
0: ඒක මං ඊළඟ වටේ කියන්නම්
1: හරි
0: ඔයා අහලා තිනවද ෆෝට් නොක්ස් වගේ ආරක්ෂිතයි කියලා කතාව ෆෝට් කියන්නේ බලකොටුවනේ නම නොක්ස් K-N-O-X එහෙමයි නොක්ස් ඇදලා
1: තියෙන්නේ
0: K silent
1: නොක්ස්
0: නේ නේ මැරෙන්න යන්න ඕනේ නිකන් නොක්ස්
1: ඒ කියන්නේ කියනකොට අපි ලියන්නේ
0: නොක්ස් නොක්ස් කියන්නේ ෆෝට් නොක්ස්
1: ෆෝට් නොක්ස්
0: කෙනෙක් කිව්වොත් එහෙම මේ ස්ථානය ෆෝට් නොක්ස් වගේ ආරක්ෂිතයි කියලා
1: හරි
0: ඒ කියන්නේ හොරෙකුට නෙමෙයි නංගි
1: හොරෙකුට
0: සමායනකට වාගේ බැලු නැතුන්දි ස්ථානෙට ඇතුල් වෙන්න බැහැයි කියන එක තමයි ෆෝට් නොක්ස් වගේ ආරක්ෂිතයි කියලා කියන්නේ.
1: හරි, ඕකේ.
0: මේක තියෙන්නේ ඇමරිකාවේ නිව්යෝක් ළඟ. මේ ඇත්තම තියෙන තැන. මෙතන තමයි ලෝකේ සල්ලිකාර රටවල් වල
1: හරි
0: රත්තරන් තියෙන රන් පොළු
1: ඇත්තම බැරිද ඒකට
0: වල පේනව නේද
1: හරි
0: ලෝකේ ධනවත් රටවල රත්තරන් පොළු මේවා තියෙන්නේ කුට්ටි රන් කඳ
1: හරි
0: රන් කඳන් ඔය තමයි තියෙන්නේ
1: ඕකේ
0: ලෝක යුද්ධ දෙකක් ගැන අපි කතා වෙනවානේ පළවෙනි ලෝක යුද්ධය සහ දෙවන ලෝක යුද්ධය. දැන් තියෙන එක නම් මොකක්ද? ම හැලප යුද්ධයක් දැන් තියෙනනේ. යුද්ධයනම හැලප යුද්ධයක් තියෙන්නේ.
1: ඒක යුද්ධයක් නම් යුද්ධයක් විදිහට තියෙනවානේ.
0: අපි නම් යුද්ධයකට ෆේස් කරන්නේ. අපි දන්න යුද්ධයක හැඩේ.
1: මේක මොකක්ද?
0: මොන හිඟන යුද්ධයක්ද මේ?
1: කිසි කමකට නෑ.
0: දැන් පටන් ගන්න යුද්ධ කිසිම වැඩක් නෑ. පස්සේ කතා කරමු.
1: වැඩක්
0: නෑ. කිසිම වැඩක් නෑ. අර යුක්‍රේන් රුසියන් එකක් තියෙනවා ඉරාන් ඇමරිකන් නැහැ කම්මැලිනේ කම්මැලි කිසිම හැපනින් එකක් නැහැ
1: ඒකනේ අනේ
0: රයිට්
1: හරි
0: ලෝක යුද්ධ දෙකකින් පස්සේ ලෝකේ ධනවත් රටවල් බය වුණා හදිසි ආක්‍රමණයක් තමන්ගේ රටට ආවොත් එහෙම ඒගොල්ලන්ගේ ධනය ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා එහෙම හිතනවනේ
1: ඔව් අනිවාර්යෙන්
0: දෙවන ලෝක යුද්ධෙම ලොකුවටම හිතෙන්නේ නැති රටවල් වලට
1: හරි
0: ඉතින් ඒ ලෝක යුද්ධ බේරුම් කරේ අන්තිමට අවසාන වශයෙන් ඇමරිකාව අත ගහලා තමයි ඇමරිකා යුද්ධයට බැස්සට පස්සේ තමයි මිත්‍ර පාර්ශවයෙන් අක්ෂ පාර්ශවයට තරූපේෙන්ද හම්බෙනවා.
1: හරි.
0: ඊට පස්සේ යුද්ධය ඉවර වෙනවා. ඔහොම තමයි ඔය යුද්ධය ඉවර වුනේ. එතකොට ලෝකේ සල්ලිර කාල රටවල් හිතුවා ලෝක යුද්ධයක් වගේ එකකදී තග්ගාල අත දාලා වැහලා ගේම ගහලා මැච් එක ගහලා ඉවර කරන්න පුළුවන් ඇමරිකාව තමයි අපේ රත්තරන් තියන්න තියෙන හොඳම රට කියලා තමයි ඇමරිකාවේ නිව්යෝක් වල ෆෝට් නොක්ස් වලට මේ රත්තරන් ඔක්කොම අරන් ගියා කියලා කියන්නේ නැව්වල පටවල ගෙනියන්න ඇති.
1: හරි.
0: මේ ඉතින් මේ හැබැයි මේ වෙනකොට දැන් එහෙම තිබුණා මේ වෙනකොට සමහර රටවල් හිමියන්ට තමන්ගේ රත්තරන් ආයිත් පාරක් ඇමරිකාවෙන් අයින් කරන්න පටන් අරන් තියෙනවා. ෆෝට් නොක්ස් කොච්චර ආරක්ෂිත වුණත්
1: හරි.
0: ඒ රටවල් රත්තරන් ආපහු ටික ටික ගන්නවා. දැන් පහුගිය කාලේ නෙදර්ලන්තේ මහ බැංකුව ෆෝට් නොක්ස් වල තිබිච්ච රත්තරන් රත්තරන් ටොන් 86ක් ආපහු අරගෙන ගියා. ප්‍රංශයේ ටොන් 129ක් ආපහු ඇද්දා. ජර්මනිය ටොන් 300ක් අරන් ගියා. ඉතාලිය තරන් ගියා කියලා කියනවා. මෙච්චර ආරක්ෂිත තැනක් තිබිලා මොකද මේ රත්තරන් ආපහු අරන් යන්නේ?
1: Yes.
0: මේකට හේතුව තමයි හැම රටක්ම අපිට මේ අපිට අඩි පහක් පේන්නේ නැහනේ අපිට. නැත්ත කියනවනම් භූ දේශපාලනික ආර්ථික අස්ථාවරත්වයක් ගැන හැම රටකටම වගේ සාමාන්‍යයෙන් ඇහැකන අරගෙන ඉන්න රටේ ලෝකෙ සිද්ධ වෙන දේවල් ගැන සිහියෙන් ඉන්න රටවල් ඉන්නව නේද? ඒ රටවල් වලට පෙනී යනවා ඉදිරියේදී එන්න නියමිත භූ දේශපාලනික ආර්ථික අස්ථාවරත්වයක් ගැන.
1: හරි, ඕකේ.
0: එහෙම බයක් තියෙන ඒගොල්ලෝ හිතනවා අදිසිවත් යුද්ධයක්. ඊට පස්සේ ඔය පාර්ශව බෙදෙන්න ගියාම දැන් මේ පාරත් ඔයාලට මතක නම් මේ ඉරාන යුද්ධයට ඇමරිකාව ආරාධනා කරාට යුරෝපීය රටවල් කැමති වුණේ නැහැ. විශේෂයෙන්ම ප්‍රංශය එක හෙලා ප්‍රතික්ෂේප කළා. ප්‍රංශය ආඩපාලි පවා කිව්වා. මතකද ඔයාට?
1: මතකයි.
0: ප්‍රංශ ජනාධිපති නිකන් ඩොනල්ඩ් ට්‍රම්ප් අතර නිකන් මොකක් කරනකොට නිකන් නෝක්කඩෝක්ක ගෙතන කරත් කියන්නේ
1: අන්න
0: ඒ වගේ. ඉතින් මේ වගේ මේ අක්ෂ පාර්ශව මිත්‍ර පාර්ශව කියලා මොකක් හරි යුද්ධයක් ඇවිල්ලා යන වෙලාවකදී බෙදෙන්න වුණොත් ඊට පස්සේ නොහොඳ නෝක්කඩ වුණොත් ඇමරිකාව නීතිමය බාධාවක් ආවොත්
1: ඕකේ
0: සම්බාධක වගේ එකක් ආවොත් මූල්‍ය දෙවන්ත මූල්‍ය අර්බුදයක් ආවොත් හදිසියාව ඕව මුකුත් නෙමෙයි එන මූල්‍ය අර්බුදයක් ආව කියලා හිතන්නකෝ. ඒ රටවල් කල්පනා කරා එහෙම තත්ත්වයකදී ඇමරිකාවේ දාලා තියෙන රත්තරන් ඉල්ලපු ගමන් දෙයිද
1: කියලා.
0: පොඩි ශේකයක් තමයි ආවේ. ඒක පොඩි ශේකයක් ආවා. මේක යුද්ධයකට ආවොත් එම එක ආර්ථිකයක අවපාත වුණොත් ඒක ඉල්ලපු ගමන් ඒක රත්තරන් ටික අපේ දෙද කියලා පොඩි ශේකයක් තමයි මෙතන උත්පාදනය වුණා.
1: ඒගොල්ලෝ
0: පලනවා මේක. පලන එකක් නෙමෙයි නෙමෙයි
1: කියන්නේ. එහෙම නිකන් ඒගොල්ලෝ
0: පලනවා. මෙන්න මේ හින්දගෙන. අනුන්ගේ කතාවට දාන්න කතාවකුත් නැහැනේ. ඈ බලිය වගේ මෙතන ආවට කතාව දාන්න නැහැනේ.
1: බලනවා කියන්නේ නැහැනේ
0: ඒගොල්ලෝ. ඒ හින්දා ඒක කියන්නේ. ඒගොල්ලෝ කියන බලනවා නේද? අපි බලනවා.
1: ඒගොල්ලෝ පලනවා.
0: ඒගොල්ලෝ බෙලුවා. ඒගොල්ලෝ බෙලුවා. මොකද කරන්නේ?
1: මොකද කරන්නේ?
0: සේරම රත්තරන් එකපාර අදින්න තෝ පොඩ පොඩ වගේ ගත්තා. නැත්නම් ඇමරිකා බලනවා මුන්ට මොන ගිනි කලි කුඩප්පුවත් මේ හදිසිය රත්තරන් අදින්න. ඇමරිකාව එක ඕකේද? ඇමරිකාව ඕකේද? මේ මිනිස්සු කරත්තරන් අත්තරන් ඔයා ගන්න. හරි.
1: ඔකේ.
0: ටික ටික ගන්නකොට මොකුත් කියන්නත්
1: බෑනේ. Yes.
0: ඉතින් අනිත් එක අවශ්‍ය ඕනෑම මොහොතක වේගෙන් රත්තරන් සල්ලි බාට පරිවර්තනය කරන්න පුළුවන් තැනක වෙන්නත් ඕනේ. ඒක ඇමරිකාව නෙමෙයි. ඒකට හොඳම රට ඉංගලන්තය කියලා තමයි අදටත් විශ්වාස කරන්නේ.
1: හරි.
0: ඉස්සර රටවල් බය වෙලා හිටියේ අනේ අපේ රත්තරන් වෙන කාගරි අතට යයිද කියලා. දැනුත් බය වෙලා ඉන්නේ ලෝකෙට මොන හරි වුණොත් එහෙම ඒත් මෙච්චර අමාරුවෙන් හම්බ කරපු රත්තරන් ටික වෙන කාගරි අතට
1: යයිද කියලා.
0: අනේ මිනිස්සු පව් ඉතින්.
1: ඕ ඒකනේ.
0: ඉතින් ඔය කතාව දිගේ ගිහිල්ලා සාමාන්‍යයෙන් රටක ආර්ථික ස්ථාවරභාවය තීරණය කරන රන් සංචිත ගැන හොයාගෙන ගිහිල්ලා මට දැනගන්න ඕන මට තනුන්ගේ කුණු හොදන්න හරි ආදිආසි
1: ආදිත්‍යනේ. ආසයිනේ.
0: මම බැලුවා මේ රත්තරන් කොච්චර ඔය රත්තරන් කොච්චර තියෙනවද
1: කියලා.
0: අපි දැනගන්න බෑ නේද? 1941 දී ෆෝට් නොක්ස් වල වැඩිම රත්තරන් තිබුණා. ටොන් 20200ක් තිබ්බලු. ටොන් එකක් කියන්නේ කිලෝ 1000ක් කියලා මතක තියාගන්න.
1: My god. හරි.
0: ටොන් 20200ක් තිබුණා කියලා කියනවා. ඊට පස්සේ මේක දැන් අඩු වෙලා තිනවා. දැන් තියෙනවා එක එක රටවල් ෆෝට් නොක්ස් වල තියලා තියෙන රත්තරන් ටොන් 4583ක්. ඩක්කටම කියන්න
1: ඕනේ.
0: මොකද නැත්නම් අපි අඩුවෙන් කිව්වොත් හිමී දේටික
1: ඒක අඩු වුණොත් ඊළඟට එතන කේස් එක
0: රත්තරන් ටොන් 4583ක් එක එක රටවල් ෆෝට් නොක්ස් වල ගෙනහැලා තියපු ඒවා. අනිත් එක වා හිතන්නකෝ දැන් ඔහොම තියලා තියෙන එක එක වාසියක් තියෙනවා. එකක් ආරක්ෂාව අනිත් එක රටකින් රටකට ණයක් ගෙවන්න තියෙනවා කියනවා. ඇමරිකාවට කෝල් එකක් දාලා තියෙනවා ෆෝට් නොක්ස් වලට මේ අපි අරට අර රට මෙච්චර ණයයි.
1: හරි.
0: මෙන්න මෙච්චර රත්තරන් ටිකක් ඒගොල්ලන්ගේ ගබඩාවට දාන්න.
1: දාන්න කියලා. ලේසි නේ වැඩේ.
0: නැවුල පටවල රත්තරන් යවන්න උමනාවක් නැහැ.
1: ඕකේ.
0: ඉතින් ලෝකෙම රත්තරන් ටොන් 4583ක් එතන තියෙද්දි ඇමරිකාවට තනියම තියෙනවා ටොන් 8183ක් කියලා මතක තියාගෙන හූල්ලලා.
1: අම්මෝ.
0: අපි මේරි ලය.
1: මෙයා අපේ නැද්දම කුත් කතරගෙ හිදාලා.
0: අනේ මිස් මේ. අපයි විසියත වෙලා ඉන්නේ.
1: ආන්දර වෙන්නේ. තියනවාද කියලා ඇහුවේ නැන්.
0: නැද්ද කියලා තහනම්.
1: සුරංගනා කොහොමද සින්දුව

0: අපි මොන සේවසේ
1: දෙන්නේ?
0: තව කල්පනා කරලා මම ඔබට තව අවස්ථාවක් දෙනවා. අපි මොන සේවසේ දෙන්නේ? හැමෝම කියන ඒවා කියනවද? හොඳට කල්පනා කරලා උත්තර දෙනවද?
1: 21වෙනි සේවසේ. හරි.
0: මොකද ෂෙක්කද?
1: නෑ ඒක ආයෙම අහන්න
0: බෑ. මොකද නංගි ෂෙක්කද? අපි 21වෙනි සේවසේ තමයි ඉන්නේ.
1: හරි. ඒකනේ.
0: හරිද? අපි 21ේ තමයි මේ ඉන්නේ. මේ සේවස පටන් ගන්නවත් එක්කම තමයි චීනේ වෙච්ච ලොකු ආර්ථික පිබිදීම වුණා කියලා කියන්නේ.
1: හරි.
0: මේක ගොඩක් මිනිස්සුන්ට අද තේරුණාට මේක පටන් ගන්න වෙලාවේ තේරුන්නේ. අපි අවුරුදු ගාණක් පස්සට ගියොත් එහෙම ඔය ගෘහ විදුලි උපකරණ පොඩි ලාභ සෙල්ලම් බඩු.
1: හරි.
0: ඌව තමයි ඉතින් චීනේ හැදුවේ. හරිම සිම්පල් ඒවා.
1: හරි.
0: හීටර් හදනවා, ලිපක් හදනවා, රයිස් කුකර් එකක් හදනවා වගේ ඌව තමයි.
1: ටෝස්ටරයක් ඒ වගේ තමයි.
0: අනේ මේ ටෝස්ටරයක් මට හදන්න ටෝස්ටරයක් හදන්නේ නැහැ චීනේ. හදන්නේ නැහැ කවුරුත් ටෝස්ටරයක් චීනේ.
1: හරි හරි.
0: චීන මිනිස්සු මට කතා කරලා කිව්ව මම ටෝස්ටර් හදන්නේ
1: නැහැ. හරි හරි. ඔකේ සෝරි.
0: උගලෝ. ඒ කාලේ නේද ඔයා ටෝස්ටරයක් කියන්නේ මාර උපකරණයක් කියලා හිතාගෙන ඉන්න මිනිස්සුත් තමයි නේ.
1: නෑ ඒකත් අර වගේ හීටර් වගේනේ. හරි අපි එතනින් ඉස්සරහට යමු අරවින්ද.
0: ඔයාගේ ටෝස්ටරේ මෙතනින් තියලා නිසා අපි මෙතනින් ඉස්සරහට යන්නේ.
1: නෑ නෑ ටෝස්ටරේ තිබ්බා.
0: ඒකත් හරියට වැහෙන්නෙත් නෑ. වැහෙන්නෙත් නෑ නේද? ඈ? පාන්නේ මේ අත තියලා වහන්න ඕනේ ඔක්කොම.
1: හරි.
0: මේ ඇමරිකාව අලුත් අදහස්. එතකොට ජර්මනිය වගේ රටවල් අලුත් නිෂ්පාදන ගැන උනන්දු වෙනකොට මම ලොකු දෙවන්ත නිර්මාණ කරනකොට
1: හරි.
0: චීන වෙන්න මෙහෙම වෙනවා. මොකද මේ කියන්නේ මේ අපිට දෙන්න අපි ලාභෙට හදලා දෙන්න අපිට හදන විදිය මේව කරන්න අපි පුළුවන් තරම් ලාභෙට හදලා දෙන්න. ඉතින් ඇමරිකාව ජපානය ජර්මනිය වගේ ඕක රටවල් වල ඇත්තනේ අපිට ගන්න අහින්න ඕනේ නෑනේ. අපි මේක නිර්මාණය හොයාගෙන තියෙනවා. මේ අකුන්ට මේක ලාභෙට හදන්න පුළුවන්.
1: හරි.
0: අපි දීලා හදෝගම්. අපි මේ කර්මාන්ත දාගෙන නිකන් මේ වැරලෙන්න ඕනේ නැහැ නේ කියලා.
1: ඔව්.
0: ආන්න එහෙම තමයි පරිගණක තාක්ෂණයේ අරෝමියෝ ටික ඔක්කොම
1: චීනෙට යන්නේ.
0: චීනෙට යන්නේ.
1: හරි.
0: වාහන නිෂ්පාදනය කරන විදිය, සෝලා පැනල් හදන විදිය, ඔයගේ තාක්ෂණය චීනෙට යනවා. අවුරුදු 20ක් යනකොට රටවල් වල තේරුණා කරගත්ත ගොංකම.
1: හා ඕකේ.
0: මොන ටෙක්නොලොජිය යව්වත් ඒක ලාභෙට හදලා දෙනවා විතරක් නෙමෙයි. ඒක ඊටත් වඩා ලාභෙට හදන ක්‍රමයක් චීන හොයාගන්නවා. හොයාගෙන ඒක ඊටත් වඩා ලාභෙට වෙන වෙන රටවල් වලට යවන්න පටන් ගත්තා. ඕක තමයි උනේ.
1: ඕකේ.
0: ඒගොල්ලෝ ටෙක්නොලොජි ඉල්ල ගත්තා ලාභෙට හදලා දුන්නා. හැබැයි ඒ තාක්ෂණය ඉගෙන ගත්තා. ඉගෙන ගත්තා විතරක් නෙමෙයි.
1: හරි.
0: ඒ තාක්ෂණේ ඊටත් වඩා ලාභෙට කරන්නේ කොහොමද කියන එක චීන හැමදාම හොයා ගන්නවා. ඒ තමයි චීනගේ දක්ෂකම.
1: හරි.
0: ෂංගා හනා ෂංගා. ඊට පස්සේ හරි. ෂංගා දැන් කොහොමද? ෂංගා ෂංගා ෂංගා. ෂම ෂම එක්ස්මන්
1: හා.
0: කවුරුත් කතා කරන්නේ නැත්නම්. දැන් චීන ජනාධිපති ෂී ජීපින් එනකොට නිකන් ඉන්න මිනිස්සුන්ට චීන කතා
1: කරනවා. ඒක හරි.
0: නිකන් චීන ජනාධිපති නංගෝ හින ගැම්ම නේ.
1: අනිවාර්යෙන් තියනවනේ නේ.
0: කොහොමද හදාගත්ත හදාගෙන? මේ අවසාන සේවසේ වෙච්ච දේවල්. දශක දෙකක් යන්නේ නැති. එච්චරයි. ජර්මනි ඒගොල්ලන්ගේ සෝලා පැනල් හදන තාක්ෂණය ගන්නවා චීනට. ලාවෙට කර්මාන්ත ශාලාවට දාලා පැනල් ගහන්න.
1: හරි. අද
0: අද ලෝකේ පාවිච්චි කරන සෝලා පැනල් වලින් 80%ක් චීනේ හදලා චීනෙන් එක්ස්පෝර්ට් කරන ඒවා.
1: හා හා හා හා.
0: ජර්මනියට
1: හරි.
0: අපත් නැහැ.
1: ඔව් නේ.
0: මේක මාර ට්‍රික් එකක් නේද? අපි ඊයේත් කතා කරේ. අපි පොඩි රටක් නේ. අපිට ටෙක්නොලොජි ගැන පින්තූරෝ වලින් පේනවා. අපිට දැන් H15 තියෙනවා. අපිට දැන් YouTube බලන්න පුළුවන් අපිට TikTok බලන්න පුළුවන් ඒ වේ මම හරියට දකිනවා මම බලන්නේ මේ වගේ වෙනස අලුත් නිර්මාණ අලුත් සොයා ගැනීම් හරි ලස්සන චූටි හුරු බූට එන්න මැජිකල් දේවල් මන් දකිනවා මට ඇමතිස්සෙ මෙතන නේද අනේ මේව අතපත ගාලා බලන්න අපිට පුළුවන් නම් කියලා
1: මට හිතෙනවා
0: නේ yes හිතන්නකෝ අපේ දක්ෂ ඒ කියන්නේ පීදීගෙන එන පුංචි ඉංජිනේරුවෝ ඉන්නවා මේ රටේ නෑ කියන්නේ බෑ කොච්චර ඉන්නවද
1: කොච්චර හදනවද නේද
0: ඔව්
1: මේ නිකන් ඉස්කෝලේ කොයි සයන්ස් දේකට වගේ ගිහිලා බලන්න කොච්චර නිර්මාණ තියනවද නේ
0: ඔව් මම දැනගන්න අපේ රටේ ඉංජිනේරුවෝ ඉන්නවා හොඳේ
1: ඔව් අත්ත අත්ත
0: ඉන්නවා අපේ රටේ ඉංජිනේරුවෝ ඉන්නවා අපේ විශ්වවිද්‍යාලවලින් ඉංජිනේරුවෝ සැලකුවිත ප්‍රීසක් බිහි වෙනවා
1: පිළිගන්න වෙනවා ඒක අපිට
0: තාක්ෂණික නිලධාරීන් සැලකුවිත ප්‍රීසක් බිහි වෙනවා
1: yes
0: ඉගන මෙන්න වැරදුනා නම් මම මේ කියන්නේ එම් බිහි වෙනවා හොඳේ එහෙම නේ ඉතර නානාට නාන විතරට නෙමෙයි මේක එහෙම තියෙනවා අපේ එහෙම
1: දක්ෂතාවය උන් තරම්
0: තියෙනවා අපේ රටේ ඕන් තරම් මොළ තියෙනවා මොළ රඳව ගන්න වැඩ පිළිවෙලක් නැති මේ ඒ ඉතින් තබොත්තර නෝ ඒවා කියන්න වෙන අපේ රේඩියෝ වල අමාරු වෙන.
1: ඒ කියන්නේ
0: මොළ ටික රඳව ගන්න තරම් මේ මේ මොකක් දෙකක් නැති එක. ඔය මොකක් දෙකක් කියන එක උගල
1: හිතාන්නේ.
0: නැති එකට ඉතින් කරන්න දෙයක් නැහැ.
1: මොළ විතරක් තිබිලා බෑනේ මිනිසුන් සල්ලි
0: තියෙන්න අපේ ජීවිතේ. මොළ බිමුලාගෙන ඉන්නේ නේද? මොළ උලාගෙන රැට කන්නේ නේද?
1: ඒක
0: නේ මිනිසු ජීවත් වෙන්න විදිහක් නැතුණාම ඒකට තමන්ගේ දක්ෂතාවයට
1: නිසි
0: අගීමක් ලැබුණ නැති වුණාම මේ මගේ රට මගේ රටේ මගේ රචක ගායි නැහැ. ඒක ඒක දරුවන්ට කන්න දෙන්න බෑනේ.
1: ඔව් අන්න ඒක.
0: ඒකට මිනිස්සු යනවා යන්න. ඒක තමයි වෙන්නේ.
1: ඉතින්
0: ඔය තමයි හත්තේ.
1: හරි.
0: ඉතින් මම කියන්න හදන්නේ අපේ මේ නැගීගෙන ඉන පුංචි පුංචි ඉංජිනේරුවන්ට.
1: හරි.
0: සහ ඒ ක්ෂේත්‍රයට යන්න බලාගෙන ඉන්න දරුවන්ට. හ්ම්
1: හ්ම්.
0: දෙයක් අතට අරගෙන බලන්න පුළුවන් නම් ඔය චීන කරපඩේ අපිට කරන්න බැරිද?
1: අනිවාර්යෙන් නේ. ඒ ආසාව ඇති වුණොත් පොඩි කාලේ ඉඳන්ම.
0: අපිට සුලබ නම් මේක මෙහෙම අරගෙන මේ ෆෝන් එකේ මේක අරගෙන කෑලි කෑලි වලට ගලවලා බලා ගන්න පුළුවන් නම්. හ්ම්
1: හ්ම්.
0: මේක අදහසක් ගන්න බැරිද?
1: අනිවාර්යෙන්.
0: අපේ ළමයින්ට?
1: Yes.
0: අපිට තියෙන දුප්පත්කම ඕකනේ. නේද? ඉස්සෙල්ලාම දැනගන්න මොකද්ද තියෙන්නේ කියලා.
1: H15
0: කියන්නේ data ගැන බලන්නේ නැතුව data වලට යන වියදම් බලන්න දෙයක් නැහැ. data න වියදම දන්නවා දැන්. 1199 ඊට වඩා යන්නේ නැහැ. මේ package එක දාගත්තා. ලෝකෙ තියෙන ඔක්කොම තාක්ෂණي හොයාගත්තා. ඒ ඔක්කොම බලන්න ඕනේ.
1: හරි.
0: බලනකොට බලනකොට ලෝකෙ මේවා ඇදිලා එනවා එතනට කාන්දමට වාගේ.
1: එතන ඔක්කොම බලලා දැන් ඔබ ඔළුවට ඒව ඔක්කොම ස්ටෝර් කරගෙන යන්න ඕනි තැන තමයි මෙතන.
0: ඔව්. ඔබට පස්සේ ඔබ යන්න ඕනි 18 19 20. කියන්නේ මොනවද? සිකුරාදා සෙනසුරාදා ඉරිදා මේ සති අනිද්දා. අනිද්දාන් පටන් ගන්න.
1: හරි.
0: NSBM හරිත සරසවිය තියෙනවා. උසස් අධ්‍යාපන හරිත තාක්ෂණ ප්‍රදර්ශනයක්. මේ ග්‍රීන් එනර්ජි කියන එකටයි දැන් ලෝකෙ යන්න උත්සාහ කරන්නේ. ලෝකෙ දන්නවා ස්වභාව ධර්මයා පොඩ්ඩක් යකා වෙලා ඉන්නේ.
1: හරි.
0: මුතු ගේමක් ගහනවා. මම දැක්ක පහුගිය දවසේ මේ රින් ඔෆ් ෆයර් කියන මේ පැසිෆික් රින් ඔෆ් ෆයර් කියන ඒරියා එකේ මේ පහුගිය මාස කීපයකට වගේ පොඩි පොඩි පොඩි භූමිකම්ප 700 ගණක් ඇති වෙලා කියලා.
1: Oh my god.
0: ග්ලැසියර් මෙහෙම විශාල ඒවා. රටවල් විතර ග්ලැසියර් එක පාටම කඩාගෙන මුහුදට පාත් වෙනවා. ඒවෙන් ලොකු රැලි එනවා.
1: හරි.
0: ඒ ළඟපාත තියෙන නගරවලට ලොකු තර්ජනයක් මේක. ගිනි කඳු පුපුරනවා. භූමිකම්ප ඇති වෙනවා. ගම් වතුර ගලනවා. ග්ලැසියර් කඩාගෙන වැටෙනවා. උෂ්ණත්වය ඉහළ යනවා. වැස්ස වහිනව නවත්ත ගන්න බැරි වෙන. අපි මේ කැලේ දකිනවා.
1: හරි.
0: ඉතින් මේ හරිත තාක්ෂණය කියන එක පරක් වෙලා හරි කරන්න ඕනේ කියන තැනට ලෝකෙ ඇවිල්ලා ඉන්නවා. ඉතින් යන්න. තාක්ෂණය, કૃතිම බුද්ධිය, ස්මාර්ට් නිවාස, විදුලි සංදේශ, ක්‍රීඩා, තිරසාර අධ්‍යාපනයේ විද්‍යුත් අපද්‍රව්‍ය කළමනාකරණය, රාජ්‍යංශයේ පුනර්ජනනීය බලශක්තිය අනාගත ප්‍රවාහනය මේ ටික ඔක්කොම මේ එක්සිබිෂන් එකේ ඔබට පෙන්වන්න සූදානම් කරලා තියෙනවා. දකින්න ගිහිල්ලා මෙව ළඟට දකින්න ඕනේ කියලා.
1: ඒක හරි.
0: ගැම්ම එන්නේ
1: එතකොටයි.
0: අන්න එතකොට මේව ළඟට
1: දා.
0: මේක අපි අර මේ YouTube එකේ දැක්කේ මේකනේ. මේක නම් මේ චුයින් ගම් මේක මේ මේකන YouTube එකේ දැකින්න ඕනේ. මේක නම් මේ
1: ආසයි ඒක.
0: මාරයි මේක. පුදුමරක් එකයි මම අතේම තියාගෙන ඔගොලු උත්සනවනේ. මේක මම අතේම තියානේ.
1: හරි.
0: ඉතින් 18 19 20 උදේ 9 ඉඳලා හවස 5 වෙනකන් NSBM හරිත සරසවි භූමියේදී පැවැත්වෙනවා NSBM Green Future Expo 2026. හෝමගම
1: පිටිපන
0: තියෙන්නේ
1: යන්න මොණි ප්‍රදර්ශනයක් ඇත්තටම.
0: ඔව් NSBM කියලා වම ටක් ගාලා Google Maps වල දාපම් පටස් කාලේන වාහන නවත්තගෙන ඉන්න බය වෙන්නපා ඕන තරම් ඉඩ තියෙන බුද්ධ අම්මෝ එක තියෙන ඉඩ.
1: අනේ ඕනනම් කොට්ටාවේ අපේ ගෙදර දාලා එතෙන් දැන් යන්න.
0: ඔව් එනකොට ආ එන්න ඕනේ නැහැ එනකොට වාහනේ නැහැනේ. කොට්ටාවේ තියෙන ඔය වාහන කෑලි ගන්න
1: තැන. අනේ කවදාවත්
0: තාත්තා මේ ගලංගේ දක්ෂයයි වල. මේ බලන්න එහෙමන වාහනේ නැහැ.
1: ටෙක්නොලොජි
0: එකක් තියෙනවා. ටයිල් මැටිවලින් හදන්නේ ඕමම කරලා තරතල්ල තලා හතරස් කෑලි කපලා පුච්චලා මේවා කරලා තින්ත ටිකක් ගාලා එවනවා ඇති.
1: ලස්සන විතරනේ ඕකට වැදගත් වෙන්නේ ඔච්චර තාක්ෂණයක් ඕනේ නැහැ
0: කියලා තමයි අපිට ඔබට හිතලා ඇත්තේ.
1: යස්.
0: මේගොල්ලෝ හදනවානේ ටයිල් එකක් රූෆ් ටොප් එකේ තියෙන ප්‍රශ්න විසඳන්න රත් වෙලා ගිනි ගන්න මල අපාය වගේ වෙලා තියෙන රූෆ් ටොප් ජීවිතේට රත් වෙන්නේ නැති වෙන ටයිල් එකක් හදනවානේ. රත් වෙන්නේ නැහනේ. ඉන්ඩෙක්ස් එක ඉල්ලන්නේ 82යි මේගොල්ලන්ගේ ඉන්ඩෙක්ස් එක 96යි. ඒ තරම් ප්‍රමාණයක් ආපහු තාපය ආපහු හරවල යවනවා. ගිනි යව්වේ පැය ගාණක් තිබ්බ ටයිල් එකක් රත් වෙන්නේ. ඒකට කියනවා කූල් රූෆ් ටොප් ටයිල් බයි ලංකා ටයිල්ස්.
1: ලංකා ටයිල්ස් ෂෝරූම් එකට යන ඕගලන්ට බලා ගන්න පුළුවන් මොකද්ද මේ අලුත්ම මැජික් එක කියලා ලංකා ටයිල්ස් හඳුන්වලා දීලා තියෙන.
0: අපි ටෙක්නොලොජි ගැන ටයිල් ලස්සේ ටෙක්නොලොජි දිනවා කියලා දැනගත්ත මටත් පත්තුනේ අවංකවම.
1: හරි.
0: ඔන්න උතන්දි තමයි එහෙමත් කරන්න පුළුවන් නේද කියලා.
1: මේකනේ නේද?
0: කවුද පිටරටින් වෙලා කරනවද?
1: නෑ.
0: අපේ මිනිස්සු කරන්නේ ඉංජිනේස තමයි.
1: කවුද කියන්නේ නැහැ කියලා නේද?
0: කවුද කියන්නේ?
1: මේ ඉන්නේ ෂෝක්.
0: දැන් වෙලාව 7:41. හෙයි හෙයි. යේ යේ යේ.

0: පිරෙන්න්න සියත
1: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වනිපද වූ ජිමි රැකවරණේ ජාතික සුරක්ෂිත කරණය කැලනි ෆයිශීල්ඩ් පර්පල් පය දැන් වෙළඳ පොලේ.
0: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. බිබ්බා 2026 by NIBM where innovation earns recognition.
2: ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
3: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්.
5: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
6: පරම්පරා ගානා අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
7: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
0: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhili Rasak, Haval H6, Haval GT, Tank 300 Hub, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama Obe Test Drive Eka Ven Karwa Ganna. Amatanna 0.1177 868 666.
8: කොහෙන්ද සර් DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ?
9: සම්බන්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10.5 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑ කිදිනා ගන්න. DLB වාසි කොයි කාටත්
0: වාසි. ශ්‍රී ලංකා බැංකුවට යූරෝ මනි සම්මාන දෙක අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකා බැංකුව 2026 යූරෝ මනි සම්මානයෙන් පෙරදුම් ලබා A level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0.1132 1000. NIBM The City University, the place to be.
10: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා. සිත් බඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
11: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා. සීතා හදවත් දිනූ හිතවත්කම.
12: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.1176 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍රලාභී මුදල් සමාගමකි.
13: අයියා මට ඇපල් මලක් දෙන්න.
14: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
13: අයියා මට මල් ගොඩක් දීලා.
14: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ
13: හච් 15 පිස්සුවක්ම තමයි.
15: අවද කාගේ නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර්. දැන් දම් පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
0: අපසුසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂකක් සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0.1145 545 5000.
16: 7:45 වෙලාව බජාජ් වීගෝ ත්‍රිවිලක ඔබ දන්නවා මේක තනිකරම ඉලෙක්ට්‍රික් භාණ්ඩයක්. හරිද? ඉතින් වීගෝ එකක් ගන්න ඔබ ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමට යන්න. ඒ වගේම අපි මතක් කරනවා මේ දවස්වල රාජ්‍ය සේවකයෙක් නම් වීගෝ එකක් ගන්නකොට රුපියල් 125,000ක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. ඒ වගේම චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූට් එක ගන්නකොට රුපියල් 160,000ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා. තව මෝටර් බයික්ස් ගන්නකොට, ඊට පස්සේ පෙට්‍රල් ත්‍රිවිලක ගන්නකොටත් ඔයගලන්ට හොඳ ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. අපි මේ දවස්වල ACL ගැන කතා කරනවා. ACL තමයි මුලින්ම ෆයර් ගාඩ් කියන කන්සෙප්ට් එක හඳුන්වලා දුන්නේ. ඉතින් ඒගොල්ලන්ට දැනුණා මේ බිත්ති ඇතුළට දාලා තමයි මේ වයර් ඔක්කොම හදන්නේ, මේක ගෙවල් හදන්නේ. ඊට පස්සේ ඉතින් මොකක් හරි ප්‍රශ්නයක් වුණොත්, ඇතුලේ ගින්නක් ඇති වුණොත් ඒක ලොකු ගැටලුවක්. මේකට විශේෂිත වයර් එකක් අපි මාකට් එකට දාන්න ඕනි කියලා දැක්කනි. වයර් වලට තාක්ෂණයේ තියනවා නේ. ඉතින් අලුත්ම තාක්ෂණය එකතු කළා. ඒගොල්ල හැදුවා ෆයර් ගාඩ් කේබල්ස්, රයිට්? ඉතින් ඊට පස්සේ ගොඩක් කට්ටිය ඉතින් ඒක කරන්න පටන් ගත්තා. සහ අර නිකම්ම තියෙන අලුපාට කේබල් එකට ෆයර් ගාඩ් කියලා මාකට් එකට නිකුත් කරන්නත් ඉතින් කට්ටිය එහෙම තමයි. හරි, කොහොමුණත් අන්තිමට ACL වලට පුළුවන්කම ලැබුණා ඒගොල්ලන්ගේ ඒ ෆයර් ගාඩ් වයර් එකේ තියෙන වටිනාකම වැඩි කරලා දෙන්න. හේතුව ඒගොල්ලෝ දැන් දම්පාට වයර් එකක් තමයි මාකට් එකට හඳුන්වලා දෙන්නේ ෆයර් ගාඩ් කියලා. ඒක අපේ රටේ දැන් සම්මත දෙයක්. ඒ කියන්නේ ෆයර් ගාඩ් නම් ඒක දම්පාට වෙන්න ඕනි. ඉතින් ඒ தත්වෙටම මේ ෆයර් ගාඩ් කියන කන්සෙප්ට් එක අරගෙන එන්න ACL වලට පුළුවන්කම ලැබුණා. දැන් ඕගොල්ලෝ කඩේට ගිහිලා ගන්නකොට ගයක් දොරක් හදනවා නම් ACL දම්පාට ෆයර් ගාඩ් වයර් එක ගන්න අමතක කරන්න එපා. මාකට් එකේ තියෙන හොඳම ප්‍රයිස් එකට තියෙන උප්පරිම ආරක්ෂාව තියෙන වයර් එක තමයි ACL ෆයර් ගාඩ් කියලා කියන්නේ. අපි අද LOLC ෆයිනෑන්ස් එකත් එක්ක ඒගොල්ලන්ගේ ස්පීඩ් ඩ්‍රාෆ්ට් ගැන කතා කරමු. ඒ වගේම වියර්ඩ් ජෙට් ගැන කතා කරන්න ඕනේ. අපි කියන්න කලින් විස්තර දැනගන්න ඕන නම් 011-442-444-044 කියන නම්බරකට කෝල් කරන්න. වැලන්ටිනෝ ඉටලි මැට්‍රස් අපිට නිකම් නිකම් මෙට්ටයක් නෙමෙයි දෙන්නේ. ඒගොල්ලෝ අපිට නිින්ද තමයි දෙන්නේ. හරිද? ඉතින් ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් වෙත ගියොත් ඔයාට ඔය නිින්ද යන්නේ නැති ප්‍රශ්නෙට විසඳුම එතන තියෙනවා. ආයි කතා දෙකක් නෑ එතන තියෙනවා. ඒ නිසා එතනට යන්න කියලා අපි ඔයගලන්ට මතක් කරනවා. ඇලුමෙක්ස් ගැනත් කතා කරන්න ඕනේ. ඒගොල්ලන්ගේ අලුත් එක්ස්පීරියන්ස් සෙන්ටර් එක ගැන දැන් ගොඩක් කට්ටිය විස්තර කතා කරනවා. හරි සතුටුයි. මොකද අලුත් අලුත් දේවල් හොයාගෙන යන මිනිස්සු ඉන්න රටක් අපේ රටේ ගැන හරි සතුටුයි. ඉතින් අර මුලින්ම පොඩ්ඩක් එක්ස්පීරියන්ස් කරලා බලන්න එපැයි. ඕනම දෙයක් ගන්න කලින් අපි ඒක ගැන දැනගන්න එපැයි. අන්න ඒ වැඩේට තමයි ඇලුමෙක්ස් එක හැදුවේ. ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් සෙන්ටර් එක එතනට ගියොත් ගොඩාක් විස්තර ඇලුමිනියම් සම්බන්ධයෙන් ඔබට ලබා ගන්න පුළුවන්. NLB අපි මෙගා පවර් ලොටරි ගැන අද දවසෙත් කතා කරමු. ඒත් එක්කම අපිට කමර්ෂියල් බැංක් එකත් එක්ක කතා කරන්න තියෙන විශේෂම කාරණාව තමයි අරුණලු සිත්තම් චිත්‍ර තරඟය. ඉතින් ඒකේ දින වකවානු වෙනස් වෙලා තියෙනවා කියලා ඔබ දන්නවනේ. ඒ කියන්නේ කාලය දීර්ඝ කරලා තියෙනවා. ඉතින් ඒ වාසියත් අපේ රටේ පුංචි පැටවුන්ට තමයි ලැබෙන්නේ. ඔක්තෝබර් මාසේ 4 වෙනිදා දක්වා දීර්ඝ කරලා තියෙනවා. අපේ රටේ ජීවත් වෙන විදේශගතව ජීවත් වෙන ශ්‍රී ලාංකීය දරුවන්ට ඔන්න අවස්ථාව තියෙනවා අරුණලු සිත්තම් චිත්‍ර තරඟයත් එක්ක එකතු වෙන්න. ඔක්තෝබර් 4 තමයි අවසන් දිනය. 7:48.
17: මට හැමදාම ඕනේ උනේ කැමති තැනක ඉඳන් වැඩ කරන ගමන් ජීවිතේ ෆ්‍රී එකේ ගෙවන්න. මගේ ෆොරින් පේමන්ට්ස් PayPal හරහා ඉක්මනින් ලබා ගන්න.
18: කමර්ෂල් බැංකුව හඳුන්වා දෙන අලුත්ම Gig Plus account එකත් එක්ක ඔබ හැමදාම හීන දැකපු life එක ගත කරන්න දැන් ඔබට පුළුවන්. ෆ්‍රීලාන්සර්ස්ලා වෙනුවෙන් මහදපු මේ account එකෙන් PayPal withdrawals, credit card දීමනා, ණය පහසුකම්, multi currency access ඇතුළු තවත් පහසුකම් රැසක්. අදම combank.lk වෙත පිවිසෙන්න.

විනාඩි 49යි GWM වාහන සීරීස් එකම දැන් ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් ෂෝරූම්ස් වල තියෙනවා කියලා ඔබ දන්නවද? එහෙම දැනගන්නකට ඔබේ වයස කීයද? හරි කොහොමනම් කමන්නේ වයස කීුණත් කමන්නේ ආසාවක් තියෙනවා නම් GWM වාහනයක හිමිකාරයෙක් වෙන්න. ලස්සම ලස්සන වාහන සෙට් එකක් තියෙනවා. හවල් H6 එක තියෙනවා, GT එක තියෙනවා, ඊට පස්සේ ටැංක් 500, ටැංක් 300 ආසහිතන වාහන සීරිස් එකක්. ඉතින් ටෙස්ට් ඩ්‍රයිව් එකක් දාගන්න අනිවාර්යෙන්ම පුළුවන්කම තියෙනවා ඩේවිඩ් පීරිස් ඔටෝ මොබයිල්ස් වෙත යන්න කියලා මතක් කරනවා. අපි කාගිල්ස් ෆුඩ් සිටි ගැන අදත් මතක් කරන්නම්. මෙගා ඩිස්කවුන්ට් ක්‍රියාත්මකයි. අපේ ප්‍රයිම් ග්‍රූප් එකේ අම්මෝ ලොකු වැඩක් තියෙනවා ඕගලන්ට කියන්න. දැන් ඕගලන්ට කිසිසේත්ම අනේ මට ඉදමක් ගන්න බැරුණා, අනේ මට ගෙයක් ගන්න බැරුණා, අනේ මට විලායකක් ගන්න බැරුණා, මට අපාර්ට්මන්ට් එකක් ගන්න බැරුණා කියලා කිසිම දවසක දැන් ඔබට

නතක් කරන්න ඕනි අපි ඩියුලක්ස් තීන්ත ගැන කතා කරනවා මේ දවසල ඒගොල්ලන්ගේ ඇක්වටෙක් ඩෑම් ප්‍රටෙක්ෂන් ගැන තම අපි කතා කරන්නේ. ඉතින් පිටත බිත්තිවලට ගන්න සුදුසුම තීන්තක විදිහට අපිට ඒක හඳුන්වන්න පුළන් හේතුව තමයි වතුරට ලංවෙන්නවත් බෑ මේ ඩියුලක්ස් ඇක්වටෙක් ඩෑම් ප්‍රටෙක්ෂන් පේන්ට එක ඔබ ගෑවොත්. හරිද? ඊළඟට මොනවාද ඉන්සි සංස්ථා සිමෙන්ති ගැන කතා කරන්න ඕනේ. ස්ලැබ් වරම් ක්‍රියාත්මකයි. සිමෙන්ති කොට 100ක් එක ජයග්‍රාහකයෙකුට ලබා ගන්න අවස්ථාව තියෙන. ඒ වගේ ජයග්‍රාහකයෝ සෑහෙන පිරිසක් බිහි කරන්න අපේ සංස්ථා සිමෙන්ති ලෑස්තිලා ඉන්නවා. කලර් අප් ස්ට්‍රිප් සීලින් එක ගැන කතා කරන්න ඕනේ. ඒ ගැන වැඩි විස්තර දැනගන්න ඕනේ නම් අපි කියන්නත් කලින් ඔයගොල්ලන්ගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න. දැන් ලී වලින් ස්ට්‍රිප් සීලින් එක ගහන කාලේ ඉවරයි. ඒක ටටා බයි. ඒක ඉවරයි. දැන් අපි ඒ පෙනුමට තියෙන හොඳම ආදේශකය තමයි ඔබට මේ කියන්නේ කලර් අප් ස්ට්‍රිප් සීලින්. පැල්වත්ත බටර් ගැනත් කතා කරන්න ඕනි. ඉතින් පැල්වත්ත බටර් ඔබ දන්නවා නේද? පැකේජින් එක අලුත් වෙලා තියෙන්නේ. ඒකේ දැන් ගෝල්ඩ් ෆොයිල් එකක තමයි ඔතලා එන්නේ. අනිත් එක බෝ එකක් තියෙනවා. ඒ බෝ එකෙන් අපිට අඳුරගන්න පුළුවන් සෝල්ට්ද, සෝල්ටඩ්ද, අන්සෝල්ටඩ්ද, එහෙම නැත්නම් ගාලික් බටර්ද කියලා. රයිට්. 7:52 දැන්.

0: සියත අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
1: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර්. දැන් දම්පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
2: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place he GWM Experience Center within. Adama obe test drive eka wen karwa ganna. Amathanna 01117888.
3: ඔබ වෙළඳපොලෙන් පොල් තෙල් ලෙස මිලදී ගන්නේ නියම පොල් තෙල්මද? වෙළඳපොලේ පොල් තෙල් ලෙස විවිධ බාල තෙල් වර්ග තිබීමට ඉඩ ඇත. විෂ රසායනිකයන් අඩංගු පිළිකාකාරක අන්තර්ගතව ඇති එවැනි තෙල් භාවිත කිරීමෙන් විවිධ සෞඛ්‍ය ගැටලු ඇති විය හැකි. එබැවින් ඔබත් වෙළඳපොලෙන් තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයක්, කල්ලිකුත් වන දිනයක් සඳහන් වෙති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල් මිලදී ගන්න පුරුදු වෙන්න. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
4: ඇලුමිනියම්නේ
5: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
6: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
7: After levels psychology biomedical science and nursing study කරන්න LTA සමග එකතු වන්න පිවිසෙන්න www.slit.lk. Slit and Hemas, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය.

0: පට එක්ස්පිරියන්ස් එකකට පැල්වත්ත පට
1: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි
2: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නම්වමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලමි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳපොලේ
3: අප උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 0111 544 5000
4: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ

0: මාස 60න් ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා. සීතා හදවත් දිනෝ හිතවත්කම.
1: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගෙල්ස් වුඩ්සිටි වෙතින් මෙගා වට්ටම්. කොත්පලේ චීස් වෙජර්ස් ඉතිරි රුපියල් 200යි. ප්‍රේමා කොත්තුමි ඩයිමරිස් පහේ පැක් ඉතිරි රුපියල් 245යි. මංචිටි කිරිමාරි ඉතිරි රුපියල් 100යි. බටවල තේ ඉතිරි රුපියල් 160යි. කාගෙල්ස් වුඩ්සිටි.
2: පුතේ කන්නාඩි අමතක වෙලා නේ.
3: අම්ම සල්ලි දාන්නද?
2: ඔව් සල්ලි දාන්න.
3: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
2: දැන් හොඳ නං ඉන්නෙත් හොඳ අය.
3: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
4: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
5: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම්පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.

0: Milan Pastas. Right, අපි Milan Pasta ගැන කතා කරන්න ඕනේ, Milan Macaroni ගැන කතා කරන්න ඕනේ. සමහරක් විට ඕගලන්ගේ කඩේ grocery එකේ දැන් තාම ගන්න බැරි වෙලා ඇති. එහෙනම් අපි නම්බර් එකක් දෙන්නම්. මේ නම්බර් එකට කතා කරලා කඩේට ගන්න හරියද? නැත්නම් මිනිස්සු අවිල් ඉල්ලනකොට මොකද කියන්නේ? ඤැහ් ඤැහ්. ඒක හරි නෑ නේ. ව්‍යාපාරිකෙක් විදිහට ඒක හරි නෑ. 0772-32-92-72-83 කියන නම්බරකට කෝල් කරන්න. අපි සීය ශ්‍රී ලංකා ගැන අදත් කතා කරනවා. වරලත් ගණකාධිකාරීවරයෙක් වෙන්න තියෙන හොඳම සහ එකම ක්‍රමය තමයි සීය ශ්‍රී ලංකා කියලා කියන්නේ. ඉතින් මේ දවස්වල ලියාපදිංචි වීම කරන්න පුළුවන්. අර අභියෝගතා පරීක්ෂණයට සම්බන්ධ වෙලා ඒ වැඩේ කරන්න පුළුවන්. සීය ශ්‍රී ලංකා වෙබ්සයිට් එකට හරි නැත්නම් Facebook page එකට හරි යන්න. එතකොට වැඩි විස්තර ගන්න පුළුවන් සහ එතන තියෙනවා එතනින් ඔබට ලින්ක් වෙන්න පුළුවන් ඒගොල්ලන්ගේ වෙබ්සයිට්ස් වලට. ඉතින් ගිහිල්ලා වෙලාවක් වෙන් කරගෙන අභියෝගතා පරීක්ෂණයට මූණ දීලා ඒකනම් හරි ලේසියෙන් ගොඩදා ගන්න පුළුවන් එකක් කියලා තමයි හැමෝම කියන්නේ. ඊට පස්සේ ඔබට ලියාපදිංචි වෙන්න අවස්ථාව තියෙනවා. රයිට්. අබාන්ස් ඕඩියෝ ගැන කතා කරන්න ඕනේ. විතරක් නෙමෙයි අද උදේම අපි ලංකා ටයිල්ස් ගැන කතා කරා. කූල් රූෆ් ටොප් ටයිල් එක ගැන, H15 ගැනත් මතක් කරා. තව විශේෂම කාරණාවක් තියෙනවා. ඒ තමයි NSBM එකේ වැඩේ නේද? 18, 19, 20 සිකුරාද සෙනසුරාද ඉරිදකින දවස් තුනේ උදේ 9 ඉඳලා හවස 5 වෙනකල් NSBM හරිත සරසවියේදී තමයි මේ NSBM Green Future Expo 2026 පැවැත්වෙන්නේ. හරිද? ඉතින් වැඩි විස්තර දැනගන්න ඒගොල්ලන්ගේ කන්ටැක්ට් නම්බරෙකුත් දීලා තියෙනවා. කමන මොන හරි අහන්න තියෙනවා නම් මෙන්න මේ නම්බරෙකට කතා කරන්න. 0111 544 5000. 0111 544 5000. දැන් වෙලාව පත්තරේ බලන්න.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ with හසා.
3: අනුග්‍රහය CDB ලීසින්. හිතේ තියෙන වාහනේ හිතට බරක් නොවි අතට ගන්න. ඔබත් අදම ළඟම CDB ශාඛාවට පිවිසෙන්න. අමතන්න 0117 388 388.
0: Hi, good morning Hasa.
4: Good morning Ashcharya. අදත් බලමු අපි පත්තරවල විස්තර මොනවද කියලා.
0: Yes.
4: CDB ලීසින් අපිත් එක්ක ඉන්නවාද පත්තරේ විස්තරේ තප්පරයට සියතට අරන් එන්න උදව් කරන්න. බ්‍රෑන්ඩ් නිව් වාහනයක් එහෙම නැත්නම් රෙජිස්ටර්ඩ් වාහනයක් ගන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාලට ගැලපෙන හොඳම ලීසින් සොලියුෂන් එක දෙන්න CDB ලීසින් දැන් ලෑස්ති වෙලා ඉන්නවා. අවුරුදු 6ක් දක්වා ආපසු ගෙවීමේ කාලය සකස් කරලා දෙනවා. අවම ලියකියවිලි වලට ඉක්මනින් අනුමැතිය ලබා දෙන්නත් CDB ලෑස්ති. කතා කරන්න 0111 7 388 388. එහෙම නැත්නම් ළඟම තියෙන CDB ශාඛාවකට එන්න. CDB ලීසින්, හිතේ නිදහසේ ඔබේ වාහනය ඔබේම කරගන්න. අරුණ පත්තරෙන් අපි අද පටන් ගමු ආශ්චර්ය. ලෝක ශූර රුමේෂ්ගේ හෙලි පහ ගුවනේදී කැඩුවාදැයි සැක. තුර්කි ගුවන් සේවයෙන් වන්දි ගැනීමට අවධානය යොමු වෙලා තියෙනවා කියලා අරුණ පුවත්පත තමන්ගේ හෙඩ්ලයින් නිවුස් එක හැටියට වාර්තා කරලා තියෙනවා. ලොව අංක එකේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග, එහෙම කියනකටත් හරි නිකන් නේද බලන්න නේද, ලොව අංක එකේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග හංගේරියාවේ පැවති ලෝක අල්ටිමේට් ශූරතාවලිය ජයගෙන යලි මෙරටට පැමිණීමේදී ගුවන් ගමන අතරතුර ඔහුගේ හෙල්ල පහක් කැඩී විනාශ වීම සැලසුම් සහගත ක්‍රියාවක්ද, එසේ නොමැතිනම් නොසලකිලිමත් භාවය නිසා වූවක්ද යන්න පිළිබඳව ඉදිරි විමර්ශන කටයුතුවලදී අවධානය යොමු කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. මේ සම්බන්ධයෙන් දැන් පැමිණිලි කරලා තියෙනවලු අපේ ගුවන්තොටුපළ හරහා ඒ අදාළ එයාලා ඉන්න එකට. රුමේෂ් මෙරටට පැමිණීමට යොදාගත් තුර්කි ගුවන් සේවය සම්බන්ධව කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ඔහු පියවරගෙන තිබුණු අතර සිදුවීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සේවයෙන් වන්දි ලබා ගැනීමට ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරලා තියෙනවලු. රුමේෂ්ට රටවල් කිහිපයකින් ආරාධනා ආවා ඒ රටවල් වලට ක්‍රීඩා කරන්න කියලා. කියන්නේ එයා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකෙක් හැටියට හොඳට හැදිලා එනකොට වෙන රටවල් වලින් එයාට ඔෆර්ස් ආවා ඒ රටවල් වලට සෙල්ලම් කරන්න කියලා, ඒ රටවල් නියෝජනය කරන්න කියලා. ඒ ආරාධනා ආපු රටවල් අතරින් එක රටක් තමයි තුර්කිය කියලා කියන්නේ. ඉතින් ඒ හින්දා එහෙම ආරාධනාත් කරලා තොට රුමේෂේ ආරාධනා ප්‍රතික්ෂේප කරලා එයා දිගටම ලංකාව වෙනුවෙන් ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩා කරන පසුබිමක් තුළ මේ සිදුවීම ගැන පොඩි සැකයක් තියෙනවා කියලා තරුණ පුවත්පතේ වාර්තා කරලා තියෙනවා. ඒ කියන්නේ හිතාමතාම එන්නෑනේ අපිට ලංකා නෑනේ දෙන්නම් ඔබේ හෙල්ල ටිකට කියලා එහෙම පොඩි සැකයකුත් තියෙනවා කියලා අරුණ වාර්තා කරලා තියෙනවා.
0: ඒක කැඩිලා තියෙන විදිහ දැක්කවන්න
4: ගන්නේ. ඔව් ඒ පහම ඒක හරි පුදුම කැඩිල්ලක් ඒක ඇත්තටම මේ ඉතින් මොනවත් ගෙනියන්න බෑ ඉතින් මේ මේ ප්ලේන් වල ඉතින් එහෙම වැළුවා. දැන් ඕක මං කියන්නේ දැන් බස් එකකට දාගත්තා නම් මේ අයිය පොඩක් ඕක වටින දෙයක් తీරපඩ කැඩි පොඩ පරිස්සමට තියන්න කිව්වොන අර මේ බස් එක ඇතුලේ තියෙන අර එන්ජින් පෙට්ටිය උඩ පරිස්සමට තියලා ගෙනල්ලා බාගන්න තිබුණා
0: මේ
4: හරිම විකාර සාගත තත්වයක් ඒක බලමු ඉතින් මොකද වෙන්නේ කියලා. දුම්රිය ස්ථානාධිපති වර්ජනයට ගේට්ටු ක්‍රියාකරුවොත් එක් වෙති. ඉදිරි දින කිහිපය තුල දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ආරම්භ කිරීමට නියමිත පැය 48ක දෙදින වැඩ වර්ජනයට තම සංගමයේද සහාය ලබා දීමට තීරණය කළ බව ශ්‍රී ලංකා අනාරක්ෂිත දුම්රිය ගේට්ටුකරුවේ දුම්රිය ගේට්ටු ක්‍රියාකරු සමාජිකත්ව එකමුතුවේ ලේකම් අනිල් කුමාර නවරත්න පැවසුවා කියලා තියෙනවා. ඉතින් මේගොල්ලෝ ඒගොල්ලන්ගේ අපහසුතාව වගේකුත් කියනවා. ගේට්ටු ක්‍රියාකරුවන්ට ඉන්න කුටියක් නැහැ, වතුර නැහැ, එහෙම ප්‍රශ්නත් එක්ක තමයි ඒගොල්ලෝ රස්සාව කරන්න කියලා. එහෙනම් ඒගොල්ලොත් මේ පැය 48 සංකේත වැඩ වර්ජනයට සහාය පළ කරනවා කියලා කියලා තියෙනවා. පත්කලේ රජයයි වර්ජනය කළාට අස් වෙන්නේ නැහැ. දුම්රිය සාමාන්‍ය අධිකාරිය එහෙම කියලා තිනවා. දුම්රිය සාමාන්‍ය අධිකාරිය තනතුරට තමාව පත්කලේ වත්මන් රජය බැවින් වෘත්තීය සමිතිවල ඇතමුන් වැඩ වර්ජනවලට යමින් තමාට අස්වන ලෙසට කරන බලපෑම පිළිගත නොහැකි බව දුම්රිය සාමාන්‍ය අධිකාරී රවින්ද්‍ර පద్මප්‍රිය අරුණට පැවසුවා කියලා තියෙනවා. ශ්‍රී ලංකා දුම්රිය සේවයේ තිබෙන තැනින් ඉහළට ගෙනීම සඳහා සාධනීය පියවර රසක් ක්‍රියාත්මක කරමින් සිටින මොහොතක ඇතම් වෘත්තීය සමිති ක්‍රියාකාරීන් එම කටයුතු කඩාකප්පල් කිරීමට උත්සාහ කරනවා කියලා තමයි ඉතින් සාමාන්‍ය අධිකාරීවරයා කියලා තියෙන්නේ. දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම්වරයා කළ ප්‍රකාශයකට අදාළව නිදහසට කරුණු විමසූ බවත් එය පදනම් කරගෙන තමාට තනතුරින් ඉවත්වන ලෙස කියමින් මගේ ජනතාව අපහස්තාවයට පත්කර වැඩවර්ජන කිරීම සදාචාරාත්මක නොවන බවත් ඔහු කීය කියලා තමයි අරුණ වාර්තා කළ දෙන්නේ. කොහොම වෙතත් අද රාත්‍රී 12න් පස්සේ පැය 48ක සංකේතාත්මක වැඩවර්ජනයක් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය දියත් කරන බව ඒ අය ප්‍රකාශ කරලා තියෙනවා. දිවයින පත්‍රයට මං එනවා. ඕලුගලගේ උපාය දූතයා යටකර මරන්න කොන්ත්‍රාත්තුව කෝටි 1000000ක් මදුක ඇතුළු 3ක් දැලේ කියලා තියෙනවා. කොන්ත්‍රාත්තුව දී ඇත්තේ අංගොඩ ප්‍රියංකර සහ රූබන්. දිවි බේරුණු උපාය දූතයා දැන් රෝහලේ. අනිත් සැකකරුවන් අල්ලන්න විමර්ශන ක්‍රියාත්මකයි කියලා තියෙනවා. මේ රොහන් ඕලුගල මහතා මෙහෙවපු පරීක්ෂණයක්. ඒකෙදි පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහන් ඕලුගල මහතා ඇතුළු කණ්ඩායමක් විසින් රුපියල් කෝටි 500ක මද්‍රව්‍ය තොගයක් කිරින්දේදී අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාත්මක කළ මෙහෙයුමේ උපාය දූතයා අපි කියන්නේ මේ අයව අන්දන්ඩ යොදාගත්ත චරිතය නිරූපණය කරන්න පාවිච්චි කරපු පුද්ගලයා උපාය දූතයා ලෙස යොදාගත් බෝට්ටු ස්කිපර්වරයා ජී ප්‍රතේකට යටකර පසුව කපා කොටා ඝාතනය කිරීම සඳහා තමයි මේ කොන්ත්‍රාත් එක ලැබිලා තියෙනවායි කියලා කියන්නේ. ඉතින් ඔහුගේ ජීවිතය පරිස්සම් කරන්න පුළුවන් වෙලා තියෙනවා. දේශබන්දුලා රවි ශානිගේ මූලික අයිතිවාසිකම් කඩලා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි කියලා දිවයින පුවත්පත වාර්තා කරනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර යන මහත්වරුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කිරීමට ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක සිල්වා, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන යන මහත්වරුන් කටයුතු කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තීන්දු කරපු බව වාර්තා කරලා තියෙනවා. දිවයින පුවත්පත මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පර්යේෂණ ක්‍රියාදාමය ප්‍රශ්න කරමින් ඒ පර්යේෂණ ක්‍රියාදාමය හරහා සිද්ධ වෙච්ච අයිතිවාසිකම් කඩකිරීමක් පිළිබඳව යොමු කරපු පෙත්සමක්. ඒ පෙත්සම විභාග කරලා ඔව් මේ අයගේ අයිතිවාසිකම් කඩ වෙලා තියෙනවා. පොලිසිය, ඒ කියන්නේ හිටපු පොලිස් ප්‍රතිදේශබන්දු තෙන්නකෝන් මහතා සහ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් අතින් අයිතිවාසිකම් කඩ වෙලා තියෙන බව ඔන්න අධිකරණය තීන්දු කරලා තියෙනවා. දිනමින පුවත්පතටයි අපි ඊළඟට එන්නේ. සුරේෂ් සලේගේ රෝගී තත්ත්ව වාර්තා අධිකරණයට දී නෑ. ජාතික රෝහලේ අධ්‍යක්ෂකට උසාවියෙන්න නියෝග. දින සීයක්ම රෝහලේ සැලසුම් සහගත වෛද්‍ය කුමන්ත්‍රණයක් පවතිනවාදැයි සැක සහිත බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අධිකරණයට කියයි. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගත යුතුද නැද්ද යන්න සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණය කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත දන්වා තිබුණා. ඒත් ඊයේ වෙනකොටත් ඒ වාර්තාව ලබා නොදීම නිසා 22 වෙනිදා ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට කොටුව බහිස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින්න කියලා ඔන්න නියෝගයක් නිකුත් කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් 11 වෙනි පිටුවේ තියෙනවා. දින 100ක්ම රෝහලේ හිටපු ජනාධිපතිවරයෙකුත් මෙහෙම බොරුවට රෝහල් ගත වුණා. සැකකරුගේ ඇස් බලනවා, දත් සුද්ධ කරනවා, කන් බලනවා වගේ පරීක්ෂණ තමයිලු කරනවයි කියලා කියන අපි දන්නේ නැහැ මේ දිනමින වාර්තා කරලා තියෙන විදිය. දවස් 100ක් තිස්සේ ස්පිරිතාලේ නතර කරගෙන ඇසුයි දතුයි දත් සුද්ධ කරලා කන් බලන්න එහෙම තියනවා කියන්නේ අමුතුම රෝගී තත්ත්වයක් නේද? ඒ කියන්නේ හරිනම් එහෙම තමයි වෙන්න ඕනේ. ඒක අහලම නැහැ ENT එකේ දවස් 100ක් බරුතෙක් ඉන්නවා කියලා. පුදුම කන් දෙකක් නේ, ඇස් දෙකක් නේ. ඒක සැලසුම් සහගත වෛද්‍ය කුමන්ත්‍රණයක් පවතිනවාදැයි සැක සහිතයි කියලා තමයි ඉතින් මේ පිළිබඳව පර්යේෂණ මෙහෙවන කට්ටිය කියන්නේ. ඔය අතර මේ මෙන්න මෙහෙමත් සිද්ධියක් වෙමින් පවතිනවා. අර්චුනාගේ කොටි ප්‍රකාශය ගැන ත්‍රස්ත මර්ධන කොට්ඨාසෙන් විමර්ශනයක්. අනුරාධපුර පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඒකාබද්ධ ජන රැලිය අමතමින් මම කොටියෙක් යැයි යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී උදය කුමාර් වූට්ල මහතා පැවසුවා කියලා දිනමින වාර්තා කරලා තියෙනවා. මේ අර අනුරාධපුරයේ පැවතිච්ච පොහොට්ටු රැස්වීමේදී අර්චුනා කරපු කතාවේ තියපු කාරණයක් සම්බන්ධයෙන් තමයි මේ ප්‍රවෘත්තිය හැදිලා තියෙන්නේ. එම ප්‍රකාශය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ ලෙස පෙනී සිටින සිවිල් ක්‍රියාකාරී කණ්ඩායමක්, මම දන්නේ නැහැ මොකද්ද කියලා, සිවිල් ක්‍රියාකාරී කණ්ඩායමක් කොහොමද ඒකාබද්ධ විපක්ෂයේ ලෙස පෙනී සිටින්ද කියලා මට තේරෙන්නේ නැහැ. කියන්නේ දැන් විපක්ෂය කියලා එකක් පාර්ලිමේන්තුවේ තියෙනවනේ නේද, දේශපාලන පක්ෂවලින් හැදිච්ච. ඒගොල්ලන්ගේ තියෙනවා ඒකාබද්ධ විපක්ෂය කියලා මොකක්ද එකක්. දැන් මේ සිවිල් ක්‍රියාකාරී කණ්ඩායමක් ඉන්නවා, ඒගොල්ලන්ට කියන්නේ ඒකාබද්ධ විපක්ෂය කියලා. මම දන්නේ නැහැ ඒ කොහොමද කියලා ඒක ඇවිල්ලා තියෙන්නේ. ඒගොල්ල තමයි මේ පැමිණිල්ල යොමු කරන්නේ. ශ්‍රී ලංකාව තුළ තහනම් කර ඇති LTTE සංවිධානය ප්‍රවර්ධනය වන අයුරින් අදාළ දේශපාලන රැලියේදී ප්‍රකාශ නිකුත් කළා කියලා තමයි ඉතින් පැමිණිල්ල ගිහිල්ලා තියෙන. අනේ මන් දන්නේ ඒ දේශපාලන රැස්වීමවත්, ඒ දේශපාලන රැස්වීමේ අර්චුනා වගේ කෙනෙක් කරපු ප්‍රකාශයවත් කවුරු හරි මොකට සීරියස් ගන්නවද කියලා තමයි ඉතින් හිතා ගන්න අමාරු නේ. දැනික ඉතින් සීරියස් ගන්නවා නම් මේ කැලල විතරක් සීරියස් ගන්නේ ඇයි? මොකද අර්චුනා ඒ කතාවේදී කිව්වා මේ මම කොටියෙක් කියලා කීප සැරයක් කිව්වා. ඒ අතර කිව්වා අපේ ඩයස්පෝරාව ජනාධිපතිතුමාට සල්ලි දුන්නා ඡන්දේ කරන්න, හැබැයි එයා අපි කියපුවා එයා කළේ නැහැ. ඒ හින්දා අපි දැන් ඊළඟට නාමල්ව ජනාධිපති කරන්න සහාය දෙනවා කියලා. ඉතින් එතකොට දැන් සීරියස් ගන්නව නම් ඒ කතාවේ තව තැන් තියෙනවා නේද? සීරියස් අරන් මොකක් හරි පරීක්ෂණයක් කරලා ඇත්තද කියලා හොයලා බලන්න. එහෙම මේ ඩයස්පෝරාවේ කිසියම් ඌමනාවන් ඉෂ්ට කරන්නම් කියලා ජනතා විමුක්ති පෙරමුණ හරි NPP එක හරි සල්ලි අරගෙන තියෙනවා නම් ඒකටත් මං හිතන්නේ විමර්ශනයක් කරන්න ඕනේ. ඔය කතාව සීරියස් ගන්න ඕනේ. මං දන්නේ නැහැ ඉතින් ඒ කතාවේ සමහර ඒවා සීරියස්, අනිත් ඒවා විහිළුවට කිව්වා කියලා වෙන්න ඇති. ඉතින් මේ කට්ටිය හිතාගෙන ඉන්නවා ඇත්තේ. හලාවත පොහොට්ටු මන්ත්‍රීගේ යතුරුපැදි දෙකේම එකම අංකය මන්ත්‍රීට ඇප. එකම ලියාපදිංචි අංකයක් සහිත යතුරුපැදි දෙකක් සන්තකයේ තබාගෙන සිටි හලාවත ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු හලාවත කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට අරගෙන තියෙන නිවුන්නු වෙන්න ඇති බයික් දෙක නේද? බයික් දෙකේම එකම ට්වින්ස්ලා, ට්වින් බයික් එකම නම්බරේ තිබිලා තියෙන්නේ. පොහොට්ටුවේ හැටියට වැඩේ තියෙන්නත් එපා නේද? ඔන්න ඔය තමයි අද දවසේ පත්තර විස්තර.
0: එහෙනම් සුබ දවසක්.
4: සුබ දවසක්.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ විත් හසා.
3: අනුග්‍රහය CDB ලීසින් හිතේ තියෙන වාහනේ හිතට බරක් නොවි අතට ගන්න. ඔබත් අදම ළඟම CDB ශාඛාවට පිවිසෙන්න. අමතන්න 0117 388 388.
0: ප්‍රශ්නයට හොඳම විසඳුම අරගෙන ආවිලා තියෙනවා බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 wheel එක. අද අපි විස්තර කියන්නම්කෝ ඔයගලන්ට ඉලෙක්ට්‍රික් 3 wheel එක ගත්තට පස්සේ වීගෝ එක ගත්තට පස්සේ කොච්චර දේවල් කරගන්න පුළුවන්ද කියලා.

0: උදේ 8යි විනාඩි 12යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939.3.

0: क्या था टॉप स्टोरी
1: पहल वायु गोले एकला मेरे स्वभाव या दिवेने निवतठा ශ්‍රලංකාව ආසන්න පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය දිවෙනෙන් ඉවතට ගමන් කරමින් ඇති බව කාලුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි බලපෑම ක්‍රමෙන් අඩුවනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. කාලුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ බස්නාහිර සබරගමුව මධ්‍යම සහ දකුණු පළාත්වල මිලිමීටර 75ක පමණ තරමක තදවැසි ඇති විය හැකි බවයි. ඌව නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් පස්වරු එකෙන් පමණ පසුව ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. මේ අතර වර්ෂාපතනයේ පවතින තීව්‍රතාවය හේතුවෙන් ප්‍රාදේශීය වශයෙන් බිම් යටවීමට වැඩි හැකියාවක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එල්.එස්. සූර්යබණ්ඩාර සඳහන් කළා.
2: විශේෂයෙන් මතකලාපේ පවතින ගංගා ගිල්ලොලාගඟ සහ කළුගඟ ඒ වගේම තනගලුවලේ ගංගාවල චරමට්ටම් කිසියම් ඉහළාගයක පවතින සසලකුණු වර්ෂාපතනයක් ලැබුණොත් ඒ සම්බන්ධයෙන් ඒ ප්‍රදේශවල සඳගමතු තත්ත්වය තකවර්ධනය වීමේ ප්‍රවණතාවය පවතිනවා. මේ දිනවල ලැබෙන වර්ෂාපතනය විශේෂයෙන්ම තීව්‍රතාවය වැඩි නැත්නම් සිටි කාලයක් තුළ විශාල වර්ෂාවක් ලැබෙනවා. මේ තත්ත්වය යටතේ ප්‍රාදේශීය වශයෙන් ජල මට්ටම් පාද්‍යම් යටවීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම ඊයේ දින පාලවෙන නගර බොහෝ වෙලාවක් වතුරෙන් යටවලා තිබුණා. මේට හේතුව තමයි විශේෂයෙන්ම ජලය වැසියාමේ පාද්‍ය තීරවීම වැනි තත්ත්වයන්. ඒ වගේම ඒ ප්‍රදේශයේ පාද්‍ය විදැති කිරීම තුළින් ආපු ප්‍රශ්නයක් මට හිතනවා. එම නිසා සියලු ගංගාවල් නැතත් ප්‍රාදේශීය වශයෙන් පවතින ප්‍රදේශවල මේ පවතින කාලගුණික තත්ත්වය ලැබෙන වර්ෂාපතනය අති තීව්‍රතාවයේ වර්ෂාපතනයක් ලැබෙන්නේ ඒ නිසා එම කාණු පද්ධති සහ බැසියාමේ වතුර බැසියාමේ පද්ධති පරිසුදුව තබා ගැනීම තුළින් ආපදාව නවම කර ගැනීම හැකියාව තියෙනවා.
0: සියතා ටොප් ස්ටෝරි අනුග්‍රහය
3: සෙනෙහසින් නාදරින් හදවත් සනසලා මෙතෝලී

0: පයින්ට් එකක් RDB Youth Classic Room ගිනුම.
1: මේ දවස්වල මගේ කාර් එක අමුතුයි වගේ. වාහනේ පැත්ත රදිනවා වගේ.
2: ටයර් ටික චෙක් කරගත්තොත් නරකද?
1: ටයර්? මං හිතුවේ සස්පෙන්ෂන් නවුලක් කියලා.
2: සස්පෙන්ෂන් එකට කලින් බලන්න ඕනේ ටයර් ටික. කාර් එක පාරට අල්ලගෙන ඉන්නේ ටයර් හතරනේ.
3: බ්‍රේක් කරනකොට, වංගුවක් ගන්නකොට, ඔයාගේ කායකේ ග්‍රිප් එකයි ස්ටැබිලිටි එකයි හරි ගන්නට තියාගන්න. ලංකාවේ පාරවල් වලට ගැළපෙන ටයර්ක.
4: GT Radial 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DSL වෙතින් විශ්වසනීය ධාවනයකට.

0: රමේෂ් මල්ලියාගේ
1: ඔව්
0: අර
1: හෙලා ටික නේද
0: හෙලි
1: හෙලි
0: හෙලි ටික කඩලානේ
1: යා
0: කඩලා අපි කියන්නේ කඩලානේ
1: යා උනේ කඩලානේ
0: කියලා තමයි කියන්න වෙන්නේ මොකද ඊට වඩා අමාරු වගකීමක් තියෙනවා

0: මන්නේ අපි දන්න විදිහට එයා ලයින් එකකට එයා ලයින් එක අපි සේෆස්ට් මෝඩ් ඔෆ් ට්‍රාන්ස්පෝර්ට් කියලා
1: අපි හඳුන්වනවා. යස්.
0: අපි ඉතින් කොච්චර ප්‍රවේසන් සහගතවද ඔය බඩු දාන්නේ මේ ප්ලේන් එකට නේද? අනේ පොඩි බෑග් ගන්න නැති වුණත් මේකප් පෙට්ටිය නැති වුණත් අපි මැරෙන්න යනවානේ.
1: ටොෆි චොක්ලට් එක නැති වුණා.
0: ඉතින් කොහොමද මිනිස්සුන්ට මොනද දෙන්නේ මේකප් පෙට්ටිය නැතුව යක්ෂය වගේ යන්න බෑනේ සාරේ ඔය.
1: මිනිස්සු සල්ලි ගෙවන්නේ තේ ඔක්කොටම එක්කනේ නේද?
0: ඔව්. නිකන් බලන්නකො කිලෝ එකක් වැඩිපුර යවන්න යාලා ඉන්නේ හරි කතා කරලා කොහොමද ගණන් හදන්නේ කියලා.
1: හැබැයි ඒ යාලයින් එකට ගොඩක් බෑ.
0: ඒක අපිට පෝර හැටියට බාර දෙන්න දේව ගන්න එහෙම.
1: ඕ අන්න ඒක නේද?
0: සම්පූර්ණ එක හරි කැලරි ටික හරි දෙනවා කියලා ඒ ඉග්‍රිමන්ට් එකේ තියෙනවා. එක්ක සම්පූර්ණ ටික නැත්නම් කැලරි ටික හරි අපි ඔබට ලබා දෙනවා. එහෙමද කරන්නේ?
1: කොටස් වශයෙන් වගේ නිකන් නේ. එහෙම එකක්ද?
0: ටෙලිනාට්‍යයක් වගේ දෙන්න ගන්න. කොටස් වශයෙන්.
1: කොහොමද ඒක මේ සෙට් නැනේ ඒකනම්.
0: මං හිතන්නේ එකට වන්දියක් ඉල්ලන්න පුළුවන්. හ්ම් හ්ම්. සැලකියුතු එකක්.
1: යස්.
0: එහෙම හරි කරන්න ඉත් අමාරු යන්. හැබැයි ඉතින් දවසක ඒ ඒ ටිකත් මට උනා කියලා හිතන්නේ.
1: හරි.
0: මම ලොකු වීදුරු පෙට්ටියක දාලා ඒ ටික දාලා ඒකන ජයග්‍රහණයේ ඔක්කොම විස්තර ටික අර බෑග්ග්‍රවුන්ඩ් එකේ ලියලා ඊට පස්සේ කියනවා ඒ එනකොට ඒ හෙලි ටික කැඩුනා.
1: හ්ම්
0: හ්ම්. වෙනවද?
1: යස්.
0: එකපාරක් මට එයාලයින් එක මතක නැහැ ඔය වගේම. හ්ම්
1: හ්ම්.
0: ලෝකයේ අතිශය ජනප්‍රිය ගිටාර් වාදකෙක්. එයා රටකට යනකොට ඔය වගේ මිස් හැන්ඩ්ලින් නිසා ඔකට අපි කියනවා මිස් හැන්ඩ්ලින් කියලා.
1: හරි.
0: එයා ඊළඟ එයාපෝට් එකෙන් එයා දකින්නවා එයා මං හිතන්නේ දකින්නවා එයාගේ ගිටාර් එක හැන්ඩල් කරන්න ගිහිල්ලා බිමට වැටෙනවා.
1: හ්ම් හ්ම්. උඩ ඉඳන් අහසිනා?
0: නෑ නෑ පුතා උඩ ඉඳන් අහසල බිමට වැටෙනවා
1: කියලා. ආ මේ මේ පල්ලෙහාදී අම්මෝ මං බය වුණා
0: අරමුණ. ඔයා උඹ ගානව නම් මට මේ කතාව කියන්න බෑ.
1: ප්ලේන් ගැනනි පුතා අපි මේ කතා කරන්නේ.
0: ඔව් ප්ලේන් ගැන කතා කරන්නේ. උඹයා ගන්නේ ඇයි?
1: හරි ඒක හැන්ඩල්.
0: මොකද කියන්නේ උඹයා ගන්නේ? අම්බේ වෙලා ගියාද?
1: හරි එහම හරි ඔව් ඉතින් ඉතින්.
0: මම මේ දකින්නේ අම්බේ වෙලා දැర్శන. ඉතින්. කොළඹින්.
1: ඔය යාගේ ඔය කම වැටුණා කිව්වම ඉතින් අර එක පාටවල.
0: මිස් හැන්ඩ්ලින් කියලා දැක්කා. ඇහුණාද ඒක?
1: යස් ඇහුණා ඇහුණා.
0: තමන්ගේ විහිළුව කරන දත් විලිසන් ඉන්න එපා මෙතන. යක්ෂණියක් වාගේ හැම වෙලාවෙම.
1: මන් දුකෙන් ඉන්නේ රුමේෂ් මල්ලිට උන දෙයට මාව හිනාසන.
0: එයාගේ গিටාර් එක වැටුණා.
1: හරි.
0: ෆ්ලයිට් එකට පටවන්න ගිහලා.
1: ඕකේ.
0: එයාට ඒ වෙලාවේ එයා පුදුම ශෝක ජනකව හිටියේ.
1: හරි.
0: අනේ එයා ඇවිල්ලා බලනකොට গিටාර් එක කෑලි.
1: අයියෝ.
0: එයා මේ ගැන බලධාරීන්ට ලිව්වා.
1: හරි.
0: අඩුම තරමේ සමාව ගන්න මිනිහෙක් හිටියේ නැහැ කියලා ලිව්වා.
1: හ්ම්
0: හ්ම්. උන්දල සමාව ගන්නවත් උනන්දු වෙන්නේ
1: නැහැ.
0: හ්ම් හ්ම්. කොල්ල නඩු ගියා.
1: හරි.
0: එයාලයින් එක පැරදුනා.
1: ඕ මයි ගොෂ්.
0: රිදෙන්න ගෙව්වා.
1: හ්ම්
0: හ්ම්. රිදෙන්න ගෙව්වා. ඒ වුණාට ඉතින් එයාට එයාගේ ප්‍රියතම গিටාර් එක තමයි ආන්නේ නැති උනේ.
1: අන්න ඒකනේ ඒ මතකය ඒකනේ.
0: ඒකට ගෙවලා ඉවර කරන්න බෑ. ඔය අදාල එයාලයින් එකේ ප්ලේන් දෙක තුනක් වික්කත්
1: හ්ම්.
0: ඒ පාඩුව පියවන්න බෑ ඔයගොල්ලන්ට.
1: හ්ම්. අත්ත අත්ත අත්ත.
0: කවුරුණත් කියන්නේ බෑ. මොන එයා ලයින් එකම වික්කත් රමේෂ් ඒ පාඩුව පියවන්න බෑ. මොකද ඒක ගන්න බෑ අපහු. ලැජ්ජ වෙන්න ඕනි. මෙච්චර.
1: හැබැයි අපේ ලක්ක පුතුන් ගිහිලා ලස්සනට වැඩේ කරනවා. මේ මේ ඒගොල්ලන්ගේ Facebook page එකේ එහෙම comments දාලා මේවා කළා. හරි වැදගත් විදියට comments දාලා එහෙම තියනවා මේ ලංකාවේ මිනිස්සු ගිහිල්ලා. ඒ කියන්නේ මේ වුණ දේ ගැන ඒගොල්ලන්ගේ කනස්සල්ල පළ කරලා තියනවා. ඉතින් කමන එක එක විදියට නේද? ඒක තමන්ගේ හැඟීම් ප්‍රකාශ කරන
0: මොනවා කළත් ඉතින් ඒක අපව ගන්න බෑ.
1: හැබැයි කොහොමත් බෑඩ් රිවිව්ස් තමයි ගොඩාක් තියෙන්නේ එයා ලයින් එකේ. මම වෙන මේ මේ මේවත් බැලුවා. අම්මෝ මාර විදියට හැමෝගෙම මොන හරි නැති වෙලා නැත්නම් මොන හරි
0: මම ස්පෝර්ට්ස් මිනිස්ට්‍රියේ ලොක්ක වුණා නම්
1: හරි
0: මම ඉල්ලනවා ගේම.
1: ඔව් ඉතින් නේද
0: ප්‍රමේෂ් වෙනුවෙන් මැදිහත් වෙලා ඉල්ලනවා. එහෙමත් නැත්නම් මොකටද
1: ඒක වෙන්න ඕනි ඉතින් නේ. අපි අපි පුංචි
0: මොකටද කියන්නකෝ
1: අපිට කරන්න අමාරුයි ඒ වැඩේ
0: නේද? අනේ ඔය මිනිස්සු ඔය කියන්නේ ඔය ස්පෝර්ට්ස් කරන මිනිස්සු මටත් පුළු පුළුවන් තැන්වලදී මමත් ස්පොන්සර්ෂිප්ස් හොයලා දීලා මිනිස්සුන්ට පොඩි පොඩි උදව් කරලා තියෙනවා. ලොකු ඒවා කරන්න බෑ. මගේ පරිමාණය පැමං කරන්න.
1: හරියට හරි.
0: මම ක්‍රීඩා මාත්‍යංශ නෙමෙයිනේ.
1: හරියට මහන්සි වෙනවා ස්පෝර්ට්ස් කරනවා කියන්නේ ලේසි නෑ.
0: මාර වියදමක්. සපත්තු කුට්ටමේ ඉඳන් වියදමක්. ඇඳුමේ පැළඳුමේ ඉඳන් වියදමක්. පුහුණු කරුව කියන්නේ වියදමක්. යනවා එනවා කියන්නේ වියදමක්.
1: අනිවාර්යෙන්.
0: ඉඳුම් හිටුම් කියන්නේ වියදම්.
1: හැබැයි අන්තිමට තමන්ගේ රට තමයි නියෝජනය කරන්නේ. රට තමයි ඉස්සරහට
0: ආගෙන යන්නේ. ආතින් කොඩියනේ මෙතන ශ්‍රී ලංකාවේ නම ඉස්සරහට දාන්න කියන්නේ ශ්‍රී ලාංකික ක්‍රීඩක. එහෙමනේ කියන්නේ. ඉතින් මම එහෙම වුණා නම් ස්පෝර්ට්ස් මිනිස්ට්‍රිය මට තිබ්බා නම් ඩෙංග ඩෙංග පර ඩෙංග ඩෙංග පර කියලා කියනවා ඉල්ලා දෙන්න. මම දන්නවා ඒකෙන් හෙල්ල හදන්න හෙල්ල රිපෙයාර් වෙන්නේ නැහැ ඒවා කරන්න. හැබැයි අත්තරින්නේ නැහැ පුතා.
1: ඒක තියෙන්න ඕනේ එහෙම දෙයක් නේ.
0: අත්තරින්නේ.
1: පණ
0: ගහලා පිනුම් ගහලා
1: එන්නේ
0: ඔය දැන් ඔය දැන් කියපු කතාවේ සීරියස්නස් නැහැ මට පේන්නේ.
1: මට ඒක හරි හිතේ අමාරුයි මංගෙ. නැත්නම් මං ඒගොල්ලන්ගේ page වලට ගිහිල්ලා බල්ලා comments දාලා.
0: ඒව ඔයා කරන ජනප්‍රිය වෙන්නේ නෙත් වෙන්නේ නැති වැඩ කර නෙමෙයිනේ. ඔයා ගිහලා උතන comment එකක් දැම්ම කියලා වෙන දෙයක් නැහනේ.
1: එහෙම කියන්නේ.
0: මම කියන්නේ අමාත්‍යංශ මට්ටමේ මැදිහත් වෙන්න ඕනේ නැද්ද කියලා මං අහන්නේ.
1: ඕනි ඕනි. මං කියන්නේ අපිට පුළුවන් වැඩි
0: අපිට. රටට නම්බෝ ගෙනාපු හෙලි ටික කැඩුවේ කවුද? හෙල්ල කැඩුවේ කවුද?
1: හිතාම
0: හෙලි ටික ගෙනත් දෙන්න අපි අලුත් එකක් දෙන්නම් කියන එක නෙමෙයිනේ වැඩි.
1: Disappointed. Disappointed. ඔබේ ගෙදර බජාජ් වීගෝ එකක් තියෙනවා නම් ඔබට ලැබෙන වාසි ගැන අපි කතා කරන්න ලෑසි. කියන්නේ ඔබේ පැත්තේ
0: තිබුණා නම්
1: ඔබට ලැබෙන වාසි. පළවෙනිම දේ තමයි මේකට පෙට්‍රල් ඒව ගහන්න ඕනේ නැහැ. මේක තන්නේ කරම ඉලෙක්ට්‍රික් ත්‍රී වීල් එකක් ගෙදර තියෙන.
0: දැන් හැම දෙයකම කියන්නේ මේ මැද පෙරදිගේ යුද්ධේ ඉඳන්.
1: ඒ නෑ.
0: ඔබට අදාළ නැහැ. මැද පෙරදිගේ යුද්ධ මොකුණක් තමයි නැහැ. ඔබ ගහ ඔබ පෙට්‍රල් ඩීසල් හොය හොය යන්නේ නැහනේ.
1: ඕකේ.
0: ගෙදර චාර්ජ් කරගන්නේ.
1: ඒකක් පළවෙනි වාසිය. ඊට පස්සේ යන වියදම ගණන් හදලා ඔක්කොම කරලා බැලුවම අවසාන ප්‍රතිඵලය එනවා කිලෝමීටරයකට රුපියල් 3යි යන්නේ කියලා.
0: ඔබට ඊට වඩා කේගුණයක් චාර්ජ් කරන්න බලන්න වඩා නෑ ඊට වඩා 33 ගුණයක් චාර්ජ් කරන්න බලන්න ඊටත් වැඩි.
1: ඒ කියන්නේ මට තේරුණා.
0: රුපියල් 3යි වියදම.
1: හරි.
0: නමුත් හයර් එකක් යනකොට ඊයේ වගේ 33 ගුණයක් චාර්ජ් කරන්න බලන්න. ඊට වැඩි.
1: 35
0: ගුණයක්.
1: ඔව්.
0: චාර්ජ් කරන්න බලන්න.
1: Yes. ලාභ ලාභ.
0: වෝ.
1: ඒ කියන්නේ මේ යන්නේ කිලෝමීටරයි.
0: හරි කිලෝමීටර කීයද ගන්න? 120යි. 120යි.
1: හරි.
0: 40 ගුණයක් චාර්ජ් කරන්න පුළුවන් ඊට වඩා.
1: බ්‍රාවෝ බ්‍රාවෝ.
0: කොහොමද? 40 ගුණයක්. ලාභයේ 400ක් විතර වගේ නේ. අම්මෝ.
1: ඉතින් ඒකම නැද්ද? ඒකම ඇති මන්නම් කියන්නේ ඔබ වීගෝ එකක් ගන්න.
0: මෙහෙමයි. ඇඟෙන් නෙමෙයි. ගේම ගහනකොට සමහරලාට ගහන්න ඕන මොලෙන්.
1: ටල ටල ටල.
0: එක චාර්ජ් එකකින් කිලෝමීටර 150ක්.
1: 150ක්.
0: එක චාර්ජ් එකකින් කිලෝමීටර 150. ඕන තැනක චාර්ජ් කරන්න පුළුවන්. ඕන තැනක මොකක් හරි ගල්ල වචන ඇඳලා හදිසියම කරේ චාර්ජේ බැස්සම කියලා හිතන්න.
1: හරි ඕකේ.
0: ඕත් අල්ලු කරගෙන තෙන්න පුළුවන්. එහෙම සීන නැහැ.
1: ආ ඕකේ.
0: ශක්තියම වැඩි වුණාට බරෙන් අඩුයි.
1: අඩුයිනේ.
0: ඕක නෑ නේ මල්ලි. අපි විනාඩි 10කට චාර්ජ් කරගත්තට කමක් නැහැ. ලංකා මිනිස්සු දන්නවනේ ඉතින්. කමක් නැහැ ගන්න අවුලන්නේ. එහෙම හිතන්නේ නැහැ මිනිස්සු.
1: ඔව් අත.
0: කමනේ රුපියල් 3යි නේ ඉතින් යන්නේ වේදම චාර්ජින් කරන්න.
1: Yes ඒකනේ.
0: නේද? අපි තම කිලෝමීටර 50ක් තියෙනවා ගෙදරට කියලා. රුපියල් 150යි නේ.
1: Come on.
0: මල්ලි මේක තියාගන්න කියලා ඒ චාර්ජ් කරපු ගෙදර කීයක් කර දීලෙන්නත් පුළුවන්.
1: ඔව් ඒක හරි.
0: නේද?
1: කියන්නේ මම
0: අපි හැම ගෙදරක්ම චාර්ජින් සෙන්ටර් එකක් කරමු. පොඩි ගානක් ගමු. බිස්නස් නයිඩියා එකක්ද මම දුන්නේ.
1: එහෙනම් අදින්දා පල්ලෙහා අපේ ඔෆිස් එකේ පල්ලෙහා මම පටන් ගන්නවා වැඩේ.
0: චාර්ජ් කර දෙනු ලැබේ.
1: Yes.
0: සොකට් එකක් ගහලා දෙනවා ඉතින්. පොඩි ගානක් ගන්නවා.
1: දැන් ඉස්සර ඔය තියන්නේ වතුර ගුරුලේත්තුව මොකක් හරි එකක් තියන්නේ. කලයක් තියන්නේ නේ.
0: පින්තාලිය තියලා එක ඒක නිකන් ඉගෙන සල්ලි ගත්තේ නැහැ නේ මිස්.
1: හරි මං කියන.
0: ඒකයි මේක ගැලපෙන්නේ නැහැ. ගැලපෙන්නේ නැද්ද ඒවල් කතා කරන්න එපා නේද. බිස්නස් අදහස තමයි බිස්නස්. බියන්නේ පටන් ගත්තා. පියන්නේ නෙමෙන පින්කමක් නෙමෙයි බිස්නස් එක. බියන්නේ පටන් ගත්තා. තේනවා.
1: අරවින්ද අපි මෙතනින්ම නතර නොවි වීගෝ එකේ තව ඉස්සරහට යනකොට මට රාජ්‍ය සේවකයන් ගැන මට කතා නොකර ගියොත් මගේ ඒක කුහකම කියලා මට හිතෙනවා.
0: කුහකයි නේද?
1: රාජ්‍ය සේවකයන් ගැන කතා කරන්න ඕනේ රාජ්‍ය සේවකයනේ. ඔබ වීගෝ එකක් ගන්නකොට රුපියල් 125,000ක තඩි ඩිස්කවුන්ට් එකක්.
0: තඩිකර වචන කතයි.
1: මොකද්ද මට ලොකු වචනයක් ඕනේ එකට.
0: රුපියල් 125,000ක විශ්මිත වට්ටමක් ලැබෙනවා. විශ්මිත.
1: හරි කමක් නැහැ විශ්මිත. දැන් කිමුක අපි විශ්මිත වට්ටමක් ඕගලන්ට හම්බ.
0: ඒ විශ්මිත වලට වඩා මොකද්ද කියන්නේ?
1: විශ්ම විශ්මිත වට්ටමක්
0: ඔබ. විශ්ම විශ්මිත.
1: ලොකු වෙන්න ඕනේ.
0: බහිනා එළියට.
1: මේ අතර වීගෝ එකක් ගන්නකොට ඒ වගේ ඩිස්කවුන්ට් එකක් තියෙනවා. චෙතක් එක දන්නවනේ. ඒක තමයි ඒගොල්ලන්ගේ ඉලෙක්ට්‍රික් ස්කූට් එක චෙතක් එක. ඒකට රුපියල් 160,000ක ලොකු ඩිස්කවුන්ට් එකක් දෙන්න අපේ ඩේවිඩ් පීරිස් එක ඉතසිතින් බලාගෙන ඉන්නවා. ඔබට ඔබ රාජ සේවකයෙක් නම් අනිවාර්යෙන් ගිහිල්ලා මේ වාසි ගන්න. මෝටර් බයික්ස් වලට රුපියල් 85,000 දක්වා ඩිස්කවුන්ට්. ඊට පස්සේ පෙට්‍රල් ත්‍රිවිල් එකක් ගන්නකොට රුපියල් 25,000ක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. වැඩි විස්තර දැනගන්න කෝල් එකක් දෙන්න මෙන්න මේ නම්බර් එකට 0114 700 600 තමයි ඩේවිඩ් පීරිස් එකේ නම්බර් එක. රාජ්‍ය සේවකෙනි ඔගලගේ අවස්ථාව ඇවිල්ලා තියෙන්නේ.
0: නෙගටිව් කියන්නේ නේද කි?
1: නෑ.
0: ඇත්ත කිය.
1: නෑ අවස්ථාව.
0: ඇත්ත කියන්නේ මම ඔයාලට සමාව දෙන්නම්.
1: නෙගටිව්
0: රාජ්‍ය සේවකෙනි නෙගටිව් කියන්නේ කි?
1: 8:32 කට අපේ රාජ්‍ය
0: සේවකයා ගත්තත් පෙරට ගිහින්. සමහර එක්කෙනුන් දෙන්න පොඩක් ඉන්දියලා මහන්සිනේගලන්.
1: ඕ.
0: ඒක නෙමෙයි අපි හැම වෙලාවම බලනවනේ මොකද්ද සල්ලි අතේ තියෙනව නම් කරන්න ඕයි
1: ආයෝජනේ
0: සමහර අය ෆික්ස් ඩිපොසිට්ස් දානවා ඒකේ ඒකේ රිස්ක් එක හැම හොඳටම අඩුයි ඒකට වරදක් කියන්න බෑ ඒකත් නිකන් ගෙදර තියාගෙන ඉන්නට වඩා ෆික්ස් ඩිපොසිට් එකක් දාන එක වටිනවා
1: ඒ කියන්නේ එක්තරා ආයෝජනයක් ඒකත්
0: අනිවාර්යෙන් තව ටිකක් සල්ලි තියෙනවා ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න සාමාන්‍ය මුදලක් තියෙනවා ඒ සාමාන්‍ය ෆික්ස් ඩිපොසිට් එකක් දාන රේන්ජ් එකේ ගාන විතරක් නම් තියෙන එකෙන් වඩ දීපලක් ගන්න පුණක් අමාරු
1: වෙන. එතන ඒක ෆික්ස් ඩිපොසිට්. හරි.
0: ඒක හොඳම දේ ඒක තමයි. ෆික්ස් ඩිපොසිට් එකකට යන්න. තව ටිකක් තියෙනවා.
1: ඔව්.
0: ඔබට මුලින්ම පොඩ්ඩක් රත්තරන් වල ආයෝජනයක්
1: කරන්න. හරි. ඕකේ.
0: නෑ තව ටිකක් තියෙනවා. ඒක කිව්වේ නේද? මට තව පොඩ්ඩක් තියෙනවා. ටිකක් තියෙනවා හොඳට තියෙනවා. මොකද්ද කරන්නේ? ඔබට එකපාර සල්ලි දීලා ගන්න පුළුවන් නම්. එකපාර සල්ලි දෙන්න පුළුවන් නම්.
1: යස්.
0: අපි හිතමු සම්පූර්ණ මුදල මිලියන ගානක පොඩි කොහෙන් හරි කරකලා ආපු ඉතුරුක් තියෙනවා. හරිද? දකින්න හීන හැබෑ කරගන්න මේ අවස්ථාව මේකට කියනවා ප්‍රයිම් මිලියන් ඩ්‍රීම්ස් කියලායි කියන්නේ.
1: පිළිගන්න ප්‍රයිම් මිලියන් ඩ්‍රීම්ස්.
0: මිලියන් ඩ්‍රීම්ස්. ඔබ එකපාර ගෙවනවා නම් ඉඩ කඩන් වලට නිවාස වලට විලායිතන් ඔක්කොම එකට ආйти වෙනවා. සහ අනිතක අපාර්ට්මන්ට්ස් වලට එකපාරම වටිනාකම ගෙවන්න පුළුවන් නම් ආයේ බෙපාරක් හිතන්න නැතුව 15%ක
1: ඕ මයි ගොඩ්
0: 15%ක වට්ටමක් එවෙලෙම ඔබට දෙනවා එවෙලෙම නිකන් හිතන්නකෝ 15%ක් කියන එක නිකන් අපි ගණන් හදමු හ්ම් ලක්ෂ 10ක් නම්
1: 150,000ක්
0: ඔබට රිටර්න් වෙනවා අපි හිතමු ලක්ෂ 100ක් නම් හ්ම් ලක්ෂ 15%ක් ඔබට රිටර්න් වෙනවා හරිද?
1: දැන්
0: අපි ගණන් ටික හදලා බැලුවා.
1: හරි.
0: ප්‍රයිම් කඩවතින් ඔබට ඉතුරු කරගන්න පුළුවන් ලක්ෂ 50ක්. හ්ම්
1: හ්ම්.
0: නේද? ඊළඟට වෙනීසියා ලක්ෂ 90ක් ඉතුරු කරගන්න පුළුවන්.
1: Oh my god.
0: අපි හිතමු මොකද්ද මේ?
1: මොකද්ද?
0: සෙස්ට්ලාවි මන් දන්නේ නැහැ මන් අංකයන් තේරෙන්නේ. හ්ම්. ආ විවලා විඩ ලක්ෂ 90ක් ඉතුරු කරගන්න පුළුවන්.
1: Oh my gosh.
0: ස්කයි බ්ලොසම් එකෙන් ලක්ෂ 70ක් ඉතුරු කරගන්න පුළුවන්.
1: කලූරා වලින් ලක්ෂ 40ක්
0: ඉතුරු කරගන්න පුළුවන්. එකපාර සල්ලි ගෙවන්න අතේ තියෙනවා නම්
1: අපි පහුගිය දවස්වල යෝලෝ ප්‍රොජෙක්ට් එක ගැන කතා කරා. එතනින් ලක්ෂ 50ක්
0: ඉතුරු කරගන්න පුළුවන්. ඔබ කරන්න ඕනේ මේ දැන් 13:22 කතා කරන්න. තෝරාගත්තේ වසඳහා පමණක් තමයි මේක දැනට හිමිවන්නේ. ඒ තෝරගෙන යව තියෙන ටික තමයි මේ දැන් කිව්වේ.
1: ඒ තව එකක් අපිට මිස් වුණා. කෝට් යාඩ් එක මතක් කරන්න ඕනේ. ලක්ෂ 130ක්. අනේ
0: කෝට් යාඩ් එකනේ. කෝට් යාඩ් එක.
1: අරවින්ද මම අල්ලගා.
0: ලක්ෂ 130ක් ඔබට ඉතුරු කරගන්න පුළුවන්. මේ 15 අසම සම වට්ටම නිසා 13:22. 13:22 සහෝදරයා හොඳට කල්පනා කරලා ඩිෂන් එක ගන්න ඕන වෙලාවක අපි ඉන්නේ මේක. හොඳට හිතන්න ඕන තැනක්.
1: සල්ලි වලින් වැඩ ගන්න හොඳම කාලේ ඇවිල්ලා තියෙන්නේ.
0: දන්නවනේ ඉතින්. ඒක ගත්තාම තියෙන වාසි අපේ ප්‍රොපර්ටි වල වටිනාකම අවුරුදු 4-5ට
1: ඕනේ
0: දෙගුණ වෙන බව අමතක කරන්න එපා. මාව මතක තියාගෙන ඉන්න මිසක්.

0: දැන් මාකට් එකේ තියෙන දම්පාට ෆයර් ගාඩ්. ලේසි අඳුර ගන්නනේ.
1: ඔව්.
0: ඒක හොඳයි. නැත්නම්
1: මම මෙල මේ ඊවන් ඔය යනවාගයක් ගන්න හාඩ්වෙයාර් එකට ගිය වෙලාව මම දැක්කා. ඊගොල්ලෝ වයර් තියෙන දෙන. ඔන්න වයර් තුනක් කෙලින්ම අර දම්පාට වයර් එක ස්විස් ගාලා පේනවා.
0: යා නයිස්.
1: ඒත් හොඳයි නේ.
0: ඔව් ඉස්සර අලු පාට
1: වයර් එක. ආ
0: එහෙම ගහලා විකුණවලුනේ ෆයර් ගාඩ්
1: කියලා. අලු පාට වයර් එකේ මේක මේ ගිනි පැතිරෙන්නේ නැති වයර් එකක් කියලා ඒව හරියන්නේ නැහැ දැන්.
0: යස්.
1: දම්පාට තමයි ඒ වයර් එක එන්න ඕනේ. දැන් ACL දම්පාට ෆයර් ගාඩ් වයර් එක ඔබට මාකට් එකේ තියෙනවා. හ්ම්. මේකට මාරු විදිහට මහන්සි වුණා.
0: හරි ඔකේ.
1: හිතන්නකෝ. ඇවිලුණාට පත්තු වෙන්නේ නැති ආවරණයක් හදන්න.
0: ලේසි නෑනේ නේද?
1: කොච්චර ට්‍රයිලර යන්නේ.
0: ආ ආ.
1: දැන් මේමයි ඒගොල්ලෝ එක මම දැකලා තියෙන පරීක්ෂණ පවත්වන විදිය. මාර එක්ස්ට්‍රීම් ලෙවල් එකේ පරීක්ෂණ පවත්වන. ගින්දර එතනට තියස් ගාලා විදලා බලනවා කොහොමද මේව වෙන්නේ කියලා.
0: ගිනි තියලා බලනවා.
1: ඔව්.
0: යස්.
1: බලහත්කාරයෙන් ගිනි තියලා බලනවා පැතිරෙනවද?
0: හරි.
1: එහෙම පැතිරෙන්නේ නැහැ කියලා දැනෙන කම් මේ වයර් එක හැදුවා. මේ අදහස මාකට් එකට ගෙනාවෙත් ඒගොල්ලම තමයි. ගිනි පැතිරෙන්නේ නැති ෆයර් කාඩ් වයර් එකක් හදලා ලංකාවට අඳුරලා දෙන ඒ වැඩසටහන ගෙනාවේ ඒගොල්ලෝ.
0: හ්ම්
1: හ්ම්. අලුත් වැඩක් කරන්න ගියාම දන්නවනේ තියෙන මොන තරම් ප්‍රශ්න බාධක මැද.
0: ඔව් නේද?
1: නේද? ඉතින් අනිත් අය බලන්නේම Tamanට ඒ වගේ එකක් නැත්තම් මේක කොහොමද මේක අර කරන්නේ? විශාල කරදරයක් වුණානේ මේක කියලා නේ හැමෝම මිනිස්සු බලන්නේ නේ.
0: ඒකට කොහමද ඒකට ගේම දෙන්නේ කියලා පොඩි එකක් කියනවානේ.
1: ඒ සියලු බාධක ජයගෙන අද ස්ටෑන්ඩඩ් එකක් මේන්ටේන් කරගෙන ඇවිල්ලා SLS තත්වයටම ගේන්න ඒගොල්ලන්ට පුළුවන් වෙලා තියෙනවා. බියුටිෆුල් නේ.
0: ඒගොල්ලගේ මහන්සිය මල්පල දරා තියෙනවා නේ.
1: මොකද?
0: මල්පල දරා.
1: කියවෙන්නෙම නැහැ හොඳ වචනයක් නේ.
0: අයියෝ ආයෝජනේම වැරදුනාම මං ඒක
1: මල් බල් බල් බල් බල් බල් බල් බල්
0: ගැල්පිරි මල් පළතුරු වගේ එකක් කියවෙන්නේ.
1: ලොකු
0: සභාවකට උනත් නිින්ද ගැන කතා කරන්න මං ඉදරව මන් තරම් කෙනෙක් නෑ කියලා. මොකද මම නිදා ගන්නවා හරි මම 10ට නිදා ගන්නවා කොච්චර වැඩ තිබ්බත්, ගෙවල් වල කොච්චර වැඩ තිබ්බත්, ඔෆිස් වල මේ හෙට ෂෝ එක වැඩ මට ඒක අදාල නැහැ. හිට ෂෝ එකේ මොකද්ද වෙන්නේ මට ඒක අදාල නැහැ.
1: අදාල නැහැ නේ නැයි.
0: මම නිදා ගන්නවා 10ට. ඔයාම
1: කිව්ව ජීවිතේ මේවා. හැබැයි ලෝකෙට පේන හරියට වෙලාවට 7ට ඇවිල්ලා මෙතන ඉන්න වංගෙඩිය වගේ මං එනකොට උදේ ඉඳගෙන. පළවෙනි දර්ශනේ මගේ. මං එන මං වයිෆ්ට කියලානේ. මං යනවා වංගෙඩිය බලන්න. ෂෝ එක කරන්න වගේ මං එන්න. වංගෙඩිය බලලා එන්න. එනකොට එන්න වංගෙඩිය කොහොමද එන්න.
0: තමන්ට
1: කොන්දක් තියෙන්න ඕන තමන්ගේ මතේ හිටගන්න. මේ මොනවද මේ
0: කියන්නේ?
1: නැගිටලා එනවනේ.
0: ඉන්න පුළුවන්ද කියන්නකෝ අමාරුයි. මම අනේ මගේ රත්තරන් අරවින්ද අයියා මොනවා කිව්වද මොනවා බැන තාත්තර අම්මට බැන. අනේ මගේ රත්තරන් අරවින්ද කියලා මං ඉන්නවා. ඒක තමයි
1: ෂික් විතර.
0: ඇයි? තින් ඇත්තනේ. තින් මොකද්ද?
1: මෙහෙම බෝධිලිමක් මං කාලාත් දැන.
0: මේ ඇත්තට මම නිින්ද ගැන කතා කරන්නේ මට වැඩක් නැහැ. මගේ නිින්ද කැප කරලා මම කිසි දෙයකට මහන්සි වෙන්නේ නැහැ. මොකද මං ආසයි නිරෝගීව ජීවත් වෙන්න. අන්තිම හුස්ම ටික
1: යනවා. මේ නේන පෑතුනන ගෙදර නඩා ගන්න.
0: මොනවද මේ කිනාස් බකට?
1: ඈ? තව පෑතුනයි.
0: ගෙදර ගිහලා නිදා ගන්න ඕනේ.
1: යකෝ ගෙදර ගිහලා නිදා ගන්නවද?
0: හොඳට නිදා ගන්න ඕනේ. අනේ හැබැයි ඇත්තම කියන්න ඕනේ මේ වැලන්ටිනෝ ඉටලි මැට්‍රස් එක ගෙනාවු දවසේ ඉඳලා කවුරුත් නිකන් නිදා ගන්න එහෙම කියලා වෙලාවකුත් නැති තරම් වැටුණ සැනින් හරිම ඇඟට සනීපයක් තියෙන්නේ. හරිම ෂෝක් එක හදලා තියෙන විදිහත් ඒ කියන්නේ ඒකට දාලා තියෙන ලේයර්ස් ඒව ගැන අපි කතා කරන්නේ නැද්ද අරවින්ද? ඒකට දාලා තියෙන
1: ඒකේ තියෙන විශේෂ දැන් මෙහෙමයි මෙට්‍රස් එකක කන්ස්ට්‍රක්ෂන් ඒජස් තියෙනවානි.
0: යස්. යා යා. දැකන අංකල් ටග්ගල කන්වර්ට් වෙනවා.
1: ලැජ්ජයි.
0: ඔව් කැම.
1: මෙට්‍රස් එකක් ඔය විදිහට ශක්තිමත්ව හදන්න. ඒ මෙට්‍රස් එකේ ෆ්‍රේම් එක මේන් එක පළවෙනි එක. ඒක ඕනම මෙට්ටයක් හදන මිනිස්සෙක් කරන්න ඕන වැඩක් නේ. ගොඩක් අපි මාකට් එකේ දකිනවා මෙට්‍රස් එකේ අර තියෙන එක ධාරකට දණිහ තියලා තද කරලා බලන්න කියලා අපිට ඉගෙනුවා.
0: හරි.
1: ගොඩක් මෙට්‍රස් ඇතුළටම එනවා. ඒ කියන්නේ වෙයි කන්ස්ට්‍රක්ෂන් ලෙවල් එක ඉතාම දුර්වලයි.
0: ඒ කියන්නේ බිල්ඩ් ක්වොලිටි එක දුර්වලයි.
1: දුර්වලයි දුර්වලයි දුර්වලයි. ඕනම වැලන්ටිනෝ ඉතල මෙට්‍රස් එක කියලා අර ධාරකට දණිහ තියලා කල තද කරලා බලන්න. දණිහ ඇතුළට ගියොත් ඇරෙන්න.
0: හරි.
1: මෙට්ටටන් ලේසින් හෙම්බෙන්නේ නැහැ. තමයි බිල්ඩ් ක්වොලිටි.
0: හරි.
1: ඕකට ස්ප්‍රින්ග්ස් දාලා ඒගොල්ලන්ගේ දැන් ස්ප්‍රින්ග්ස් ගැන සමහර අය මගෙන් අහුවා. එතකොට ස්ප්‍රින්ග්ස් ගැන වැඩි අය ස්ප්‍රින්ග් ඒ ඔක්කොම ස්ප්‍රින්ග්ස් තමයි තියෙන්නේ. ඔක්කොම ස්ප්‍රින්ග් මැට්‍රසස්.
0: යස්.
1: පාවිච්චි කරන ස්ටීල් එක ලෝකේ පිළිගත්තු ස්ටෑන්ඩඩ් එකකට පිළිගත්තු ඝනකමකට විශ්කම්බයකට එන ඒවා විතරමයි ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ. ඒකට ලෝකේ පිළිගත්තු ස්ටෑන්ඩඩ් එකේ තියෙන එම කොයිල් වර්ගයක් තියෙනවා. ඒක තමයි පාවිච්චි කරන්නේ.
0: හරි. ඔකේ.
1: ප්‍රශ්නේ ඉවරයි.
0: ඉවරයි.
1: මේ මොකද කරන්නේ? ඊළඟ ලේයර්ස්. දැන් ඒගොල්ලන්ට තියෙනවනේ නිකන් පේටන් තත්ත්වයේම ලේයර් එකක් තියෙනවනේ. මතකයිද ඔයාලට?
0: මෙමරි ලේ එක.
1: ඒක ඇවිල්ලා ඉන්ටලිජන්ට් මෙමරි ෆෝම් එකක්. ලේයර් මේකට කියන්නේ ඉන්ටලිජන්ට් මෙමරි ෆෝම් එකක්.
0: හරි.
1: මේක මේ ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයක් එක්ක එකතු වෙලා තමයි මේ මෙමරි ෆෝම් එකත් හැදුවේ. ඉල්ලීම පරිදි මෙමරි ෆෝම් එකක් දාන්න පුළුවන්. උඩම තියෙන ෆැබ්‍රික් එකේ තමයි මැජික් එක තියෙන්නේ. ඔබට නිින්ද යන්නේ නැති ප්‍රශ්නෙට උත්තර දෙන්න ඒ ඔබේ ඇඟේ ගෑවෙන ෆැබ්‍රික් එක විශේෂිත විශේෂීකරණයකට භාජනය කරලා තියෙනවා.
0: හරි. ඒක
1: නිකන් රෙදි කහලක් නෙමෙයි. ඒක ස්පෙෂල් ස්පෙෂල් මටීරියල් එකක්. ඒගොල්ලන්ගේ සමහර මටීරියල් තියෙනවා මහ මුහුදට දාන ප්ලාස්ටික් අරගෙන ඒවැය තියෙන අර ඒව රීසයිකල් කරලා එහෙම හදන එකක්වත් තියෙනවා. ඉතින් ඒකටත් ලෝකෙ පුදුම ඉල්ලුමක් තියෙනවා මෙයා. මිනිස්සු අර එහෙම
0: ඔව්නේ.
1: එහෙම හරි කැමතිනේ.
0: ඒව
1: පවා කරනවා. ඔබට නිින්ද යන්නේ නැති ප්‍රශ්නේ මොකක් වුණත් ඒක ගිහිල්ලා ඔබ කිව්වත් නොකිව්වත් පොඩි ටෙස්ට් එකක් විනාඩි 5ක විතර එකක් කළා. ඔබ ගියොත් එහෙම ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේට කලම්බු 7 වල තියෙන ඔබේ නිින්ද යන්නේ නැති ප්‍රශ්නේ මොකද්ද කියලා හොයලා ඒකට හරියටම හරින මෙට්‍රස් එක දෙන්න ඒගොල්ලෝ එක්ස්පර්ට්ලා. හැම මෙට්ටම ඔබට හරියන්නේ එතන මෙතන මෙට රේන්ජ් එකක් තියෙනවා. ඒකෙන් එක කොහමදත් ඔබට හරියනවා?
0: හරියනවා මයි. මේ මම නිකන් ගියා වියර්ඩ් චැට් ඒගොල්ලන්ගේ Facebook site එකට. ඇත්තටම අපි සාමාන්‍ය ඕනම දෙයක් ගන්න කලින් එක්ස්පීරියන්ස් කරන්න කලින් ඒකේ කමෙන්ට්ස් බලනවා, රිවිව්ස් බලනවා. ඉතින් හරි සතුටු මිනිස්සු දාලා තියෙන කමෙන්ට්ස් රිවිව්ස් දැක්කම ආස හිතෙනවා. ඉතින් මොකද ඒගොල්ලේ එක්ස්පීරියන්ස් එක අරගෙන ඒකේ තියෙන හොඳ ගැන අනිත් මිනිස්සුන්වත් දැනුවත් කරලා තියෙනවා. ඉතින් වියර්ඩ් චැට් කියලා කියන්නේ අපි හිතනවා දැන් ඔබ කොහෙවත් ෆ්ලයි කරලා නැහැ. ඔගලගේ ජීවිතේ පළවෙනි එක්ස්පීරියන්ස් එක ගන්න. ඒ වගේ වෙන රටකට යන එක්ස්පීරියන්ස් එක ගන්න මං හිතනවා වියර්ඩ් ජෙට් තමයි හොඳම ක්‍රමය කියලා. මොකද ගාන ගැන හිතනවනේ අරවින්ද සාමාන්‍යයෙන්නේ. අපි පොඩ්ඩක් ඉතින් අපිට ගොඩාක් විසික් කරන්න සල්ලි නැහැනේ. අපිට ඉතින් සීමිත ගානක් අපි එකතු කරගෙන තිනවා කවදාද දවසක මම ෆ්ලයි කරනවා කියලා හිතාගෙන. ඒ ගාන දාලා ඔබට අද හෙටම උනත් ෆ්ලයි කරන්න පුළුවන් වියර්ඩ් ජෙට් වල. අපි යන්නේ හොචිමින් වලට, වියට්නාම් වල තියෙන
1: අපේ කොළඹ බණ්ඩාරනායක ගුවන්තොටුපළින් අපි යනවා
0: හොචිමින් බණ්ඩාරනායක ගුවන්තොටුපළට.
1: හොචිමින් වල බණ්ඩාරනායක ගුවන්තොටුපළක් නැහැ.
0: පොඩ්ඩක් එළියට ගිහිල්ලා
1: හරි එළියට නෙමෙයි වා ගෙදරම ගියක් කමන්නේ ඔය වගේ වණ මෙතන කියන්නේ නැපා. හොචිමින් වල බණ්ඩාරනායක ගුවන්තොටුපළක් කියලා ගන්නෑ.
0: හරි ඒක
1: ටාන්සන් නුට් කියන එයාපෝට් එක තමයි.
0: ටාන්සන් නුට් එයාපෝට් එකට.
1: ටාන්සන් නුට් රටවල් තොටවල් වලට යන්න කලින් කොහෙද යන්නේ කියලා දැනගෙන යන්න. තේරෙනවද? කළුව මාරපණ ගියා වගේ යන්නේ නැහැ මිනිස්සු. එතන වියට් ජෙට් එක සම්පූර්ණයෙන්ම අර බජට් එයාලයින් කව මිනිසුන්ට එන්න එක සාමාන්‍ය සංකම්පර එහෙම් පිටිම අතු ගාලා දාලා
0: තියෙනවා. ඔව් නේද?
1: තෝරා ගැනීමේ අවස්ථාවන් වැඩි කරලා තියෙනවා. නේ? ස්කයි බොස් කියන එක තමයි මම යන්නේ.
0: ඒක තමයි උඩම තියෙන කැටගරි එක.
1: ඒකේ ගෙනියන්න පුළුවන් බරත් වැඩි.
0: කෑම හම්බ වෙනවා.
1: කෑම කොහොමත් හම්බ
0: වෙනවා. යස්.
1: තවත් කැටගරිස් දෙකක් තියෙනවා. ඒවට බරත්කුත් හම්බ වෙනවා. ගෙනියන්න පුළුවන් ඇඳුම් ටිකක් ගෙනියන්න බෑ නැත්නම් ගිය ඇඳුමෙන් ඉන්නේ එහෙම නම්. කෑම ටිකක් ඔබ සිලෙක් කරලා පොඩි ගාණක් ගෙවලා එඩික් ගන්න
0: පුළුවන්.
1: බලන්නකො හොඳ කාර්ය මණ්ඩලයක්. අපි ආසයි ඔබේ එක්ස්පීරියන්ස් එක ගන්න. ඔබ ගිහිල්ලාවිල්ලා බලලා අපිට කියන්න කොහමද ඒ කාර්ය මණ්ඩලය ඔබට සැලකුවේ කියලා. ඒක අපි ආසයි දැනගන්න.
0: අනිවාර්යයෙන්.
1: ඒක අපිත් එක්ක ෂෙයා කරන්න අමතක කරන්න එපා. වියජෙට් සයිට් එකට ගිහලා මේක බලන්න ඕනේ.

0: හිත පිරෙන්න සියත. ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition. ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ. David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madhili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place he GWM Experience Center within. Adama obe test drive eka wen karwa ganna. Amathanna 0.1177 868 666. දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
1: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
0: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0.1132 1000. NIBM The City University, The place to be.
2: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
3: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක් නම් ඉස්තරම්.
4: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න. මාස හැටින් ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස්මයි සීතා. සීතා හදවත් දිනූ හිතවත්කම.
5: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
6: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0.1115 715 555 අමතන.
8: මිනු කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
9: සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 106.5 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු පතත්තයකින් දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
0: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරණ පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0.1144 5000.
10: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල්

0: පිරෙන්න සියත
1: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි
2: අරගියේ හරිම තැනට ගියහින්ද LOLC එකෙන් ලෝන් එක ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
0: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
3: අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න

0: తిలకవర్ధన టెక్స్టైల్స్ අපසෝ සස්පෙලින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 0111544500
1: අවදත් කාගේ නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම් පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා
2: ඕෂදායි ඩියුරම් පිටිවල ගුණේ පිරි මිලාන් පැස්ටා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා සතුටින් මිලාන්
3: පැස්ටා
4: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
5: පුතේ කන්නාඩි අමතක වෙලානේ
6: අම්ම සල්ලි දාන්නද
5: සල්ලි දාන්න
6: ඔය ෆෝම් එක දෙන්නකෝ මං අම්මයි කන්නාඩි වෙන්න
5: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය
6: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන
7: ස්ථාවරත්වය විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැන හොඳ ආයෝජනයක් 13යි 19 අදම අමතන්න ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර ලබා දී මුල්‍ය සමාගමකි ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
8: ඒක හරිම අපූරු ලෝකයක්
9: හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වාග්
10: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ ඒ වෙනුවට දැනට ඉන්නේ මම ප්‍රශ්නයක් නෑනේ
11: මියුසික්
12: කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල් සෝනි අයිවා ෂාප් LMG ආ තේක්ක බඩුවල ලස්සන
13: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන් තේරුණාද
12: එයාගේ නම සීතා
11: සීතා
12: මට කෑගැස්සුනානි එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙතර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නැහැ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
14: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
1: කවදත් කාගේ නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම් පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.

0: හිත පිරෙන්න සියත.
1: Brand new උනත් registered උනත් free will එකක් ගන්නව නම් Asset Line Finance තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. free will පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. Asset Line Finance 0114700 අමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.
2: මොකද අනේ මං ඊයත් කිව්වා. ගෙදරට ඕන බඩ ටික බලලා ගේන්න කියලා. කිසි දෙයක් හරියට කරන්නේ මට නම් එපා වෙලා තියෙන්නේ.
3: වයිෆ් ගේ සද්ද නම් ඉවසන්න වෙනවා. හැබැයි වාහනේ සද්ද දාන එක නම් බලන් ඉන්න හොඳ දෙයක් නෙවෙයි. ඒක වෝනින් එකක්.
4: ගෙවිච්ච බෙල්ට් එකක් නිසා එන්ජින් එකට ප්‍රශ්න, බැටරි චාර්ජින් ප්‍රශ්න වගේම AC performance වලටත් බලපෑම් ඇති වෙන්න පුළුවන්. වසර 100කට වැඩි ජපනීස් manufacturing expertise සමග
5: 40 වසරක DSL විශ්වාසය සමගින් Mitsubishi belts 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DSL වෙතින්.
6: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවක් මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
7: පුතේ කන්නාඩි අමතක වෙලා නේ.
8: අම්ම සල්ලි දාන්නද?
7: ඔව් සල්ලි දාන්න.
8: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
7: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
8: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
9: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න.
10: ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජ
11: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
12: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
13: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
14: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
15: ඔබත් A-levels අවසන් කළ සිසුෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක්. Business, Computing, Interior හෝ Fashion Design, AIN, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011732000. NIBM The City University, The Place to Be.
16: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
17: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
18: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011157515 අමතන්න.
19: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
20: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
21: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
22: සරණ මහල් රන් සමරුව. සරණ මහල් නොගේගොඩ සහ කලුතර ශාඛාවන් වෙතින් සැප්තැම්බර් මාස 18-19 සහ 20 වෙනි දිනයන්හිදී කැරට 22 සියලු රන් ආභරණ සඳහා ආකර්ෂණීය වට්ටම් සහ වරප්‍රසාද රසත් මෙන්ම වැඩකුලේ නොමැතිව චේන් මිලදී ගැනීමට මහකෝ අවස්ථාවක්. සරණ මහල් ජීවිතයේ සරණමය අවස්ථාව සඳහා.
23: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011544500. සෙලාන් බැංකුවට යුරෝ මනි සම්මාන දෙකක්. අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස, ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලාන් බැංකුව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙරදුම් ලබයි.
24: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර්. දැන් දම් පාටින් ACL ෆයර්ගාඩ් වයර්. ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමී.

0: උදේ 9යි විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: क्या था टॉप स्टोरी
1: अपना इन आर्थिकीय वैधकर के नियमित योजना बाक අපනයන ආර්ථිකය වැඩි කර ගැනීම සඳහා චීනය දකුණු කොරියාව කැනඩාව වැනි රටවල් සමග වෙළඳ කිවිසුම් ඇති කර ගැනීමට රජය කඩිනම් විය යුතු බව එකබද ඇඟලුම් සංගම් සංසදය පවසනවා. එම සංගමේ සභාපති ෆෙලික්ස් ප්‍රනාන්තු පැවසුවේ ඇමරිකාව, එංගලන්තය සහ යුරෝපා සංගමේ පමණක් ඒ සඳහා ප්‍රමාණවත් නොවන බවයි.
2: බංග්ලාදේශ, වියට්නාම් වගේ රටවල අපනයන වැඩි වෙන්නේ අපේ අඩු වෙන්නයි හේතුව තමයි විශේෂයෙන්ම තීරුබද ප්‍රතිපත්ති. කියන්නේ අපිට ලංකාවට තියෙන යුරෝපා යුනියන් එක යුරෝපා සංගමයත් එක්ක GC Plus Agreement එකේ ඉතරයි. හරියම ඉදිරි ක්‍රියාත්මක වෙන්නේ. ඒකත් 50% 60% වගේ තමයි ඒකිනුත් අපි සම්පූර්ණ ප්‍රතිඵල ලබා ගන්න. අපිට අවශ්‍ය වෙනවා ඉක්මනින්ම රජයේ විසින් මතර මැදිහත් වෙලා මේ අපනයන කරන රටවල් විවිධාංගීකරණය වෙනුවෙන් වෙනම අපනයන රටවල් වලට යන්න සඳහා අපිට චීනය, ඒ වගේම කොරියාව, ජපානය, ඕස්ට්‍රේලියාව, කැනඩාව වගේ රටවල් වලට අපිට පහිතන ඉක්මනටම වෙළඳ ප්‍රතිපත්තියකට ට්‍රේඩ් ඇග්‍රීමෙන්ට් එකට යනවා නම් මම හිතන්නේ ඒක සෑහෙන පිටුවහලක් වෙයි අපිට අලුතෙන් මාකට් හොයාගන්න, අලුතෙන් වෙළඳ පළවල් හොයාගන්න.
1: දැන් විදේශ පොතක්. සෞදි අරාබිය විසින් යුරෝපයට සිදු කරන තෙල් සපයමක් හිටුවා තිබෙනවා. ඒ හූතිවරුන් සෞදි අරාබිය නැගෙනහිර සහ බටහිර තෙල් නල මාර්ගවලට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන්. මේ හේතුවෙන් සෞදි තෙල් නල කිහිපයක් වසා දැමීමටද සිදුවුණා. විදේශ මාධ්‍ය සඳහන් කළේ සෞදි අරාබිය යුරෝපයට තෙල් සපයීම අවලංගු කිරීමත් සමග ගැනුම්කරුවන් අතර ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බවයි. හොමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම වැනි කරුණුද ඉන්ධන ප්‍රවාහනයට දැඩි තර්ජනයක් එල්ල කර ඇති බවයි ආර්ථික විශ්ලේෂකයින් පැවසුවේ. බොරතෙල් මිල පිළිබඳ WTI දර්ශකයට අනුව බැරලක මිල මෙවර විට සටහන් වැත්තේ $104 ලෙසයි. බොරතෙල් මිල පිළිබඳ බ්‍රෙන්ට් දර්ශකයට අනුව බැරලක මිල $107 ලෙස සටහන් වුණා.
0: අනුග්‍රහය
3: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා

0: එකක් RDB youth plus ඉදරුම් ගිනුම
1: මොකදනේ මම ඊට කිව්වා ගෙදරට ඕන බඩු ටික බලලා ගේන්න කියලා කිස දෙයක් හරියට කරන්නේ මට නම් එපා වෙලා තියෙන්නේ
2: වයිෆ් ගේ සද්ද නම් ඉවසන්න වෙනවා හැබැයි වාහනේ සද්ද දාන එක නම් බලන් ඉන්න හොඳ දෙයක් නෙවෙයි ඒක වෝනින් එකක්
3: ගෙවිච්ච බෙල්ට් එකක් නිසා එන්ජින් එකට ප්‍රශ්න බැටරි චාර්ජින් ප්‍රශ්න වගේම AC පර්ෆෝමන්ස් වලටත් බලපෑම් ඇති වෙන්න පුළුවන් වසර 100කට වැඩි ජපනීස් මැනුෆැක්චරින් එක්ස්පර්ටිස් සමග
4: 40 වසරක DSL විශ්වාසය සමගින් Mitsubishi Belts 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DSL වෙතින්
5: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා

0: ආදර නැකත දැන්ද
1: ළඟාවේ.
0: ආදර නැකත ළඟා වුණා කියන්නේ මොකද කරන්නේ කියන්නේ මොකටද?
1: පෝරු හදන්න කාලය ඇවිදින්. ටින් ටින්.
0: පෝරු හදන්න. පෝරු නගින්න නෙමෙයි. පෝරු හදන්න පුළුවන්.
1: හදන්නේ ඇයි?
0: ඔය ලී කැල් ටිකක් අහන්න මේක තුකර නෝ හදන්න බැරිය. ආදර නැකත. ආදර නැකත ළඟා වෙලා ඉන්නවා ඉන්නවා ඉතින් එන්න වෙලා යනවා. රයිට් අපි කතා කරමු බිස්නස් එකක් කරන විදිය ගැන අපි කතා කරමු අපි ව්‍යාපාරික අභ්‍යාසක්
1: yes okay
0: මුලින්ම නෝ මම නම් කියන්නේ එහෙම එකක් ආවට පස්සේ ඒක ලේසි ඒක හැමෝටම එන්නේ නැහැ නේද හැමෝටම ව්‍යාපාරික අදහස එන්නේ
1: නැහැ ඕ ඒක හරි
0: ආවා කියන්නේ මම අහලා තියෙනවා අදහස් කියනවා මේ විශ්වෙන් ගලාගෙන අදහස් කියනවා නිකන් හේතුවක් නැතුව එනවා නෙමෙයි. හිතන්නකෝ මේ ප්ලෑන් එක ඔබට දෙයියෝ වෙන ඉන්න ඔළුවට එවන්නේ. නිකන් වෙන්න බෑ නේද?
1: ඒක හරි.
0: එහෙනම් අපි හැමෝටම එන්න එපේ. මොකක් හරි දෙයක් තියෙනවා. ඔබ ඒක තියෙන විදිහට පටන් ගන්නවා.
1: හරි.
0: අපිට වෙලා තියෙන වැඩක් පටන් ගන්න බැරි අපි අම්මෝ දොඹෙන්නේ කරන්න යන්නේ.
1: ඒක නම් ඇත්ත.
0: නේද? අපිට ව්‍යාපාරේ පටන් ගන්න දොඹෙන්.
1: උඩම තනින් තමයි අල්ලන්නේ.
0: ඇත්තර විතර.
1: හරි.
0: ඔෆිස් එක හදලා මේ තරම් විතර මේස දාලා
1: මේ ලොකු පුටුවක් ගෙනල්ලා තියාගන්නවා මුලින්ම.
0: කොහොම?
1: ඒක ඉඳ ගන්න.
0: මුළු ඔෆිස් එකේම වැඩිය ලොකුයි Tamanට ගේන මේසේ පුටු. ඒක නේද මුලින්ම බලන්න.
1: දෙගෙන තමයි කල්පනා කරන්නේ දැන් මොනවද මම කරන්නේ ව්‍යාපාර.
0: ආවතේම කරන මිනිස්සු ටික තමයි ඉස්සෙල්ලාම ගන්න. ඈ ඉස්සලාම ගන්න තමන්ට ආවතේව කරන කකුල් මිදිකන සෙට් එක තමයි ඉස්සලා ගන්න ව්‍යාපාරය කරන මිනිස්සු සාමාන්‍ය.
1: හරිනේ
0: කුඩාවට ආරම්භන්න.
1: yes okay
0: ව්‍යාපාරයක් කරගෙන යනකොට එන්න පුළුවන් අභියෝගය ප්‍රධානම අභියෝගය තමයි මුදල් සහ අවස්ථා. මුදල් සහ අවස්ථා. මුගක් කරලා අවස්ථාව තියෙනවා මේ සල්ලි නේ.
1: සල්ලි නෑ. yes
0: හැම වෙලාවෙම ණය ගන්නත් බෑනේ. අපිට හැම වෙලාවෙම සල්ලි ඕනෙ වෙන්නේ නැත්නම්. හිතගමන් තමයි වුනේ.
1: හරියට හරි.
0: ඉතින් ව්‍යාපාරේ ටික දුරක් කරගෙන යනකොට ඔබට ඔබ ශ්‍රූඩ් ඉනෆ් වෙන්න ඕනේ. ඔබ යනවා LOC ෆයිනන්ස් හම්බෙන්න ගිහිල්ලා.
1: හරි.
0: ඒගොල්ලන්ගෙන් වා අනුමත කරගන්නවා යම් කිසි ණය මුදලක් වගේ එකක්.
1: ස්පීඩ් ඩ්‍රාෆ්ට්.
0: මේක ඇත්තටම ණය මුදලක් නෙමෙයි මේක ස්පීඩ් ඩ්‍රාෆ්ට්.
1: හරි.
0: මේක ණය මුදලක් සම්ප්‍රදායික ණය මුදලක් විදිහට සලකන්න එපා. මේක අප්‍රූව් වුණා කියලා ඔබට සත පහක්වත් වියදමක් යන්නේ නැහැ.
1: හරි ඔකේ.
0: මන්දනේ භාගවල ડોකියුමන්ට්ස් වලට ගිහින් යනවාද දන්නේ නැහැ.
1: එහෙම නැත්නම් ඉතින් පොඩි
0: පොඩි එහෙම තමයි වාරික ගෙවන්නේ නැහැ.
1: ඕ.
0: මිලියන ගාණක් භාගෙ විට ඔබට අප්‍රූව් වෙයි ඔබේ දක්ෂතාවයේ හැකියාව ආපසු ගෙවීමේ හැකියාව මත පදනම් වෙලා. ඒකනෝ කියයි අපි ඔකට මිලියන 10ක් වාට ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකක් අප්‍රූව් කරන්න කැමතියි කියලා. මිලියන 20ක් 30ක් එහෙම කියයි.
1: හරි.
0: අප්‍රූවල් එක ගත්තා. දැන් ඒක ඔබට අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්න රෙඩි. නිකන් ගිනි නිවන උපකරණයක් වගේ. දැන් ගිනි නුණු උපකරණයක් ගෙද තියෙනවා හැම වෙලාවෙම මේ කරන් පිඹ පිඹ ඉන්නේ නැහැනේ වටේට.
1: හැබැයි මේක ගන්න ගාණක් යනවනේ.
0: පොඩි ගාණක්?
1: ඒකටත් ආහ් එහෙම දාලා ගමු.
0: එහෙම තියෙන්න පුළුවන්.
1: යා ඔකේ.
0: ප්‍රොසෙස් කරන්න පොඩි ගාණක් යනවා වෙන්න ඕනේනේ. නේද? නිකම්ම නිකම් කරලා දෙන්න නම් ඔයාට වටත් කරගන්න.
1: හැබැයි මගේ ගිනි නිවන
0: උපකරණ වටත් කරගන්න පුළුවන්. ඔයාට බෑනේ. කවුද මල්ලි මේ? කියන දේ නෙමෙයි නේ ගිනි නුණු උපකරණෙම කරන්නේ. මේ කවුද මල්ලි මේ?
1: මගේ එක ගන්නත් සල්ලි යනවා.
0: අනේ මල්ලි මේ මේවා යලිට දානවා. අනේ මේ ප්‍රසාද් මල්ලි මේ මේවා මේ මේ මේ උදේට මේවා එවන්න ගෙවල් වලට ගැට ගහලා තියන්නකො ගෙදර. ඇයි මේ එවන්න? ඇයි මේ?
1: You hurt me Arun. You hurt me.
0: අංකල් තාතයා මොකද?
1: මොනසිංහ.
0: මොන
1: ශිහාන් මොනසිංහ.
0: තාත්තට කියාගන්න පුළුවන් නම නැද්ද? තමන්ගේ තාත්තගේ නම කියලා
1: ඉන්නේ. ආස මොනසිංහ කියන කැලේට තමයි ආස.
0: ආසගෙන තාත්තගේ නම
1: කියන්නේ. නෑ නෑ මේක කියන්නේ. මොනසිංහ.
0: රතපුන්ති. මොනසිංහ. ඇයි මේ දුව එවන්න? මොකද මම අංකල් වාගේ අහන්නේ කවුද මල්ලි මේ?
1: ඉතින් අපි කතා කරගෙන ආවේ මේ
0: බාන්දරේ. අර බලන්න අතර ලස්සන ගලාගෙන ගියා. ඉරිසියාවේ පැලුණා මෙතන ලස්සනට එක කනෙක් වුණා. උදාහරණේ ලස්සන සෙට් වුණා. කල්පනා කරා අනේ මට මේ වගේ වෙන්නේ මට එන්නේ කුණු අදහස්මනේ ඔක්කොම එන්නේ.
1: නෑ නෑ ඔයාගේ උදාහරණේ වැරදි. දැන් අපි ගිනි නිවන උපකරණයක් ගන්න යම් කිසි මුදලක් වියදම් කරන්න ඕනේ. නිකන් හම්බෙනවද අපිට ගිනි නිවන උපකරණ?
0: හලෝ පාර යන එන මිනිස්සුන්ට අනකකා ස්පීඩ් ඩ්‍රොප් දෙනවා කියලා හිතුවද නිකන්? බිත්තර දාන්න දෙන්නේ මෙතන. මක් මක් මක්
1: හරි හරි මං ඉවරයි මං ඉවරයි මං ඉවරයි.
0: තමුන් ඉවරලා ගොඩක් කල්. තාමත් ඉල්ලිලි නිකන් පිටේ පස්සේ.
1: දැන් මේ අරවින්ද කියන උත්සාහ කරන දේ මම ඊටම කෙටියෙන් කියන්නම්. අරවින්ද මේ කියන උත්සාහ කරන්නේ ඔබ ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකෙන් මුදලක් ගත්තට පස්සේ ඒකේ ප්‍රයෝජනෙට ගත්තේ නැත්නම් ඔබ ඒ සල්ලි ඔබ ගෙවන්න ඕනේ නැහැ. ඒක තමයි මේ කියන උත්සාහ කරන්නේ. හරි අරවින්ද අපි එතන ඉඳන් ඉදිරියට යමු. හා. අනිත් බෑ සර කරන්න නවන්න බෑ. තොර බය වෙනවනේ
0: ඇත්තමයි
1: මේම කතාගල එලියද කොහොමදනේ.
0: ඒ සීද්‍රප්ටේ සම්පූර්ණ වැඩේ මෙතන මේවනා කියන කෑවන ඉතින් මෙතන නිකන උදේට කාලා වෙනත්ම ෂෝ එක කන්න
1: හරි හරි ගිනි නිවර උපකරණයක් වගේ අම්මේ හරි
0: දැක්කනේ තියෙන ඉරිස එතනම නෙවේ.
1: ඇයි
0: මං ඔය වස් කරන්න හිතානන්නේ මම මේකට කාරණයකතු කරනවා. දැන්නම් ඕන් තරත් තියෙනවා. දැන මේ කලා සංගල තව පොඩ්ඩෙන් ගෙනවලා අන්තු.
1: දැන් මේක කරන්න පුළුවන් ව්‍යාපාර කරන අයට විතරද මේ
0: කරවන කරවන දන්න දෙකන අනරට මුල්ලට විතරක් දන්න ගිහින් කෑගහ කෑකර ගාල. ගිනි නුල උපකරණයක් වගේ තමයි මේක. පාවිච්චි කරත් විතරයි ඒක පාවිච්චි කරත් ඒක හැම වෙලාවෙම පාවිච්චි කරගෙන ඉන්නේ නැහැ ඒක. හරිද? ස්පීඩ් ඩ්‍රාෆ්ට් එක සල්ලි ගත්තොත් විතරයි. තිබ්බ කියලා සල්ලි ගවන්න ඕනේ
1: නැහැ. ඕනේ නැහැ. යා.
0: එහෙමනේ. මොකද ආයෙ බලන්න.
1: නෑ නෑ මොකොත් නෑ.
0: කොහමගේ ගිනි නුල
1: මටින් ගැලපෙන්නේ අරින්ද උදාහරණ.
0: මම කරපේ ඉන්න මෙයා. මට තේරෙන ගැලපෙන්නේ නැහැ කියලා. මන්ද මේක ඉවර කරන්නද?
1: එනම් හරිනේ. ඕගලන්ට ඒ වගේ ඔබ වෙනුවෙන් එතන සල්ලි තියෙනවා. ඒක හිතේ නිදහසත් එක්ක ඕගලන්ට ව්‍යාපාරේ ලස්සන ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. හරි? ස්පීඩ් ඩ්‍රාෆ්ට්. LOLC ෆයිනෑන්ස්. මේ පොතක් ඇරි.
0: පොතක් කරන්නේ නේද? පොතක් කරන්නේ නේද?
1: අනේ මම මට වෙලාවකට ඉතන පොව් කියන මధుරවෝනේ ගොලන්ට දැන් අපි ගිය ඇතුළට එන්න බෑනේ. ඒ කියන්නේ ඉතින් ඔයා දන්නවද ගොඩාක් කට්ටිය ඉන්න තැන කොහොමද
0: තරවෙන්නේ? මම මధుරවෝගේ ඇතුළට එන්නේ තරි දුකෙන්ලු ඉන්නේ.
1: නෑ මට සත්‍යම.
0: මට නම් ඇත්තටම මේ මගේ ඔළුව පැලේ කොහෙලාවක් හරි අප්පා.
1: කෝ නෑනේ දැන් කොයි කල් නම් කියනවා.
0: මොකුත්
1: නෑනේ.
0: ඔයා කියනනේ මේ තර්ක කරන්න පුළුවන්ලු පණ්ඩිවරු 1000ක් එක. අර තරයි පරජාති එක්කෙනෙක් එක බෑලුනේ. මට ඒක කියන නම් මතක නෑ.
1: මොඩයකේ දැන් අරවින්ද ගොඩක් කටි ඉන්න තැන උනත් මං හිටියොත් මාව මදුර කනවා වැඩියෙන්. අපේ අම්මා කියනවා ආගේ ලේ සුවඳට තමයි ওই මදුර එන්නේ එහෙම කියලා කියන. ඉතින් දන්නේ නැහැ. එහෙම සමහරකට එක්ස්පීරියන්ස් තියෙන ගොඩක් අය ඉන්නවා. හැබැයි අපුවම තමයි ඇවිල්ලා මදුර
0: කන්නේ. ඉතින් ඒක මේකට අදාළ
1: නැහැ. අර ඔයාගේ ගිනි නිවන උපකරණ වගේ තමයි ඒක මේකට අදාළ නැහැ.
0: ගිනි නිවන උපකරණ එවනෝ ඔය පැත්තට. උඩින් එවන්න. අපේ දෙන ටික ලොකු එකක්. ඒක වෙලාව කරන් එලා උඩින් එවන්න පුළුවන් මට.
1: හරි අපි කතා කරමුකෝ ඇලුමැක්ස් එක අලුතින්ම හඳුන්වලා දෙන මොස්කිටෝ මෙෂ් එක ගැන. මේක ඔබේ ගෙදර තියෙනවා නම් ස්ලයිඩින් ඩෝස් දාලා ලස්සනට ඉතින් හරි එක යායට උගලන්ගේ මුළු ගාඩන් එකයි උගලන්ගේ ලිවින් රූම් එකයි හරි ලස්සනට පේනවනේ. ඔය ස්ලයිඩින් ඩෝස් දාලා එක විවෘත කරාම එක යායට තියෙන්නේ ඔක්කොම. ඉතින් ඒව දාලා තියෙන්නේ විවෘත කරලා තියන්නනේ. ඒක තිබ්බම ලස්සනයි. ඒ බියුටි එක හුළඟ ඒ හැමදේම. ඉතින් සමහරක් වෙලාවට ඔය හවස මදුරු ප්‍රශ්නේ නිසා ඔවා වහලා තියන්න වෙනවා. මට නම් කොහොමත් ගෙදර දොර ජනෙල් වහලා තියෙනවා. බ්‍රීදින් පොඩි අවුලක් යනවා අරවින්ද. හුස්ම ගන්න අමාරුකමක් වගේ එනවා. දැන් සමහරක් විට එහෙම
0: ලෙඩ්ඩු මෝඩ ඉතන නෑ මේ ලෙඩ්ඩු
1: මට ඒක නිය අමාරුයි වගේ
0: යනවා. පුදු කල්පන කරපලා පුදුම ලෙඩක් නෑ ලෝකේ තියෙන හැම ලෙඩේම තියෙනවා.
1: ඉතින් ඒ වගේ ඔයගලන්ට ප්‍රශ්න තියෙනවා නම් පළවෙනිම ප්‍රශ්නේ තමයි දොර ජනෙල් ඇරලා තියන්න බෑ මදුරෝගේ ඇතුළට එනවා මැස්සෝගේ ඇතුළට එනවා පා වෙලා තියෙන්නේ. ඒකට තමයි මේ මොස්කිටෝ මෙෂ් එක හදලා දෙන්නේ අපේ ඇලුමැක්ස් එක. සයිස් එක ඒව ඔක්කොම කතා බහ කරගන්න ඕනි. ඔයගලන්ගේ ළඟම තියෙන ඇලුමැක්ස් ෂෝරූම් එකට යන්න කිහිල්ල දිග පළල උස ඔක්කොම සසඳලා බලලා නිකන් හරියට ස්ලයිඩින් ඩෝ එකත් එක්කම ආපු තවනියා ඒකෙම කෑල්ලක් වගේ තමයි මේ මෙෂ් එක හයි කරන්නේ. ඒක අර වෙනම පේන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒක හරි ලස්සනයි. අනිත් එක ගෙදර තියෙන ලොකු ප්‍රශ්නකට හොඳ විසඳුමකුත් අරගෙන එනවා මේ මෙෂ් එක. නේ මధుරු ප්‍රශ්නෙට විසඳුමක් අරන් එනවා.
0: ඇයි රාම? ඇයි සැකද?
1: නෑ.
0: ඇයි මොකද සැකෙන්
1: වගේ? මොකද ඉන්නේ ඔයා?
0: කියලා නිකන් බලන්න සැකෙන් වගේ බලන්නේ.
1: මේ අනිත් එක ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්ස්.
0: තව කියනවා තව කියනවා. එලි වෙනකම්ම මේකම කියයි වගේ.
1: නෑ නෑ ඒකට යන්න. එක්ස්පීරියන්ස් සෙන්ටර් එකට යන්න. ගිහිල්ලා පොඩ්ඩක් බලන්න ඇලුමිනියම් ගැන අපි දන්නේ මොනවද කියලා හිතනවා අරවින්ද. මොනවද මම මෙච්චර කාල දැනගෙන හිටියේ ඇලුමිනියම් කියලා හිතනවා. ඇලුමැක්ස් එකේ එක්ස්පීරියන්ස් සෙන්ටර් එකට ගියාම. හරි.
0: ඉවරද? ඉවරද?
1: තා නම්බර් එක කියන්න. ඔගලන්ට මොනවා හරි වැඩි විස්තර දැනගන්න අවශ්‍ය නම් 0765 2949 ට කෝල් එකක් දෙන්න.
0: ඉවරයි.
1: ඒ තාම එකක් තියෙන පොඩේ. ඉවරයි ඉවරයි.
0: හරි නෑ ඇතිනේ.
1: ඒ උනාට ගිනි නිවන උපකරණය ගැලපෙන්නේ නෑ. එච්චරයි වැඩි කියන්න තියෙන්නේ. අයියෝ
0: පුදුම ඉරිසියාවක් ආවේ තරනේ. ඈ ඒකනේ ලස්සනයි නතු පාට අර ගිනින උපකරණ. ඒක ඩක්කා ලුලුවට දප්පිටි කෑවා, ඇඟිලි කෑවා, නියුතු කොට උනා. මට එන්නේ නෑනේ ඔය වගේ. එන්නේ නෑ තමයි ඔය වගේ මේ අදහස්.
1: මොකද ඒක නම් මට එන්නේ නැතිකම හොඳ.
0: ඈ එන්නේ ඒ වගේ අදහස් එන්නේ
1: නෑ. විශ්වේ ඒව මට දෙන්නේ
0: නෑ. පිච්චේ නෙමෙයි මිනිහවත් දෙන්නේ නෑ වගේ අදහස්.
1: මේ දැන් අපිට කාලය දීර්ඝ කරලා දීලා තියෙනවා අරුණලු සිත්තම් චිත්‍ර තරගයට. ඔක්තෝබර් මාසේ 4 වෙනිදා තමයි අවසන් දවස.
0: ඒකට මට ගිනි නිරන උපකරණයක් හදලා යවන්න බැරිද?
1: දැන් මේ ගිනි මාතෘකාවල් තියෙනවා කැමති මාතෘකාවක් යටතේ චිත්‍රන් ඉන්න කියලා තියෙනවානේ. අවුරුදු 4ත් 7ත් අතර ඉන්න ළමයින්ට කැමති මාතෘකාවක්.
0: මම 4ත් 7ත් අතර ඉන්නවා කියද මේ? හතරත් හතත් අතරින් ළමයින මං කියනවා පුතාලා ගිනිනු පරණයක්
1: ඔතල කැමති දෙයක් අඳින්නානේ. ඊට පස්සේ අවුරුදු 8ත් 10ත් අතර ළමයිට ලස්සන ගෙවත්තක්, අවුරුදු 11ත් 13ත් අතර ළමා රැකවරණය, අවුරුදු 14ත් 16ත් අතර අවතැන් වූවෝ.
0: අවතැන් වූවට ඔයාගේ ෆොටෝ එකක් ගන්න ලැබුණා. හරි නන්න තර වූ කියලා යවන්න ඕන වගේ නමාතුක ගන්න.
1: මට තව හොඳ එකක් ආවා.
0: මොකද?
1: ඒක හොඳ නැහැ.
0: ඒ මොකද? රත්සාවත්තල ගෙදරන්නත් බැරි එකක්ද? ඒව එකක් තමයි ආවොත් එන්නේ. ආවොත් එන්නේ. ඒ රත්සාවත් නැහැ. ගෙදරන්න හිටියොත් නැහැ.
1: ඉතින් අපි තවමනා දේශ
0: කාලේ දීර්ඝ කරලා කියන දවසක් ඉතින්
1: ඔක්තෝබර් 4
0: රුපියල් ලක්ෂ 48ක තෑගි. වැඩියෙන්ම චිත්‍රය වන ඉස්කෝලෙට වෙනම තෑගි. පළාත් මට්ටමින් සහ ඊට පස්සේ අවසන් මහා දිනුමැදීම.
1: හරි.
0: එහෙම තමයි. සල්ලි වලින්ම තමයි තෑගි දෙන්නේ. පිටරට ඉන්න ශ්‍රී ලාංකිකයගේ දුවා දරුවන්ටත් මේකට සහභාගී වෙන්න පුළුවන්. අපි වහගෙන ඉන්නවා නම් කවුරු එයාටත් අපේක මතක් කරන්නේ. එහෙම ඇඳලා එවන්නත් පුළුවන්. චිත්‍රය වන්න දෙයක් නෑ. ඔබට තියෙන්නේ චිත්‍රය ස්කෑන් කරන්න. ස්කෑන් කරලා www.arunalusittam.lk arunalusittam.lk right ස්කෑන් කරා, අප්ලෝඩ් කරා. ඊට පස්සේ වැඩ යනවා. පොඩක් ඉක්මන කරන්න මේ තවත් වැඩ අතරනේ. ඉතින් ඔවා කරන්න ඇතනේ. පොඩි සපෝට් එකක්වත් ඉතින් දුන්නට කමක් නැහැ කියලා මම විශ්වාස කරන්නේ. අද අපි කතා කරන්නේ මොකක් ගැනද කතා කරන්නේ?
1: මොකද්ද?
0: අද අපි ග්‍රේට් වෝල් මෝටර්ස් ගැන දැන් ටැංක් 300 ගැන මම දිගටම කතා
1: කරන්නේ. කතා කරන්නේ නේද?
0: හවල් H6 ඒකේ GT එක ගැන පොඩ්ඩක් කතා කරමු. මේක කූප් මොඩලයක්.
1: හරි.
0: ග්‍රෑන්ඩ් ටුවරින්. මේ හරි ලස්සන ක්ලාසි වාහන.
1: හරිම ලක්ෂරි SUV එකක් නේද?
0: හ්ම්. ඉතින් මේ ඉස්සර මිනිස්සු අර කාර් එකක් වගේ බූට් එක තියෙනවා, ජීප් එකක් වගේ නිකන් එක පාටම කියලා ස්ලෝප් එක තියෙනවා. ඒ දෙක අතරමැද තැනක තමයි තියෙන්නේ.
1: හරි, ඔකේ.
0: ග්‍රෑන්ඩ් ටුවරින් එක. ග්‍රෑන්ඩ් ටුවරින් වල සමහර අය නම් කියනවා ඉඩපාඩු වැඩි, හෑන්ඩ්ලිං ලේසි.
1: හරි.
0: මේ මොන වාහනේ ගත්තත් අපි දැක්කා ග්‍රේට් වෝල් මෝටර්ස් හදපු හැම වාහනයකටම යුරෝපියන් ලක්ෂරි කියන වාහන වල තියෙන හැම එකක්ම දීලා තියෙනවා.
1: හ්ම්. ඒ කියන්නේ අපි හොයන කැලි ටිකක් තියෙනවා නේද? නේ.
0: හැම ඔප්ෂන් එකක්ම.
1: ඕ.
0: හැම ෆීචර් එකක්ම වගේ.
1: හරි.
0: යුරෝපියන් වාහන ඉන්ඩස්ට්‍රි එකේ තියෙන ඒවා ටික ගෙනහැලා තියෙනවා. ඒ කියන්නේ මිනිස්සුන්ගේ affordable level එකට දැන් ඇවිල්ලා තියෙනවා
1: බලන්න. හ්ම් හ්ම්.
0: වෙනද යුරෝපියන් ලක්ෂරි කියලා ගවහන් කැලිම පටන් ගන්න මිලියන 60 70 න් 80 න් උඩට පටන් ගන්න ඒවා. හොඳයි. ගන්න බෑ මිනිස්සු.
1: ඒ කියන්නේ නරඹන්න විතරයි පුළුවන්.
0: අද වෙනකොට එහෙම නෙමෙයි. අද වෙනකොට ඒ සියලු ලක්ෂරිස් අපිට affordable range එකට ඇවිල්ලා තියෙනවා. අර chrome finish තියෙන ඒවා, perforated ventilated seats කියන ඒවා බලන් ඉන්නවා කට දිහා. මහල නැහැ නේ ගිනින උපකරණ නිසා.
1: alloy wheel
0: දෙකක් දාලා තල්ලු කරලා තනත් බේරේ වට. alloy wheel පොඩි ළමයිගේ බයිසිකල් වලත් තියෙනවා දැන්. හෙලෝ වීල් වගේ කතා කරන්නේ අපි.
1: හා ඔකේ.
0: අයියෝ හෙයි. ඊළඟට ඇතුලේ තියෙන ලෙදර් ෆිනිෂ් එක.
1: හ්ම්.
0: ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම්
1: එක යා.
0: ඩ්‍රයිවර්ගේ ඉන්ස්ට්‍රුමන්ට් ක්ලස්ටර් එක. මොකද කට කට ගානින්.
1: ක්ලස්ටර්.
0: මොකද කට කට ගානින්.
1: ඒක කියන්න ගියේ ඔයත් ආයි.
0: කියා ගන්න බෑ.
1: එහෙම බැලුවම හැම දෙයක්ම නේද නැති දෙයක් නැති තරම්.
0: ගිහින් බලන්න. චර අත ළඟට ආපු වෙලයි ඉබ්බ ගෙටාවනේ.
1: හ්ම්. ඇන්නෑවෙ කියන්නේ.
0: ඇන්නෑවෙ කියන්නේ නැහැ නේ එතකොට. හා. ඒ මොකද්ද ඒ? ඉබ්බ ගෙට ගාපු වෙලාවේ වතුර ගලිපේ තියන්න. යන්න මෙතන යුනියන් ප්ලේස් එකේ තියෙන ග්‍රේට් වෝල් මෝටර්ස් ප්‍රදර්ශනාගාරේ.
1: හරි, ඔකේ.
0: ගිහලා ටෙස්ට් රයිඩ් එකක් හොඳාලා.
1: හ්ම් හ්ම්.
0: ගන්න ඇඟට, වාහනේ ඇඟට අරගෙන. ඒක යන විදිහට ගෙදරෙන් මස්ත කියන්නේ තේ කියනවා. ටික දවසක් ගිහලා ඔබට ගන්න ආසිතෙනවා.
1: අනිවාර්යෙන්. සුබයි සුබයි.

0: දන්න කරවද මව මැරි කල්ලා හිටියන
1: ම කතාගන්න
0: සූඩියෝ එකවල
1: මොනාද මේ කියන්න
0: මේ මං එන උදේටවාට බඩු ලයිස්තුවක් ලියල දෙනවා තැන්ශා ඔයා හවසෙනකට මේ කරගෙනන්න ඕනි කියලා අඟයාට කියන හරිද ඉතවස්සේ වගේ ලේන්සුවේ ගැටියකුත් ගහනාවට අමතකුණොත් බඩු ලිස්ට එක ගේන්න ගෙදර ඇවිල්ල ඉතින් ලොකු ප්‍රශ්නයන්න ඉතින් මම මේව කරනනි මම සැර කල්ලා මම ගහලා මේව කරනනි කෑ ගහනවා තේහින්ද
1: දැන් ඔය මිනිහට ගහනවා දැන් ගෙදර ඉන්න මිනිහා
0: නෑ අවේ ටක්කල ගේනවා එයා මොන හරි දැම්මොත් මේක අයිය මට ගේන්න කියලා ටක්කල ගේනවා දන්නවා මගේ හැටි
1: ඔය හස්බන්ඩ් අයියා කියලාද කියන්නේ
0: අයියා කියනයි
1: අයියා අයියා මොකද කියන්නේ
0: අයියා අයියගෝ දෙන්නම් බල්ල
1: අරි කෝලමක් වුණානේ මේක
0: වඩේ වගේ ලැජ්ජා යන්නේ මන් දන්නේ නැහැ කියලා
1: අයියා
0: හරි
1: අයියා
0: මට ඇත්ත කතා කියනකොට ලැජ්ජයි බොරු කතා එහෙම හදාද කියනකොට වඩේ එක ගානක් නැහැ මට එහෙම තියෙනවා අනේ දැන් අපැත්තකින් තියමුක ඒකත් මම වාඩ බඩුල ලිස්ට් එක දානවා දැන් හිතන්නේ දැන් ඔන්න මම වාඩ දාලා තිනු අද ගේන්න කියලා කුකින් ඔයිල් චිකන් සොසේජස් ස්ප්‍රයිට් තේකොළ බිස්කට් ඊට පස්සේ වේෆර්ස් අයිස්ක්‍රීම් ඔන්න වාඩ මම ලිස්ට් එකක් දාලා තිනවා ඔයා යනවා කාගීල්ස් ෆුඩ් සිටි පුරුදු විදිහට ඔයා ෂොප් කරනවා ෂොප් කරලා ඉවර වෙලා ඔයා එනවා කැෂියරකට බඩු ටිකක් ඔක්කොම අරගෙන. දැන් ඔයාගේ බිල් එක ටිකක් ලොකු ගාණක් වැටිලා තියෙනවා. ඊට පස්සේ එකපාර සංගල කැෂියරගේ නංගි කියනවා "සර්, ඔයාගේ බිල් එක මෙච්චරක් අඩු වුණා. ඔයා මට දැන් පෙන්නන්න, රංගපාලා පෙන්නන්න. ඔයා ඒ වෙලාවේ කොහොමද හැසිරෙන්නේ? අර chat program වල කියන්නේ. දැන් ඔයා මට රංගපාලා පෙන්නන්න ඒ වෙලාවේ ඔයා කොහොමද? ඒක සර්ප්‍රයිස් වෙන විදිය."
1: මම normal හැසිරෙනවා. Normal.
0: ලොකු ඩිස්කවුන්ට් එකක් Thank you so much Cargill's Food City මම්මම්ම කියලා මං එතනින් යනවා ඒ තමයි මගේ
1: ඇත්තටම
0: මේ ලොකු ඩිස්කවුන්ට් තියෙනවානේ
1: කට වැහිලාම ගියා කට කට වැහිලාම ගියා කට වැහිලා ඉඳ උනා හරියට නටන්න දීලා බලන් ඉන්න එක තියෙනවනේ වෙනම ආට් එකක්නේ නටන්න ඇරලා බලාගෙන ඉන්න එක
0: ඕකේ ලේඩීස් ඇන්ඩ් ජෙන්ටල්මන් රිමෝට් සමාජික
1: වඩිග පටුල වගේ නටලා නටලා
0: අපි රිමෝට් සමාජික ඇන්ඩ්
1: කාර් මේ හැම නෙමෙයි ඕක වෙන්නේ
0: ඔව් හයි
1: බඩුටි අරගෙන කැෂියරකට ගියාම රිවෝඩ් සමාජිකයෙක්ද කියලා අහනවා.
0: අහනවා අහනවා.
1: කාගෙල්ස් එකට ගිහිල්ලා නැද්ද කවදාවත්?
0: ඉතින් අහන්න දෙයක්ද මම?
1: ගිහිල්ලා නැද්ද කවදාවත්?
0: ගිහිල්ලා තියෙනවානේ මම ඊයේ ගියා.
1: ඒ ගියාම අහනවා ඔයාට රිවෝඩ් සමාජිකත්වයේ තියෙනවද? තියෙනවා කොහමද? ඔයාගේ ටෙලිෆෝන් නම්බරය අහනවා.
0: හරියට හරි.
1: ඒක දුන්නාම ඒක ඇක්ටිව් වෙනවා.
0: Yes.
1: වෙන අයට වැටෙනකොට බිල ගොඩාක් අඩුවෙන් ඔයාට වැටෙනවා. මොකද රිවෝඩ් සමාජිකයන්ට විතරක් තියෙන ඩිස්කවුන්ට් ගොඩාක් මේ දවස්වල කාගෙල්ස් එකේ තියෙනවා. ඔය
0: හරිම
1: මල විකාරයක්නේ කාගෙස් එකතුල
0: ඔයා කියන බොරු වලට ඔගලගේ ගෙදර බිත්ති පැලිලා පැලිලා පැලිලා පැලිලා අයියෝ මොකද අනේ මෙච්චර බොරු කියන්නේ අරවින්ද
1: මම මේ උදේට තමයි බොරු කියන්නේ මොකද මම ඔයත් කැඳලා නැන්නේ ඒක යන්න ඒක බෝ වෙලා මම පැද්දයක් යනවා
0: ගෙදර පැලිලා පැලිලා පැලිලා හැමතැනම
1: බිත්ති මම ඉතින් ඉගෙන ගත්තේ ඔච්චර තමයි මම වාගෙන් පට්ටපල් බොරු කියන දා මම වාගෙන්
0: ගාන්නනේ ගෙදරට ඩියුලක්ස් ඇක්වාටෙක් ඩෑම් ප්‍රොටෙක්ෂන්
1: මේමයි මිස් බිත්ති පැලුනන පස්සේ ඔයගාල වැඩන්නේ
0: හරි හරි මං කියන්නේ
1: බිත්ති වල කෙස් ගස් තරම් ඇසට නොපෙනෙන ඒවා තියෙනවා
0: හා
1: බිත්තිය දෙකට පැලනොත් ඒ බිත්තිය පාත් කරලා බිමන දාලා අලුතින් බිත්තිය බැඳ ගන්න.
0: හරි.
1: පොඩ්ඩක් මිස් ප්‍රායෝගික වෙන්න. හැමදේම නිකන් බිත්ති මේ දෙකට පැලිලා ඒවෙන් ඒවෙන් මේ ඇක්වටික් මේ ඩෑම් ප්‍රොටෙක්ෂන් ගාලා හරිනවද ඒකට? බිත්තිය අලුතෙන් හදන්න.
0: තීන්ද බල්දි තියන්නේ මේ මේ
1: මේ. හරි. එන්න එපා මාත් එක්ක.
0: ඒක good one නේ.
1: දෙකට පැලෙනා නම් බිත්තියක් බඳින්න. ඒක අපිට කතා කරන්න
0: එපා. හරි.
1: හැබැයි එම බැලු බැලමට කිසිම ඩැමේජ්ජක් පේන්නේ නැති වුණත් බිත්තියක ඇහැට නොපෙනෙන මට්ටමේ කෙස්කස් මට්ටමේ ඉරිතැලුම් තිබෙන බව ඔබ දැනටමත් දන්නවා ඇත.
0: යස් දැකලත් ඇති.
1: ඒව ප්‍රශ්නයක් වෙන්නේ නෑ. දැන් පායනවනම්.
0: හරි.
1: විගටම. දැන් වහිනවනේ. දැන් ඇති මුකුත් කරගන්න අමාරු.
0: දැන් බෑ.
1: දැන් මොකද වහිනකොට බිත්ති දිගේ රූටල යන වතුර අර පැලුම් අතරින් හිමීට ඇතුළට යනවා. වතුරට ඕන තරම් වෙලාව තියෙනවා. ඔබට මට වගේ නෙවෙයි. දවස පුරාම යාට තියෙන අර පැල් මතරෙන් ඇතුළට යනවා ඇතුළට යනවා ඇතුළට යනවා. ඕනේ තවත් තැනක් පැල්ල කියලා එතනුනුත් යනවා. මේ තව කියලා එතනුනුත් යනවා මෙතන. වහිනතා කල්ම යනවා. දැන් ඔබේ බිත්ති පෙඟිලා. මේක බ්ලයින්ඩ් වෝල් එක නම් ඔබේ. දැන් ඔබට පේනවා මාස 7-8ක් යනකොට තෙමෙන් නැති ඒ බිත්ති අනිත් පැත්ත ගේ ඇතුළේ තියෙන බිත්තියේ අමුතු නිකන් පැල්ලම පටන්. ඔබ මුලින්ම දෙනවා මේක භූත දෝෂයක්. මේ ගේ ගන්නකොටත් කිව්වා මේකෙදර පොඩි දෝෂ තියෙනවා. ඒක තමයි ඔළුවේ
0: තියෙන්නේ.
1: පැතිරෙනවා. අමුතු පාට රවුම් රවුම් වගේ පටන් ගන්නවා. සමහර තැන් කොළ පාට වෙනවා. සමහර තැන් කළු පාට වෙනවා. සමහර තැන් වල පාට අපි ඉස්කෝලේ දවස් ඉගෙනගෙන නැහැ. මොකද මේ? පැලුම් වලින් ඇතුළට ආපු වතුරත් එක්ක වැඩ කරපු බැක්ටීරියා පුස් වගේ දේවල්.
0: හරි.
1: දැන් වැඩේ පටන් අරන් තියෙන්නේ. මහත්වයා. මහත්වයා.
0: මහත්වයා.
1: මහත්වයා.
0: මහත්විය.
1: මහත්විය. මේ එළියට බාගටෝ සම්පූර්ණයෙන් නිරාවරණය වෙලා තියෙන බිත්ති වලට ඔබ මතක ඇතුව ඩියුලක්ස් ඇක්වාටික් ඩෑම් ප්‍රොටෙක්ෂන් ගෑ යුතුමයි. ආයේ නිකන් සෙල්ලම් කරන්න හදන්න.
0: මොකද වතුරට ලං වෙන්නවත් බෑ.
1: මේකට වතුර අල්ලන්නේ නැහැ.
0: හරි.
1: දූවිලි අල්ලන්නේ නැහැ. මේ තින්තක ඇදෙන නිසා අර සියුම් හයාලයින් වගේ ක්‍රැක්ස් ඒ ඔක්කොම වැහිලා ගිහිල්ලා තින්තක ඇදෙන නිසා ඒ තැන් එළියට නිරාවරණය වෙන්නෙත් නැහැ.
0: හා ඔකේ.
1: මේක නිකන් කුඩ රෙද්දක් වගේ වැඩ කරනවා. නියමයිනේ.
0: නෙළුම් කොලේ ඉෆෙක්ට් එක තමයි තියෙන්නේ.
1: අන්න හරි.
0: හරි ඒක හරි.
1: අර මිස්ටර් ඉවස ගන්න බෑ කියන්නේ උදාහරණයක් දෙනවා. යාගේ මොකක් නෙළුම් කොලයක් හරි ගස්ලබු කොලයක් හරි කවන්නේ මොකක් හරි කියා ගන්න පුළුවන් නම් අනිත් මිනිස්සුන්ගේ එක තමයි දෙවියනි. අනේ දෙවියනි මෙයාව ගන්නකො වංශිකාට.
0: ඒ මං විතර යම් පොදෙන්නම් යනතර. එතකොට NLB එකිනුත් අපිට හරිම ලස්සන පණිවිඩයක් හම්බුණා. අපි හැමදාම කියනවා NLB ජාතික ලොතරැයි මණ්ඩලය අපිට සල්ලි දෙනවා වගේම අපව කෝටිපතියෝ කරනවා වගේම රටේ සංවර්ධනයට තව ගොඩාක් වැඩ කොටසක් කරනවා කියලා. පහුගිය දවස්වලත් ඒගොල්ලෝ කරපු විශේෂ වැඩක් ගැන ඊයේ දවසේ කරපු වැඩක් ගැන අපිට වාර්තා කරලා තියෙනා නේද ධර්මේන්ද?
1: බැලු බැලමට පොඩි වැඩක් කියලා හිතන්නේ. දැන් අපේ ළමයින්ට පොතපත අරම ඒවා තියනවනේ.
0: තියනවනේ. ඕ
1: අපේ ළමයා පොතපත අකමන පොත් හම්බුණා
0: කියලා එහෙම ඕ ෆුල් සතුටින් ඉතින් ඒගොල්ලෝ ඒක විඳිනවනේ නේද? ඉතින් එහෙම නැති අය කොච්චර ඇතිද නේද එහෙම දරුවෝ?
1: ඕන් තරම් ඉන්නවා. දැන් රත්මලානේ අන්ධ විද්‍යාලයට අත්‍යවශ්‍ය පන්ති කාමර උපකරණ තොගයක් ඊයේ ප්‍රදානය කරා.
0: අනේ වටිනවා වටිනවා.
1: කොච්චර ළමයි ඉන්නවද එහෙම නිකන්? ඉගෙන ගන්න දක්ෂ වුණත් ඕන කරන දේවල් නැති.
0: ඕ නේද?
1: අපේ ඔළුවේ තියෙනනේ පොතක් පතක් නැති එක මහලොකු ප්‍රශ්නයක් කියලා.
0: ඒක දැනෙන්නේ නැහැ නේ හෙච්චර.
1: පුදුම ආසාවපෙම ගිහින් දේ තියෙන සමහර කාලවල. යාළුවෙකුතු වෙලා පුදුම ආසාවෙන් ගන්න. ඒ පොත් ඉමිනව මම දැක තිනු ළමයි. පොඩි මකන කෑල්ලට තියෙන සැලකිල්ල.
0: ඕ ආදරය දැකලා
1: තියෙන. පැන්සලක් දෙකක් වගේ හම්මුණොත්. රත්තරන් වගේ. ඒ වගේ වැඩ කරගෙන යනවා. අපේ රුපියල් 40 හැම වෙලාවෙම සල්ලි නොවනට ඒ රුපියල් 40 පැහැදිලි ජාතික කාර්යභාරයන් සඳහා යොදවනවා. සමහර ඒවා අපි දන්නෙත් නැහැ. නමුත් වැඩේ වෙනවා.
0: හරි.
1: එහෙම ඒවා තියෙනවා. ඉතින් ඔය දරුවෝ ඉතින් දවසක එහෙම අය කොච්චර ඉන්නවද කියලා එහෙමයි මට හම්බෙලා තියෙනවා. දෙමාපියෝ නැතුව ඔහොම හැදිලා මද රටේ මාර තැන්වල ඉන්න මිනිස්සු
0: ඉන්නවා.
1: ඒක ඇත්ත. රටේ මාර්ෂල් එහෙම ඇදිච්ච මිනිස්සු ඉන්නවා. තාමත් කෘතගුණ තියෙනවා ඒ හිත්වල උදව් කරපු මිනිස්සු ගැන. අපේ ළමයි නේ මතකත් නැහැ කොච්චර පොත් හම්බුණාද අර ඔතෝ වැඩකුත් නැහැ නිකුලන්ට. ඒවල ඉතින් ඒවා ලැබෙන්න ඕන කියලානේ. ඒවා නොලැබෙන පරිසරයක තමයි එහෙම එකක් හම්බුණාම වටාකම කොච්චරද කියලා දැනෙන්නේ.
0: ඉතින් අපිටත් සතුට වෙන්න පුළුවන් NLB එක මේ වගේ වැඩ කරන්නේ.
1: ඔව් ඔබේ සල්ලි
0: නේ. ඔව් සල්ලි වලින් නේද?
1: ඒ වැඩිපුර හම්බෙන සල්ලි කවුරුත් තියාගන්නේ නැහැ. ඒවා සංවර්ධන කටයුතු වලට වගේම මේ වගේ අත්‍යවශ්‍ය කටයුතු වලටත් යොදවනවා.
0: Yes. සතුටුයි.

0: සියත
1: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
0: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM. Where innovation earns recognition.
2: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පදපු ජිනී රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් දැන් විලඳ පොලේ.
3: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0.112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
4: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Mahabili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive eka wen karwa ganna. Amathanna 0.117866.
5: Aasinam mino kohinda sir? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ
6: සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,055 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත්ය කිදිනා ගන්න DLB වාසි කොයි කාටවත්
7: ඔබ ස්කේලෙම අවසන් කළ සිසුෙක්ද NIBM the city university සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK ඕස්ට්‍රේලියා මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න අදම අමතන්න 0.11732000 NIBM the city university the place to be
8: ඒ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
9: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
10: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0.115 අමතන්න
11: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා සීතා හදවත් දිනු හිතවත්කම
12: අප සුසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 0.11544500 සෙලාන් බැංකුවට යුරෝ මනි සම්මාන දෙකක් අඛණ්ඩව දෙවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂක සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකා බැංකුව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි.

0: සියත ඔෆිස් ප්‍රීමියම් ඉන්වර්ටර් එයාර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කෝලින් සමග 12,000 18,000 24,000 BTU වලින් පුවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිල දී ගන්න අමතන්න 0676 251 3020.
1: අයියා මට ඇපල් මලක් දෙන්න.
2: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
1: අයියා මට මල් ගොඩක් දීලා.
2: ඔව්වා මොනවද නංගි, අර H15 එකෙන් පුංචි රුපියල් 1199 එකට apps 5

0: අපූර්වත්වය අත්ව දෙන්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය පෝසලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්. Brand new 3-wheeler සඳහා රුපියල් 883ක දිනක වාරිකයට ලීසින් පහසුකම් දැන් LB Finance වෙතින්. අමතන්න 0112200.
1: ආවා ආවා! තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉල්සි සංස්ථා ස්ලැබ් බරම්. ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම ඉල්සි සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක්, නම, ජාතික හැඳුනුම් පත්තංකය සමග 0779-6767-67 අංකයට WhatsApp කරන්න, නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
3: After levels psychology biomedical science and nursing study karanna LTR samaga ekathu wanna pivisenna www.slit.lk slit and hemas adhyapane saha saukhya satkare samuhika shaktiya
4: hari giye harima tanata giye inda LOLC ekenne loan ek gatte
5: math hariyanna kiyala hari tanata ma yannone
6: LOLC finance hariyanna harima tana වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන.
7: වාර්තාතික වාර්තා කබන කෝටි 8 NLV තනට තහනිය දුතරයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරි ත්‍යාග ලබා දීමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත තන නිදහස්

0: තවටිකක් උඩට යන්. හරි
1: උඩට යන්න කියන්නේ වහලේ උඩට?
0: නෑ නෑ ඒක යන්න ස්වරේ ටිකක් යන්න.
1: ෆෝන් කෝල් මට පෙන්නන්න කැලි.
0: නෑ මට සිං කරන්න බෑ. හැබැයි මට වැරදි අඩුපාඩු
1: හොයන්න.
0: මට හොඳ මම ලිස්ට් එකේ
1: ඔහොමයි තමයි ගොඩාක් ඉන්නේ. ඔය වගේව පඳුරු ගානේ ඉන්නවා. පයින් ගැහුවොත් 12000ක් විසිනවා. හා මොකද්ද?
0: පැනයකි.
1: අනේ දොරට තෙල් ටිකක් දාන්න. ඒ ඉංජිනේරි මේ දොරට තෙල් වගේ දාන්න. ආ නෑ ආ කටහඬක්. ප්ලේන් එක බිමර කඩාගෙන යනවා ඒ සද්දේ. මේ ඩිඩින්. ඔය සංගීතේ වරම් ගත්තේ කාගෙන්ද?
0: ඇයි මොකටද?
1: මේක දැනගන්න අහන්නේ.
0: මගේ
1: කුතුහලෙ.
0: මගේ සංගීත ඉස්කෝලේ සංගීත ටීචර්ගෙන්.
1: වරම් ගත්තේ? හොඳටම වරම දීලා තියෙනවා. වරන්න මේ දීලා තියෙන සරම්. සංගීතේ නම් ඕන දෙයක්. සංගීතය නම් ඉතින්
0: අනේ ඇත්තටම මට සින්දු කියන්න හොඳට පුළුවන් වුණා නම්
1: මට මම ප්‍රාර්ථනා කරනවා ඔයාට මෙතන ඉඳලා
0: හරි
1: ඔයාට හොඳට සින්දු කියන්න පුළුවන් වෙලා ඔයා ලංකාවේ ඉන්න ජනප්‍රියම ගායිකාවක් බවට පත් වෙලා වැඩියෙන්ම අය කරන ගායිකාව වෙලා මේ ෂෝ එක අපිට පාඩුවේ කරගන්න දීලා මේ වැඩේ කරගන්න අවස්ථාව.
0: එහෙනම් මම මේ සින්දු ප්ලේ කරන්නේ ඒවත් කියනවා. ඒ කියන්නේ
1: එහෙනම් ඔය ඉන්න විදිහටම ඉන්න මට මේ දැනට තියෙන ටික ඇති ඒ ටිකත් ඔයා ගොරකා කටහඬින්ම කියන්න ගත්තොත්
0: විශ්වාසයක් තියෙනවා අරවින්ද මාව කවදරි ඒ තැනට අබාන්ස් එක අරගෙන යයි කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා අබාන්ස් ඕඩියෝ එකත් එක්ක
1: අබාන්ස් ඕඩියෝ සිස්ටම්ස් 7-8ක් පිච්චෙනකම්ම ප්‍රැක්ටිස් කරන්න වෙයි
0: යා මම ඩෙෆිනිට්ලි මම පස්සට වෙනවා
1: අන්ත චුනත් බය වෙන්න එපා සමහරවිට ඉතින් අර අකුණු ගහන වෙලාවටත් ඔබව චාර්ජ් කරනවා
0: ඔව් දාලා තියෙනවානේ
1: මොනාර උනා කියලාද හදලා කරලා ගන්න පුළුවන් අබාන්ස් ආෆ්ටර් සේල් සර්විස් එක ගැනත් එහෙම මතක් කරනවා අපි
0: හරි
1: ලොකම වැඩේ තමයි දැන් ඔබට කියලා ස්පීක් එකක් ගන්න පුළුවන් අනිත් අයගේ ඒවා බල්ලා අතපත ගාලා යාළුවන්ගේ ගෙවල් වල ගියාම ආස වෙලා නේ අපිට ඉතින් මේකක් ගන්න මාරා මාර වෙන ගොඩක් ආනන්ද මචං මේකක් ඔහොම අහ හිටියා ගොඩක් ආනන්ද මචං මගෙන් අහනකො මචං 1500ක් ගෙවලා ගෙදර ගෙන යන්න පුළුවන් මචං මාස 12ක් ඇතුළත ටික ටික ගෙවලා ඒක සම්පූර්ණයෙන්ම ගාස්තුව ගෙවලා ඉවර කරන්න පුළුවන් තෝර ගන්න අබාන්ස් ඔඩියෝ සිස්ටම්ස් එක රේන්ජ් රෑනක්ම තියෙනවා
0: යා ඔකේ
1: යා ලොකුවට මයික් ඉඳන් දෙනවා චූටි වල දෙන්නේ චූටි වල මයික් මේක ගන්න බෑනේ
0: මයික් එක මෑ
1: චූටි එකක් කරන්නේ දෙතන තියෙන චූටි මේ කරගෙන ඇහැට දාන්න පුළුවන් සයිස් එකක් මේකට මයික් එකක් මේ තරම් විතර මයික් එකක් මොකද ස්පීකරේ මයික් එකෙන් වහලා තියන්නේ ඒවා තියෙන්නේ නිකන් ඉන්නකොට වැඩක් කරන වෙලාවට අයිනකින් දාලා සින්දුවක්ම ලස්සන අහගෙන ඉඳලා මට සින්දුවකින් වැඩ කරන්න පුළුවන්
0: මටත්
1: මියුසික් ඇහෙනවා නම් මට වැඩ කරන්න පුළුවන් පැය ගණන් නොකා නොබි
0: මට ඩ්‍රයිව් කරනකොට අනිවාර්යෙන් මියුසික් තියෙන්න ඕනේ
1: නැත
0: ටීනේජ් මියුටන් නින්ජා ටර්ටල්ස් ගලන් තියෙන්න ඕනේ හොඳ ඇක්ෂන් සින්දු
1: ටීටන් නීටන් මියුටන් ටර්ටල්ස්
0: කිමයි නින්ජා ටර්ටල්ස් බලන්න නැද්ද
1: කොහොමද යන්නේ
0: ටීනේජ් මියුටන් නින්ජා ටර්ටල්ස් ටීනේජ් මියුටන් නින්ජා ටර්ටල්ස්
1: මියුටන් ගේ තුන්වෙනි නියමය ගන්නවා මම
0: ඕකේ නහ බාන්සිකට යන්න ඔගලන් හොඳ ඔඩියෝ සිස්ටම් එකක් ගන්න අනිත් යාළුවන්ට තියෙන ඒව කැලේ මේක ගන්නකො ගිහිල්ලා නේද ලොකු ෂෝ එකක්
1: ගන්න දැනකට ගිහිලා පුරුදු වෙලා නිකන් ලැජ්ජාවෙන් වගේ

0: මේ දෙකෙන් කද විසඳගන්න.
1: නවත්තලා දාන්න ඕනේ ෂෝ එක.
0: ෂෝ එක නම් නවතින්නේ නැහැ. අපි දන්නවා කවුද නවතින්නේ. යන්නේ කියලා. හරිද?
1: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න ඔබට ලැබෙන විශේෂ වරම ගැන අපි කතා කරනවා. මේ තමයි
0: මේ කතා නේද? මයික් එකේ තියෙන මයික් එකත් මේ කතා කරන්නේ.
1: මටත් මහන්සි ඇතර. සංස්ථා ස්ලැබ් වරම්. මේක චීයක දාන්නක අයියෝ වර මේ. සංස්ථා ස්ලැබ් වරම්. කොහමද?
0: තමුන් අප්පුඩි ගහන එක ඇහෙනවා ඊට වඩා හොඳට.
1: හරි අපි බලමු. හරි.
0: සංස්ථා ස්ලැබ් වරම්. කොහොමද? ඒක
1: හරි. රාමගේ. වඩ මාරු ප්‍රතිචාරයක් තියෙනවා.
0: කොහොමද ඉතින් මටම තමයි කියන්නේ.
1: නියමයි. නියමයි.
0: උඩ උඩ දාලා පටන් ගත්තට මම මේ පැය කියන්නේ.
1: අස්සනයි.
0: කෑ ගැස්ම විතරයිනේ තියෙන්නේ.
1: දැන් කොහොමද අපි මේකට ඇතුළත් වෙන්නේ? ඔබට පැනයක් පැන නගිනවා.
0: මතේරුනේ මිස් මොකද?
1: කොහොමද මේකට ඇතුළත් වෙන්නේ? ඔබට පැනයක් පැන නගිනවා.
0: පැනයක් පැන නගිනවා. ආ.
1: සිංහල වචන හරි ලස්සනයි. ඒවා පාවිච්චි
0: කරනවා. නෑ නෑ නෑ නෑ. මිස්ටර් මොඳ අයෝ. මේකයි. මේකට ඔබ විශේෂ සුදුසුකමක් කියලා දෙයක් නැහැ. ඔබ ස්ලැබ් එකක් දාන්න ලෑස්ති වෙලා දින්නේ. ළඟදී ගත්ත සිමෙන්ති කොට්ට පහක බිලක් තියෙනවද?
1: යා.
0: හැබැයි ඉන්සි සංස්ථා සිමෙන්ති කොට්ට පහක් අඩුම 10ක් ගත්ත කියලා උලක් නැහැ. පහක් හෝ ඊට වැඩි ගත්ත බිලක් තියෙනවා නම් ඒ බිලේ ෆොටෝ එකක් ගහලා නමයි ඇඩ්‍රස් එකයි ID නම්බර් එකයි දාලා 077 9 67 67 67ට WhatsApp එකෙන් දන් දන් දන් දන් දන් දන් දන්
1: yes
0: වැද්ද වෙන්න එපා සිමෙන්ති කොට්ට පහක් ගත්ත බිලක් ඉන්සි සංස්ථා සිමෙන්ති ඔව්
1: tia okay
0: බිලේ ෆොටෝ එකයි ඔබේ නමයි ලිපිනයයි NIC නම්බර් එකයි ID නම්බර් එකයි ආ
1: okay
0: 077 9 67 67 67 සිමෙන්ති කොට්ට 100ක් තැග් ගත්තින්
1: oh my god මේ පහක් ගත්ත බිලක් යවලා හරිද සිමෙන්ති කොට්ට 100ක්
0: ස්ලැබ් එක මෙහෙම දාගෙන යන්න පුළුවන් right
1: okay nice
0: ඉතින් අපිට කරන්න තියෙන්නේ ඉතින් හැමදාමත් සිමෙන්ති සන්නාමේ හැටිට ලංකාවට මතක තියෙන මේක තමයි තව සිමෙන්ති ಜಾති කොච්චර තියෙන රටකද මේ නේ
1: කියන්නේ නේද
0: ඒවන මිනිස්සුන්ගේ මාර විශ්වාසයක් තියනනේ කොන්ක්‍රීට් එක දානවා අත තියන්න එපා වෙන සිමෙන්ති වලට මේකෙන් තමයි දාන්න ඕන කියලා එකක් තියෙනවා ඉතින් අනිත්‍යවට එක එක මේ අඩුවට තියෙන සිමෙන්ති වැනත මේකෙන්ම දාගන්න
1: ඔව් ඒක
0: අනිත්‍යව ටිකක් කපරාරු කරන එක බිත්ති බඳින එකත් මේකෙන් කරගන්න උතෝ විශ්වාසයිනේ හොඳ ෂුවර් නේ මේක සියුම් මාංශු නිසා අර වතුර වලට රිංගලා කොන්ක්‍රීට් එක විනාශ කරන්න තියෙන කිසිම ඉඩ කඩක් තියෙන ඔක්කොම නතර කරලා තියෙනවා
1: ආ yes yes
0: අනිත් එක මේක අංශු පැතිරීමේ ඒකාකාරීව පැතිරෙනවා ඒක හරි වැදගත් ඒකාකාරීව මෙතන ටිකක් වැඩි මෙතන ටිකක් අඩු එහෙම බෑ ඒක කොන්ක්‍රීට් එකේ සංහිතිය වෙනස් වෙනවා නිශ්චිත සංයුතය එන්න නම් ඒකාකාරීව අංශු පැතිරීම සිද්ධ වෙනවා මේ ටෙක්නොලොජි එක ඉන්සි සංස්ථා සිමෙන්ති වල තියෙනවා
1: හරි
0: හරි ඒ වගේ නම් ටෙක්නිකල් පාර්ට් එක චුට්ටක් දැනගත්තら කමක් නැහැ
1: දැන් බලන්න දැන් අරවින්ද අපේ ගෙදර තියෙන සාමාන්‍ය නෝමල් සිවිලිමක් නිදාලා තියෙන ඕකේ අසේ උකුඩුවෝ ඊට පස්සේ මීයෝ අනේ අම්මෝ රෑට නිදා ගන්න ගියාම අර සද්ද සත්තුවද
0: දෙවියන් අම්මා ගනනට තාත්තත් හැංගිලා ඉන්නවා
1: නේද ඔහු ඒ
0: වගේ මිනිහා ඔබේ මිනිහා
1: උකුඩුවෙක් උකුඩුවෙක්
0: පුතා බාර තාත්තා සීලි මේද
1: කියලා උකුඩුවෙක් උකුඩුවෙක්
0: ගුඩේ කියලා. මම ඔයගලගේ තාත්තට කැමතියි. ඔයගලන් පවුලෙන් මම කැමති තාත්තට. ඔයාටවත් නෙවෙයි.
1: මාත් කැමති තාත්තට.
0: ඔයා ගන්නේ මම මගේ එකක් කියන මම එක පිටමනුස්සෙක් නේ.
1: ඔයා මනුස්සෙක්
0: පිටමනුස්සෙක් වෙලත් මම ඔයගලගේ තාත්තා හොඳ ෆෑන් කෙනෙක්. මම තාත්තගෙත් හොඳ ෆෑන් කෙනෙක්.
1: හරි, thank you so much.
0: නේ නේ නේ. ඔය කල් බලන්න බා. තාත්තා ගැන කතා කරන්න. කවුරුත් වෙන ඔයා කතා කරන්න එපා. ඔයා ඔයා වෙනුවෙන් කතා කරන්න. ඉක්මන් කතා.
1: කොනට යන්න.
0: ඉක්මන් කර.
1: දැන් ඉතින් ඕකේ
0: එමකෝ ඉන්න බෑනේ ඉක්මන් කර ඒක මාරුවා වාසයිල
1: ඉතින් දැන් අපි කල්පනා කරලා තියෙනවා අරවින්ද මේක දැන් අපිට වැහුව වටේම වැහුව දැල් දාලා වැහුව අරව කළා මේවා කළා සත්තු රින්ගන්න බැරි වෙන එක එක උපක්‍රම අපි පාවිච්චි කළා හැබැයි හරියන්නේ නැහැ කොහොම හරි මේ සත්තු රින්ගන හැබැයි ස්ට්‍රිප් සීලින් එකක් ගැහුවා නම් ඒක කෙලින්ම වහලට සමාන්තරව නිගහන්නේ එතකොට සත්තුන්ට රින්ගන්න බෑ නේද
0: ඒත් රින්ගනවා
1: සීරියස්ලි
0: ඒක ප්‍රශ්නයක් කරගන්න එපා උනුත් පොඩ්ඩක් රිංගලා ඉන්න තැනක් තියෙන්න එපා. නම තමයි උන්ට මේකට කිසිම හානියක් කරන්න බෑ. උන් රිංගනගේ මේ පොඩ්ඩක් කුගුඩුවෙක් ඉන්නක උඩුවෙක් නැති වහලයක් කියන්නේ මොකක්ද ඒ වහලයක්? ඒක
1: නෑ.
0: පොඩි උගුඩුවෙක් දෙන්නේ බලන්න කොංගේ ලස්සන. උඩ නායි චුට්ට රතු පාටයි.
1: තලුවෙක් නේ.
0: චුටි තලුවෙක්.
1: ඈ? තව එකක් කිනො කන්
0: කවුද?
1: මීයෝ ඉන්නවා.
0: කම්මැද. කවුද?
1: වැද්ද කිලකෙ. ආ අනේ මම අමතකුණා.
0: කලවැද්දා.
1: කලවැද්දා. yes.
0: මහත්තයා තමයි කරන්නේ
1: ඒ සතුට කිසිම ඩැමේජ් එකක් කරන්න බෑ

0: නේද? මං ඔය hina වලට එකතු වෙන්නේ.
1: තමන්ගේ මිනිහත් එක්ක hina.
0: ඒකලට damage කරන්න බෑනේ. කල රප් වලින් දැම්මනම්.
1: උන් කන්නේ ඔය සීලිම. මේ ඔය කන්නේ ඔය පත්තේ නෝවත් කන්නේ.
0: උගුඩු මේ ගුල්ලෝ.
1: ගුල්ලෝ. No chance එකනේ. මේක ලී වගේම පෙනෙම තිබුණාට මේක ලී නෙවෙයිනේ. මේක ලී වලට වඩා අතිශයින් ශක්තිමත්. අමුද්‍රව්‍ය වලින් තමයි නිර්මාණය කළා තියෙන්නේ. ඒ නිසා මේක හරියම ෂෝක් මේ ෂීට් එක හොඳ පාවිච්චි කරලා හොඳ පැරලල් සිවිලිමක් ගහගන්න.
0: හරි, okay.
1: නියමට තියෙයි.
0: අනිත් එක හොඳ වොරන්ටි එකකුත් හම්බෙනවා. කලර් අප් ස්ට්‍රිප් සීලින් එකේ තියෙන කලර් එකට අවුරුදු 5ක වගකීමක් හම්බෙනවා. ඊට පස්සේ ෂීට් එකට අවුරුදු 25ක වගකීමක් හම්බ වෙනවා. ඕගලන්ට කොස් මහෝගනී තේක්ක බුරුම තේක්ක කියන ඒ ලී පෙනුමට ඕගලන්ට කලර් අප් එකේ ස්ට්‍රිප් සීලින් ගන්න පුළුවන්.
1: කමන්නේ ඕවද වරද්දන්නේ ඔයා?
0: ඔයා හිතන්නකෝ පොඩි කාලේ දැන් මම ස්ටාර් කෙනෙක්නේ. පොඩි කාලේ මට මිලාන් පැස්ස
1: හරිනේ.
0: පොඩි කාලේ මට මිලාන්
1: ඔයා කවුද?
0: මම දැන් ස්ටාර් කෙනෙක්නේ. යම් තාත් දුරකට ස්ටාර් කෙනෙක්නේ. චූටි කාලේ දුන්නා නම් මට ස්ටාර්ස් මිලාන් පැස් ස්ටාර්ස් මම කොතන නතර වෙයිද අරවින්ද? පොඩි කාලේ දුන්නා නම් නේ. ඒක මිලාන් පැස්ටගේ කාලේ තිබ්බේ නෑනේ ඉතින්. අපි පොඩි කාලේ
1: මම ස්ටාර් දිහා බලන්නේ.
0: ස්ටාර් ගුණය පොඩි කාලේ නම් තිබිලා දිනව මට ස්ටාර් ගුණය.
1: මිනිස්සු අඳින ඇඳිලි එක කාලෙකදී
0: අම්මා කියනවා පොඩි කාලේ මම ට්වින්කල් ට්වින්කල් ලීටල් ස්ටාර් ලුක් යු වේ මුලින්ම
1: පස් ගමනක් කියන දවසකට.
0: මේ ඇත්තට පුංචි අය මාර ආසයි මේ පැස්ට කන්න මැකරෝනි කන්න.
1: ඉතින් ස්ටාර් ඉතින්
0: පුංචි අය අරවින්ද
1: පැස්ටා
0: පැස්ටා stars milan pasta i like that i want hari
1: ay yara mage ada cylinder eta wage mage ginin wen upakarana eta wage mukut kiyawen nadda ewata
0: eka kota eka maru eka niyamai eka galapena
1: kata mehe kane star hadana milan pasta me mara aduwata me parana thiyenawa
0: oh yeah
1: mokada me eigollo therum aragena thiyena research checking ane me dema api hari aasai thin lamai godak kanna aasa nisa pasta macaroni ema ganna මාකට් එකේ තියෙනවා පොඩ්ඩක් ගණන් වැඩි නිසා ඒගොල්ලෝ බලලා තාපෝ තියලා යනවා.
0: හරි, ඔකේ.
1: අම්මි අපි ගන්නද අම්මි මේ පැස්ටා ගන්නද අම්මි? ආ පැස්ටා අපි පුතේ next week ගමුනේ. ඔව්. එහෙම ගෙල next week. ඒ කවදාද තන next week යන්නේ මේ?
0: පව් නේද?
1: දැන් ගෙවල් ගාවම තියෙනවා. කඩේ අඩුවට ගාන බොහොම අඩුවට රුපියල් 300 පැක් එක.
0: හා රයිට්.
1: I think හොඳ හැටි හොඳ බඩ පිරෙන්න කට්ටියටම කන්න පුළුවන්. හදන්න හරීම හරීම ලේසි.
0: Yes.
1: ඔය හොදි හතර පාද පපඩම් මැදලා මීරිස් මැදලා පොල් ගාලා සම්බුල් ආදලා පිංගම් පනක් විතර වලම් දාහක් විතර කිසි කතාවක් නැහැ. එක භාජනය හැදෙන්නේ මේ ටික ඔක්කොම ඈ.
0: ඔගලට පුළුවන් දැන් අපිට දැන් අපි පැස්ටා හැදුවම කොළ වර්ගයක් එකතු කරගන්න නිකන් මොකක් හරි අනේ කොහොමද අපි දාගන්න
1: පුළුවන් පොඩි ට්‍රික් එකක් තියෙනවා.
0: යස්
1: පැස්ටා තම්බල ගන්න වතුර එක තියෙනවා නේද?
0: ආ ආ
1: ඒකත් නැවතම දාන්න ඕනේ. එතකොට
0: රස තවත්
1: වැඩි. රසය තව වැඩි.
0: ඔගලට පුළුවන් පැස්ටා එකට නිවිති එකතු කරගෙන හදන්න. මං ළඟ දවසක් හදව මාර රසයි. අර ඔක්කොම අපි දානවනේ පොල් කිරි දානවා. එහෙම නැත්නම් අපි මොකක් හරි ෆ්‍රෙෂ් මිල්ක් එකක් දානවා. ඒ දාන එකටම නිවිති කොළ දෙක තුනකුත් දාන්නකෝ. නියම ටේස්ට් එකක් එනවා. පුංචිගේ ආස විදියට ඒගොල්ලන්ට ඒ පෝෂණය දෙන්න නේ. ඒකට හොඳම දේ තමයි මිලාන් පැස්ටා කියලා කියන්නේ. මේක තනිකරම හදන්නේ රුලන් පිටි වලින්. ගුණය පැත්තෙන් ආයිතින් උඩ තියෙන්නේ. ආ ඒ වගේම ඔයා කිව්වනේ අර ගෙවල් ළඟ කඩේ තියෙනවා කියලා. හදිසියේ ගෙවල් කඩේ ළඟ කඩේ නැත්තම් මුදලාලි මහත්වරුන්ට තමයි අපි මේ මතක් කරන්නේ. කඩේට ගන්න, ගෙන්න ගන්න.
1: ඔබ කඩේට දාන්න.
0: ඔව් ඒක හරි. කඩේට ගෙන්න ගන්න 0743932 0743932 නම්බරයකට කතා කරන්න.
1: දැන් බලමු. ඒ ලෙවල් කරලා ප්‍රතිපල එනකන් බලාපොරොත්තු වෙමින් ඉන්න ළමයින්ට අපි ජීවිතය දෙන්න පුළුවන් වැදගත්ම මතක් කිරීම කළා. වැදගත්ම පණිවිඩය දුන්නා. ඒ තමයි CA ශ්‍රී ලංකා. ලංකාවේ වරලත් ඝනකාධිකාරිවරුන් බී කරන එකම ආයතනය CA ශ්‍රී ලංකා. ඒගොල්ලන්ගේ ඇප්ටිටියුඩ් ටෙස්ට් එකෙන් ප්‍රතිඵල එන්නත් කලින් ඔබට පුළුවන් CA ශ්‍රී ලංකා ලියාපදිංචියට යන්න. ඒ ඇප්ටිටියුඩ් ටෙස්ට් එකේ ප්‍රතිඵලය හරියට ගත්තා නම් ආයෙතින් නොකඩවා ඉදිරියට යන්න පුළුවන්.
0: Yes, okay.
1: එතකොට සාමාන්‍යයෙන් ඔබ A level කරලා results ඇවිල්ලා එහෙම යන්න හිතන් ඉන්නවා නම් අඩුම වශයෙන් සාමාර්ථ තුනක් පෙන්වන්න ඕනේ.
0: හා, okay.
1: ඇප්ටිටියුඩ් එක කොට දාගත්තා නම් ගේමක් නැහැ. ඇප්ටිටියුඩ් එක ලේසි බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක් තියෙන්නේ.
0: ඔකේ.
1: පොඩි වෙලාවකින් ලියලා ඉවර කරන්න පුළුවන් ප්‍රතිඵලෙත් එවැලෙම දෙනවා. ඔබ කරන්න ඕනේ ඒගොල්ලන්ගේ CS ශ්‍රී ලංකා වෙබ්සයිට් එකට හරි වඩා ලේසි CS ශ්‍රී ලංකා
0: Facebook
1: page එකට ගියා. එතන තියෙනවා ඇප්ටිටියුඩ් ටෙස්ට් එක සඳහා ලියාපදිංචි වෙන ලින්ක් එක.
0: හරි ඔකේ.
1: එතනින් ගියා රුපියල් 500ක් දීලා ලියාපදිංචි වුණා විභාගයට. එතකොට ඔබට ටග් ගාලා දිනය වේලාව ඒ ටික ලැබුණා.
0: කොහෙද
1: එන්න ඕනේ විභාගෙ ලියන්න ඕනේ තැන. ඊට පස්සේ ඔබේ ළඟම මධ්‍යස්ථානයක විභාගෙ ලියව ඒ ලෙවල් ප්‍රතිඵලය ගත්තා. එවෙලෙම ඉතුරු ස්ටඩි පැක් එකයි ඔක්කොම ගත්තා. ඒ ලෙවල් රිසල්ට් එනකොට මම ඔබට කියනවා චාටර්ඩ් අකවුන්ටන්ට් කෙනෙක් වෙන ප්‍රධාන පියවර තුනෙන් පළවෙනි පියවර සම්පූර්ණයෙන්ම ඉවර කළා. සුද්ධ වගේ ඉන්න පුළුවන් ඔබට.
0: මාරුනේ.
1: හදිසියවත් ඔබේ ඒ ලෙවල් ප්‍රතිඵල නිකන් ඤොක් වෙලා වගේ නම්
0: හරි.
1: ඔබට යන්න පුළුවන් කෙලින්ම වරලත් ඝනකාධිකාරීවරයෙක් වෙන මාවත දිගේ. ඔබ දන්නවද ඉස්සර සබ්ජෙක්ට්ස් 20 ගාණක් විතර තිබුණා. 25ක් 26ක් විතර වගේ
0: තිබුණා. ඕනේ.
1: සැලක යුතු ගාණක්. සබ්ජෙක්ට්ස් 15ක් වගේ දුකද තියෙන. ඊටත් අඩුද මන්දා.
0: ඒ වගේ ගාණක්.
1: ඔබක දන්නවද? දැන් අලුත් තාක්ෂණෙත් එක්ක ඒ තරම් විෂයන් ඉගෙන ගන්න ඕනේ නැහැ. ඉංග්‍රීසි, කම්පියුටර් පැත්ත. ඒ ටිකත් උගන්වගෙන යනවා. ඒ නිසා ඒ විතරක් නෙමෙයි. ප්‍රායෝගික පුහුණුව දෙනවා මේ තමන් පොතේ තේනම තියාගත්තට නෑනේ මේක කරලා බලන්න එපා.
0: Yes අනිවාර්යෙන්.
1: ඔය හැම පියවරක් අවසානයේම කැප්ස්ටෝන් කියලා එකක් තියෙනවා. ඒකෙදි දෙනවා ඇත්ත ප්‍රශ්නයක් විසඳන්න. ඇත්ත ආයතනවල වැඩ කරන්න. ඔය වගේ මාර දේවල් ටිකක් මේ කාලය ඇතුළත ඔබ වෙනවා. ඔබ දන්නවද චාටර්ඩ් අකවුන්ටන්ට් කෙනෙක් වෙන්න CS ශ්‍රී ලංකා හරහා ඉගෙන ගන්න ළමෙක් ඕන වෙලාවක ජොබ් එකකට රෙඩි. ඒ ළමයා පොතේ දැනුම විතරක් නෙමෙයි ප්‍රායෝගික දැනුමක් තියෙන ළමයෙක්.
0: හරි.
1: ලෝකේ ඕන තැනක ඒ ළමයාව පිළිගන්නවා. ඒ නිසා ඔබට ආපහු මේ ඔක්කොම විභාග කරලා සහතිකේ කරේ තියාගෙන ප්‍රැක්ටිකල් වලට වත්තපටි ඇවිදින්න උමනාවක් නැහැ. ඒ අවුරුදු 3 ඉවර වෙලා ඔබ චාටර්ඩ් අකවුන්ටන්ට් කෙනෙක් වෙන. එතන අවසාන කැප්ස්ටෝන් එක කරනකොට ඔබට අවුරුද්දක එක්ස්පීරියන්ස් ඕනේ. අනිත් ඒවට නම් එක්ස්පීරියන්ස් එක ඉගෙන ගන්න අතරතුරම ඔබට හම්බ වෙනවා. එහෙම CS ශ්‍රී ලංකා හරහා ඉගෙන ගන්න ළමයින්ට ඒ වගේ අර ඉන්ටර්න්ෂිප්ස් දෙන ආයතන
0: හරි
1: 100,000 ගණක් ලංකාවේ දැනටමත් ඒගොල්ලොත් එක්ක එකඟතාවය පළකලකට වැඩ කරනවා.
0: ඒ කියන්නේ ඒවත් හොය හොය මහන්සි වෙන
1: දේ නෙවෙයි නේද? නෑ නෑ නෑ. ආයෙ මේ තැටිය තියලා දෙන්නේ.
0: Yes okay.
1: තැටිය තියලා දෙන එක ගන්න එපේ. නේ? CS ශ්‍රී ලංකා එක වෙබ්සයිට් එකට යන්න වැඩි කාලයක් නැහැ හොඳේ දක්කාල මේක ඉවර කරන්න තිබේ.
0: එහෙම නැත්නම්
1: ඒගොල්ලන්ගේ Facebook site එකට ගිහිල්ලා මේ විභාගෙට ලියාපදිංචිලා ඔබ කරපු විෂය අදාළ නැහැ පුතා. සයන්ස් කරාද මැත්ස් කරාද අදාළ නැහැ මොන විෂයෙන් ගියත් කිසිම අදාළ නැහැ.
0: ඔව් කිසිම අදාළත්වයක් නැහැ.
1: ඔබට පුළුවන් මේ වැඩේ කරන්න.
0: හරි. ඔකේ. ෂෝ එන කරන්න ඕනේ කරන්න ඕනේ.
1: ඔකේ ඔකේ ඔකේ.
0: හරි. මගේ පුරුද්දක් තියෙනවා අරින්ද අපේ ගෙවල් ළඟ බේකරියක් තියෙනවා. ඒ බේකරියේ රහම රහ රෝස් පාන් තමයි තියෙන්නේ. හරිද? ගෙදර යනකොට අරගෙන යනවා උණුවට. 4 වගේ වෙනකොට රෝස් පාන් දානවා. නියම ගාන. ගෙදර අරන් ගියා. ගත්තා පැල්වත්ත බටේක. අරගෙන රෝස් පාන් එක දෙකට පැලුවා. ඇතුලේ ගෑවා පැල්වත්ත බට. සමහර කාලාට ওই ගම්මිරිස් චුට්ටක් දාගන්නවා. එහෙම නැත්නම් මම නිකම්ම පැල්වත්ත බට දාලත් කන්න මං ආසයි. සීනි චුට්ටක් ඕනේ නම් පොඩ නිකන්
1: ගම්මිරිස් සීනි.
0: නෑ ගම්මිරිස් දානවා නම් ඒ දයිය විදියට සීනි දාන්නේ පොඩි නිකන් ස්වීට් ගතියක් ගන්න තමයි එක ගන්න.
1: කොත්තමල්ලි කුඩු.
0: මොනද?
1: කොත්තමල්ලි කුඩු.
0: අර ලස්සන ඩාවනි කතාව දැන් එනවා කතාවට. මොකද්ද මොකද්ද?
1: සමහරවිට කොත්තමල්ලි කුඩු පුළුවන් දෙයක් නෑ. පුළුවන් නම් පුළුවන් බැරනම්.
0: ගම්මිරිස්ව තිනවනවා කොත්තමල්ලි කුඩු පොඩක් දාගන්න.
1: තේරෙන්නේ නැද කොත්තමල්ලි කුඩු දාලා එහෙම කන්න බෑ කියලා තේරෙන්නේ නැද? ඒ වගේ දෙයකට එහෙම දාන්න නැහැ කියලා කියන අතර දැනුමක් නැහැ.
0: මම ඒක දන්නේ.
1: හැමදාම ගම්මිරිස් කුඩු ගම්මිරිස් කුඩු ගම්මිරිස් කුඩු.
0: නැත්තම් තව මොනවද දාන්න පුළං? අනේ මන්ද ඕන එක මට නම් පැල්වත්ත බටර් විතරක් තිබ්බත් ඇති. කන්න.
1: ආගලංගෙද නැහැ අපි නම් පැල්වත්ත බටර් දාලා, චීස් දාලා. ආ සමහරවිට හැම් දාලා.
0: හැම් දාලා අපිත් එහෙමයි.
1: කොහෙද දැන් මෙච්චර වෙලා හැම් කුඩු ගම්මිරිස් කුඩු විතර තිබුණේ? ගේ හරියම දින ගම්මිරිස් කුඩු විතර.
0: බටර්
1: එක හූරන්නේ කුට්ටි කපලා තියන් කන්නේ මොකද අපිට ඒ ප්‍රයිස් එක හොඳටම ඕකේ පෙල්වත්ත බටර් ලංකාවේ හදන නිසා.
0: හරිද දැන් පැකේජින් අලුත් වෙලා තියෙන්නේ ගෝල්ඩ් ෆොයිල් එකක ලස්සනට බැබලි බැබලි ඉන්නේ කවුද කියලා බැලුවත් ඔයගලන්ට දැනගන්න පුළුවන් වෙයි. Yes this is පැල්වත්ත බටර් කියලා.
1: කතා මෙන්න පියන්ද
0: යා
1: යංකෝ
0: time to dismiss.
1: තියෙනවාද විසඳන්න ප්‍රශ්න කීපයක් තියෙනවා සම්බන්ධව.
0: මොකද්ද?
1: දැන් තමයි මම සීරියස් වෙගෙන ඉන්නේ. කොහෙන්ද මම සීරියස් වෙගෙන ඉන්නේ? යා මම
0: අරගෙන. බෑග් එක කරේ තියන් ඉන්න.
1: වඩා අරගෙන යංකෝ යංකෝ යංකෝ.
0: අරගෙන යන්න දරුවෙ. ආ පায়ে බුරුලෙන් තම. අම්මම ආශාරය සුබ දවසක්.

0: பிறன்னு சேத சேத பாத்தரே விதாசா
1: ලෝකශූර රුබේෂ්ගේ හෙලි පහ ගුවනේදී කැඩුවා දැයි සැක. තුර්කි ගුවන් සේවයෙන් වන්දි ගැනීමට අවධානය යොමු වෙලා තියෙනවා. රුමේෂ්ට රටවල් කිහිපයකින් ආරාධනා ආවා ඒ රටවල් වලට ක්‍රීඩා කරන්න කියලා. ඒ ආරාධනා ආපු රටවල් අතරින් එක රටක් තමයි තුර්කිය කියලා කියන්නේ. ඉතින් ඒ හින්දා එහෙම ආරාධනාත් කරලා රුමේෂේ ආරාධනා ප්‍රතික්ෂේප කරලා යාදිකටම ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩා කරන පසුබිමක් තුල මේ සිදුවීම ගැන පොඩි සැකයක් තියෙනවා කියලා වාර්තා කරලා තියෙනවා.
0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB ලීසින් හිතේ තියෙන වාහනේ හිතට බරක් නොවි අතට ගන්න. ඔබත් අදම ළඟම CDB ශාඛාවට පිවිසෙන්න. අමතන්න 0117388388.
2: ඇයි මට ඇයිද හැමදේම මගෙන් ඈත් වෙන්නේ?
3: ඈතුන දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැහැ නිකන්.
2: එන්න ආදරය අරන් යන්න. ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල් වලදී.
4: මොකද බං අසනීපෙන් වගේ?
5: ඔව් මේ පොඩි කැස්සක් විතරයි.
4: මං ඔබ ගැන නෙමෙයි කිව්වේ, වාහනේ ගැන. වාහනේ තසනීප වෙලා වගේ ස්පාර්ක් ප්ලග් ටික චෙක් කරන්න වෙයි.
6: එන්ජින් එකට ඕන ස්පාර්ක් එක හරියට ලැබුණ නැත්නම් ස්ටාර්ට් ඉන් පර්ෆෝමන්ස් වගේම ෆුල් එෆිෂන්සි එකටත් බලපාන්න පුළුවන්.
7: NGK Plugs විශ්වාසය රකින DSL හොලෝග්‍රෑම් ස්ටිකරය දෙයි බලන්න. එක ස්පාර්ක් එකයි ගමනම සුබයි. 40 වසරක DSL විශ්වාසය ඔබ සමගයි.
8: ශ්‍රී ලංකාවට යුරෝ මනි සම්මාන දෙක අකණ්ඩව දවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂින් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි.
9: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
10: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
11: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
12: Listen up Colombo, Vietnam is calling.
13: VietJet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න.
14: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
12: Let's VietJet.
11: අපසු සස්පෙලින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි ජීවීමට දැන්ම අමතන්න 0111544500.
15: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි විතින් මෙගා වට්ටම් ෆෝචුන් කුකින් ඔයිල් ඉතිරි රුපියල් 620යි, කිල්ස් චිකන් සොසේජර්ස් ඉතිරි රුපියල් 290යි, ස්ප්‍රයිට් ඉතිරි රුපියල් 130යි, ඊවා ඩ්‍රයිටෙක්ස් බින්ස් රුපියල් 135යි. කාගිල්ස් ෆුඩ් සිටි
16: නොතරයේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි රිමෝට් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයේ NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්නවා.

0: 98.4 සියත දිවයිනපුරා
1: උදේ 10 විනාඩි 12යි දැන්
2: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939.3

0: Theater Top Story.
1: ආචාර්යවරුන්ට අගමැති සමග හමුවක්. අග්‍රමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය සමග සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිත බව විශ්වවිද්‍යාලීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ පැවසුවේ තම ගැටළු සඳහා නිසි විසඳුම් ලැබෙන තෙක් වෘත්තීය ක්‍රමාර්ග තවදුරටත් තීව්‍ර කිරීමට තීරණය කර ඇති බවයි.
2: මොකද මේ විශ්වවිද්‍යාල පද්ධතිය දැන් පවත්වාගෙන යන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. 2025 ශිෂ්‍ය කණ්ඩායමවත් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. එතකොට මේ තත්ත්වය සම්බන්ධයෙන් අපි දිගින් දිගටම ආණ්ඩුවත් සමග පහුගිය වසර දෙක තුළම සාකච්ඡා කරා. නමුත් නිසි සිදුමක් ලැබුණේ නැහැ. ඒ අනුව තමයි මේ විරෝධතා සහ උද්දීපිකා මාර්ග ආරම්භ කරේ. මොකද මේ විදිහට ගියොත් මේ රටේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ඉතාම ශීඝ්‍රයෙන් කඩා වැටෙන තත්ත්වයක් තමයි තියෙන්නේ.
1: පූතිවරුන් විසින් මක්කමට එල්ල කරන ලද ද්‍රෝණ ප්‍රහාරයක් ව්‍යර්ථ කළ බව සෞදි අරාබිය පවසනවා. සෞදි අරාබිය සඳහන් කළේ මක්කම ශුද්ධ නගරය බෙවන විට තර්ජනයට ලක්ව ඇති බවයි. මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ මක්කම වන්දනාකරුවන් පිරිසක් මන්දරාවේ යෙදෙමින් සිටියදී. මේ අතර සෞදි අරාබිය විසින් යුරෝපයට සිදු කරන තෙල් සැපයීම අත්හිටුවා තිබෙනවා. ඒ හූතිවරුන් සෞදි අරාබිය නැගෙනහිර සහ බටහිර තෙල් නල මාර්ගවලට එල්ල කළ ද්‍රෝණ ප්‍රහාර හේතුවෙන්.
0: Top story. Anugrahaya.
3: Senehasin naadarin hadavat sanasala. Medoli. Sam mohotak.

0: ටක් RDB යුත් ප්‍රසිදුරුම් ගිනුම.
1: මොකද බං අසනීපෙන් වගේ?
2: ඔව් මේ පොඩි කැස්සක් විතරයි.
1: මං ඔබ ගැන නෙමෙයි කිව්වේ, වාහනේ ගැන. වාහනේ තසනීප වෙලා වගේ ස්පාර්ක් ප්ලග් ටික චෙක් කරන්න වෙයි.
3: එන්ජින් එකට ඕන ස්පාර්ක් එක හරියට ලැබුණ නැත්නම් ස්ටාර්ටින් පර්ෆෝමන්ස් වගේම ෆුල් එෆිෂන්සි එකටත් බලපාන්න පුළුවන්.
4: NGK Plugs විශ්වාසය රකින DSL හොලෝග්‍රෑම් ස්ටිකර් එක දෙයි බලන්න. එක ස්පාර්ක් එකයි ගමනම සුබයි. 40 වසරක DSL විශ්වාසය ඔබ සමගයි.
5: Love it now. Never love because it now.

0: ස්ටිකෙන් ටික පේ.
1: නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
2: හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාස ණයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම housing loan එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
3: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිමි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
4: ආසිනා මෙන කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
5: සම්බන්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
1: ඔබ A level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0.1132,000 NIBM The City University, the place to be.
6: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
7: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
8: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් මේ සමාජික.
9: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වාක්.
10: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
9: මියුසික්. කතා කරන සත්තු. දුම් පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝඩි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
11: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
9: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
12: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
13: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම්පාටින්. ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
14: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නේ.
15: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
16: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් හම්බෙනවා.
17: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
18: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151 WhatsApp කරන්න. සතියේ දවස් 5 න් උදේ 5යි කාලෙට සියත FM අහන්න.
19: සියත පොකට් මනි අනුග්‍රහය.
6: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
7: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
8: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනාවක් මේ සමාජිකයි.
20: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
21: සියත දෙවයින පුරා.

0: තැන හොඳ නං ඉන්නෙත් හොඳ අය.
1: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සහගමක් ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙක්.

0: ಕಿಲಕವರ್ಧನ ಟೆಕ್ಸ್ಟೈಲ್ಸ್
1: පොල්වගාවෙන් උපරිම පළදාවක් සහ ඉහළ ආදායමක් ලබා ගැනීමට ඔබගේ ගෙවත්තේ හෝ පොල්වගාවේ ඇති අඩු පළදා සහිත පොල්ගස් වලට නිසි පරිදි පොහොර වතුර යොදන්න. පොල්වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළ ආදායමක් රටට ඉහළ විදේශ විනිමයක්. පොල්වගාකරුවනේ ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
2: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉල්සි සංස්ථා ස්ලැබ් වරම් ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න අද සිට අවම ඉල්සි සංස්ථා සිමෙන්ති බෑග් පහක් මිලදී ගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම් පත්තංකයේ සමග 0779 6767 67 අංකයට වට්ස්ඇප් කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සහිතයි
3: වේගයෙන් නැගී සිටින රටක් ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 අපේ ආර්ථිකයේ 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1%ක වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
4: අපේ ආණ්ඩුව වසර දෙකයි. රටට සුබයි.
5: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
6: GDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
7: ඕෂදායි ඩියුරම් පිටිවල ගුණේ පෙරි මිලාන් පාස්තා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා සතුටින් කරන්න මිලාන් පාස්තා
8: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
9: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fireguard Wire then dump party ACL Fireguard Wire flame retardant pramitiye purogamiya
10: mexiyata FM real sindu nitara ehna enna
11: 98.2 98.4 divaina pura

0: 98.4 මෙගාවාට්ෂියට FM.
1: උදේ 10:46 දැන් වෙලාව. අද සැප්තැම්බර් මාසේ 16 වෙනිදා. හරියටම තව දවස් දෙකකින් පටන් ගන්නවා ස්වර්ණමහල් රන්සැමරුමත් එක්ක එයාලගේ කළුතර ඒ වගේම නොගේගොඩ තියෙන බ්‍රාන්චස් වල ලොකු වැඩක් වැඩි මතක් කරලා තියෙන ඔබට ඔන්න 18 19 20 කියන දවස් තුනෙන් එකක ඔබ යනවා නම් එයාලගේ මේ බ්‍රාන්චස් දෙකෙන් එකකට කැරට් 22 රන්නාභරණ මිලදී ගන්න ඉන්නවා නම් දැනට මාකට් එකේ තියෙන ගෝල් ප්‍රයිස් එකත් එක්ක ඔබට හිතා ගන්නවක බැරි විදිහ ඩිස්කවුන්ට්ස් ගොඩක් ඔන්න ලෑස්ති කරලා තියෙනවා. දවස් තුන මිස් කරගත්තොත් නම් ඔබට සෑහෙන්න දුක් වෙන්නේ. මොකද ලොකු ඩිස්කවුන්ට් එකක් අපිට ගාන මතක් කරන්න එපා කියලා තියෙන එකින්ද ගාන කියන්නේ. ඔබ ගිහිල්ලම් බලන්න මතකගෙන දවස් තුන 18 19 20 සිකුරාදී ඉඳන් ඉරිදැනකම වැඩේ තියෙනවා. ඒත් එක්කම ගිය සතියේ තිබුණ යාළගේ වැඩ කුලී නැතුව චේන් එකක් ගන්න පුළුවන් වැඩක්. ඔන්න ඒකත් කළුතරටයි ලොගේකොඩටයි මේ වීකෙන්ඩ් එක අරන් ගිහිල්ලා තියෙනවා. ඔබට ගිහිල්ලා එදා දවසේ තියෙන රන් මිල විතරක් ගෙවලා චේන් එකක් ගන්න පුළුවන්. දැනට යාළගාව තියෙන ලේටස්ම ඩිසයින්ස් වලින් ඔබට චේන් එකක් ගන්න වැඩෙත් කරගන්න පුළුවන්. දැන් කළුතරටයි නුගේගොඩටයි යන්න බැරි නම් වීකෙන්ඩ් එකේ ඔබට ජුවලරිස් ගන්න වැඩි කරගන්න නැද්ද ස්වර්ණමහල් එකෙන්? ඒකටත් කොළඹ, කිරිබත්කොඩ, මහරගම, කුරුණෑගල, මීගමුව, නුගේගොඩ, මහනුවර, මාතර, ගාල්ල, ගම්පහ, වත්තල, රත්නපුර, කෑගල්ල මේකේ හැමතැනකමත් ස්වර්ණමහල් ජුවලස් තියෙනවා. හැබැයි ප්‍රොමෝෂන් එක තියෙන ඔබට නුගේගොඩයි කළුතරයි විතරයි 18 19 20 කියන දවස් තුනේ ගිහිල්ලා ඒ වැඩේ කරගන්න. එතකම තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එකෙත් මේ මාසෙම තියෙන වැඩක් ගැන අපි ඔබට මතක් කරනවානේ. එයාලගේ තෝරාගත්ත ඇඳුම් ගොඩකට ඔන්න මේ මාසෙ පුරාම 50% ලොකු ඕෆ් එකක් දෙන්න ලෑස්ති කරලා තිනවා. මේ වැඩේ එයාලගේ බ්‍රාන්චස් වල තියෙන. එහෙම නැත්නම් එයාලගේ ඔන්ලයින් ස්ටෝර් එකට ගියත් ඔබට බලා ගන්න පුළුවන්. බ්‍රාන්ච් එකකට ගිහලා ෆිසිකල් ෂොප් කරන නම් ඔබට පුළුවන් යන්න කිරිබත්කරු නිට්ටබුල් චායල මහනුවර කුරුණෑගල තියෙන තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එකකට. එහෙම නැත්නම් ඔබ ඔන්ලයින් ෂොප් කරනවා නම් www.tilakawardena.com වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔබට ෂොප් කරන්න පුළුවන්. ලංකාවේ ඕනම තැනකට ඇඳුමක් පරිස්සමෙන් ගෙන්න ගන්න පුළුවන් සේෆ්ම ඔන්ලයින් ප්ලට්ෆෝම් එක තමයි තිලකවර්ධන ඔන්ලයින් ස්ටෝර් කියලා කියන්නේ.

0: කරනු ලදදැන් වීමකි.
1: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගේල් ස්පර්ෂති වෙතින් මෙගාවට්ටම් කොත්පලේ චීස් වෙජස් ඉතිරි රුපියල් 200යි. ප්‍රේමා කොත්තුමී ඩයිමරිස් පහේ පැක් ඉතිරි රුපියල් 245යි. මංචිටි කිරිමාරි ඉතිරි රුපියල් 100යි. වටවලතේ ඉතිරි රුපියල් 160යි. කාගේල් ස්පර්ෂති.
2: ඇයි මට අයිති හැමදේම මගින් ඈත් වෙන්නේ?
3: ඈත් වුණ දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැහැ නිකන්.
4: ආදරය අරන් එන ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමාහල් වලදී
5: සරණ මහල් රන් සමරුව සරණ මහල් නුගේගොඩ සහ කලුතර ශාඛාවන් වෙතින් සැප්තැම්බර් මාස 18 19 සහ 20 වෙනි දිනවලදී කැරට 22 සියලු රන් ආභරණ සඳහා ආකර්ෂණීය වට්ටම් සහ වරප්‍රසාද රසත් මෙන්ම වැඩකුලී නොමැතිව චේන් මිලදී ගැනීමට මහකෝ අවස්ථාව සරණ මහල් ජීවිතයේ සරණමේ අවස්ථාව සඳහා
6: සෙලාන් බැංකුවට යූරෝ මනි සම්මාන දෙක අඛණ්ඩව දෙවන වරට ශ්‍රී ලංකාවේ පාරි ගික අධ්‍යක්ෂින් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකා විසුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලාන් බැංකුව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙරදුම් ලබයි.
5: පුංචි කාර් නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම සහිතයි. පුංචි කාර් නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචි කාර් නිවස
7: BHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි DFCC බැංකුව ඔබේ වර්ධනයට.
8: ලෝකපුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත top brands වලින් tires, battery, brakes, shock absorbers, spark plugs, clutches මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග Douglas & Sons වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය Douglas & Sons.
9: කුණුවටයි දශම 4 මේකමුවට

0: උදේ 11 විනාඩි 3යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති බිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: থিয়েটার টপ স্টোরি
1: නාමල් රාජපක්ෂ අධිකරණයට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයවට ආරක්ෂාව තර කිරීමට පොලිසිය පියවරගෙන තිබෙනවා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබීම හේතුවෙන් එයාපස් ගනුදෙනුව සභාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සැකකරුවෙකු ලෙස නම් කර තිබෙනවා. බොදු බලසේනා සංවිධානය ලේකම් පූජ ගලකුඩත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවක් යළි ලබන 30 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණයේ අද නියම කළා. ඒ ඉස්ලාම් දහමට අපහාසයක් සිදු කළේ යැයි චෝදනා කරමින් මෙම නඩුකරය අද කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී රාගලය තිරයේ කැඳවනු ලැබුවා. එම අවස්ථාවේදී විත්තිකාර පූජ ගලකුඩත්තේ ඥානසාර හිමියන් අධිකරණය හමුවේ පෙනී සිටියා. මේ අතර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව ඔක්තෝබර් මාස 28 වනදා කැඳවන ලෙසයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ. මෙම නඩුකරය අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ කැඳවනු ලැබුවා. එම අවස්ථාවේදී අපමත මුදාහැර සිටින සැකකාර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අධිකරණය හමුවේ පෙනී සිට තිබෙනවා. එම අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් අධිකරණයට දැනුම් දුන්නේ මේ මෝටරත ආඥා පනත යටතේ පවතින නඩුවක් බවයි. සියතමිලඟ ප්‍රධාන ප්‍රාර්ථි ප්‍රකාශය මධ්‍යහන 12ට.
0: සියතා ටොප් ස්ටෝරි. අනුග්‍රහය.
2: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
3: මෙතෝලි සෑම මොහොත.

0: ටිකට් එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: අම්මෝ අනේ මුළු ඇඟම රිදෙන ඔයාගේ වාහනේ ඇවිත්.
2: ඒමකෝ අනේ.
1: ඒමකෝ තමයි. ගැස්සෙන ගැස්සිල්ල.
2: වයිෆ්ගේ ගැස්සිලි පෙදිරි බලන්නේ නැතුව ස්මූත් එකේ ගමන යන්න. KYB shock absorbers වලට මාරු වෙන්න.
1: ගැස්සීම් අඩු කරලා stability, handling සහ ride comfort එක වෙනුවෙන් KYB shock absorbers.
2: KYB 40 වසරක DSL විශ්වාසය සමග පෙරටම යමු.

0: පිරෙන සියත
1: පුතේ කන්නාඩි අමතක වෙලානේ
2: අම්මා සල්ලි දාන්නද
1: සල්ලි දාන්න
2: ඔය ෆෝම් එක දෙන්නකෝ මං අම්මයි කන්නාඩි වෙන්න
1: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය
2: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන
3: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වයේ සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13/19 අදම අමතන්න ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
4: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක් 0.7133 අංකය අමතා අයදුම් කරන්න BIBMA 2026 by NIBM where innovation earns recognition
5: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිනීව රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
6: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා සීතා හදවත් දිනෝ හිතවත්කම
7: වාසිනා මෙන කොහෙන්ද සර් DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ
8: සම්වර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110 පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න DLB වාසි කොයි කාටත් වාසි
9: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න අදම අමතන්න 0111732000 NIBM The City University The place to be
10: ඉතුරුම් ගිනුමකට 107 දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසි එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත අමතන්න 0.112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි
11: 2500ක අඩුම මාසික පාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
12: Avance Ticket ඕන දෙයක් අද ගෙවන්න ගන්න
11: Avance Ticket එක pay
13: Miss හොඳ cool
14: cool මොකද මම හොට් නේ
13: ඒකනම් ඇත්ත මිස් මිස් දැකල පුරුදුත් වගේ
14: වෙන්න බෑ දැකල පුරුදු නෙමෙයි සමහරට අහල පුරුදු ඇති
15: ඕ මයි ගොඩ්
13: ඔඩි මිස් සුදු කොච්චි
16: හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
0: මොනි සියතම හවස දෙකට සුදු කොච්චිට
13: මිස් මිස් එක්ස්කියුස් මී මිස්
14: නනනා උම්මනම් ෂෝ ටයිම් එකේද විතරයි
17: මඩල් දුව සිනමාවට නැගුවේ කවුද 1 ලෙස්ටර් ජේම්ස් පීරිස් 2 සුමිත්‍රා පීරිස්
18: සිතසෙකුකත්මනි අම්මලාගේ ගාන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ බුලත් සිංහලෙන් ශාමලී පැතුම්
19: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි
18: පහ වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714යි 151යි 151ට දැන්ම WhatsApp කරන්න
0: සියත පොකට් මනි
18: හෙටත් උදේ 5යි කාලට සියතහන
0: අනුග්‍රහය
1: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය
2: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
3: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයකි

උදේ 11 විනාඩි 26යි දැන් වෙලාව. රට මේකට ජාතික මෙහෙයුමත් එක්ක අපි අපිට දවස ගානේ පණිවිඩ කීපයක් මතක් කරනවානේ. ජීවිතේ මොන හරි නරක අත්දැකියක ඉන්නවා නම් එතන නැවතිලා හිටියොත් ඔබේ ජීවිතේ හැමදාටම ඔතන තමයි ඉන්න වෙන්නේ. එතනින් ඉස්සරහට අඩියක්වත් තියන්න ඔබට බැරි වෙනවා. සමහර වෙලාවට මේ වගේ ප්‍රශ්නයක ඔබ දැනටත් ඉන්නවා නම් ඒ දවස පටන් ගත්ත විදිහ පොඩ්ඩක් මතක් කරන්නකෝ. සමහර වෙලාවට ඔබ යාළුවෙක් ඔබට පුරුදු කරපු දෙයක් වෙන්න පුළුවන්. නැත්නම් එකපාර try කරන්න කියලා හිතලා ජීවිතේ ගත තීරණයක් වෙන්න පුළුවන්. දැන් ඔබ කොතනද ඉන්නේ? ඔබත් එක්ක ඉන්න යාළුවෝ ඔබත් එක්ක ඉන්නවද? ඔබට සමාජයේ තිබ්බ තත්ත්වේ තියෙනවද? ඔබට ආදරය කරපු මිනිස්සු ඉන්නවද? ඒ කවුරුත් අද වෙද්දි ඔබ ගාව නැහැ. ඒක තමයි වැරදි තීරණයක් ගත්තොත් ඔබට අන්තිමට ඉතුරු වෙන එකම දේ. ඉතින් අපි මේ වගේ තීරණයක් ගන්න ඕනේ නැහැනේ. ප්‍රශ්නයක් ආවොත් ඒක කියන්න ළඟම යාළුවෙක් තියාගන්න. ඔෆිස් එකේ වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්, සමහරට ඔබේ අම්මා තාත්තා වෙන්න පුළුවන්, සහෝදරයෙක් වෙන්න පුළුවන්. කියන්නම කෙනෙක් නැත්නම් ඒත් ඔබට උදව් කරන්න කට්ටියක් ඉන්නවා. රට මේකට ජාතික මෙහෙයුමත් එක්ක අපි ඔබට මතක් කරනවා පුනරුත්ථාපනය සහ ප්‍රතිකාර කටයුතු පිළිබඳ ඔබට තොරතුරු දැනගන්න පුළුවන් අංකේ 1927 ඒ අංකයට කතා කරන්න සහ අමතක කරන්න හොඳම දේ තමයි පුනරුත්ථාපනය වෙනවා කියන්නේ ආපහු ඔබට සමාජයට එන්න බැරි හේතුවක්වත් සමාජයෙන් ඔබව බාරගන්නේ නැතිවත් එහෙම හේතුවක් නෙවෙයි ආපහු ඔබට හොඳ කෙනෙක් විදියට ඒ වැරදි පුරුදු හැම එකක්ම අතහැරලා සමාජයේ ඔබට තිබුණු තත්ත්වෙම ගන්න බුණ හොඳම මාර්ගය තමයි ඒක.

රටමිකට ජාතික මෙහෙයුමත් එක තමයි අපි ඔබට ඒ පණිවිඩය මතක් කරේ. ඒත් එක්කම වීකෙන්ඩ් එකේ ස්වර්ණමහල් රන් සැමරුම ගැනත් මේත් එක්කම ඔබට ආයෙත් මතක් කරන්න ඕන. සැප්තැම්බර් මාසේ 18-19-20 කියන දවස් තුනේ නුගේගොඩ එහෙම නැත්නම් කළුතර තියෙන ස්වර්ණමහල් බ්‍රාන්චස් වලට ඔබට ගියොත් පුළුවන්කම තියෙනවා කැරට් 22 රන් ආභරණ ගන්නවන. දැනට මාකට් එකේ තියෙන හොඳම ප්‍රයිස් එකට ලොකුම ඩිස්කවුන්ට්ස් එක ජුවලරිස් ගන්න. ඒත් එක්කම වැඩකුලිය නැතුව චේන් ගන්න හිතාගෙන ඉන්නවනම් වැඩේ මිසුණා නේ සතියබඩ. ඔන්න මේ වීකෙන්ඩ් එකේ ඔබට පුළුවන්කම තියෙනවා නුගේගොඩ එහෙම නැත්නම් කළුතර තියෙන ස්වර්ණමහල් ජුවලර්ස් බ්‍රාන්චස් වලට ගියොත් ඔන්න වැඩේ කරගන්න. 18-19-20 දවස් තුනක් තියෙනවා සිකුරාද වැඩේ පටන් ගන්න. ඊට වෙනකම්ම තියෙනවා ගිහිල්ලා ඔබට පුළුවන් ජුවලරිස් ගන්න වැඩේ ඒ විදිහට ස්වර්ණමහල් එකෙන් කරගන්න.

0: ඇතුළතම බට එක්ස්පිරියන්ස් එකකට පැල්වත්ත බට
1: රැන්නේ වුණත් රෙජිස්ටර්ඩ් වුණත් ත්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රීවිල් පොතට හදිසි ණයක් වුණත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 011147400 අමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.
2: හිනාවෙන්න මෙන්න වෙලාව.
0: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය පෝසලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
3: ඔබ අස කරන සැප නින්දක සොය විදිවෝ ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලෑග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කලම්බු 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
4: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් 011147 750.
5: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් එල්ඔඑල්සීකින් ලෝන් එක ගත්තේ.
6: එල්ඔඑල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011157 515 555 අමතන්න.
7: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්
8: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011 544 5000.
9: දැන් වියජට් එක කොළඹින් ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
10: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
11: Let's Vietjet.
8: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
12: Nidhas Pansika, Aduma Masika Parikekata, Audio System Mega Karaganna.
13: Avans Second Phone Deyak, Adage Vanna Ganna.
14: Avans Ticket Ticket Pay.
15: Freelance Obavinwenma Nirmanayakala Combank Big Plus Account Ekin PayPal Withdrawals, Credit Card Facility, Loans, Multi currency access සහ තවත් බොහෝ දේ.
16: අදම combank.lk වෙත පිවිසෙන්න.
17: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න INSI සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 6767 67 මිස් කෝල් එකක් දෙන්න.
18: Stars Milan Pasta Europe පිටවල ගුණේ පෙරි Milan Pasta ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා Star කෙනෙක් කරා.
19: Stars Milan Pasta.
20: කවුදත් කාගේත් නිවසේ පළමු රැකවරණය ACL Fire Guard Wire then Dump Party. ACL Fire Guard Wire Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමී.
21: මෙන්න ප්‍රශ්නය. නරිබෑනා වේදිකා නාට්‍ය නිර්මාණය කළේ කවුද? 1. දයානන්ද ගුණවර්ධන 2. හෙන්රි ජයසේන.
22: ඒක
1: ඕන හතවසරින් ගෙන ගන්න පාදුක්කේ තිනුෂි නෙත්මිනි අද මොකට් මනේ චැලෙන්ජ් එකෙන් දෙන්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
19: යත පොකට් මනි.
1: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.
22: ලොවෙත් නෑ මේ වලෝ විකහෙත් නෑ.
19: අනුවතයි දශම දෙක.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: ඉදිරි මාස දෙකේ දිවින පුරා මහවැසි
3: නායම් වෙන්න පුළුවන් තද වැසි ඇති වෙන්න පුළුවන් ඒක න අපි අවධානයෙන් ඉන්නවනේ
2: දුම්රිය වර්ජනී අද මැදම රාත්‍රියේ සිට ලංගමෙන් විශේෂ බස් රථ සියයක් ආචාර්ය වරුන්ට අගමැතිනියගෙන් සාකච්ඡාවක් ඥානසාර හිමියන් අධිකරණයට යුරෝපයේ ඉන්දන සැපීම සෞදි අරාබියා අතට වයි
0: වැඩි විස්තර 10වල් 12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්නේ

0: දවල් 12 විනාඩිය 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ඉදිරි මාස දෙකේ දිවයිනපුරා මහවැසි. දුම්රිය වර්ජනය අද මධ්‍යම රාත්‍රියේ සිට. ලංගමෙන් විශේෂ බස් රථ සේයක්. ආචාර්යවරුන්ට අගමැතිනියගෙන් සාකච්ඡාවක්. ඥානසාර හිමියන් අධිකරණයට. යුරෝපයට ඉන්ධන සැපීම සෞදි අරාබිය අත්හිටවයි.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය.
2: සෙනෙහසින් රාදමින් හදවත් සනසලා.
3: මෙදෝනි. සෑම මොහොතක්ම රසවත් කරයි.
2: එකට සෙත්වෙන්න. Plus points. Advent.
4: යුත් එකවාට ප්ලස් පොයින්ට් එකක් RDB යුත් ප්ලස් ඉදරුම් ගිනුම
5: කෑමු යද්දි පොල්වලට යන වියදම වැඩිද? කාර්යක්ෂමව පොල්වලින් පොල්කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩ් කරමාවිත කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි. සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
6: මොකදනේ මං ඊයෙත් කිව්වා ගෙදරට ඕන මල ටික බලලා ගේන්න කියලා. කිසි දෙයක් හරියට කරන්නේ නැහැ. මට නම් දැන් එපා වෙලා තියෙන්නේ.
7: වයිෆ් ගේ සද්ද නම් ඉවසන්න වෙනවා. හැබැයි වාහනේ සද්ද දාන එක නම් බලන් ඉන්න හොඳ දෙයක් නෙවෙයි. ඒක වෝනින් එකක්.
8: ගෙවිච්ච බෙල්ට් එකක් නිසා එන්ජින් එකට ප්‍රශ්න, බැටරි චාර්ජින් ප්‍රශ්න වගේම AC performance වලටත් බලපෑම් ඇති වෙන්න පුළුවන්. වසර 100කට වැඩි Japanese manufacturing expertise සමග
9: 40 වසරක DSL විශ්වාසය සමගින් Mitsubishi belts 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DSL වෙතින්.
1: කොළඹ කොටුව වයිස්රාත් අධිකරණයවට ආරක්ෂාව තර කිරීමට පොලිසිය පියවරගෙන තිබෙනවා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමර් රාජපක්ෂ අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබීම හේතුවෙන්. එයාපස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමර් රාජපක්ෂ සැකකරුවෙකු ලෙස නම් කර තිබෙනවා. මේ අතර බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලකොඩත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවක් යළි ලබන තිස්වරදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා. ඉස්ලාම් දහමට අපහාසයක් සිදු කළේයි චෝදනා කරමින් මෙම නඩුකරය අද කොළඹ මහාධිකරණ වෙනසුරු බුද්ධික සී රාගල ඉදිරියේ කැඳවනු ලැබුවා. එම අවස්ථාවේදී විත්තිකාර ගලකොඩත්තේ ඥානසාර හිමියන් අධිකරණයේ හමුවේ පෙනී සිටියා. මේ අතර හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව ගුණ කර තිබෙන නඩු ඔක්තෝබර් මාස 28 වනදා කැඳවන ලෙසයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළේ. මෙම නඩුකරය අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ කැඳවනු ලැබුවා. එම අවස්ථාවේදී අපමත මුදහැර සිටින සැකකාර හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු අධිකරණයේ හමුවේ පෙනී සිට තිබෙනවා. එම අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් අධිකරණයට දැනුම් දුන්නේ මේ මෝටර් රථ ආඥා පනත යටතේ පවතින නඩුවක් බවයි.
0: එල්ලිනෝ බලපෑම.
1: ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් ඇති බව කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි බලපෑම ක්‍රමයෙන් අඩුවනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ බස්නාහිර, සබරගමු, මධ්‍යම සහ දකුණු පළාත්වල මිලිමීටර 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවයි. ඌව නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේ තද පසුරු එකෙන් පමණ පසුව ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පැවසුවේ. මේ අතර ඉදිරියේදී තද වැසි, නායම් සහ ගම්වතුර තර්ජන ඇති විය හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන්න පැවසුවේ තව දින 10කින් දිවයින පුරා පැතිරී ගිය වර්ෂාවක් බලාපොරොත්තු විය හැකි බවයි.
10: දැන් අපේ නියඟේ ක්‍රමක්‍රමයෙන් නිමා වීම පවතිනවා. අපි දැන් ඊළඟට ලෑස්ති වෙන්න ඕනේ තද වැසි වලට, එහෙම නැත්නම් ගම් වතුර, නායෑම් කියන දේවල් වලට. තමයි අපි බලාපොරොත්තු වෙනවා මේ తాවකාලිකව මේ නියඟේ පැවති පැති වලට වැස්ස ඊයේ පෙරේද ලැබුණත් ආයේ දවස් කීපයක් වැස්ස අඩු වේවි. නමුත් මේ මාසේ අවසන් සතිය වෙනකොට තව දවස් 10කින් විතර පස්සේ ලංකාවේ බොහෝ ප්‍රදේශවල හවස් කාලයේ වැසි හෝගි ගුරුම් සහිත වැසි වර්ධනය වේවි. ක්‍රමක්‍රමයෙන් පැතිරිච්ච වැස්ස දිවයින පුරාම වගේ වැස්සක් අපි බලාපොරොත්තු වෙනවා. ලබන මාසයේ ගත්තාම ඔක්තෝබර් මාසයේ අපි වැසි තත්ත්වය ඉහළ වැඩි අගයකට යාවි කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔක්තෝබර් නොවැම්බර් මාස දෙකේ ලැබෙන්න ඕන වැස්සට වඩා වැඩියෙන් වැසි ලැබෙවි. එතකොට තීව්‍ර වැසි, මොකද එල්නිනෝ තත්ත්වයක් තියෙනකොට මේ ආන්තික දේවල් වැඩි වෙනවා, එක්ස්ට්‍රීම් දේවල් වැඩි වෙනවා. එතකොට අර මම කිව්වා වගේ ගම් වතුරක් වෙන්න පවා ඉඩ කඩක් තියෙනවා. ඒ වගේම ස්නායයම් වෙන්න පුළුවන්, තද වැසි ඇති වෙන්න පුළුවන්. ඒ ගැන අපි අවධානයෙන් ඉන්න ඕනේ.
1: අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් පොල්කොල්ල ජලාශය හිස්කිරීමට තීරණය කර තිබෙනවා. ජල කළමනාකරණ ලේකම් කාර්යාලය අධ්‍යක්ෂ ඉංජිනේරු නිලන්ත ධනපාල පැවසුවේ සැප්තැම්බර් 25 වන දින එම කටයුතු ආරම්භ කරන බවයි.
11: දවස් දෙකහමාරක විතර කාලයක් පොල්කොල්ල ජලාශය හිස් කරනවා. ඒ ඇත්තටම හිස් කරන්නේ ගේට්වල රිපයර් එකක් තියෙනවා. ඒ වගේම කොන්ක්‍රීට් ස්ට්‍රක්චර් වල සමහර සෞතු දැන් ටික රිපයර් කරන්න තියෙනවා. ඒ නිසා තමයි ඒක කරන්නේ. ඉතින් මේ හේතුවෙන් පොල්ගොල්ලෙන් සහ බලගොල්ලෙන් ජලය ලබා ගන්නා, ජල ඩ්‍රින්කින් වොටර් ලබා ගන්නා ඒ පාරිභෝගිකයන් විශේෂයෙන්ම දැන් අපි සාමාන්‍ය වර්ෂාපතනයක් තමයි නුවර ප්‍රදේශයේ තියෙන්නේ. ඒ නිසා වර්ෂා ජලයත් පාවිච්චි කරලා වෝටර් බෝඩ් එකෙන් දෙන ජලය උපරිමයෙන්ම අපේ අවශ්‍යතාවයට විතරක් පාවිච්චි කරලා ඒ දවස් දෙකහමාර පුළුවන් තරම් ජලය ආරක්ෂා කරලා අපිට උදව් කරොත් සාර්ථකව කරන්න පුළුවන්.
1: මේ අතර වර්ෂාපතනයේ පවතින තීව්‍රතාවයේ හේතුවෙන් ප්‍රාදේශීය වශයෙන් බිම් යටවීමට හැකියාවක් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එල්.එස්. සූර්යබණ්ඩාර සඳහන් කළේ.
12: අත්තනගලුවේ මේ වෙන විට ඊයේ දිනේ වර්ෂාපතන කිසියම් අඩුවීමක් සමග දළ මට්ටම් පහළ බැහැලා තියෙනවා. නමුත් ඒ පහළ ප්‍රදේශ වර්ෂාව තවමත් පවතිනවා. ඒ අතරතුර අම්පාර සහ මඩකලපුව ප්‍රදේශයේ සැලකිය යුතු වර්ෂාපතන ලැබුණත් ඒ ප්‍රදේශවල වැව්වල සහ ජල මට්ටම් පහළ පවතින නිසා ගංවතුර තත්ත්ව දක්වා වර්ධනය වීමක් නැතත් සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබිලා තියෙනවා. මේ තත්ත්වයේ යටතේ ඇතැම් ස්ථාන ආදේශීය වශයෙන් පහත් බිම් යටවීමක් දක්නට තියෙනවා. විශේෂයෙන්ම ගාල්ල නගරය වැනි නගර ඊයේ දිනේ සැලකිය යුතු කාලයක් ජලය පිරී තිබුණා.
1: මේ අතර එල්ඩිනෝ තත්ත්වය යටතේ විපතටපත් ගොවීන් 2712 දෙනෙක් සඳහා රුපියල් මිලියන 71ක් ගෙවක් අවසන් කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේ. දුම්රිය ස්ථානාධිපති සංගමය ඇතුළු දුම්රිය වෘත්තීය සමිති 33ක් ඒකාබද්ධ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේද සෝමරත්න පවසනවා. ඔහු පැවසුවේ පැය 48ක සංකේත වැඩ වර්ජනයක් ලෙස ඒ ක්‍රියාත්මක වනු ඇති බවයි.
13: දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයාගේ ක්‍රියාපිළිවෙත නිසා දෙපාර්තමේන්තුව වගේම සේවකයන් බරපතල ගැටලු ගණනාවකට මුහුණ දීලා තියෙනවා. ඒ පිළිබඳව විසඳුම් ලබා දෙන්න මොව ඉවත් කරන්න කියන එක. නමුත් ඒ පිළිබඳව යහපත් ප්‍රතිචාරයක් නැහැ. ඒ නිසා අපි දැනුම් දුන් පරිදිම අද රාත්‍රී 12 සිට පැය 48ක සංකේත වැඩ වර්ජනයකට දුම්රිය ස්ථානාධිපති සංගමය සමග ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ වෘත්තීය සමිති 33 සමාජිකයන් වැඩ වර්ජනයට එක් වෙනවා.
1: මේ පිළිබඳව සියත කළ විමසීමකදී දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ විශ්‍රාමික දුම්රිය සේවකයන් සහ වැඩ වර්ජනයට සම්බන්ධ නොවන සේවකයන් යොදවාගෙන දුම්රිය දහවනේ නිසි පරිදි සිදු කරන බවයි. ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව කනකරත්න පැවසුවේ දුම්රිය වැඩ වර්ජනයට සාපේක්ෂව විශේෂ බස් රථ සියක් ගමනාගමනය සඳහා යෙදවීමට තීරණය කර ඇති බවයි. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමග සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිත බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ පවසනවා. ඒ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත් ඉලංගසිංහ පැවසුවේ තම ගැටලු සඳහා නිසි විසඳුමක් ලැබෙන තෙක් වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කිරීමට තීරණය කර ඇති බවයි.
14: මොකද මේ විශ්වවිද්‍යාල පද්ධතිය දැන් පවත්වාගෙන යන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. 2025 ශිෂ්‍ය කණ්ඩායමවත් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. එතකොට මේ තත්ත්වය සම්බන්ධයෙන් අපි දිගින් දිගටම ආණ්ඩුවත් සමග පහුගිය වසර දෙක තුළම සාකච්ඡා කරා. නමුත් නිසි සිදුමක් ලැබුණේ නැහැ. ඒ අනුව තමයි මේ විරෝධතා සහ උද්දීප්‍ය මාර්ග ආරම්භ කරේ. මොකද මේ විදිහට ගියොත් මේ රටේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ඉතාම ශීඝ්‍රයෙන් කඩා වැටෙන තත්ත්වයක් තමයි තියෙන්නේ.
1: විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය දින කිහිපයක් පුරා විරෝධතා පවත්වනු ලැබුවා. අපනයන ආර්ථිකය වැඩි කර ගැනීම සඳහා චීනය, දකුණු කොරියාව, කැනඩාව වැනි රටවල් සමග වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීමට රජය කඩිනම් විය යුතු බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ පවසනවා. අමෙරිකාව, ඉංගලන්තය සහ යුරෝපා සංගමය පමණක් ඒ සඳහා ප්‍රමාණවත් නොවන බවයි එම සංගමයේ සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු පැවසුවේ.
15: බංග්ලාදේශ්, වියට්නාම් වගේ රටවල අපලයන වැඩි වෙන්නේ අපේ අඩු වෙන්නේ ඒක හේතුවක් තමයි තීරුබද ප්‍රතිපත්ති. يعني අපිට ලංකාවට තියෙන්නේ යුරෝපා සංගමයේත් එක්ක තියෙන GC+ ඇග්‍රීමෙන්ට් එක විතරයි. හරියම ඉදිරි ක්‍රියාත්මක වෙන්නේ. ඒකත් 50%කට වගේ තමයි ඒකිනුත් අපි සම්පූර්ණ ප්‍රතිඵල ලබා ගන්න. අපිට අවශ්‍ය වෙනවා ඉතා ඉක්මනින්ම රජයේ විසින් මතර මැදිහත් වෙලා මේ අපනයන කරන රටවල් විවිධාංගීකරණය වෙනුවෙන් වෙන වෙන අපේ රටවල් වලට යන්න සඳහා අපිට චීනය, ඒ වගේම කොරියාව, ජපානය, ඕස්ට්‍රේලියාව, කැනඩාව
1: ශ්‍රී ශ්‍රී ලංකා ආර්ථිකය 2026 වසරේ දෙවන කාර්තුවේදී 4.2%කින් වර්ධනය වී තිබෙන බව ආර්ථික විශ්ලේෂකින් පැවසුවේ. ආර්ථික වර්ධන වේගය අපේක්ෂා කළ 4.8%ක අගයට වඩා අඩු අගයක් ගෙන ඇති බවයි. 2026 වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය 5.1%කින් වර්ධනය වී තිබුණා. බත්මන් මිල ගණන් අනුව දලදේශීය නිෂ්පාදිතයේ ඉහළ යාම වාර්තා වී ඇත්තේ 11.3%කින්. ආර්ථික වර්ධන වේගය අඩුවීමට ප්‍රධාන හේතුව කෘෂිකර්මාන්තයේ බිඳ වැටීම බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික අධ්‍යනාංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ පැවසුවේ.
16: ජනහා සංඛ්‍යාලය ගැන දෙපාර්තමේන්තුව නිවේදනය කරලා තියෙන ආකාරයට 2026 වසරේ දෙවන කාර්තුව ආදාළ ආර්ථික වර්ධන වේගය විදිහට වාර්තා කරලා තියෙන්නේ 4.2%ක ආදාළව ආර්ථික වර්ධනයට බැරිව බලපාලා තියෙන්නේ කෘෂිකාර්මික අංශයේ ආර්ථික වර්ධනය වින අගයක් ගැනීම. ප්‍රධාන වශයෙන්ම වෙනත් වචන වලින් කියනවා නම් කෘෂිකාර්මික අංශයේ නිෂ්පාදනයේ බිඳ වැටීම ප්‍රධාන විදිහට හේතු වෙලා තියෙනවා. අංශයේ 7.5%කින් විතර වර්ධනය වෙන විට සේවා අංශයේ 2.7%කින් විතර මේ කාල සීමාව තුළ වර්ධනය වෙලා තියෙනවා. පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව ගැනීමේදී ඒක කෘෂිකර්මික අංශයේ විශේෂයෙන්ම තේ, රබර්, අනිකුත් භෝග වී වැනි අංශවල නිෂ්පාදනය බිඳ වැටීම තමයි සත්‍යයටම උඩිස හේතු වෙලා තියෙන්නේ.
1: අමරිකානු ඩොලරයක විකුණුම් වටිනාකම මේ වන විට දැක්වෙන්නේ රුපියල් 335ක් ලෙසයි. ඒ ගැනුම් වටිනාකම රුපියල් 326ක්. කුඩා දරුවන් සිට නිවෙස්වල විද්‍යුත් උපකරණ පරිහරණයේදී සැලකිලිමත් වන්නයි සෞඛ්‍යංශ ඉල්ලීමක් කර සිටිනවා. ජාතික රෝහලේ ජාතික විෂතොරතුරු මධ්‍යස්ථානයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය AGS ආරිස් ආසිරි මේ පව සඳහන් කළේ අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින්. මේ අතර සෞඛ්‍ය සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්ති සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සඳහන් කළේ පිළිකා රෝගීන්ට අවශ්‍ය ඇතැම් ඖෂධවල හිඟයක් පවතින බවයි.
17: සමහර පිළිකා ඖෂධවල හිඟය පවතිනවා. සමහර ඖෂධ පිටකින් ලබාගෙන විසඳා වෛද්‍යවරුන් නිර්දේශ කරන්න සිද්ධ වෙලා තිබෙනවා. එම ඖෂධත් දරාගත නොහැකි මිලක් පවතිනවා. අනෙක් පැත්තෙන් පිළිකා රෝගීන්ට නූතන වෛද්‍ය ප්‍රතිකර්ම කිරීමේදී අවශ්‍ය කරන උපකරණවල හිඟය සහ සමහර උපකරණ නිෂ්පාදනය නඩත්තු නොවීම නිසා දැන් මේ යන්ත්‍ර අක්‍රිය වීමෙන් රෝගීන් පීඩාවට පත් වෙලා තිබෙනවා.
1: හූතිවරුන් විසින් මක්කමට එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයක් ව්‍යර්ථ කළ බව සෞදි අරාබිය පවසනවා. සෞදි අරාබිය පැවසුවේ මක්කම ශ්‍රුද්ධ නගරයේ මේ වන විට තර්ජනයට ලක් වී ඇති බවයි. මෙම ප්‍රහාර එල්ල වී ඇත්තේ මක්කම වන්දනාකරුවන් පිරිසක් වන්දනාවේ යෙදෙමින් සිටියදී. සෞදි අරාබිය විසින් යුරෝපයට සිදුකරන තෙල් සැපීමද අත්හිටවා තිබෙනවා. ඒ හූතිවරුන් සෞදි අරාබියේ නැගෙනහිර සහ බටහිර තෙල් නල මාර්ගවලට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් මේ හේතුවෙන් සෞදි තෙල් නල කිහිපයක් වසා දැමීමටද සිදු වුණා. විදේශ මාධ්‍ය පැවසුවේ සෞදි අරාබිය යුරෝපයට තෙල් සැපීම් අවලංගු කිරීමත් සමග ගැනුම්කරුවන් අතර ගැටලුකාරී තත්ත්වයක් මතු ඇති බවයි. පෝලන්තයේද ඉන්ධන සීමා කිරීම යටතේ විකිණීම් ආරම්භ කර තිබෙනවා. හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම් වැනි කරුණුද ඉන්ධන ප්‍රවාහණයට දැඩි තර්ජනයක් වී ඇති බවයි ආර්ථික විශ්ලේෂකයන් පැවසුවේ. බොරතෙල් මිල පිළිබඳ WTI දර්ශකයට අනුව බැරලයක මිල සටහන් ඇත්තේ $104ක් ලෙසයි. බොරතෙල් මිල පිළිබඳව බ්‍රෙන්ට් දර්ශකයට අනුව බැරලයක මිල සටහන් වූයේ $107ක් ලෙසයි.
0: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
1: සංචාරක ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවන පන්දුවර 20 තරගයේ හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ එංගලන්තයේ කාඩිෆ් හිදී දෙරට අතර ඊයේ පැවති පළමු පන්දුවර 20 තරගයේ ශ්‍රී ලංකාවට ලකුණු 119ක පරාජයක් හිමි වුණා. සවුත්හැම්ප්ටන්හිදී පැවති එම තරගයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමු පන්දුවර පහර දීමේ අවස්ථාව එංගලන්තයට ලබා දුන්නා. එංගලන්තයේ නියමිත පන්දුවර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 254. නායක හැරි බ්‍රොක් නොදවී ලකුණු 114ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිමට 6x6 සහ 4x10ක් ඇතුළත්. ජෝෂ් බට්ලර් ලකුණු 80ක් ලබා සිටියදී දැවී ගියා. ලකුණු 255 ඉලාකයක් හබාගේ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවර 19ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 135ක් පමණයි. දුනිත් වෙල්ලාලගේ ලකුණු 33ක් සහ දසුන් ශානක ලකුණු 24ක් වාර්තා කළා. පන්දු යැවීමේදී සොනි බෙක ලකුණු 12කට දවාගත් කඩුලු ගණන 3ක්. තනගේ වීරයා සම්මානය දිනාගත්තේ හැරි බ්‍රුක් විසින්. යලි සිරස්තල. ඉදිරි මාස දෙකේ දිවයින පුරා මහවැසි. දුම්රිය වර්ජනය අද මධ්‍යම රාත්‍රියේ සිට ලංගමෙන් විශේෂ බස් රථ සියයක්. ආචාර්යවරුන්ට අගමැතිනියගෙන් සාකච්ඡාවක්. ඥානසාර හිමියන් අධිකරණයට යුරෝපයේ ඉන්ධන සැපීම සෞදි අරාබියා අත්හිටවයි. සීත දවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩවණගේ සීත මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට රැඳී සිටින පෑන් පෑපුවත් සමගින්.
0: ලොවපුරා සැරිසරා සත්‍ය සීතටගත් සීත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: ලංකාවේ අපිට ඉන්න ටැලන්ටඩ් අවෝඩ් විනින් ඇක්ටර් කෙනෙක් තමයි උද්දික ප්‍රේමරත්න.
1: අද එයාගේ බර්ත්ඩේක. හැපි බර්ත්ඩේ උද්දික.
2: වෝම් ශෝදීස් හියර් ටු ෆිල්ම් මයි ෆිනිෂින් ඔන් ද රවුන්ඩ්. හැපි
3: බර්ත්ඩේ. හැපි බර්ත්ඩේ. හැපි බර්ත්ඩේ ටු
0: අද ස්පෙෂලි මොනවද කරන්නේ?
2: ඒක ඉතින් විශේෂයක් නෑ ඇත්තරම නේද? සෙලිබ්‍රේට් කරන්න තරම් දෙයක් නෙමෙයි දැන්න.
1: මොන වගේ වැඩවලින්ද ළඟදිම ඔයාව බලන්න පුළුවන්?
2: ප්‍රසංගවල ගීත ගායනා කරන්න ඉතින් අපේ ප්‍රේක්ෂකයන් හමුවට යනවා. චිත්‍රපට කීපයක් කළා පහුගිය කාලේ. ඒවත් ඉතින් දකින්න හම්බෙයි. විශේෂ කාර කියලා චිත්‍රපටයක් තියෙනවා. ඒක මම හිතනවා මුලින්ම මේ චිත්‍රපටය තමයි ප්‍රේක්ෂකයන්ට දරබන්න හම්බෙන්නේ.
0: කරන්නද සිං කරන්නද වැඩිපුර කැමති?
2: කලාව සම්බන්ධව තියෙන සියලුම දේවල් වල නිවස වෙනවා. ඉතින් ප්‍රේක්ෂකයන් එක්ක තියෙන ගනුදෙනුව ඒක ඉතින් දිගට කරගෙන යන එක තමයි ඉතින් මගේ ජීවිතේ තියෙන සතුට.
0: Talk of the town. Spider-Man Brand New Day movie kit මේ පාර දැලේලලා තියෙන්නේ villains ලට විතරක් නෙවෙයි. Box office records වලටත් එක්ක.
1: මේ වෙනකොට බ්‍රෑන්ඩ් නිව් ඩේ ලෝකේ පුරා ඇමරිකානු ඩොලර් බිලියන 2.45ක ඉන්කම් එකක් කරන් තියෙනවා.
0: ඒත් එක්කම මේ මූවික ටයිටැනික් මූවිකත් පහු කරලා ලෝකේ වැඩිම බොක්ස් ඔෆිස් ඉන්කම් එකක් ගත්ත ෆිල්ම් අතර තුන්වෙනි තැනට ඇවිත් තියෙනවා.
1: දැනට ලිස්ට් එකේ පළවෙනි තැන ඉන්නේ අවතර් මූවී එක. දෙවෙනි තැන ඉන්නේ Avengers Endgame.
0: දැන් ගොඩක් දෙනෙක් බලාගෙන ඉන්නේ Spider-Man Brand New Day මූවී එකට අවතාර් රෙකෝඩ් එක බ්‍රේක් කරන්න පුළුවන් වෙයිද කියලා.
4: Talk of the town.

0: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
1: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.

0: సారే తిలక వర్ధన టెక్స్టైల్స్
1: ఫినిషింగ్ వహలక్ లెస కలర్ ఆఫ్ ఫ్లో వెజబెనా
2: సిట్ పెదగని కల్ పవతి అవలక్షణ నోవి ఓయత్ వాలెట వచ్చి వెన్న ఫినిషింగ్ వహలక్ నమ్ కలర్ ఆఫ్ తమై
3: లిసన్ అప్ కొలంబో వియత్నాం ఇస్ కాలింగ్.
4: දැන් වියට් එක කොලඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් ඩොලර් 90 ඉඳන්. මේ ක්‍රේසි ඩීල් එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ සීට් එක බුක් කරන්න.
5: කොලඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම ඩොලර් 90 ඉඳන්.
3: Let's Vietjet.
6: නම මිනු කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
7: සම්බන්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110 පහේ 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය තුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
8: ආවා ආවා. තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ILC සංස්ථා ස්ලැබ් බරම්. ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම ILC සංස්ථා සිමෙන්ති බෑග් පහක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකයේ සමග 0.7 6767 67 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සයිට්
9: එක 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
10: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
11: අවන්ස් ටිකෙන් ටික
12: පේ. ඔබ A level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0.1 1 732 NIBM The City University The place to be.
13: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සමපොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.1 1 7 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
14: අවදත් කාගේත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire දැන් දම් පාටින්. ACL Fireguard Wire flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
15: මෙන්න ප්‍රශ්නය. නරිබෑනා වේදිකා නාට්‍ය නිර්මාණය කළේ කවුද? 1. දයානන්ද ගුණවර්ධන 2. හෙන්රි ජයසේන.
16: ඉස්කෝලේ 7 වසරින් ඉගෙන ගන්න පාදුක්කේ තිනුෂි නෙත්මිනි අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0.714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
17: යත පොකට් මනි.
16: හෙට උදේ 5යි කාලට සියතහන්න.
18: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
19: මාව දැකලා හැංගුණානේ.
20: කළු සුදු සහ පැතලි චරිත එකම වේදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
21: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිහිර කසාද බඳ ගන්න නෑනි.
18: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
16: සියත ටීවී තුලින්.

0: ಹಿತ ಪಿರೆನ್ನು ಸಿಯತ ಸಿಯತ ಪಾತ್ರೆ ವಿಧಾಸ
1: ಲೋಕಶೂರ ರುಬೇಶ್ಗೆ ಹೆಲಿ ಪಹ ಗುವನೇದಿ ಕಡುವಾದೈ ಸಕ ತುರ್ಕಿ ಗುವನ್ ಸೇವೆನ್ ವಂದಿಗೆನಿ ಮಟ ಅವಧಾನೆ ಜಮುಲಾತಿನ ರುಮೇಶ್ಟ ರಟವಾಲ್ ಕೀಪೇಕಿನ್ ಆರಾಧನಾ ಆವಾ ಈ ರಟವಾಲ್ ವಲ್ಟ ಕ್ರೀಡಾ ಕರನ್ನ ಕೇಳ ಏ ಆರಾಧನಾ ಆಪು ರಟವಾಲ್ ಅತ್ರಿ ನಿಖರಾಟಕ್ ತಮೈ ತುರ್ಕಿಯ ಕೇಳ ಕಿಯನ್ ತಿಂಗ್ ಏ ಹಿಂದ ಹೇಮ ಆರಾಧನಾ ಕರ್ಲ ರುಮೇಶ್ ಆರಾಧನಾ ಪ್ರತಿಕ್ಷೇಪ ಕರ್ಲ ಯಾದಿಗಟಮ ಲಂಕಾವ್ ನಿಯೋಜನೆ ಕಡಿಮಿನ್ ಕ್ರೀಡಾ ಕರ್ನ ಪಸುವಿಮಕ್ ತುಲ ಮೇ ಸಿದ್ದುವೀಮ ಘನಪಡಿ ಸಕ್ಯಾಕ್ ತಿನೋ ಕೇಳ ವಾರ್ತಾ ಕರ್ಲ ತಿನ
0: ಸಿಯದ ಪಾತ್ರೆ ವಿಧಾಸ ಉದೇ ಹತೈ ಪನಹಟ ಅನುಗ್ರಹಯ ಸಿಡಿಬಿ ಲೀಸಿಂಗ್ ಹಿತೇ ತಿನ ವಾಹನೆ ಹಿತಟ ಬರಗ್ ನುವಿ ಅತಟ ಗನ್ನ ಒಬತ್ ಅದುಬ ಲಂಗಮ ಸಿಡಿಬಿ ಶಾಖಾವಟ ಪಿವಿಸೆನ್ನ ಅಮತನ್ನ ಬಿಂದುವೈ ಎಕೈ ಎಕೈ ಹತೈ ತುನ್ಸಿ ಅಸು ಅಟೈ ತುನ್ಸಿ ಅಸು ಅಟ 2025 ದಿ ಜಿಡಿಪಿ ಎಕೆನ್ ಸೇಟ 16.7% ತಕ್ವಾ ರಜೆ ಆದಾಯಮ ಇಹಲ ಗಿಯ ಮೇಕ ರಟಿ ಸಲ್ಲಿ ದನ್ ರಟ ವಿನುವೆನ್ ಅಪಿ ಆಂಡುವ ವಸರ ದೆಕೈ ರಟಟ ಸುಬೈ ಮೇ ಮುದಲ್ ಗಿವ ಪ್ರಚಾರ ಕರನು ಲದ ದನ್ ವಿಮಕೆ
2: ಅವದತ್ ಕಾಗಿತ್ ನಿವಸಿ ಪಲಮುರಕ ವರಣಯ ACL FireGuard Wire then Dampatin ACL FireGuard Wire Flame Retardant Prometheus Purogami
3: Asset Line Finance within best bike එකට best deal එක ඉන්නන පිරිමැස්මේ ප්‍රමුඛවන Bajaj City 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing පහසු leasing වාරික කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි helmet එකකුත් නොමිලේ Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න අමතන 01147700
4: 15
5: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි විතින් මෙගාවට්ටම් ෆෝචුන් කුකින් ඔයිල් ඉතිරි රුපියල් 620යි කිල්ස් චිකන් සොසේජස් ඉතිරි රුපියල් 290යි ස්ප්‍රයිට් ඉතිරි රුපියල් 130යි ඊවා ඩ්‍රයිටෙක්ස් බින්ග්ස් රුපියල් 135යි කාගිල්ස් ෆුඩ් සිටි
6: මට අයිති හැමදේම මගින් ඈත් වෙන්නේ
7: ඈතුන දේවල් ගැන හිතද්දී ළඟින් ඉන්න අය වට පේන්නේ නැනිකෙන්
8: එන්න ආදරය අරන් යන්න ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල්වල
9: සෙලම් බැංකුවට යූරෝ මනි සම්මාන දෙක අඛණ්ඩව දෙවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂින් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලම් බැංකුව 2026 යූරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි
10: අපේ ගෙදර පිටිපස්සේ තිබිච්ච චූටි ඉඩම් කෑල්ලේ පඩමුලුවක් ගෙදින පොඩියට ගයක් හදුවා දැන් ඒ ගෙදිට වෙච්ච දෙයක්
11: ඔයා මොනාගෙන්ද ගේ හැදේ
10: එල්බීසී පොළුවලි
11: මැටි වලින් හදන්න තිබුණේ එල්බීසී වලින් හදන්නේ
12: මැටි තිබුණ ඔයා හිටියේ රැත්
13: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
0: අනුග්‍රහය
14: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
15: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි DHCC බැංකුව ඔබේ වර්ධනයට
16: ලෝකපුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග Douglas & Sons වෙතින් හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය Douglas & Sons
17: සෙනසුරාදා උදේ 8ට
18: අවුරුදු ගානක් එකට හොරකම ගිය මා එක්ක ඇයි උඹ එකපාරටම තරහ වුනේ Facebook උත් බ්ලොක් කළ බව මං හොරකම් කරන එක නතර කරපු නිසාද
19: නෑ
18: එහෙනම්
19: උඹ CCTV හයි කරන තැනක නේ ජොබ් එකට ගියේ
18: ඈ

රටවල් එකයි විනාඩිය එකයි. වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් ටොයොටා වාහනේ ගැනද හිතන්නේ? ටොයොටා ලංකාවෙන් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම ටොයොටා ලංකාවෙට යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: Theatre Top Story.
1: නායම් පූර්ව ලක්ෂණ පිළිබඳ විශේෂ නිවේදනයක්. දිට්ටුව සුලකුණාටුවේ බලපෑමට ලක් වූ ඇතැම් ස්ථානවල නායම් පූර්ව ලක්ෂණ මතුවී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාතිර කියා සිටියේ දින කිහිපය තුළ ඇති වූ වැසි සහිත කාලගුණයේ හේතුවෙන් ඇතැම් ස්ථානවල මෙලෙස අවතානම් ලක්ෂණ මතුවී ඇති බවයි. දිට්වා සුලකුණාටු හමුවේ නායාමට ලක් නොවූ ස්ථානවල දැඩි වර්ෂාවක් හමුවේ නායම් සිදුවිය හැකි බැවින් වඩාත් කල්පනාකාරී විය යුතු බවද වසන්ත සේනාධීර වැඩිදුරටත් ප්‍රකාශ කළා. ඉරාන යුද්ධයේ ඉදිරි මාසවලදී වෙනස් වාදීරයකට පිවිසෙනු ඇති බව අමෙරිකානු උපජනාධිපති ජේ.ඩී. වැන්ස් පවසනවා. අනාගතය පිළිබඳව අනාවැකි පළ කළ නොහැකි නමුත් තවත් මාස කිහිපයකින් මෙම තත්ත්වය වෙනස් වූ අධීරයකට පිවිසෙනු ඇති බවයි උපජනාධිපතිවරයා ප්‍රකාශ කළේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉදිරි තීරණ ගනු ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ. අමෙරිකාව කිසිදු දැඩි ආක්‍රමණශීලී මෙහෙයුමක නිරත නොවන බවද අමෙරිකානු උපජනාධිපති ජේ.ඩී. වැන්ස් ප්‍රකාශ කළා.
0: අනුග්‍රහය
2: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා මෙතෝලි සෑම මොහොතක්ම

0: පයින්ට එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: සර් මොකද්ද වාහනේ අවුල?
2: මේ කාර් එකේ ඇක්සලරේටරේ දුන්නට ස්පීඩ් වෙන්නේ නැහනේ. RPM එක නම් වැඩි වෙනවා.
1: ගිය මාරු කරද්දි පොඩි ගැස්සිල්ලක් එනවද?
2: සර් මේ පොඩි කඳක් එමෙනවද? ඔවුනි මල්ලී. දැන් ටික දවසක ඉඳා.
1: එහෙනම් සර්ට ක්ලච් එක පොඩ්ඩක් බලා ගන්න වෙනවා.
3: RPM ඉහළ ගියත් ඇක්සලරේෂන් අඩු වීම, ගිය ෂිෆ්ටින් අපහසු වීම, ভাইබ්‍රේෂන් හෝ පිච්චෙන ගඳ වැනි ද ක්ලච් ප්‍රොබ්ලම් එකක සයින්ස් වෙන්න පුළුවන්. පහසු ගිය මාරු කිරීමකට සහ රිලයබල් පවර් ට්‍රාන්ස්ෆර් වෙනුවෙන් XCD DSL හොලෝග්‍රෑම් ස්ටිකර් එකත් බලලම ගන්න.
4: XCD ක්ලච් අතරමන් නුවණ ගමනාන්තයක්. 40 වසරක DSL විශ්වාසී සමග පෙරටම යමු.

0: හිත පිරෙන්න සියත.
1: හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන් වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
2: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
3: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පදපු ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය Gallery Fire Shield Purple Fire දැන් වෙළඳපොලේ.
4: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance, හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
6: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0771 133 1000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
7: පුතේ කන්නාඩි අමතක වෙලා නේ.
8: අම්ම සල්ලි දාන්නද?
7: ඔව් සල්ලි දාන්න.
8: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කන්නාඩි වෙන්න.
7: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
8: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
9: ස්ථාවරත්වය, විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න.
10: ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
11: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම්පාටින්. ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමී.
12: සෙලාන් බැංකුවට යූරෝ මනි සම්මාන දෙකක්. අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස, ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලාන් බැංකුව 2026 යූරෝ මනි සම්මානයෙන් පෙරදුම් ලබයි.
13: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
14: Miss Hotda Coolda
15: Cool Mukada Mama Hot Me
14: Ekana Gatta Miss Miss Dakala Purudu Itt Wage
15: Wenna Ba Dakala Purudu Neme Samaruta Hala Purudu Athi
16: Oh My God
14: Adi Miss Sudu Kochi
17: Hot and Spicy with Sudu Kochi Kochi
18: මුළු සියතම හවස දෙකට සුදු කොච්චිට
14: මිස් මිස් එක්ස්කියුස් මී මිස්
15: නෝ උම්මනම් ෂෝ ටයිම් එකේද විතරයි
19: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
20: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා මන්නම් හිතන්නේ නැහැ
19: දකින හින පිනින ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්
21: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති
22: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්
19: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව
15: බලන් ඉන්න බලන් ඉන්න සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්
23: අනුවටයි දශම දෙකෙන්
3: 98.4 සියත දිවයින පුරා.

0: SCDP ස්ථාවර තැන්පතුවෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 0111 544 5000.
2: හිනාවෙන්න මෙන්න වෙලාව.
3: මං හිතන්නේ අලුත් රෙගුලේෂන් ඇවිල්ලා තියෙනවා පයිලට්ස් 3 දෙනෙක් යන්න ඕනේ කියලා.
4: පයිලට්, කෝ පයිලට්, කෝ කෝ පයිලට්.
3: නෑ නෑ, පයිලට්, කෝ පයිලට්, කෝ මේ පයිලට්.
5: ලොකම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. CFM Breakfast Drive.
6: අනුග්‍රහය.
7: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
8: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම මිල.
9: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
10: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
11: සුබ දවසක්.
12: අලුත් වෙලා.
11: පහසු වෙලා.
12: තෑගි වැඩි වෙලා.
13: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
14: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් රුපියල් මිලියන 45 සිට ඉහළට. අදම කතා කරන්න 0710 777 333.
15: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
16: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
17: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
18: සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
19: 1500cc turbo engine කින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114 700 678.
20: ඕනම කැමක් temperature කරගන්න නියම බත්තල්වත්ත බට.
21: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
22: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. වැලන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර්. වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
23: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය. ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 0114 700 550.
24: හරි ගියේ හරිම තැනට ගියේ ඉන්න. LOLC ලෝන් එක ගත්තේ
25: LOLC Finance. හරියන්න හරිම තැන.
26: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
27: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්
1: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 0111 544 5000.
28: දැන් වියජෙටෙක් කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
29: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
30: Let's Vietjet.
1: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place E GWM Experience Center within.
31: Nidhas Pansika Adumo Masika Parikyegata Audio System Mega Karaganna.
32: Avance Ken Pona Deyak Adage Vanna Ganna.
33: Avance Ticken Ticka Pay.
34: Freelance Obavinwenma Nirmanaya Kala Combank Big Plus Account Ekin PayPal Withdrawals Credit Card Facility Loans Multi currency access සහ තවත් බොහෝ දේ.
35: අදම combank.lk වෙත පිවිසෙන්න.
36: ආවා ආවා, තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න INSEE සංස්ථා ස්ලැබ් වරම්.
37: වැඩි විස්තර සඳහා 0779 6767 67 මිස් කෝල් එකක් දෙන්න.
38: stars milan parashurai dura pitivala gune piri milan pasta obe pavale ahara welata ekkaragena obe daruwa star kene
39: stars milan pastas
40: kawudath kaagib nivase palamu rakawarnaya acl fire guard wire then dam party ACL Fire Guard Wire, Flame Retardant Pramithiye Purogamiya.
0: මෙන්න ප්‍රශ්නය. නරිබෑනා වේදිකා නාට්‍ය නිර්මාණය කළේ කවුද? 1. දයානන්ද ගුණවර්ධන 2. හෙන්රි ජයසේන.
2: ඔනේ හතවස්සරින් ගින ගන්න පාදුක්කේ තිනුෂි netmini අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්න. ඔයා ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0.714 151 151 අපිට WhatsApp කරන්න.
3: යත පොකට් මනි.
2: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

0: ತಪ್ಪಿರೆ ಸಿಯತ ಸಿಯತ ಪಾತ್ರೆ ವಿಧಾಸ
1: ಲೋಕಶೂರ ರುಬೇಶ್ಗೆ ಹೆಲಿ ಪಹ ಗುವನೇದಿ ಕಡುವಾ ದೈ ಸಕ ತುರ್ಕಿ ಗುವನ್ ಸೇವೆನ್ ವಂದಿ ಗನಿಮಟ ಅವಧಾನ ಯಮು ಎಲಾತಿನ ರುಮೇಶ್ಟ ರಟವಾಲ್ ಕೀಪೇಕಿನ್ ಆರಾಧನಾ ಆವ ಈ ರಟವಾಲ್ ವಲ್ಟ ಕ್ರೀಡಾ ಕರನ್ನ ಕೇಳ ಏ ಆರಾಧನಾ ಆಪು ರಟವಾಲ್ ಅತ್ರಿ ನೆಕರಾಟಕ್ ತಮೈ ತುರ್ಕಿ ಕೇಳ ಕೇ ಏ ಹಿಂದ ಹೇಮ ಆರಾಧನಾ ಕರ್ಲ ರುಮೇಶ್ ಆರಾಧನಾ ಪ್ರತಿಕ್ಷೇಪ ಕರ್ಲ ಯಾದಿಕಟಮ ಲಂಕಾ ನಿಯೋಜನೆ ಕಡಿಮೆ ಕ್ರೀಡಾ ಕರ್ನ ಪಸುಬಿಮಕ್ ತುಲ ಮೇ ಸಿದ್ದುವೀಮ ಗನಪಡಿ ಶಕ್ಯಾಕ್ತಿನ ಕೇಳ ವಾರ್ತಾ ಕರ್ಲ ತಿನ
0: ಸಿಯದ ಪಾತ್ರೆ ವಿಧಾಸ ಉದೇ ಹತೈ ಪನಹಟ ಅನುಗ್ರಹಯ ಸಿಡಿಬಿ ಲೀಸಿಂಗ್ ಹಿತೇ ತಿನ ವಾಹನೆ ಹಿತಟ ಬರಗ್ ನುವಿ ಅತಟ ಗನ್ನ ಒಬತ್ ಅದುಬ ಲಂಗಮ ಸಿಡಿಬಿ ಶಾಖಾವಟ ಪಿವಿಸೆನ್ನ ಅಮತನ್ನ ಬಿಂದುವೈ ಎಕೈ ಎಕೈ ಹತೈ ತುನ್ಸಿಯ ಅಸು ಅಟೈ ತುನ್ಸಿಯ ಅಸು ಅಟ 2025 ದಿ ಜಿಡಿಪಿ ಎಕೆನ್ ಸೇಟ 16.7% ತಕ್ವಾ ರಜೆ ಆದಾಯಮ ಇಹಲ ಗಿಯ ಮೇಕ ರಟಿ ಸಲ್ಲಿ ದನ್ ರಟ ವಿನುವೆನ್ ಅಪಿ ಆಂಡುವ ವಸರ ದೆಕೈ ರಟಟ ಸುಬೈ ಮೇ ಮುದಲ್ ಗಿವ ಪ್ರಚಾರ ಕರನು ಲದ ದನ್ ವಿಮಕೆ
2: ಬ್ರ್ಯಾಂಡ್ ನ್ಯೂ ಉನಾತ್ ರಿಜಿಸ್ಟರ್ಡ್ ಡುನಾತ್ ಫ್ರೀ ವಿಲ್ ಎಕಕ್ ಗನ್ನವನಂ ಅಸೆಟ್ ಲೈನ್ ಫಿನಾನ್ಸ್ ತಮೈ ಲಿಯಕ್ಯ ಬಿಲಿ ಅವಮೈ ವಾರಿಕ ಪಹಸುಯಿ ತ್ರಿವಿಲ್ ಪೊತಟ ಹದೇಸಿ ನಾಯಕ ಉನತ್ ಗನ್ನ ಪುಲುವನ್ ಒಬಗೆ ಸಿಹಿನ ತ್ರಿರೋಧ ರತಯ ಅದಮ ಒಬೇ ಕರಗನ್ನ ಅಸೆಟ್ ಲೈನ್ ಫಿನಾನ್ಸ್ ಬಿಂದು ಐಕೈ ಐಕೈ ಹತರೈ ಹತ್ ಸಿಐ ಸಿ ಅಮತನ್ನ ವಸರ 23 ಕ ನೊಬಿಂದು ನು ವಿಶ್ವಾಸಯ
3: After A levels minds explore karana ready the enroll BSc honors psychology degrees at SLIT adamaidum karana www.slit.lk SLIT and hemas adhyapane saha saukhya satkare samuhika shaktiya
4: adinam mina kohinda sir DLB vasi lotrayen arin
2: sambandhana lotray hadun badina vasi ticket paten dinapata rupiya 110 5 56 saha 25000 mudal kyaga samaga electric yatu pediyatulu patatthaya kidina ganna DLB vasi koi kata
5: sir bankota euro money sammana deka akandawa dewa ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකා බැංකුව 2026 යුරෝ මනී සම්මානයෙන් පෙරුම් ලබයි.
6: එයි මට අයිති හැමදේම මගෙන් ඈත් වෙන්නේ.
7: ඈත් වුණ දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැහැ නිකන්.
8: ආදරය අරන් එන ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල් වල
9: පුතේ කණ්ණාඩි අමතක වෙලා නේ
10: අම්ම සල්ලි දාන්නද
9: ඔව් සල්ලි දාන්න
10: ඔය ෆෝම් එක දෙන්නකෝ මං අම්මගේ කණ්ණාඩි වෙන්න
9: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය
10: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන
8: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13/19 අදම අමතන්න ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමකි ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයකි
11: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනී දෙන්න
12: දැන්ම දරුවගේ 9යි 10යි 0714යි 151යි 151ට WhatsApp කරන්න සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න
11: ප්‍රශ්න 4යි රුපියල් 5000යි
13: සියත පොකට් මනී ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංහ කරන දැවැන්තම වේදිකාව එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න

0: දැංගලාව හවස දෙකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති බිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: किया था टॉप स्टोरी
1: नामल अधिकरणයට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබෙනවා. ඒ මීට පෙර අධිකරණය විසින් නිකුත් කළ නියෝගයක් අනුවයි. ආන්දෝලනයකට ලක්ව ඇති එයාබස් ගුවන් යානා මිලදී ගැනීමේ සිද්ධියේ සැකකරුවෙකු වශයෙන් නාමල් රාජපක්ෂ නම් කළා. මෙම නඩුකරය අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ කැඳවීමට නියමිතයි. දැන් ක්‍රීඩා පොතක්. 2026 ආසියා ක්‍රීඩා උරලේ කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයේ නායකත්වයට නම් කර ඇත්තේ චමරි අතපත්තුයි. ඉමේෂා දුලානි, සංචනා කාවින්දි, හන්සිමා කරුණාරත්න, හර්ෂිතා සමරවික්‍රම, අනුෂ්කා සංජීවනී සංචිතයට අයත්. කවිෂා දිල්හාරි, හසිනි පෙරේරා, කුෂානි නෘත්‍යාංගනා, නිමාෂා මීපගේ, සුගන්ධිකා දසනායක, රශ්මිකා සෙව්වන්දි, චමුදි ප්‍රබෝදා, මිතාලි අයෝධ්‍යා සහ කාව්‍යා කාවින්දිද සංචිතයට නම් කළා.
0: අනුග්‍රහය
2: සෙනෙහසින් නාදරෙන්

0: පොයින්ට් එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: ඔන්න දේ වුණත් මං හරි කෙලින් මිනිහෙක්.
2: ඔව් ඔව් පේනවා පේනවා.
1: ඇයි?
2: ඔයා කෙලින් වුණාට වාහනේ යන්නේ ඇදේටනේ.
1: මොකක්?
2: ස්ටියරින් එක එක පැත්තක වාහනේ තව පැත්තක.
3: ස්ටියරින් වීල් එක වයිබ්‍රේට් වෙනවද? බම්ප්ස් වලදී නොකින් සවුන්ඩ්ස් ඇහෙනවද? ටයර් සමානව ගෙවෙන්නේ නැද්ද? එහෙනම් ඔබේ වෙහිකල් එකේ සස්පෙන්ෂන් සහ ස්ටියරින් කොටස් චෙක් කරගන්න වෙයි.
4: 40 වසරක DSL විශ්වාසය සමග 555 suspension and steering parts. ඊමවක් නැති ගමනකට විශ්වසනීය තේරීම. 40 වසරක DSL විශ්වාසය සමග.

good afternoon. How is the kai venadiya tai velawa? Man aawa. Kohomada? Kohomada jeevithaye? Gevila yanawa ne jeevithaye kiyanne gevila yana deyak ha? E unata e gevila yana jeevithaye lassana karaganna api danaganna one. Monada obe wenuwen karanne? Karana dewal deka thuna mata kiyala ewenawada? Mokada maath aasai danaganna. රයිට් ඇතරේ මම දැන් ඔෆිස් එකේ ඉන්නේ කියලා ගොඩාක් අය වැඩ කරන ගමන් මේ වෙලාවේ ඉන්නේ. ඉතින් වැඩ කරන අතරේ පොඩක් රිලැක්ස් වෙන්න සින්ද තහන්න එන්න මේ පැත්තට. WhatsApp message එකක් තහන්න. මොකද්ද? WhatsApp message එක. ඔබට හරියට කියුන් නැහැ වගේ කියලා මට හිතුණා. ඒ නිසා මේ දෙවෙනි පාරටත් කියුවේ. රයිට්. 0711982947 මගේ WhatsApp number එක message එකක් දාන්න. කැමති සින්දුවක් තියෙනවා නම් කියලා එවන්න. හවස 5ට කලින්. අද මාත් පොඩි පොඩි දේවල් ටිකක් හොයාගෙන ආවා. ඒව ගැනත් කියනවා. සින්දු විතරක්ම අහගෙන ඉන්න. ඔව් නෑනේ නේද? අය මොනහර දේවල් ටිකක් කලින් ඔලුවට දාගමු. හොඳ දේවල් ටිකක්. වැදගත් දේවල් ටිකක්. ඉන්නක දිගටම අහගෙන ඉස්සරහට ඉස්සරහට විස්තර කතා කරා.

0: திரை நிசியத
1: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
2: ලෝකයේ වාර්ෂිකව මේ සෙප්සිස් වලට මිලියන 50කට වඩා ගොදුරු වෙනවා. එයින් 20%ක් පමණ මේ මිලියන 50න් ඒ කියන්නේ මිලියන 10ක් පමණ සෙප්සිස් රෝගය නිසා මිය යනවා. ලෝකයේ එම මිය යන 5 දෙනෙකුගෙන් එක්කෙනෙක් මිය යන්නේ සෙප්සිස් රෝගය නිසා. හැම තප්පර 3කටම වරක් මේ ලෝකේ කවුරු හරි මේ සෙප්සිස් රෝගය නිසා මිය යනවා.
1: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.

0: David Peris Automobiles with in GWM Hybrid Hub, Plug-in Hybrid SUV, Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha. Then Union Place GWM Experience Center with in. Adama obe test drive eka ven karwa ganna. Amathanna 01117866. ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
1: DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ
2: සම්බන්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය තුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
3: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිනී රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් විලඳ පොලේ.
4: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
5: Business වැඩවලට හොඳම ආයෝජනය Bajaj Vigo Electric 3 රෝද රථය. David Peris E-Mobility වෙති 0114700550.
6: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
7: අවන් සෙකන්ඩ් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
6: අවන් ස්ටිකෙන් ටික
8: පේ. A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0112 NIBM The City University, the place to be.
9: Finishing වහලක් ලෙස color up flow වැජබෙනා.
10: සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් color up තමයි.
11: සෙලන් බැංකුවට යුරෝ මනි සම්මාන දෙක අකණ්ඩව දෙවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලන් බැංකුව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි.
12: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.
13: අම්මේ මන් තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ. නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නේ.
14: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
15: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
16: සියත පොකට් මනි අනුග්‍රහය.
17: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
18: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජ.
19: සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
20: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නමවි.
21: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
22: රාජ්‍යරේ ගොබ්බයා.
23: ඒයි කාටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ?
24: නිලබල කරේති ඔලමුල පුරේ.
25: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට සියත ටීවී තුලින්.

මයික් සොන් වෙන්න යන්නේ. හලෝ හලෝ ගයුකි සින්දුවා

ගැයෝගේ සින්දුවට මොකද උනේ? එකක් වුණාද මන්ද මඩත් හිතා ගන්න බෑ. ඒ අතරේ අහලා තියෙනවා කවුද මන්ද මෙසේජ් එකක් දාලා සුදු කොච්චියෝ ඔය ආවද කියලා. ආවෙ නැත්තම් මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ?

අනු ඔයත් එක්ක නම් බෑසුදු. අදරෙන් එකතු කරගන්නවා ඇති. අද වේලාසනම ඔයා රේඩියෝකට කන තියාගෙනවාගේ නේද? මාර සීන් එක උනේ. සමහර වෙලාවට මේ මැෂින්ස් මාර වේගෙන් වැඩ කරනවා. ඒකෙන් අපිට හිතන්න විතරයි තියෙන්නේ, මුකුත් කරන්න ඕනේ නැහැ. පොඩි එහෙම එකක් උනේ. පොඩ්ඩක් නිකන් පොඩ නිකන් මෙහෙම පොඩි මෙහෙම එකක් උනා. එන්නන්න විදිහක් නැහැ නේ. ඉතින් මම මේ කියන එකෙන් තේරුම් ගන්න. ඊට පස්සේ මේ ප්ලේ වේවි තිබ්බ සින්දුව තගාලි ළඟකට මාරු වුණා. හරි හරි ඉතින් එහෙම තමයි නේද? අපේ මේ මැෂින්ස් ඒ තරම් ස්පීඩ් එකේ වැඩ. කොමාරි කෙල්ල ඉන්න හින්දා වැඩේ මේ ගානට හරි ගොඩ දාගත්තා. මත්තකට අපි කොම ඇට්‍රස් එකේ කොල්ල ටික. හල්ලෝ සුදු මහත්තුරු, සද්දට මහගෙන ඉන්නවා නේ? ගමේ කෙල්ලගේ සද්දේ සද්දට මහගෙන ඉන්නවා ඔගොල්ලෝ. තැන්කියු වානේ, ආදරේ. ඉතින් මට දාන්නක ෆොටෝ එකක් ඔගොල්ලොන්ගේ. මං ආසයි ඔගොල්ලොන්ග දකින්න බලන්න. ගෙවල් පැත්තේ ආයනේ.

අච්චියෝ ඔයා ආවද අද බදා බදා කියන්නේ බදා දවනේ එයා වරහන් ඇතුළේ එහෙම දාලා තියෙනවා හිටියේ මග බලා එන හැටි නලවලා මගේ නම් බලන් හිටියද අද නම් හැබැයි නලව නලව එන්න වෙලාවක් තිබ්බේ නැහැ වේගෙන් ආවා මොකද මේ අමෝ ස්කූල් ට්‍රැෆික් එකට අහුවෙනවා කියන්නේ මේ ටයිම් එකට ඔෆිස් යනවා කියන එක ලේසි නෑ නලව නලව එන්න වෙන්නේ නැහැ ඉතින් හරිද තව තියෙනවා කවියේ දෙවෙනි කොටස තමයි මේ කටහඬ නුඹ සදා පිස්සුවක් නෙසුදා සියත එකනේ ඔයා හොට් ඇන් ස්පයිසි නිදා නිදා කියන්නේ මගේ අර අනිත් නම කැටි කරලා එහෙනම් මොකද කියලා නම් අහන්න එපා ප්ලීස් ඒක කියන්න බෑ වැඩි ලස්සන නමක් තමයි සුදු කොච්චි කියන්නේ බස් දාපු එකනේ වාසනා තමයි කවිය එවලා තියෙන්නේ වාසනා අද පළවෙනි කිස්සෙ කොයාට කවිය හොඳනම් තියාගන්න කියලා තියෙනවා අනිවාර්යෙන් ඒක මම තියාගන්නවා මගේ කවි පොතට එකතු කරගන්නවා ඔගොල්ලෝ මං වෙනුවෙන් ලියපු කවි පොතට මම මේක දාගන්නවා Thank you වාසනා ආදරේ

0: දිවයිනේ විශාලතම ටොයෝටා රථ පෙළ ගැස්ම ජනුවින් අමතර කොටස් සහ රටපුරා විශේෂඥ සේවා මධ්‍යස්ථාන රැසකින් සමන්විත ටොයෝටා ලංකා අමතන්න 01.2 939.3.
1: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.

0: തിലകവർദ്ധന ടെക്സ്റ്റൈൽസ്. കാര്യക്ഷമ പൊതു പ്രവാഹനേക്കട്ട് ബസ് റത്ത് ദായകിന് ആരംഭകല മെട്രോ ജാലയ സെപ്റ്റംബർ സിറ്റ് ബസ് എക്സിയ വിസിയക്കാക് തക്വാ ഇഴല ദമമിൻ ലബന വസരേദി ഗാല്ല മാനൂര യാപനയ നഗര കരാദ വ്യാപ്ത കിരീമട്ട നിയമിതായി 2026 അയവേൻ ലംഗമ ദുരഗമൻ സേവയട്ട ബസ് 600ക് ബസ് 307ക എൻജിൻ പ്രതിസ്ഥാപനേട്ട റുപ്യൽ മില്യൻ 2062ക് നവ ദുംരിയ കട്ടല സന്ധാ റുപ്യൽ മില്യൻ 3300ക് വെൻ കിരുണ ദിവുനു പൊതു പ്രവാഹന സേവയക് തവ ദുരട്ടത് അപട സിഹിനയക് നോവേ
1: അപ്പി ആണ്ടു വസര ദേകൈ റട്ടട്ട സുബൈ
2: മേ മുദൽ ഗിവ പ്രചാരയ කරන ලද දැන්වීමකේ
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
4: ඕෂදායි ඩියුරම් පිටිවල ගුණේ පෙරි මිලාන් පාස්තා ඔබේ පවුලේ ආහාර වේලට එකරගෙන ඔබේ දරුවා සතුටින් කරන්න මිලාන්
5: පාස්තා අවුදත් කාගේ නිවසේ පළමු රැකවරණය ACL ෆයර් ගාඩ් වයර් දැන් දම් පාටින් ACL ෆයර් ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා
6: ඒක හරිම අපූරු ලෝකයක් හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වාග්
7: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ ඒ විනෝඩ දැනට ඉන්නේ මම ප්‍රශ්නයක් නෑනේ
6: Music. කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දලඹුව වෙනුවට ඒ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල් සෝනි අයිවා ෂාප් LMG ආ තේක්ක බඩුවල ලස්සන
8: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන් තේරුණාද
6: යාගේ නම සීතා සීතා එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙන්දම මාගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතාඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහින. නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
9: මෙන්න ප්‍රශ්නය. නරිබෑනා වේදිකා නාට්‍ය නිර්මාණය කළේ කවුද? 1. දයානන්ද ගුණවර්ධන 2. හෙන්රි ජයසේන.
10: ඉස්කෝලේ හතවස්තරින් ගණ ගන්න පාදුක්කේ තිනුෂි netmini. අද මොකක් මනේ චැලෙන්ජ් එකෙන් දෙන්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 152ට අපිට WhatsApp කරන්න.
11: යත පොකට් මනි.
10: හෙට උදේ 5යි කාලට සිය තහන්න.
12: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
13: සියත දෙවයින පුරා

ඔයා මම හිතන් නැති වෙලාවට මට තෑගියවල තියෙනවා. මගේ රත්තරන් ලලිත්, අදරේ ලලිත්. තාම මොනවද වෙල තියෙන කියලා මම බැලුවේ නැහැ. හැබැයි මට හිතනවා ඉතින් මේ gift එක සමහර වෙලාවට එළියෙන් බැලුවහමත් අපිට හිතා ගන්න පුළුවන්. මේක තියෙන්නේ චොක්ලට්ස්, ඊළඟට රතු රෝස මලක්. ඊට පස්සේ මේ මුළු බෑග් එක පිරෙන්නම ඔයාගේ ආදරේ තියෙනවා නේද? ආදරේ ඉතින් මාත් මං කියලන තියෙන මට ආදරේ නම් මාත් ආදරේ, හරිද? ඊළඟට තාමුණාද කියන්නේ ලලිත්ට. ලලිත් ඔයා තමයි කවදාවත් මට ඇරෙන්න වෙන ගෑනු ළමයින්ට මෙසේජස් නොදා මාව අහන එකම එක්කෙනාද කොහෙද? අසාමාන්‍ය අනිත් පිරිමි ළමයි මාවත් ෂේප් එකේ තියාගන්නවා, අපේ අනිත් කට්ටියවත් ෂේප් එකේ තියාගන්නවා. ඉඳලා හිටලා මෙසේජස් දාලා තියෙනවා, මට මාට්ටු වෙනවා. සමහරු මෙසේජස් දාලා ඩිලීට් කරලා තියෙනවා මං එනකොට. ඒ වගේ ඉන්නවා ඉතින්. හැබැයි ලලිත් කියන්නේ මාර ජෙනුයින් කොල්ලෙක්. මට විතරමයි ආදරේ, මට විතරමයි තෑගියවන්නේ, මං ගැන විතරමයි හිතන්නේ. මේවා ඉතින් අනිත් කොල්ලොන්ටත් හොඳ පාඩම්. ඔව් අන්න ඒකයි, හරිද? ඉතින් මේ ආදරේට ගොඩාක් ආදරේ. ඊළඟට ගොඩ දවසකින් අද තමයි ඉතින් අහන්න පුළුවන් වුණේ. අයියෝ, ඔයා බිසි වුණාද? මොකද උනේ? මේ ෆෑරි කේක්ස් ඇන් ඩෙකෝ නේ, ඒක කට්ටිය නේද? නම ගම එහෙම එවලා නැහැ ඉතින්. එහෙනම් මට කියන්න විදිහක් නැහැ. වට්සප් මෙසේජස් දාපු ඔබට ආදරෙන් මතක් කරනවා. මේ ගොඩාක් ආදරෙන් මතක් කරන්නේ. හැමදාම නමයි ගමයි එවන්නේ. එතකොට මට ලේසි. සමහරව අහනවා මේ ඇයි සේව් කරගන්න බැරිද කියලා. කීයක් නම් නම්බර්ස් එහෙම වුණොත් සේව් කරගන්නද මම? ඒ චූටි අත්තලින්. තේරෙනව නේද? ඒ චූටි අත්තලින් මෙසේජස් එනේවා සේව් කරගන්න අමාරු. ඉතින් මම සමහරවිට සින්දු ටික රෙඩි කරගන්න ඕනේ, ඒගොල්ලන්ට රිප්ලයි කරන්න ඕනේ, ඔක්කොම වැඩ අතරනේ. මේ පැය තුන ගෙවෙන්නේ තියෙන නිසා සමහර වෙලාවට නම්බර් එක සේව් කරගන්න මට ටයිම් නැහැ. ඒ නිසා මට උදව්වක් විදිහට අනේ නමයි ගමයි එවල තියන්න. දවස ගානෙම නම ගමේ වෙන එක මොකද නිකන්? ඔච්චර අමාරු වැඩක් ය? කියමුකෝ හඬ නගලා. රත්මලාන SPMC ඉංජිනේරු අංශේ සෙට් එක මේ වෙලාවේ සද්දටම සුදු කොච්චවාගෙන ඉන්නවා. ඒ විස්තරේ මට කියන්නේ පොළොන්නරුවේ වසන්ත ජයවර්ධන. මට කියන්න වසන්ත, ඔයා පොළොන්නරුවේ ඉඳගෙන කොහොමද දන්නේ රත්මලාන SPMC එකේ ඉංජිනේරු අංශේ සෙට් එක සද්දට අහනවා කියලා? වගේ ආලෝ කියනවාද? ඇයි ඒගොල්ලන්ට කෙලින්ම බැරි මට මෙසේජ් එකක් දාන්න? මට තියෙන ප්‍රශ්න ඌවා. ඇත්තමයි, ඒගොල්ලන්ට මගේ නම්බර් එක නැද්ද? 0711982984 නම්බර් එක. ආ, ඔයත් ඒකේ වැඩද? කියන්න එපැයි සුදු මහත්තයා. මං හිතෝ ඔයා පොළොන්නරුවේ තමයි රස්සාව කරන්නේ. ඔයා මේ කාගේ හරි නම් ටිකක් තමයි කියන්නේ කියලා. කලින් කියන්න එපැයි දෙයියෝ. දැන් හරි, දැන් පැහැදිලි විස්තරේ. ඔයදෝ රත්මලාන තමයි නතර වෙලා ඉන්නේ. නැතු ඉතින් හැමදාම පොළොන්නරුවේ ඉඳන් වැඩට එන්නයි යන්නයි ඈ නේද? හරි හරි, ආයේ මේ ප්‍රශ්නේ අහන්නේ. රත්මලාන SPMC එකේ ඉංජිනේරු අංශේ සෙට් එක මාදරෙන් එකතු කරගන්නවා වසන්ත ජයවර්ධන ඔයත් එක්කම. ඇති ඉතින් මේ ගානින් ගියානේ අතප්පයක් නොකැඩි.

0: Assetland Finance Fitin Best Bike එකට Best Deal එක. ඉන්දන පිරිමැස්මේ ප්‍රමුඛයවන Bajaj City 100 හා Platina 100 Motorcycle සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. Assetland Finance අදම එන්න, අදම aran යන්න. අමතන්න වින්වයි 114700.
1: Aluminium, aluminiumමනේ.
2: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි. දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
3: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් Alumex. Aluminium ඕන තරම්. Alumex නම් ඉස්තරම්.
4: ඇයි මට අයිති හැමදේම මගින් ඈත් වෙන්නේ?
5: ඈත් වුණ දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැහැ
4: නිකන්. එන්න ආදරය අරන් යන්න. ආදරණීය තරුවක්. අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල්වල
6: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්.
7: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
8: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
9: සයන්ස් වලින් ජීවිත වෙනස් කරන්න BSc Honors Biomedical Sciences with Althea at Slit. අදම ඉදම් කරන්න පිවිසෙන්න www.slit.lk. Slit and Hemas අධ්‍යාපනයේ සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය.
10: Siri Board සමාජිකයන් සඳහා Cargill's Foods දිවෙතින් මෙගා වට්ටම්. හොත්පලේ Cheese Wedges ඉතිරි රුපියල් 200යි. Prima Kottumi Daimeris 5 පැක් ඉතිරි රුපියල් 245යි. Manchita Kirimari ඉතිරි රුපියල් 100යි. වටවල තේ ඉතිරි රුපියල් 160යි. Cargill's Foods
11: ශ්‍රී ලංකාවට යුරු මනි සම්මාන දෙක. අඛණ්ඩව දෙවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස. ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස. ශ්‍රී ලංකා බැංකුව 2026 යුරු මනි සම්මාන පෙරුම් ලබා
12: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම් පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා
13: සරණ මහල් රන් සමරුම සරණ මහල්

0: හවස පහට අනුග්‍රහය
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
2: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි DHCC බැංකුව ඔබේ වර්ධනයට
3: ලෝකපුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග Douglas & Sons වෙතින් හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය Douglas

මේ සිද්දු කවද ඉල්ලුවේ? අවුරුත් ඉල්ලුවේ නෑ. මම හිතලා ප්ලේ කරන්න. එනට මම මේ සිද්දුට එකතු කරගන්නවා. කැන්ඩිවල මිසලි මට හිතනවා ඔයා මේ සිද්දුට ආසයි කියලා. හැබැයි මේ ගෑනු ළමයා නෝටි වැඩක් කරලා තියෙනවා. ඔයා මට පොරොන්දු වෙන්න ආයෙ එහෙම කරන්නේ නැහැ කියලා. ඉස්කෝලේ ගුරු පුටුවට වතුර දැම්මලු. ඒයි නෝටි ගර්ල්. මා වහන කෙනෙක් විදිහට මං ඔයාගෙන් රික්වෙස්ට් කරනවා, හරිද? ආයේ වගේ වැඩ කරන්න එපා කියලා. හා නේද? හොඳ ළමෙක් වෙනවා නේද?

0: බැංගලාව හවස තුනයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති බිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939.3.

0: क्या था टॉप स्टोरी।
1: නාමල් යලි රිමාන්ඩ්. එයාබස් ගුවන්යානා මිලදී ගැනීමේ සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 23 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් සැකකරුගේ ඇපැයිලීම පිළිබඳ නියෝගය එදින ප්‍රකාශයට පත් කරන බවයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාබස් ගුවන්යානා මිලදී ගැනීමේදී ඇමරිකා ඩොලර් මිලියන 2ක මුදලක් අයිතා ලෙස පරිහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව නාමල් රාජපක්ෂ සැකකරුවෙකු ලෙස නම් කළා. විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටියේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාරයි. සැකකාර නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු නැතුළු දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලීමෙන් පසු අධිකරණය මෙම නියෝගය නිකුත් කළා. දැන් තවත් දේශීය පුවතක්. හෙල්ලවිසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංගගේ හෙල්ල සඳහා සිදු වූ හානිය පිළිබඳ තුර්කි ගුවන් සේවයෙන් කරුණු විමසා තිබෙනවා. ඊට අදාළ සාකච්ඡාවක් සිවිල් ගුවන් සේවා අධිකාරියේදී පැවැත්වුණේ බරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය මාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කුගේ ප්‍රධානත්වයෙන්. ක්‍රීඩා උපකරණවලට සිදු වූ හානිය පිළිබඳව තුර්කි ගුවන් සමාගම කනගාටුව පළ කළා. සිද්ධිය සම්බන්ධයෙන් ආයතනික විමර්ශනයක් සිදු කිරීමටත් හානිය පිළිබඳ නිසි ඇගීමක් සිදු කර ප්‍රතිපූර්ණය කිරීමට අවශ්‍ය පියවර ගැනීමටද තීරණය කළ බවයි බරාය සහ සිවිල් ගුවන් සේවා මාත්‍යංශය සඳහන් කළේ.
0: Top story. Anugrahaya.
2: Senehasin naadarin hadavat sanasala. Medoli. Sam mohotak manra.

0: එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: වැදුන නේද?
2: මොකද්ද මල්ලී? පෙනි පෙනි ඇවිල්ලා වැද්දුවනේ.
1: නෑයි මේ බ්‍රේක් පොඩ්ඩක් එහෙමේ වුණා.
2: බ්‍රේක් එක එහෙමේ වෙන්න බෑනේ මල්ලී. බ්‍රේක් කරනකොට කන්ෆිඩන්ට් එකෙන් නවත්තන්න පුළුවන් වෙන්න ඕන.
3: බ්‍රේකින් පර්ෆෝමන්ස් එකේ පොඩි වෙනසක්වත් ඉග්නෝර් කරන්න එපා. පාරේ හැම මොහොතකම කන්ෆිඩන්ට් බ්‍රේකින් වෙනුවෙන් BITVS බ්‍රේකින් කොම්පනන්ට්ස්.
4: 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DS සිල්වෙතින් විශ්වසනීය ධාවනයකට.

මොනරාගල මේනක සඳරුවන් පිළිගන්න මීළඟට වේදිකාව නන්නෙවේ මේ වේදිකාවේ නොවුනත් ඉතින් නේද? නිකන් සුදු කොච්චි වහගෙන ඉන්නකොට නිකන් නේද? පොඩි තියනවා නිකන්නේ. වෙනම ලෙවල් එකක වගේ දැනනවාද? එහෙමත් නැද්ද? හරි හරි හරි මේනක, ඔයා ඊයේ මගෙන් සින්දුවක් ඉල්ලලානේ රත්තරනේ. මම ඒක දැන්නේ දැක්කේ. ඔයාට ඕනේ දූවිල්ලෙන් වත්සුණු තවරා. මොනර කිරිල්ලේ සින්දුව නේද? හරි මන් දෙන්නම් මන් දෙන්නම්. මට ඊයේ නම් ඒක ඇත්තටම මිස් වුණා. හැබැයි මට පුළුවන් ඒක හද දෙන්න. ඊළඟට ප්ලේ කරන්නම් ඒක. හාද. ඇත්තම කිව්වොත් මේ ඊයේ මැසේජස් වලින් මම අර මුල ටික විතරක් කියවලා අගහරිය කියවල නෑ. ඒක මගේ වැරද්ද. මම පිළිගන්නවා. මම සාමාන්‍ය වැරද්දක් වුණාම පිළිගන්නවා. හැබැයි මේ සමහර වෙලාවට තියෙනවා වැරද්ද හදාගන්න පොඩක් වෙලාව ඕනේ. ඊට පස්සෙත් පිළිගන්නව නැත්තේ නෑ. හැබැයි පොඩක් වෙලාවත් ඕනේ ඉතින්. දැන් WhatsApp messages වල සමහරු චූටි වැරද්දක් කරලා තියෙනවා. ඒක හදාගනී කියලා මම බලාපොරොත්තු වෙනවා මේ message එක මේ විදිහට pass කළායින් පස්සේ. මොකක්ද දන්නවද? දැන් මේ දෙවෙනි පාරට මම කියන්නේ නමයි ගමයි එවලා ඊට පස්සේ අනිත් ටික එවනවද? හාද. ඉස්සෙල්ලා කිව්වෙන් පස්සේ කීප දෙනෙක් කිව්වා. දැන් ආයෙ එවල නැහැ. මොකද දන්නවද මං ඒ නමයි ගමයි එවන්න කියන්නේ වෙලාව ඉතුරු වෙන්නේ නැත්නම් සමහර වෙලාවට මම WhatsApp එකේ මෙසේජස් වල උඩට යන්න ඕනේ. ත්‍රිවිල් එකක් අරගෙන යන්න ඕනේ නිකන් රුපියල් 350ක් විතර දුර නම ගම හොයන්න. ඉතින් කලින් මෙසේජ් එකක නම ගම කොහෙද තියෙන්න පුළුවන්. හැබැයි ඒක හොයන්න මට වෙලාව යනවා. සමහරු WhatsApp එකේ අපි අපේ නම දාගන්නවනේ. හැබැයි සමහරු එහෙම දාගෙනත් නැහැ. සමහරු අකුරක් විතරක් දාගෙන තියෙනවා. ඒක එතකොට නිකන් නේද? කාලේ අපරාධනේ. ඒ නිසා නමයි ගමයි එවලා තියන්න නැත්තම් ඉතින් සින්දුවක් හම්බ වෙන්නේ නැති වෙයි. හරිද? ගල්පොත්තේ ලොජිස්ටික්ස් වල කටියට පුදුම හදිස්සියක් තියෙන්නේ. මගෙන් ඉක්මනට සින්දුවක් ඉල්ල ගන්න. හැබැයි මම පැයක්ම හිටියා සින්දුවක් නොදී. දැන් තමයි දෙන්න හදන්නේ. සුද්ධි අපිට විරාජ් පෙරේරාගේ සින්දුවක් ඕනේ. මට විරාජ් පෙරේරාගේ සින්දුවක් කියපු ගමන් ඔළුවට එන්නේ ඇසුනාද සාරිතා. ඒක දෙන්නද? ඒක හැබැයි දැන් නෙමෙයි. හොඳේ දැන් මං අර මොනර කිරිල්ලි ප්ලේ කරන්න ප්‍රොමිස් වුණානේ. එනිසා ඊළඟට දෙන්නම් චතුර මිරංග ප්‍රභාෂිනි ඇතුළු කට්ටිය එකතු කරගන්නවා කියලා තියෙනවා. ෂෝඩියා බිස්නස් එකක් කරන ගමන් අහන කෙනෙක් තමයි පිළිම තලාවේ ඔමාලි කියන්නේ. ඉතින් චූඩි කෙල්ලේ ආගේ චූඩි බිස්නස් එක කවදාහරි ලොකු බිස්නස් එකක් වෙලා අතිශයින් සාර්ථක වෙලා ඔයාට හිතේ සතුටින් ජීවිතේ දිනලා බොහොම ආඩම්බරෙන් ආයමත් සුදු කොච්චි වහල මෙසේජ් එකක් දාන්න පුළුවන් කල දසාවක් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි නේ මගේ විශ් එක. ගොඩාක් වෙලා ගියා ඒක ඉවර කරන්නේ විශ් එක. මොකද ඒක පොඩ්ඩක් කියාගෙන කියාගෙන යනකොට මට තව තව දේවල් එකතු කරන්න හිතුණා. හැම බිස්නස් එකක්ම පටන් අරන් තියෙන පොඩියට තමයි. හැබැයි මහන්සි වෙලා මහන්සි වෙලා අවසානයේදී ලොකු බිස්නස් එකක් බවට පත් වෙනවා. එහෙනම් ඔයා ඔයාගේ හීනේ පස්සෙන්ම දුවන්න. පුළුවන් තරම් තමන්ගේ බිස්නස් එක වෙනුවෙන් මහන්සි වෙන්න. රෑ දවල් බලන්නේ නැතුව වැඩ කරන්න. හරිද?

ප්‍රභාෂණ අනේ සොරි සුදු, ඔයාට ලැජ්ජ හිතලා කියලා මට යාළුව කියලා තිබ්බා. වැරද්ද මගේ, ප්‍රභාෂණ ප්‍රභාෂණී නෙවෙයි. හරි, ආය වරද්දක් නැහැ ජීවිතේට. නිකන් හරි වැරදුනොත් එදාටත් ආය හරි ගස්සලා කියන්නම් ඉතින්. දැන් පොඩි බ්‍රේක් එකක් ගන්නවා. ඊට පස්සේ ආයෙ සින්දුවම වෙලාව 07:30 වෙනාඩි 17:00.

0: තපිරෙන සියත ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති
1: රෝහී තත්ත්වය ආසාදනයක් වෛරසයක් දිවීරයක් අපේ ඇඟට ඇතුල් වෙන අවස්ථාවේදී අපේ සිරුර සකස් වෙලා තියෙන්නේ ඒකට විරුද්ධව ක්‍රියාත්මක වෙලා ඒක නැති කළා දාන. නමුත් මේ සෙප්සිස් කියන අවස්ථාවේදී වෙන්නේ රෝගී තත්ත්වයට සිරුරේ ඇතිවන්නා වූ ප්‍රතිචාරය සාමාන්‍ය පරිදි නෙමේ ඊට වඩා ඉහළ ප්‍රතිචාරයක් ඇති කරමින් පද්ධති ටික අකර්මණ්‍ය වෙලා මරණයට පත් වෙනවා. අධික තෙහෙත්තුව අධික උණගන්නේවන් රෝග ලක්ෂණ ඇති වූ අවස්ථාවකදී ඉතා ඉක්මනින් සෞඛ්‍ය ආයතනයක් හෝ වෛද්‍යවරයෙක් වෙත පැමිණීම අවශ්‍යයි.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පද වූ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර්ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ. ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM where innovation earns recognition.
2: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: කොහෙන්ද සර් DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ?
4: සම්වර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,055 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය තුළු තවත්තය කිදිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
5: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න. විශ්වාසය පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ Alumex.
6: ඇලුමිනියම් ඕන තරම් Alumex නම් ඉස්තර.
7: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
8: අවන් සෙකන්ඩ් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
9: මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තේ ආවට පස්සේ.
10: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඔස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
11: Global University Partners කතා කරන්න 0.718 492 492 0.71 132 77
12: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
13: අම්ම සල්ලි දාන්නද?
12: ඔව් සල්ලි දාන්න.
13: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
12: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
13: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
14: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න.
15: ලංකා රේටින් BBB- stable outlook balapatrabi mulya samagamuki sri lanka tanpatu rakshana yojana kramay samajikiki
16: වාර්තා පිට වාර්තා සම්බන්ධ කෝටි 8 NLB දනරිතහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත දනරිතහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
17: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම්පාටින්. ACL ෆයර්ගාඩ් වයර් flame retardant ප්‍රමිතිය පුරෝගාමියා.
18: ඔබ A level අවසන් කළ සිසුෙක්ද? NIBM the city university සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලෝක පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0.11732000. NIBM the city university, the place to be.
19: Theater Tele Depair. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
1: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලට මේ වගේ අලුත් ඉන්නවද?
5: මොකද මේ වගේ කියන්නේ?
19: සමතන ඇති, සමත හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
5: සාස් ලංකාවට වෙලා කොහොමද නැ මම හොයාගත්තේ.
2: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සීත TV තුලින්.
20: අනුවටයි දශමතැකැන් අනුවටයි දශමහත.

0: FM ලෝකේ වටේම famous සුදු කොච්චගේ දවල් ෂෝ එක
1: යකේ වලින් එන්නවා
2: ගොඩාක් at the race සුදු කොච්චේ
1: ඉතාලියෙන් එන්නවා
3: ciao first time අපිට හන්න සීස
1: එතකොට කොරියා
4: සුදු කොච්චි මානි තරංගේ
1: ජපාන් රොමේනියා එවැගේම
0: ලෝකෙටම එකයි සනකෙලියක් තමයි සියත hot and spicy with සුදු කොච්චි
1: සතිය දවස්සල හවස දෙකට
4: සුදු කොච්චි මරු

0: මට ගොඩාක් කට්ටිය එකතු වෙනවා. අහගෙන ඉන්නවා ගිල්ස් එකේ කේක් හදන හැන්සම් බොයිස් ලටික. හයි චතුරංග, ඔය අයවාගේ අලු සෙට් එක මයි ආදරෙන් එකතු කරගන්නවා. මගේ චැට් ලිස්ට් එකේ ඉන්න හැන්සම්ම බොයි තමයි චතුරංග. එහෙම කිව්වහ මූණට එන හිනාවනේ. සතුටුයිනේ.
1: ටන් ටන් ටන් ටන් ටන් ටාරා.
0: ටන් ටන් ටන් ටන් ටාරා.
1: චලති හැ.

0: අවශ්‍යදායි ඩියුරම් පිටිවල ගුණය පෙරි මිලාන් පාස්ටා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා සතුටින් කරන්න.
1: මිලාන් පාස්ටා
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්.
3: හිනාවෙන්න වෙලාව.
4: මං හිතන්නේ අලුත් රෙගියුලේෂන් ඇවිල්ලා තියෙනවා පයිලට්ස් 3 දෙනෙක් යන්න ඕනේ කියලා.
5: පයිලට්, කෝපයිලට්, කෝකෝපයිලට්.
4: නෑ, පයිලට්, කෝපයිලට්, කෝමේ පයිලට්.
6: ලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය.
7: පොළොවේ රන්ස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
8: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී.
9: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
10: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
11: සුබ දවසක්.
12: අලුත් වෙලා.
11: පහසු වෙලා.
12: තෑගි වැඩි වෙලා.
13: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
14: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් රුපියල් මිලියන 45 සිට ඉහළට. අදම කතා කරන්න 0710-777-333.
15: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමික්ස්.
16: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමික්ස් නම් ඉස් තරම්.
17: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
18: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114 700 678.
19: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්ත බට
2: experience එකකට නැල්වත් දුපට.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුවක් Majestica Lanka Tiles.
7: ඔබ අස කරන සැප නිින්දක සුවය විදිවෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 0114 700 550.
9: හරි ගියේ හරිම තැනට ගියේ ඉන්න. LOLC ලෝන් එක ගත්තේ
15: LOLC Finance. හරියන්න හරිම තැන.
0: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
4: 40 වසරක David Pieris විශ්වාසය සමගින් එන Bajaj Chetak Electric Scooter දැන් රට පුරා විහිදුණු TPMC ප්‍රදර්ශනාගාර සහ dealer ජාලයෙන්
18: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0115 444 5000.
20: දැන් VietJetTech කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
21: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
22: Let's VietJet.
23: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place E GWM Experience Center within.
24: Nidhas Pansika, Aduma Masika Parikyegata, Audio System Mega Karaganna.
25: Avance Second Phone Deyak, Adage Vanna Ganna.
26: Avance Ticket Ticket Pay.
27: Freelance Obavinwenma Nirmanaya Kala Combank Big Plus Account Ekin PayPal Withdrawals, Credit Card Facility, Loans, Multi currency access සහ තවත් බොහෝ දේ.
28: අදම combank.lk වෙත පිවිසෙන්න.
29: ආවා ආවා, තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න INSI සංස්ථා ස්ලැබ් වරම්.
30: වැඩි විස්තර සඳහා 0779 67 67 67 මිස් කෝල් එකක් දෙන්න.
0: Stars Milan Pasta. ඩියුරම් පිටිවල ගුණය පෙරි Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවත් Star කෙනෙක් කරන්න.
18: Stars Milan Pasta.
20: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fire Guard Wire. දැන් දම් පාටින්. ACL Fire Guard Wire. Flame Retardant Pramithiye Purogamiya.
21: Asa Kalpana Bavela Payala Rapula.
22: Mehema Chilleke Ahagena Innakota
23: Oyata Mehema Hitenawa.
25: Api Aaye Hamu Noena.
5: ඔවිතින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරිකමක් නැහැනේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
6: සින්දු සියත අනුග්‍රහය.
8: දැනෙන්න අඳින්න රිසිසේ
6: ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
10: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වයේ සමග සරණ මහල් ෂුවලස් පරම්පරා ගණනාවක විශ්වාසයේ සමකින් සොපිරිසුදු රණින් නිමව සරණ ආභරණ ගුණාත්මක භාවය සහ අසමසම නිමාව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සරසගන්න ළඟමැති සරණ මහල් ශාඛා වෙත පැමිණෙන්න.
11: මෙන්න ප්‍රශ්නය. නරිබෑනා වේදිකා නාට්‍ය නිර්මාණය කළේ කවුද? 1. දයානන්ද ගුණවර්ධන 2. හෙන්රි ජයසේන.
10: ඉස්කෝලේ හතවසරින් ගෙන ගන්න පාදුක්කේ තිනුෂි නෙත්මිනි අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714 151 151ට අපිට WhatsApp කරන්න.
12: යත පොකට් මනි.
10: හෙට උදේ 5යි කාලට සිය තහන්න.
12: 98.2 98.4 දී

0: කොන්ඩට මැච්වෙන මැච්වෙන ගෝල ඇස් දෙක
1: සියත හොට ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.

ඔයා කාට සිින්දු දුන්නත් ඔයා වයිති මට විතරයි කියලා ලලිත් කියලවල තියෙනවා. මේවට මොනෝ කියන දෙකන මට හිතාගන්න බෑ. හරි හරි ලලි තොයා හෙමම හිතාගෙන ඉන්න හොඳයි. කවදාවත් පසු බහින කොල්ලෙක් නෙවේ ආය අදි ගැම්මෙන් ඉදිරියටම එන කොල්ලෙක් තමයි ලලිත් කියන්නේ. නදි ඉන්න කොට්ටාවේ හනේ කොට්ටාව පහු කරගෙන තමයි මං ගෙදර යන්නේ. ඔෆිස් එන්නෙත් කොට්ටාව පහු කරගෙන. ඉතින් කොහොමද මැනිකේ, ඔය අහලා තිනවා මම කොහොමද මම හොඳින් නේද කියලා? යස් මම ඉතාම හොඳින් ඉන්නවා. ආදරෙන් ආව එකතු කරගන්න. ඊළඟට ජෝක් එකක් කළේ. මොකද්ද ජෝක් එක? වර්ජිනියා මොරටුවේ වර්ජිනියා. මොකද්ද ජෝක් එක? මට හිතාගන්න බෑ ඔයා මොකක් ගැනද කියලා තියෙන කියලා පොඩ්ඩයි වන්න විස්තරේ. පිළියන්දලේ නදී ඔන්න දැන් මෙසේජ් එකක් දැම්මා. යවත ආතරේ මතක් කරනවා. ඒ අතරේ නම දිල්හාරා, ගම කිරිබත්ගොඩ. කිස් එකක් දෙන්නලු සද්දෙට. හොඳයිද? සද්දෙ මදිද ඇතිද? ඒ කොල්ලා බලාගෙන ඉන්නවලු. එහෙනම් කිස් එකක් දෙන්න කියලා තමයි තියෙන්නේ. දිල්හාර, දිල්හාර නේද? තව පොඩ්ඩෙන් මම මේ දිල්හාරවත් කෙල්ලෙක් කරනවා. හෂාන් තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. කෝ දිල්හාරගේ ෆොටෝ එකක් එවන්න බලන්න. ආසයනේ බලන්න. මේ දෙන්නම කිරිබත් ගොඩද? මොනාද කරන්නේ දෙන්නම? එකම තැනද වැඩ කරන්නේ? කියලවන් කියලවන් දිල්හාර. ඕනිග එක කිස් එකක් දෙල මදි වගේ. මම තව කිස් එකක් දුන්නා. ඒක මං ගානේ. හොඳේ බෝනස්. ඊළඟට මේ උම්මම ඉල්ලන්න එපා. ඉතින් සින්දුත් ඉල්ලන්න. මට මෙසේජ් එකක් දාලා තියෙනවා සුද්ධියේ. අපිත් ඉන්නව හරිද? නිකම් ඉතින් මතක් කරලා දුන්නා. මේ අපිටත් ඕනේ උම්මා. ගියාන් තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. උම්මම නිල්ලන්නේ. සින්දු ඉල්ලන ෂෝ එකක් මේක. උම්මමයි නිල්ලන්නේ. හරි කමන්නේ කමන්නේ. උම්මත් දෙන්නම් සින්දුත් දෙන්නම්. අවුලන්නේ අවුලන්නේ. ඊට පස්සේ මේ ඉදුලියස්සේ අලිය විදිහින් දෙන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. ඒක උදේ ප්ලේ වුණ නැද්ද? අද මෝනින් ෂෝ එකේ ප්ලේ වුණ නැත්තම් මට පුළුවන් දෙන්න. ප්ලේ වෙලා නැහැ තමයි. ඔයා මං ගැන කියන්නෙම නැහැ නේද? සුදු ඔයාට බැරිද මට ආදරය කරන්න? චාව අමෝරේ කියලා තියෙනවා. කවුද මේ? ආදරය කරන්න තිබ්බා ඉතින් වා මට නමු අත්තේවල නෑනේ. දිලීප හයි. වට්සප් එකේ ඩීපි එකත් අයින් කරලා මූණවත් දකින්න නැතුව මං කොහොමද ඔයාට ආදරය කරන්නේ? WhatsApp DP එක දාගන්නකෝ please.

0: ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
1: ඇයි මට අයිති හැමදේම මගින් ඈත් වෙන්නේ?
2: ඈතුන දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැහැ නිකන්.
1: ආදරය අරන් එන ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමාහල් වල
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි රිමෝට් රටයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
4: සරණ මහල් රන් සමරුව සරණ මහල් නොගේ කොට සහ කලුතර ශාඛාවන් වෙතින් සැප්තැම්බර් මාස 18 19 සහ 20 වෙනි දින දීදී කැරට 22 සියලු රණ්ඩාභරණ සඳහා ආකර්ෂණීය වට්ටම් සහ වරප්‍රසාද රසක් මෙන්ම වැඩකුලී නොමැතිව චේන් මිලදී ගැනීමට මහකෝ අවස්ථාව. සරණ මහල් ජීවිතයේ සරණමේ අවස්ථාව සඳහා
5: උතේ කණ්ණාඩි අමතක වෙලා නේ.
6: අම්ම සල්ලි දාන්නද?
5: ඔව් සල්ලි දාන්න.
6: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කණ්ණාඩි වෙන්න.
5: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
6: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
7: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13.19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකක.
8: අපේ ගෙදර පිටිපස්සේ තිබිච්ච චූටි ඩංකැලේ පඩමුලක් ගෙදින පොඩියට ගයක් හදුවා. දැන් ඒක දිට්ටු වෙච්ච දෙයක්.
9: ඔයා මොනාගෙන්න ගියේ හැදේ?
8: LBC පොළුවලි.
9: මැටි වලින් හදන්න තිබුණේ. LBC වලින් හදන්නේ.
10: මැටි තිබුණ ඔයා හිටියේ රැත්.
11: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
12: පුංචිකාර නිවස වාහන උද්‍යාන

0: මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp message එකක්.
1: දැන්ම තරවගේ 9යි 9යි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට 100FM අහන්න.
0: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
2: යප පොකට් මනි. 98.4 ගම්

අර කන්දේනිය ඇට දෙලොක්ට කෙස්ස එකක් දෙන්න කියලා තියෙනවා. මේ නම වැටෙන කොහොමද කියලා මං ඇහුවා. ඇට දෙලොක් කියලා කියන්නේ යා මේ මුං ඇට බිස්නස් ලු කරන්න. පව්වනේ එහෙම කියන්න එපා. හරිද? මුං ඇට බෝයි දිලුක්, ඔයා වඩ සැලෙන්න එපා. සුදු ඔයාගේ බිස්නස් එක හොඳට සාර්ථකව කරගෙන යන්න. මුංගට විතරක් නෙවෙයි, ඉස්සරහට කඩල, කව්පි, කවුනාද ඔක්කොම ධාන්‍ය වර්ග විකුණන්න. හරි, ඒත් ඉතින් ඔය නමම කියයි කට්ටිය. ඔයා සැලෙන්න එපා සුදු.

0: හවස 4:00 වෙන අඩියයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 011

0: Kolkata Top Story.
1: වර්ජනය සඳහා තවත් දුම්රිය සම්වෘතිය සමිති කිහිපයක් සහය පළ කරයි. දුම්රිය ස්ථානාධිපති සංගමය ඇතුළු වෘතිය සමිති කිහිපයක් ආරම්භ කිරීමට නියමිත වැඩවර්ජනය සඳහා තවත් වෘතිය සමිති කිහිපයක් සහය පළ කර තිබෙනවා. ඊට රියදුරු සහායකයන්, ෂන්ටින් රියදුරන් හා අංගන සේවකයන් ඇතුළත් වෘතිය සමිති අයත්. දුම්රිය ස්ථානාධිපති සංගමය ඇතුළු දුම්රිය වෘතිය සමිති කිහිපයක් ඒකාබද්ධව අද මධ්‍යම රාත්‍රී 12 සිට වැඩවර්ජනයක් ආරම්භ කිරීමට නියමිතයි. ඒ පැය 48ක සංකේත වැඩවර්ජනයක් ලෙස ක්‍රියාත්මක වනු ඇති. දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් වැඩවර්ජනය සිදු කරන බවයි දුම්රිය ස්ථානාධිපති සංගමය පැවසුවේ. දැන් තවත් දේශීය පුවතක්. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 23වනදා ප්‍රකාශයට පත් කරන බව අධිකරණය නිවේදනය කළා. නියෝගය නිකුත් කළේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින්. ඔහු එදින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි අධිකරණය නියෝග කළේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාබස් ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමරිකා ඩොලර් මිලියන 2ක මුදලක් අයතා ලෙස පරිහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව නාමල් රාජපක්ෂ සැකකරුවෙකු ලෙස නම් කරා.
0: සියතා ටොප් ස්ටෝරි. අනුග්‍රහය.
2: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
3: මෙතෝලි සෑම මොහොතක්ම

0: තකේ වට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: මේ ටිකක් හිමින් යන්කෝනේ.
2: ඇයි බයද?
1: පේන්නේ නැද්දනේ මේ වැස්සත් එක පාර හොඳටම දෙමිලා තියන්නේ. ආ ලිස්සුවනේ මං කිව්වා.
3: වැස්සේ වගේම වීලි පාරෙත් හොඳ ග්‍රිප් එකක් සහ හොඳම බ්‍රේකින් පර්ෆෝමන්ස් එකක් ලබා දෙන Continental Tires ජර්මන් තාක්ෂණය සමගින් විශ්වසනීය ධාවනයකට 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DSL වෙතින්.

ආශික, ඔයාට ඕනි කිව්වනේ මේ සින්දුවක්. එක තමයි මේ ඇහෙන්නේ. එතකොට කලින් සින්දුව ශෂිකගේ සින්දුවක් ඕනි කියපු ශහාන් වෙනුවෙන් තමයි ප්ලේ කළේ. ශහාන් අහගෙන දෙන්නේ තැන්කියුවත් කියන්න ඉතින්. හෝ, මං ඔයා නිසාමයි ඒ සින්දුව ප්ලේ කළේ. හැබැයි ඒ සින්දුවටම දුම්බර ලලිතුත් ආසයි. එයාගේ ජීවිතේ සමහර සිදුවීම් වලට ගැලපෙනවා ඒ සින්දුව. අපි සාමාන්‍යයෙන් ආස වෙන්නේ එහෙම නේද? අපේ ලයිෆ් එක්ස්පීරියන්සස් එක්ක මැච් වෙනනේ සින්දු වලට. අපි ටිකක් වැඩිපුර ඇලෙනවානේ. අපිට ඒ වෙච්ච දේවල් මතක් කර කර රිද්ද ගන්න පුළුවන්. රිදවා ගැනීමම සමහරුන්ට අමුතු සමයක් දෙනවා නේ. දුකයි තමයි, හැබැයි දුක බව දැන දැනත් ඒව මතක් කරනවා. ඒක තමයි ඉතින් හැටි. මන් දන්නවා ඔබත් එහෙමයි මාත් එහෙමයි, වෙනසක් නෑ. ලාලිත්, ඔයත් එක්ක ඔයාගේ සතුටට ඉන්න ලොකුම හේතුව ඔයාගේ දෝනි. ඒ ශවත් එකතු කරගමු අපේ.

හිත හොඳටම අතරමං වෙන්න කියලා මදු මෙසේජ් එකක් දාලා තියෙනවා. මදු, ඔයා ගාල්ලේ කොහෙද? මං ආවනේ අනේ වීකෙන්ඩ් එකේ ගාල්ලේ. දන්නහනේ ඔයා ඉන්න දිහාවක් නැත්තම් වේලාසන කියලා දවල්ට රෑට උදේට කෑම සේරම ඔගලොඩි කියලා ලෑස්ති කරගන්නවා. බොරු අනේ විහිළුවට කිව්වේ. කොල්ල බය වෙයිනේ. ආයේ සින්දුවක්වත් ඉල්ලන්නේ නැහැ. මේ ජෝක් එකක් කළේ හරිද?

0: පිරෙන්න සියත. ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: අපි කතා කරන්නේ අපි කරන වැඩ, කරපු වැඩ සහ කරන්න නියමිත වැඩ.
2: මාගේ වගකීමක් තිබෙනවා සියලුම මන්ත්‍රීවරුන්ට එක හා සමානව සැලකීම.
3: එහෙම පොයින්ට් ඔපෝඩ් එකක් නැහැ. අරයට දුන්නට මෙයාට දුන්නට කියලා
4: එහෙම කතා කරන්න එපා, බොරු කරන්න එපා. ජනතාව අන්දනවා ඔයගොල්ලන්.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
5: නම්බර් ප්ලේට් එකක් දෙන්න බැරි ආණ්ඩුවක් මේ ආණ්ඩුව. රටට සුබ නැහැ, යාළට සුබ නැහැ.
6: මිනිස්සුන දීපු මේ සහනට කීතු කරන්නේ.
7: එයාට මයිකේ දුනා වගේ කියවුනනවා. ඉතින් අපිටත් දෙන්න එමන.
3: අර මන්ත්‍රීවරු ගෙන් කියන්නේ හෙඩ්ෆෝන් එක දාගන්න කියලා.
8: වෙන සාවර නියෝග පොතක්ද කියලා මං අහන්නේ.
3: මේ ජෝක් එකක් කරගන්න එපා මන්ත්‍රීතුමා.
0: සෑම දිනකම උදෑසන 6යි 30, දහවල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති. සත්‍ය සියතට.
9: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Mahabili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive eka wen karawa ganna. Amathanna 01117866.
10: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ.
11: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
12: හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB ෆයිනෑන්ස් එකට එන්න.
13: අසිනා මින කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
14: සම්වර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 105,000 55,000 සහ 25,000

0: ස්ටිකෙන් ටික පේ
1: ඒ ලෙවල් අවසන් කළ සිසුවෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න අදම අමතන්න 011732000 NIBM ද සිටි යුනිවර්සිටි ද ප්ලේස් ටු බී
2: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ලොව වැජබෙනා
3: සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශි වෙන්න
4: සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් හම්බෙනවා. පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714151151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
6: සියත පොකට් මනි. අනුග්‍රහය.
7: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
8: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් මේ සමග.
9: සියත ටෙලි දෙපහ. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
10: මාව දැකලා හැංගුණානේ.
11: හැංගුණා. මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
9: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
12: මට එහෙම ඕනේ යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නැහැ නේ.
9: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
13: සියත ටීවී තුලින්.

मुझे छोड़कर जो तुम जाओगे बड़ा पछताओगे बड़ा पछताओगे। मम सिद्धि तेरू गोडक सर खेल हमें अदक मर के अन्हितना कौर महारे तेरू मदानी नियो ये सिंधुट आस विनवा तेरू मत ඔබ මාව දාලා ගියෝතින් ඔබට ගොඩාක් පසුතැවෙන්න සිද්ධ වෙයි. එම තමයි කියන්නේ. සමහරු ඉන්නවනේ දාලා යනවා. එවැනි ලොකුවට හිතන්න නැතුව ඇත්තටම පස්සේ නේ හුල හුල තමයි ඉන්නේ. අනේකයි ජීවිත තීරණ ගනිද්දි හොඳට හිතලා ගන්න ඕනේ වදේ. අසුතැවෙන්න ඉඩක් නැති වෙන්න හොඳ තීරණ ගන්න උත්සාහ කරන්න. අද පුතාගේ 16 වෙනි බර්ත්ඩේ එක. සෙනුක ලක්දිල. ඔය ලස්සන වොයිස් එකෙන් හැකර කටින් විශ් එකක් දෙන්නකෝ යාට. ඔයාට පුතෙකුත් ඉන්නවා දානේ. මං හිතේ නම සංක නිසා පොඩි කොල්ලෙක් වෙන්න ඇති කියලා. ආ නෑ නේද? දැන් බලන්න සංක දිනේ එයාටත් පුතාලා දෙන්නෙම ඉන්නවනේ. සංක කියන්නේ බලයන්දි හෙන්න පරණ නවන්නේ. හරි. සෙනුක සුබම සුබ පන්දිනයක් වේවා චූටි පැටියෝ. ඇත්තටම ගොඩාක් චූටිත් නෑ. ඔයා මට වැඩි අවුරුදු 8ක් 9ක් වගේ තමයි බාල. මල්ලි කියන්න පුළුවන්. සෙනුක මල්ලි, ජනම්දින් මුබාරක්. Many happy returns of the day. සුබ වේවා, ජය වේවා. තාත්ති මට කියලා තියෙනවා කේක් එවන්නම් කියලා. කුරිය කරලා. බොරුවට නේද කිව්වේ? ඉෂ් කර ගන්න ඕනේ නිසා. අනේ මන්නං අහුවේ යව්වට. කොහොම හරි සෙනුක පුතා හොඳට ඉගෙන ගන්න ඕනේ.

ඉස්සරම මට මැසේජ් එවුවා ප්‍රියා, මත්තල ප්‍රියා. හැමදාම මාතක රණ්ඩු ඉති. බිරිඳ මගේ ඔබ සිංදුමයා ඉල්ලන්නේ. මට ඉතින් ඒක දෙන්න විදිහක් නැහැනේ, මේ ටයිම් එකට සෙට් වෙන්නේ නැහැනේ. කොහොම හරි මෙන්න ඇවිල්ලා. ආයෙම ඇවිල්ලා මාව හොයාගෙන. අන්න ඒකයි කියන්නේ. අපේ ආදරේ එහෙම ලේසියෙන් නේද මැකිලා යන්නේ නැහැ. සමහර දවස් තියෙනවා අපි ඈත් වෙලා ඉන්නවා. ඒ වුණාට ආයේ කාලෙත් එක්ක ලං වෙනවනේ. මාව හොයාගෙන එනවා. ආදරෙන් එකතු කරගන්නෝ. ලංකාවේ හිටියලු. හැබැයි රේඩියෝ අහන එක නවත්තලලු හිටියේ. කොයිති හරි ගියාද? නෑනේ නෑනේ. ආයේ අහන්න ගත්තලු. ඇහුවත් අහන්නේ සියත විතරයි කියලා තියෙනවා.

0: ඔබේ සිහින නිවහන DFCC නිවාසනය සමගින් යථාර්ථයක් කරගන්න දින 10ක් ඇතුළත ණය මුදල් ලබා ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම වසර 20ක ස්ථාවර පොලි අනුපාතයක් සමගින් උපරිම වසර 30ක් දක්වා ආපසු කෙවීමේ කාල සීමාවක් ඔබත් අදම DFCC නිවාසනය පහසුකම් ලබාගෙන ඔබේ සිහින නිවහන ඔබේම කරගන්න වැඩි විස්තර සඳහා 011-2-35-02 අංකයෙන් හෝ ළඟම DFCC බැංකු ශාඛාවෙන් ලබා ගන්න කොන්දේසි සහිතයි DFCC බැංකුව ඔබේ වර්ධනයට
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉල්සි සංස්ථා ස්ලැබ් බරම් ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න අද සිට අවම ඉල්සි සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-6767-67 අංකයට වට්ස්ඇප් කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සහිතයි
2: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: Listen up Colombo Vietnam is calling
4: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න one way ticket එකක් දැන් $90 ඉඳන් මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න
5: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්
3: Let's Vietjet
6: හරිම තැනට ගිහින් ඉඳන් LOLC එකේ loan එක ගත්තේ
7: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
8: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011-5715-555 අමතන්න
9: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-492 Global University Partners නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7
10: දිනසර සංචාරක ව්‍යාපාරයක් 2025 දී සංචාරක පැමිණීම 23,62,521ක් එය 2024ට වඩා 15.1% වැඩිවීමක් සංචාරක ආදායම $1,300,219ක් සංචාරක ගමනාන්ත සංවර්ධනය වෙනුවෙන් ₹1,300,500ක්ද බීරීවෙව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීම වෙනුවෙන් ₹1,200,500ක්ද වෙන් කෙරුණා මේ ආයෝජනය තිරසර සංචාරක කර්මාන්තයක් වෙනුවෙන්
11: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි
12: මෙය මුදල් ගෙවා

0: ආන්ස් ටිකෙන් ටික පේ.
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
2: මෙන්න ප්‍රශ්නය. නරිබෑනා වේදිකා නාට්‍ය නිර්මාණය කළේ කවුද? 1. දයානන්ද ගුණවර්ධන 2. හෙන්රි ජයසේන.
3: ඔනේ හතවස්සරින් ගින ගන්න පාදුක්කේ තිනුෂි netmini අද මොකට් මනේ චැලෙන්ජ් එකෙන් දෙන්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
4: යත පොකට් මනි.
3: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
4: 98.2 98.4 දිව

ප්‍රියා, මං ඔයා මත්තල ඉන්නවා කියලා කිව්වනේ. ඔයා මත්තල ඒ දවස්වල වැඩ කළාට ඉන්නේ හොරණනේ. ඔයා මාව හොයාගෙන මත්තේ ගොඩට ආවා. ඒ වුණාට වඩා හම්බුනේ JCB එකක්. ඈ මන්නේ JCB එකේ ওই දිහෙට මෙහෙට යනකොට වැඩ කර කර ඉන්නකොට සමහර වෙලාවට අර ඉන්දි ෆිල්ම් වල වගේ එකපාරට මා විශ්රාට හම්බ වෙන්න ඉඩ තියෙනවා. මත්තේ ගොඩ නීති වැඩ කරනවා. අපි ප්‍රාර්ථනා කරමු ඒක හැම වෙන්නේ කියලා. හරිද? JCB එකෙන් ඇවිල්ලා මාව හප්පලණන් දාන්න ලෑස්ති වෙන්න එපා. හරිද? ඕන්නම් ඉතින් හැපිලා බලමු ඕලන්න. සම්පත් ජය වික්‍රම. ඊයේ මේ ඔයා කියලා හිතාගෙන මම මෙසේජ් එකක් කියව බැලින්නම්. ඒ අනුරුද්ධ, අනුරුද්ධ ජයසිංහ. අදත් ඉතින් එයත් මෙසේජ් දාලා තියෙනවා. ඒ වුණාට මන් දන්නවා දෙන්නම නිතර දෙවේලි මා වහන දෙන්නේ කෙහින්ද නම් පැටලුණාට ප්‍රශ්නයක් නැහැ. නේද? මං හරි නේද අනුරුද්ධ? මං හරි නේද සම්පත් අයියා? සුදු කොච්චි මාත් හරි ආදරේ යන්නේ ඔයාට. කොහොමත් රේඩියෝක කැරකෝත් සියත තමයි. සියත නම් ඉතින් සුදු කොච්චි තමයි ඈ. ඇත්තටම සියත අහන්න පුරුදුනේ ඇබ්බැහුනේ ඔයා නිසා. රස්සාව හින්ද හැම වෙලේම පාරේ. එනිසා එක දිගට ප්‍රෝග්‍රෑම් එක අහන්න හම්බ වෙන්නේ නැහැ. ඒත් පුළං හැම වෙලේම අහන්නේ ඔයාව. ගොඩාක් ආදරේ කියලා සම්පත් ජයවික්‍රම අයියා මැසේජ් එකක් දාලා තියෙනවා. ඔයා අද වෙනදට වැඩිය හරිම සීරියස් වෙලා සංවේදී වෙලා මාවත් පොඩ්ඩක් නිකන් අඬවන ගානට ඔයා මැසේජ් එක දාලා තියෙනවා. හිතට වැදුනා ආදරෙයි. මේ ආදරේ මට මාර විදිහට වටිනවා. කුලං හැම වෙලේම අහන්න මේ සින්දු ඔයාටත් එක්ක.

0: පිරෙන සියත
1: අපේ ගෙදර පිටිපස්සේ තිබිච්ච චූටි ඉඩම් කැල්ලේ මඩ පුළුවන් විදියට පොඩියට ගයක් හදුවා. දැන් ඒ ගෙදිට වෙච්ච දෙයක්
2: මොනාගින්ද ගේ හැදේ
1: LBC පොළුවලි
2: මැටි වලින් හදන්න තිබුණේ LBC වලින් හදන්න
1: මැටි තිබුණ ඔයා හිටියේ රෑ
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
4: පුංචිකාරනිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාරනිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාරනිවස
5: BHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි. DHCC බැංකුව ඔබේ වර්ධනයට.
6: ලෝකපුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග ඩග්ලස් & සන්ස් වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් & සන්ස්.
7: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
8: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
9: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
10: ඕෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයාර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කූලින් සමග 12,000 18,000 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිලදී ගන්න අමතන්න 0676252230
11: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතින් දිනපතා රුපියල් 110,005 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි
12: සෙලන් බැංකුවට යෝරෝ මනි සම්මාන දෙක අකණ්ඩව දෙවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රීලන් බැංකුව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි.
13: මට ඇයිද හැමදේම මගින් ඈත් වෙන්නේ?
14: ඈතුණ දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැහැ නිකන්.
13: එන්න ආදරය අරන් යන්න ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල්වල
15: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
16: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
17: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
18: සිරි වෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි විතින් මෙගාවට්ටම් ෆෝචුන් කුකින් ඔයිල් ඉතිරි රුපියල් 620යි කිල්ස් චිකන් සොසේජස් ඉතිරි රුපියල් 290යි ස්ප්‍රයිට් ඉතිරි රුපියල් 130යි ඒවා ඩ්‍රයිටෙක් ස්පින්ස් රුපියල් 135යි කාගිල්ස් ෆුඩ් සිටි
19: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සාධක

0: සෙනසුරාද උදේ 8ට
1: අවුරුදු ගානක් එකට හොරකමේ ගිය මායික්ක. ඇයි ඔබ එකපාරටම තරහ වුණේ? Facebook උත් බ්ලොක් කළ බව. මං හොරකම් කරන එක නතර කරපු නිසාද?
2: නෑ.
1: එහෙනම්
2: ඔබ CCTV හයි කරන තැනක මේ ජොබ් එකට ගියේ.
1: ඈ?
3: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු පිටියේ මොබෙනෝ
4: අනුවටයි දශම හතරෙන් මේ කොමුවට
5: මේ සිින්දුව ඔයන් කවුරු හරි ඉල්ලුවා. අද නෙවේ හැබැයි ඊයේ

අසා මොකද කියන්නේ කියන දෙයක් හෙට කියන්න දැන් වෙලාව මදි. මහනුවර චානා මලින්ද ඉතාලියේ නම් මෙසේජ් එකක් දාලා තිබ්බා.

0: යනවද පන්සල්
1: නදී
0: ඔබේ ආදරවිල් තීරේ කල්යල් බල බල මම හිටියා නංගෝ බොහොම යක්කල්
1: නදී වාවත් එකතු කරගන්නවා. ඕකේ එහෙනම් මම යනවා, හෙඩ හම්බෙමු. බයි, මම ආගේ සුදු කොච්චියා.

0: සුබ සන්ධ්‍යාවක්. හවස පහයි දැන් වෙලාව.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: था टॉप स्टोरी।
1: ඥානසාර හිමිගේ නඩුවක් කල්යයි. ඉස්ලාම් දහමට අපහාසයක් සිදු කිරීමේ චෝදනා මත බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නඩුවක් යළි ලබන 30වනදා කැදවෙන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. නියෝගය නිකුත් කළේ කොළඹ මහාධිකරණ විසරෝ බුද්ධික සීරාගල විසී. එම අවස්ථාවේදී විත්තිකාර ගලගොඩත්තේ ඥානසාර හිමියන් අධිකරණය හමුවේ පෙනී සිටියා. විත්තිකාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිච්ච අශෝක වීරසූරිය සදහන් කළේ සිය සේවාදායක හිමියන් මෙම නඩු කටයුත්ත කෙටියෙන් අවසන් කර ගැනීමට අපේක්ෂා කරන බවයි. ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙත කරුණු දැක්වීමට කටයුතු කරන බවත් නීතිච්චවරයා අධිකරණය හමුවේ දැනුම් දුන්නා. මේ පිළිබඳ විනිසුරුවරයා කළ විමසීමකදී රජයේ නීතිච්චවරයා සදහන් කළේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවයි. ඉන් අනතුරුව මෙම නඩු කටයුත්ත ලබන 30වනදා කැදවීමට නියම කළ අධිකරණය එදින මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් පාර්ශවකරුවන්ට නියම කළා. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වරදකරු වී වසර 6ක සිරදඬුවම් ලබා සිටි ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පිරිනමනු ලැබූ සමාව ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් පසුගියදා අහෝසි කරනු ලැබුවා. මේ අතර ඥානසාර හිමියන් අද බන්ධනාගාර නිලධාරීන් භාරයට ගැනීමක් සිදු නොවූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා. අධිකරණයේ නියෝග මත ඉදිරි පියවර තීරණය කරන බවයි එහි මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලිතැන්න සඳහන් කළේ. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්සරු 6:30ට.
0: සියත ටොප් ස්ටෝරි. අනුග්‍රහය.
2: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
3: මෙතෝලි සෑම මොහොතක්ම රසවත් කර

0: පොයින්ට් එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: ජපන් තාක්ෂණින් ජපානෙම නිෂ්පාදනය කරලා ජපානෙන් ලංකාවට ගෙන්වන ලංකාවේ තියෙන එකම ජපන් බැටරිය යුවාසා වසර 40ක DSL විශ්වාසය සමගින් දිවයින පුරා බෙදහැරීම දිගු කාලීන කාර්යක්ෂමතාවය Aqua Prius XU වැනි හයිබ්‍රිඩ් ජපන් වාහන සඳහා විශේෂ යුවාසා VRLA ටෙක්නොලොජියක Wagoneer Series සඳහා හරියන එකම බැටරිය ජපන් වාහනයේට ජපන් බැටරියක්.
2: අනුවටයි දශම දෙකෙන්ඩ අනුවටයි දශම හතරෙන්
3: සියත දෙවයින පුරා

0: நாட்டம்.
1: ஹவுடி சண்டி,
2: ஹவுடி மக்களா, ஹவுடி சார்லி.
3: இதுக்கு முதல் கம்பளி டட்டு அங்கானா
2: அண்ணே.
3: ஏய்
2: சூடி பிம்பலக
3: ஹொந்த சூடி.
2: ஏய்
3: கம்பளி தூங்காலது මම හිතුවා මම ටැටූ එකක් ගහගෙන ඇවිල්ලා කියලා දඩ පිටිගා.
2: මෙහෙම ටැටූ ගහනම
3: ඇත්තටම මම හිතුවේ මස්කර
2: මේ බොරු කියන්නේ ඉන්නම් මේ මිනිස්සු මොනා හිතයිද මං ගැන.
3: ඒක තමයි
2: ඔය කියන දේවල් දැක්කම නික මම එන කැත කළු.
3: කවුද කැතයි කියලා කිව්වේ? මෙදින මූණේ ලස්සන මේ ටැටූ එකක් ගහලා කියලා
2: මං. අද විතරක් නෙවෙයි මගල ඔය හැමදාම මොකක් හරි අදයක් කියනවනේ මට.
3: ඔය අද විතරක් නෙවෙයි කැත කියන එක හැමදාම තියෙනවනේ. මොකද බේ බදාදට විතරක් කැත වෙලා බ්‍රහස්පති ඉඳලා ලස්සන වෙනවා කියලා නෑනේ. ඔය කැතම තමයි
2: මට බෑනේ. මේ ප්‍රෝග්‍රෑම් එක මම කොහොමද පටන් ගන්න කියන කිසිම ජවයක් එන්නේ නැහැ. මේ මනුස්සයත් එක්ක මේ වැඩසටහන කරනකොට මම නම් අරවින්දයිට කියනවා මට බෑ.
3: ඔව් ඒකත් ඒක. ඔයාට ඔයා තරහරන් හරියන්නේ නැහැ සැන්ඩි. ඔයා ඉතින් හම්බෙන මිනිස්සු කී දෙනෙක් එක තරහ වෙන්නද ඔයා ඉතින්? එහෙම තරහ ගන්න එපා.
2: මට බෑ.
3: මේ වට තරහ වෙලා තේරුමක් නැහැ.
2: මේ
3: දැන් ඔය කුරුලෑවට වයස කීයද?
2: දවසට
3: හොඳට ලොකු මහත්තයද? ඔයා මොනවද කුරුලෑවට කන්න දෙන්නේ?
2: කුරුලෑව මගේ අතින් ඇල්ලුණා ඒක.
3: ඔයා කුරුලෑවට මොනවද කන්න දෙන්නේ මං හරි දවසට ඔච්චර ලොකු වෙන්න අප්පා.
2: අනේ මකලෝ අපි වැඩසටහන කරමු. වැඩසටහන මොකද්ද මේ වැඩසටහන? මට ඇද කියන එකද?
3: මට ලාඩක් ගන්න එක.
2: මේ වැඩසටහන මේ විදිහට අපි ආරං ආපු ස්ට්‍රක්චර් එකනේ මේ දෙන්නේ. මගේ ඇද කියන එක, මම කැතයි කියන එක, මම මෝඩයි කියන එක. ඒක තමයි මේ වැඩසටහන.
3: ආරං ආපු ස්ට්‍රක්චර් එකේ තියෙන මෙතන ඇද නැති ලස්සන නුවණක් අර වඩුසෙක් ඉන්නවනේ. කොහෙද? එහෙම නැහැ. මාත් මුලින් බලාපොරොත්තු තියාගෙන හිටියා එහෙම. ඔය දිදී අන්තිමට මේක තමයි ඉතුරු. ඔහොම වෙනවා ඉතින් අපි ජීවිතේ හුඟක් දේවල් ගැන ලොකු ලොකු බලාපොරොත්තු තියාගෙන ඉඳලා අන්තිමටදී අපිට මේක තමයි ඉතුරු වෙන්නේ ඉතින්. මොකද කරන්නේ?
2: අයියෝ මම කද්දෙන් මට කියන්න දෙයක්වත් නැහැ.
3: බොඩවා කියලා කියද්ද?
2: අනේ අපි වැඩසටහන පටන් ගමු.
3: ආ හරි වැඩසටහන පටන් ගමු. ඔය ආසරද ටැටූ එකක් ගන්න. නෑ මං ඇත්තට කියන්නේ මං දැන් ඇත්තට අහන්නවා.
2: මගෙන් ප්‍රශ්න අහන්නත් එපා පොඩි වෙලාවක් ගැන මට ඒ තරම් කේන්ති.
3: නෑ නෑ මේක විභාගයක් නෙවෙයි. උත්තර දෙන්න ඔට්ටු. ඔයා ආසරද්ද සැන්ඩි ටැටූ එකක් ගහන්න?
2: ආසයි ආසයි මම ගහන්න ආසයි. ගහන්න ඉත්තේ තියන් ඉන්නේ.
3: ඔයා ගහන්නවා මම පපුවේ ගහන්න. I love හෙට්ටි පොළ.
2: කොට
3: මහත පොල් ගහක් පේනවා. ඔයා ඩලලෙ ගහන්න 100 නෑ කියලා.
2: ඒක ඉතිනල්ලෙ ගහන්න
3: ඕනේ. 100 නෑ කියලා ඩලලෙ ගහගෙන ඉන්න
2: ඕනේ.
3: රිපීටර් ටැටූ ගහන්න ඇත්තටම තමන් ගැන මොකක් හරි දෙයක් කියන්න.
2: ආ පණිවිඩයක් දෙන්න තව කෙනෙක්. එහෙමද?
3: නෑ පණිවිඩයක් දෙන්න නෑ. කෝල් එකක් ගන්න. SMS tira WhatsApp tira maro me
2: ne taman gane mokak hari paniwidayak denna taw genet
3: na ne paniwidayak tattoo gaddo ne issara minissu paniwida denna tapal monada ewa post card yawwa liwung yawwa dan call gannawa WhatsApp message karno
2: den mona wage
3: oyata ewa innada mokada kare oyata mokak hari card hari paniwidayak giyaruna pachya gannawada ke dan gedara kaddi oyata kohoda paniwidayak gen
2: pachya gannawa
3: duwe දුවේ බම්මේ පච්චයක් ගැහුව ඔන්න මගේ ඒකේ ෆොටෝ එකක් ගේනවා බලන්න. ඔයාට පණිවිඩයක් ඒකේ තියෙනවා.
2: පණිවිඩයක් ඔයාටත්
3: දවල්ට කෑවද?
2: එහෙම පණිවිඩයක් නෙවෙයි මං කලෝ කියන්නේ. හරි දැන් ඔයයි කතාව කියන්නේ මම මොකක් හරි කිව්වොත් ඒකට විනාඩි 10ක් විතර ඔයා ගන්නවා මගේ කතාව එක්ස්ප්ලේන් කරන්න.
3: ඒක තමයි මෙතර දින විනෝද.
2: එපා මෙතර දින මොකක් කියන්නේ දෙන්න.
3: මෙතර දින විනෝද තමයි ඔයා කියන බහුබූත මේ අහගෙන ඉන්න මිනිස්සුන්ට පැහැදිලි
2: කරන්න. දැන් මම විනාඩි 5ක් ගිහින් ඉක්මනට
3: මෙතරලා ගිහලා තාම බැරි වුණා මේ මොකද මේ සැන්ඩ් කියන්න හදද කියලා පැහැදිලි කරනවා. ඇත්ත ගහන්නේ පණිවිඩ කියලා.
2: ඔව් ඉතින් මම කියව ගන්න නෙමෙයි. අනේ මගද දැන් පට.
3: දැන් ඕ දැන් මොකද්ද දැන් මොකද්ද?
2: මම දැන් අපි පටන් ගත්ත දේ කරගෙන යා.
3: දැන් පටන් ගන්න කොච්චර වෙලාද? මෙලෝසියක් නෑ අඩුගල් ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තද නැද්ද කියලා දන්නේ නැහැ.
2: මං කිය පටන් ගත්ත දේ කරගෙන යන් කියලා.
3: ඒක තමයි මම මේ කරගෙන යන්නේ.
2: අයියෝ.
3: ඇයි මේ කරගෙන හොද බදින්ද?
2: මම දැන් දෙනවා දෙකක්.
3: මේ මිනිස් පච්ච ගහන්නේ ඇත්තටම මොකක් හරි ප්‍රකාශනයක් කරන්න. තමන් ගැන යමක් ලෝකෙට කියන්න.
2: හරි.
3: ඒක එහෙමම වෙන්නේ නෑ සමහර වෙලාවට. දැන් නම් ට්‍රෙන්ඩ් එක
2: ට්‍රෙන්ඩ් එක ස්ටයිල් එකද ටැටු ගහ.
3: හරි හරි මේ අර අතේ මේම චූටි මලක් ගහන එක ඒක තමයි දැන් සීන් එක මාත් ගන්න. ඒ අයියෝ අයෙක් ගහන්නේ අර ඔක්කොමලා ගහලා තියෙන හින්දා එහෙමත් තියෙනවා. හැබැයි
2: අර එහෙමත් තියෙනවා.
3: එහෙම තමයි තියෙන්න ඕනේ.
2: හ්ම්.
3: කියන්නේ පච්චයක් කියලා කියන ජීවිත කාලෙටම ඇඟේ කොහරි ගහ ගන්න එකක් නේ. එතකොට ඒක ඇත්තටම ඔයාගේ ඇතුලෙන් එන ඔයාට එළියට කියන්න ඕන ප්‍රකාශනයක් වෙන්න
2: ඕන.
3: නැත්තම් මෙලෝ රහන්නේ නේද?
2: ආ.
3: එතන ඔයා ඔයා ගැහුවොත් එහෙම අපි හිතමු මැරෙනකන් හිත හොඳයි කියලා ගැහුවොත් එතන බොරුවන්නේ. දැන් ඔයා ඔයා ඔයාගේ ආත්ම ප්‍රකාශනයක් ගහනවා නම් චුට්ටක් ඊර්ෂියයි කියලා ගැහුවොත්
2: ඇත්ත.
3: ඒක ඒ මොකද පච්ච ගැහුවට කවන්නේ ඇත්ත ගන්න. ඔයා ඔක පච්ච නෙවෙයි නේද ඔය
2: තියෙන්නේ? නැහැ.
3: නෑ නේද? ඔලේ සීගිරි ගල වගේ එකක් වගේ
2: කම්බුලේ පේන්නේ. මේ ප්‍රෝග්‍රෑම් එකක් නැද්ද මේ channel එකේ මට ගන්න.
3: කම්බුලේ සීගිරි ගල වගේ එකක් පේන්නේ. කුරුලෑවක්.
2: කොහෙ?
3: sorry sir. කම්බුලේ සීගිරි ගල වගේ එකක් පේනවා. ඒක කුරුලෑවක්ද? ඒක පච්චයක්ද?
2: දැන් මගේ කුරුලෑව ගැන ඔයා ගොඩාක් වෙලා කතා කරා. තවත්
3: තව මේ ඔය ඇති අපිට කතා කර දෙනවා. ඩග්ලස් ඇන් සන්ස් ලිමිටඩ් ගැන කතා කරන්න තියෙනවා. පුංචිකාර නිවස ගැන කතා කරන්න තියෙනවා නේද?
2: DFCC බැංක් එකේ හෝම් ලෝන් එක ගැන කතා කරන්න තියෙනවා.
3: ඒක මේ සැන්ඩිගේ කුරුලෑවක් ගැන කතා කර කර ඉඳලා හරියක් නැහැ.
2: ඔව් ඒවට සැන්ඩි නෑ.
3: ඒක කවුරු? එනවා සහාය මාර වෙනකන් ඉන්නෝ නෑ. හොඳ හොඳ ලාඩ.
2: හන්නේ ජාමේ.

0: හිත පිරෙන්න සියත. David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place he GWM Experience Center within. Adama obe test drive eka ven karwa ganna. Amathanna 01117866.
1: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
2: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. බිබ්බා 2026 by NIBM, where innovation earns recognition.
3: හරිගේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
2: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණ හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
6: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
7: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
2: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0.1132,000. NIBM The City University, The Place.
8: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
9: අම්ම සල්ලි දාන්නද?
8: ඔව් සල්ලි දාන්න.
9: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
8: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
9: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
10: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න.
11: ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජ
12: රටේ සල්ලි දැන් රට වෙනුවෙන් පුරවැසියාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම රජයක මූලික වගකීමක්. ඒ වෙනුවෙන් මහජන බදුමුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි. 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4% අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
13: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
14: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
15: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වය. දැන් දම්පාටින් ACL ෆයර්ගාඩ් වය ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
16: මට හැමදාම ඕනේ උනේ කැමති තැනක ඉඳන් වැඩ කරන ගමන් ජීවිතේ ෆ්‍රී එකේ ගෙවන්න. මගේ ෆොරින් පේමන්ට්ස් PayPal හරහා ඉක්මනින් ලබා ගන්න.
17: කමර්ෂල් බැංකුව හඳුන්වා දෙන අලුත්ම Gig Plus account එකත් එක්ක ඔබ හැමදාම හීන දැකපු ලයිෆ් එක ගත කරන්න දැන් ඔබට පුළුවන්. ෆ්‍රීලාන්සර්ස්ලා වෙනුවෙන් මහදපු මේ account එකෙන් PayPal withdrawals, credit card දීමනා, ණය පහසුකම්, multi currency access ඇතුළු තවත් පහසුකම් රැසක්. අදම combank.lk වෙත
18: 2500ක අඩුම මාසික වාරිකයකට audio system එකක් කරගන්න.
19: Advance එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
20: Advance ticket pay.

0: ladang.
1: අද දිනේ කවද්ද?
2: අද දාසේ.
1: මොන මාසෙද?
2: සැප්තැම්බර්.
1: සැප්තැම්බර් කියලා මතක් වුණා රේ.
2: අනේ මගලෝ ඇයෝ මට ඇද්දම කරන්නේ.
1: හොඳ ඇද්ද කොහෙද ඇද්ද? මොන මාසෙද
2: කියලා. මන්නේ මොන මාසෙද කියලා උත්තර දෙන්න.
1: සැප්තැම්බර් කියලා කිව්වද?
2: මං එහෙම කරේ නෑ. සැප්තැම්බර්.
1: ආ කියලා අගෝස්තු කොහෙද කියද්ද කියන්නේ. ඊට පස්සේ මතක් වුණා ආ සැප්තැම්බර් සැප්තැම්බර් කියලා. ඉතින් අද දාසේ. සැප්තැම්බර් දාසේ. ලෝකෙට වැදගත් දිනයක්. පදන්නවද? සැප්තැම්බර් 16 කියලා කියන්නේ මේ ලෝකෙ හුඟක් වැදගත් වැඩ යෙදිලා තියෙන දවස. අද තමයි ලෝක ටැටු කතා දිනය.
2: ටැටු කතා දිනය.
1: ඔව්. කියන්නේ
2: හැම ටැටු එකකටම කතාවක් තියෙනවා.
1: ඔව්. ටැටු පිටුපස ඇති කතා.
2: ටැටු පිටිපස තියෙන බිමේ ඇඟනේ.
1: ටැටු පිටිපස්සේ ඇඟ තියෙන නේද?
2: ඔය ටැටු එක ගහපම මන්නේ පිටිපස්සක් කොහෙද?
1: චාලි ඔය පොල් එකක් ගහපම මගේ ඔළුවට එකක් ගහලා ඉතින් පස්සාලි.
2: අනේ මම මුකුත් කියන්නේ නැහැ කියලා හිතාගත්තා. අයියෝ.
1: බෑනේ දෙහි හිතාගත්තද ඉන්න බෑනේ ටැක්නි. හිතාගෙන එනවා ඉතින් මාර දේවල් හිතාගෙන එන්නේ. කොහෙද ඉතින්? ඒ විදියට ඉන්නවට බැරිය. අතර වය හිතාගින්න විදියට ඉඳලා පෙන්නන්නකෝ දවසක්.
2: අද ඉන්නවා එහෙනම්.
1: ඉදි ඉදි. අද ටැටු කතා දිනය. කියන්නේ අද දවස වෙන් කරලා තියෙන්නේ තමන්ගේ ටැටු එක පිටිපස්සේ. එහෙනම් ටැටු එක විසින් කියා පාන කතාව ලෝකෙට කියන්න වෙන් කරලා තියෙන
2: දවස.
1: අද.
2: ඔක්කොට මේ දවස් දාලා
1: තියෙනවා මන්ද.
2: ඉතින් මකල ඔයා ටැටු ගහලා නැද්ද? කො බලන්න.
1: මම ගහන්නේ මම ටැටු ගහලා.
2: ඔයා ටෙක්සාස් වල ඉඳලත් නිතින් ටැටු එකක් ගහලත් නැහැ. කියන්නේ වැඩක් නැහනේ. ඇමරිකාවේ ගොඩාක් මිනිස්සු ටැටු ගහලා ඉන්නවනේ නේ.
1: ඔව් ඉතින් එතකොට
2: මේ ගොඩාක් අය ගහනවනේ ඉතින් පුදුමයි ඔයා ගහලා නැති
1: එක. අනේ ඒක තමයි මගේ ප්‍රකාශය. මගේ ටැටු එකේ කතාව මොකක්ද දන්නවද?
2: ටැටු ගහන්නේ ගහලා නැහැ.
1: ටැටු එකේ කතාව තමයි මේ කතාව ගොඩක් දිගට කිව්වොත් ඩෙඩ් එක ගිහලා රේඩියෝ තාරාගෙන.
2: සයිල.
1: මගේ කතාව ඒක. ඉතින් අද මේ ටැටු කතා කීපයක් හොයාගෙන ආවා.
2: හරි.
1: ඕලන්ඩෝ බ්ලූම් කියලා නළුවෙක් දන්නවද? ඕලන්ඩෝ බ්ලූම් කියලා ඉන්න නළුවෙක් ඇමරිකන් නළුවෙක්. එයාගේ දෙනවා ලස්සන ටැටු කතාව. හරි. 2020 දී ඕලන්ඩෝ බ්ලූම් එයාගේ පුතාගේ නම එයාගේ ආම්මකේ ගහගත්තා ටැටු එකක්. ඒකත් අකුරෙන් නෙවෙයි. එයාගේ පුතාගේ නම ෆ්ලින්. හරි. අකුරෙන් නෙවෙයි ටැටු එක ගැහුවේ මෝස් කෝඩ් වලින්. කියන්නේ මෝස් කෝඩ් වල තියෙන F අකුර ගහන්නේ කොහොමද?
2: කෝඩ් එක.
1: තිත් කෝඩ් එකක්. මෝස් කෝඩ් වලින් ගැහුවා පුතාගේ නම ෆ්ලින් කියලා. ගහලා ටික දවසක් ගියාට පස්සේ තමයි එයාට තව යාළුවෙක් පෙන්නලා දෙන්නේ මම මේ මේ මේ මෝස් කෝඩ් එක වැරදි මෙතන L දෙවේ මේ R තියෙද්ද කියලා. ඉතින් එයා ඒක තියා තාම තියනවා අතේ තියනවා ඉතින් මේ පුතාගේ නම ෆ්ලින් හැබැයි ඕලන්ඩෝ බ්ලූම්ගේ අතේ ඉන්න පුතාගේ නම ෆ්රින් ෆ්රින්
2: පොවනම් මොනවද ඔය ගර්ල් ෆ්‍රෙන්ඩ්ස් ලා බොයි ෆ්‍රෙන්ඩ්ස් ලා ගහන්නේ නම ටැටු.
1: ඒ අර ඒ අර බොයි ෆ්‍රෙන්ඩ් හැටියට ඉන්න කාලේ නම ගහලා ඊට පස්සේ දාලා ගියාම නමට මොකද කරන්නේ? පස්සේනේ සමහරු ගහන්නේ මේ මරුවා බුදු වේවා අම්මා සමග වාසය කියලා.

රූපවාහින ශීත කරන විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස හැටින් ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා. සීතා හදවත් දිනූ හිතවත්කම.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLV ධනරිතහනය රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහතාන සම්පත ධන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙක්
0: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳපොලි.
2: ඔබ තවමත් මේ වැරද්ද කරනවද? නිවසේ ඉවතලන පොල්කටු පොල්ලි අපතේ දමනවද? මේවා විදේශ විනිමය උපයන පොල්ලාශ්‍රිත ප්‍රධානතම අමුද්‍රව්‍ය වේ. එබැවින් නිවසේ ඉවතලන පොල්කටු පොල්ලිලි නිවසට පැමිණ පොල්කටු එකතු කරන ජංගම රථවලට හෝ ඒ ආශ්‍රිත කර්මාන්ත ශාලාවලට ලබා දී මුදල් උපයන්න. රටටත් වාසි පරිසරයත් සුරකි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.

0: ට එක්ස්පිරියන්ස එකකට නැල්වත්ත පට
1: ස්ථාස්මිලන් පැස්ටස්ස්මිලන් පැස්ටස්
2: ඕෂදායි දියුණම් පිටිවල ගුණේ පෙරි මිලාන් පැස්ටා ඔබේ පවුලේ අහාර වේලට එක්කරගෙන ඔබේ දරුවත්
1: ස්ථාස්මිලන් පැස්ටා
3: After levels psychology biomedical science and nursing study karanna LTR samaga ekathu wanna pivisenna www.slit.lk slit and hemas adhyapaneya saha saukhya satkare samuhika shaktiya
4: kawudat kaagib nivasi palamurak warneya ACL fireguard wire then dampatin ACL fireguard wire flame retardant pramitiye puroga
5: selan bankuta yurumani sammana deka akandawa dewana warata sri lankawe paribhogika addakim sadaha visheshtatama bankuwa lesa sri lankawe suluha mathuma parimana vyapara sadaha visheshtatama bankuwa lesa selan bankuwa 2026 yurumani sammanayen pedum laba
6: eka harima apuru lokaya hariyata alice in the wonderland va
7: podi parahakata thiyenne me kathave alice ne e winoda danata inne mama prashnayak naha ne
6: music කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බේ ලෝකෙ තියෙන වටිනාම දේවල් සෝනි අයිවා ෂාප් LMG ආ තේක්ක බඩුවල ලස්සන
8: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන් තේරුණාද
6: යාගේ නම සීතා සීතා මට කෑගස්සුනානි එතකොට මට හැරුණා වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙතර ගියා අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතාඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහින
5: නව අනර්ග සන්නාම වල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
9: මෙන්න ප්‍රශ්නය නරි බෑනා වේදිකා නාට්‍ය නිර්මාණය කළේ කවුද 1 දයානන්ද ගුණවර්ධන 2 හෙන්රි ජයසේන
10: ඉස්කෝලේ හතවසරින් ගෙන ගන්න පාදුක්කේ තිනුෂි නෙත්මිනි අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
11: යත පොකට් මනි.
10: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

0: සියත දෙවයින පුරා
1: මේ අවුරුද්දත් ඉතින් ගතවේගෙන යනවා.
2: ඕ ඉතින් ගත වෙලා ඉවර වෙන්න ළඟයි දැන්.
1: ඕ දැන් මේ
2: සැප්තැම්බර්
1: 9 වෙනි මාසෙද?
2: ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් මාස තුනනේ.
1: ආ දැන් දසියාවි. 9 වෙනි මාසෙ කිව්වම මම ඇඟිලි මෙහෙම අරගෙන මම මේ කියනවාට මේ ඕගොල්ලෝ පරිස්සමික වාහනේ එලවනක මම මේ කියන ගහගන්න. මේ 9 වෙනි මාසෙ කියලා කිව්වම සැන්ඩි මෙහෙම ඇඟිලි ටික මෙහෙම අරගෙන ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් කියලා ගණන් කළා. බං මාස තුන ගණන් කරනවා. තව මාස තුනයි දියෙන්නේ. මෙහෙම මේ අනේ මම දන්නේ මේ
2: අනේ ඉතින් මොකද?
1: මයි තාලීම හින්දා හොදයි මේක මේ ගානට ඇදගෙන යනවා කොහොමද හරි ඉතින්. ඇත්තටම ඔයාගේ මොලේ බැටරි බැලද?
2: මගේ මොලේ ගැන අද කතා කරන්න ටැටූ ගැන. අද මගේ මොලේ ගැන නෙමෙයි කතා කරන්නේ. අපි
1: ඇත්තටම ඒක හොඳයි. ඔයාගේ නල්ලේ ලොකු මස්තිෂ්කයක් වගේ ටැටූ කළාට සමහරට ඔයාට මීට වැඩිය මොලේ පෑදී දිරිදිරි අඩු කර කණ්ණාඩියෙන් වත් ඔයාට පේනවනේ. ආ මොලේ මොලේ මෙතන තියෙන්න ඕනේ.
2: උනාට මක්කලෝ මගේ මොලේ පෑදිලා තියෙන්නේ. ඔයා මේ කතාව ඇහුවා. ඔයා මේ කතාව ඇහුවා තව පුදුම වෙනවා.
1: මොලේ පෑදිලා පෑදි දියට බොරදිය එක්කලා තියෙන්නේ.
2: අහන්න දැන් ඔයා
1: නෑ මගේ කතාව කියන්නේ. ඔයාගේ මොලේ බැටරි බැලලා තියෙනවා. බැටරි කියන හැටි වැදගත්ද? නෑ ඔයාගේ මොලේට විතරක් නෙවෙයි. ඇතරවාගේ මොලේට බැටරි හොන්නේ නැහැ. ඔයාගේ මොලේ කොහමද බැටරි දාලා කොට දාන්න පුළුවන් නෙවෙයි. ඇතර මේ බැටරි වැදගත් වෙන්නේ ඔයා පදින වාහනේට.
2: බැටරියක් ඉදින් එපැයි?
1: බැටරියක් ඉදින්
2: එපැයි?
1: ඔනේ බැටරිය කර තියෙන අදහස. බැටරියක් ඉදින් එපැයි දැතු බැරි.
2: මොකක්
1: හරි බැටරියක් දාගන්න බැරියේ. බැටරියක් එපැයි.
2: එහෙම බෑ එහෙම බෑ.
1: එහෙම බැටරියක් එපැයි කියලා හරියන්නේ
2: නැහැ. නෑ මකුල එහෙම තැන් තැන් වල තියෙන බැටරි දාන්න බෑ. දැන් ටෝච් එකකට තියෙන බැටරියක් කොහොමද වාහනයකට දාන්නේ? එහෙම බෑනේ.
1: එහෙම බෑයිද?
2: බෑ.
1: මම හිතාගෙන හිටියේ A5 බැටරියක් දාන්න පුළුවන් කියලා වාහනේ බැටරි බැස්සා.
2: මම ලොකු හොද බැටරි
1: දැක්කා. ඔන්න නෑ ඔය මේ ජීවමාන උදාහරණයක්. මේ තමයි බැටරි ගැන අපිට තියෙන අදහස. ලොකු බැටරියක්. කාර් එකේ බැටරිය මෙහෙම මේ පෙට්ටියක් නෙදින්නේ. පෙට්ටියක්. ඒක දැම්මම හරි. එහෙම හරියන්නේ
2: නැහැ. එහෙනම්
1: ඔය බැටරිය ගැන නිසි අවබෝධයක් නැතිකම හින්දා ඕන කෙනෙකුට මිනිස්සුන් අන්දන්න පුළුවන්. හරි. තමන් පදින වාහනයට හරියට ගැලපෙන බැටරියක් තියෙනවා.
2: ඔව්.
1: මේ බැටරිය තමයි දාගන්න ඕනේ. දැන් උදාහරණයක් හැටියට අපි කියමු ලංකාවේ ගොඩාක් අය ජපන් වාහන පදිනවා. අනේ ජපන් වාහන පදින්න එපා යුවාස බැටරියක් දාන්න නැතු. ජපන් වාහන නම් අනිවාර්යයෙන්ම හරියන්නේ යුආසා බැටරි. බොරු නම් අහන්න DSL එකේ ඒගොල්ලෝ තමයි බැටරි ගෙඩල බෙදා හරින්නේ.
2: හරි.
1: ඩග්ලස් & සන්ස් ලිමිටඩ් ඒගොල්ලෝ තමයි යුආසා ලංකාවට අරන් එන්නේ. මේක අපි අර වෙන්දත් කියනවා වගේ Toyota වාහනවල, Honda වාහනවල OEM එකක්. ඒ කියන්නේ ඔරිජිනල් ඉක්විප්මන්ට් මැනුෆැක්චර් කෙනෙක් හැටියට වැඩ කරනවා. ඒ කියන්නේ වාහනේ කෙලින්ම ෆැක්ටරියෙන් එළියට දානකොට යුආසා බැටරියක් දාලා තමයි එවන්නේ. ඊට අමතරව Toyota Aqua, Toyota Prius, Toyota Corolla, Axio WXB වගේ වාහන ගණනාවක් මේ යුආසා බැටරි වල තියෙන VRLA කියන ටෙක්නොලොජි එකෙන් ලොකු වැඩක් ගන්නවා. VRLA කියලා කියන්නේ බැටරියෙන් පිට වෙන අහිතකර වායුවට පිටවීම වළක්වලා ඔයා වාහනේ එළවන කැබින් එක, පැසෙන්ජර් කැබින් එක පිරිසිදු වාතය සහිත කැබින් එකක් බවට පත් කරලා තියාගන්න මේ යුආසා බැටරි තාක්ෂණයට පුළුවන්කම තියෙනවා. හොඳ වාහනයක් පදින ගමන් මොකක් හරි අතට අහුවෙච්ච මලයිලව්වක් ඒකට දාලා ඊට පස්සේ බැටරියෙන් හරියට වෙන්න ඕන වැඩේ වෙන්නේ නැතුව ස්ටාර්ට් කරන්න ඕන වෙලාවට ස්ටාර්ට් කරන්න ගියාම වාහනේ නිකන් එහෙම සද්ද ඇහිලා එහෙම කරගන්න නැතුව හරි බැටරිය පාවිච්චි කරන්න DSL තමයි ලංකාවේ යුආසා බැටරි ගෙන්වා බෙදා හරින බලයලත් නියෝජිතයි.

0: Padang.
1: పచ్చ సిరాల ఎత కొట కొచ్చి అల్లాల ఏమో ఆలది అది సిందు
2: పచ్చ సిర
1: కాగదే సిందు ఆలది రోడ్ వరు వరు వరు ఆలడే
2: ఎంఎస్కే
1: తవర ట్రై కరండి వలండే తాడియా ట్రై కరండి వలండే తాడియా ట్రై కరండే అమర దేవ గీల తీయైతది నిహాల్ నెల్స
2: అన్న హరి మం హితువా
1: හිතුවා හිතුවා හිතලා හිතනක කියන්න නැතු ඉන්න ඕනේ. ඒක හැම වෙලේම කළාට ඔයා බුද්ධිමතෙක් වගේ පේනවා. ඔයා හැම වෙලේම වාට හිතනක කියන්න දුන්නේ කයින්ට පාඩුවේ. මිනිස්සු මිනිස්සු මේ වරදවා වටා ගන්නවා. ඔයා බුද්ධිමතෙක් කියලා. එහෙම මේ සමහරව කියන්නේ තමන්ගේ නම ගහනවාද එහෙම? කියන්නේ පච්ච. එහෙම ගහන්නේ නැහැ නේ.
2: ඔව්.
1: එහෙම ගහන්නේ නැහැ.
2: නෑ නෑ මට මතක් වෙන්නේ නෑ.
1: ගහන වස්සන්ට එහෙම ගහනවා
2: නේද? ඔව්. මොනවද ඒකට කියන්නේ?
1: හම්බඩු ගහනවා
2: කියන්නේ. හම්බඩු ගහනවා.
1: වස්සට අයිතිකාරයාගේ නම ගහනවා සමහරලාට. අයිතිකාරයා වඳුර ගන්න පුළුවන් කෝඩ් එකක් ගහනවා. වස්සගේ නම ගහනවා.
2: වස්සා.
1: වස්සගේ නම. දැන් වැස්සියෙක් ගැන්නේ සැන්ඩි කියලා ගහලා තිබුණොත් බල්ල මිනිස්සුන්ට හිතා ගන්න බෑනේ මේ දින වැස්සගේ නමද අයිතිකාරයාගේ නමද? එහෙම පැටලෙනවා. හරි. මං කියන්නේ හැබැයි මිනිස්සු පච්ච ගහනකොට තමන්ගේ නම ගහගන්නේ නැහැ. ඔය තමන්ගේ නම තමන්ට මතකයි මොකද? පච්ච ගහලා තියාගන්න නේද? ගාඩ්.
2: කියන්නේ.
1: දැන් මිනිස්සු තමන්ගේ බ්‍රෑන්ඩ් එක හදන විදි වලින් එකක් තමයි පච්ච කොටර එක.
2: ඔව්.
1: හරි. ඒ කියන්නේ තමන් ගහලා තියෙන පච්ච වලින් ඕකේ අනිත් පැත්තේ කතාව සමහරු කියනවා ටැටූ වලින් මිනිස්සු මනින් දෙපා. ඇඳලා තියෙන ඇඳුමෙන් මිනිස්සු මනින් දෙපා
2: කියලා.
1: මම හිතන්නේ හැබැයි මිනිස්සෙක් අඳින්න ඕනේ මාව මං අඳින විදිය මනින්න කියලා කියන්න.
2: ඔව් ඒක ඔය අඳින විදිය මට ආව මනින්න පුළුවන්නේ.
1: මං කියන්නේ මම අඳින විදිය මාව මනින්න පුළුවන් මං ගැන අදහසක් ගන්න පුළුවන් විදියක් වෙන්න ඕනේ.
2: ඔව් ඒකයි. ඒකයි.
1: මම ටැටූ එකක් ගහනවා නම් ඒ ටැටූ එක බැලුවාම මං ගැන අදහසක් ගන්න පුළුවන්
2: නෑ මකලෝ. ඒ කතාව කියන්නේ ඉස්සර කාලේනේ. ඉස්සර කාලේ ටැටූ එකක් ලංකාවේ මිනිස්සු දැක්ක ගමන් අපේ සංස්කෘතියට ගැළපෙන්නේ රස්ති ආදුකාරයෝ තමයි ටැටූ ගහන්නේ. ඒකයි ඔය කියන්නේ ටැටූ එකකින් මිනිහෙක් මනින්න එපා කියලා. තේරුණා?
1: ඔව් ඒ කියන්නේ ටැටූ එකකින් මිනිහෙක්ව මනින්න එපා කියලා ටැටූ ගැහුවට රස්ති ආදුකාරයෙක් කියලා හිතන්න එපා.
2: අන්න හරි.
1: කියලා කියන්නේ.
2: Yes.
1: හැබැයි ඔයා ගහන ටැටූ එකෙන් මිනිස්සු ඔයාව මනිනවා. එතකොට අපි ටැටූ එකක් ගහන්න කලින් හුඟ සැරයක් හිතන්න ඕනේ මිනිස්සු මේකෙන් මං ගැන යම් අදහසක් ගන්නවා. එතකොට මං ගැන හරි අදහසක් දෙන්න පුළුවන් ටැටූ එකක්
2: ගන්න ඕනේ කියලා.
1: සමහර වාහනේ පාවිච්චි කරන්නෙත් එහෙම. හැමෝම නෙවෙයි. සමහරුන්ට වාහනේ කියලා කියන්නේ මෙතන ඉඳන් අතනට ගමනක් යන්න තියෙන උපකරණ. තව කෙනෙකුට වාහනේ කියලා කියන්නේ තමන්ගේ ස්ටේටස් එක පෙන්නන සිම්බල් එක.
2: ඔව්.
1: ඔය මොන ඌමනාවට වාහනයක් ගත්තත් වාහනයක් ගන්න වැඩේ ඇඟට අමාරුවක් කරගන්න නැතුව ලස්සන ලේසියෙන් කරගන්න පුළුවන් තැනක්
2: තියෙනවා. ඒ කියන්නේ සැරින් සැරේ කැඩෙන්නේ නැතුව නිදහසේ වාහනේ drive කරන් යන්න පුළුවන් වෙන්න එපැයි. ඉතින් මාළබේ පුංචි කාර් නිවසට ගියොත් ඔයාට ගන්න තියෙන්නේ එහෙම කාර් විතරයි. කැඩෙන වාහන එතන නැහැ. අනිත් එක තමයි රෙජිස්ටර් කරපුවා තියෙනව නොකරපුවා තියෙනව. මේ දවස්වල EV තියෙන අයගොල්ලෝ ගාව ලක්ෂ 45 ඉඳන් ඔයාට මිලදී ගන්න පුළුවන්. ඉතින් අපි ඔබට කියනවා එතන තියෙනවා තක්සේරු සේවා, ඉන්ෂුරන්ස් පහසුකම්, ලීසින් පහසුකම් ඒ ටිකක් තියෙනවා. මේ දවස්වල ඔයා මාළඹේ පුංචි කාර් නිවසට යනවා නම් සිංහ ෆිනන්ස් ලීසින් සමාගමේ නිලධාරීන් ඉන්න අයගොල්ලොත් එක්ක කතා කරලා ලීසින් එකක් දාගන්න වැඩිත් කතා කරගන්න පුළුවන්. විශේෂයෙන් රෙජිස්ටර් කරපු වාහනයක් ඔයා ගන්න යනකොට ඒගොල්ලෝ ඔටෝඩොක් වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකයට දාලා හොයිස්ටර්ස් වලින් උස්සලා වාහනේ හොඳට චෙක් කළා තමයි ඔයාට වාහනේ විකුණන්නේ. ඉතින් මේ වගේ ගොඩාක් හරි ක්ලියර් ඒගොල්ලෝ වාහනයක් විකුණන එක. ඒවත් එක තමයි ඔයාට වාහනේ ගන්න තියෙන්නේ. ඔයා වාහනේ පාරට දැම්මුත් ඔයාට බය වෙන දෙයක් නැහැ. කාලයක් ඔයාට ලස්සනට වාහනේ පැදගෙන යන්න පුළුවන්. යන්න මාළඹේ පුංචි කාර් නිවසට. මෙන්න ඇඩ්‍රස් එක අපි මතක් කරනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානයේ පුංචි කාර් හන්දිය පුංචි කාර් පාර මාළඹේ.
1: ඔය ගත්ත වාහනේ තමන්ගෙම ගෙදරක තමන්ගෙම ගැරජ් එකක නවත්තලා තියන්න සමහරුන්ට පුළුවන්. ඇති ගයක් තියෙන කට්ටියට පුළුවන් දෙගත්ත
2: වාහනේ
1: තමන්ගේ ගෙදර නවත්තන්න. නැති කට්
2: ඒ කියන්නේ ගයක් නැහැ. හැබැයි ගන්න උවමනාවක් තියෙන ගයක් හදා ගන්න ඕනේ.
1: ගයක් හදා ගන්න කැමැත්ත තියෙනවා. මොකද්ද මම මේකට තෝරගන්න පාත් එක කියලා හිත හිත ඉන්නවා. දැන් ඇතියෝ හිත හිත හිටියා.
2: අපි දෙන්නම් විසඳුම.
1: අපි දෙන්නම් විසඳුමක්. නිකමට කෝල් එකක් ගන්නකො 01112352.
2: හරි.
1: ආයි කියන්නක්. 01112352.
2: ඕකේ.
1: කතා කරලා අහන්න මේ මේ මේ ඔයාලා ඔයාලා ඔයාලා හෝම් ලෝන්ස් දෙනවයි කියන්නේ ඇත්තේ? ඒකම ඒගොල්ලෝ කියනවා මේ ඕ මිස්ටර් අපි හෝම් ලෝන් දෙනවා. ඔයාට ඔයාගේම ගයක් හදාගන්න සීනේ අපි සැබෑ කරලා දෙනවා. ආ ඉතින් එන කාලයක් ඉදිරිය රස්තිය අදු වෙන්න වෙයි නේද? ඔය කිව්වට නේද? ඈ කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි නේ නේද?
2: ඈ
1: කියලා කිව්වම ඒගොල්ලෝ කියනවා නෑ සර් එහෙම එකක් නෑ. එහෙම රස්තිය අදු වෙවි මාස ගණන් බලන් ඉන්න දෙයක් නෑ. ඔය ડોකියුමන්ට්ස් එක බාර දුන්නම අපි දවස් 10ක් ඇතුළත ඔයාට ලෝඩ් එක පාස් කරලා සල්ලි ටික අතට දෙනවා. එහෙමයි? ඒක හරි ලේසියනේ. හරි ලේසියනේ ඒක. ඈ ඉතින් එන එන ගිනි පොලියක් ගන්න වෙද නේද ඉතින්? ඔහොම දෙන්න ඈ කිව්වම ඒගොල්ලෝ කියනවා නෑ සර් එහෙම එකක් නෑ. අවුරුදු 20ක් යනකම් අපි සර්ත් එක්ක කතා වෙලා ස්ථාවර පොලියක් සර්ට සෙට් කරලා දෙනවා. අවුරුදු 20කින් පස්සේ තමයි සර් පොලිය එහාට මෙහාට වෙන්නේ. එහෙමයි? ඒක හරිවාසීනේ හරිවාසීනේ. එතකොට හැබැයි මං කරලා ගෙවන්න ඕනේ නේද? එහෙම නෑ සර්. සර්ට අවුරුදු 30ක් වෙනකම් ගෙවන්න අපි කාලේ ලෑස්ති කරලා දෙන්නම්. අපිට එහෙම කරන්න පුළුවන්. ඈ ඔයයිලා ඔයයිලා බාරයිනේ. ඔයයිලා කවුද? ඔයයිලා කවුද? කියලා හොබ ඒගොල්ලෝ කියනවා. අපි සර් DFCC බැංකුව.
2: අනේ.
1: අපි ඉන්නේ ඔබේ වර්ධනේ.
2: හරි.
1: එන්නක සර් ළඟම තියෙන DFCC ඕනම ශාඛාවකට ගිහිල්ලා සර්ගේ වැඩේ කරගන්න පුළුවන්.
2: හ්ම්. දැන් ඒ ආපු කස්ටමර්ගෙන් ආය අහන ඔයයි කොහෙද?
1: හෙටි පොළනේ.
2: නෑ නෑ ගාල්ලේ.
0: රන්ඩන්.

0: பிறன்னு சேத சேத பாத்தரே விதாசா
1: ලෝක ශූර රුබේෂ්ගේ හෙලි පහ ගුවනේදී කැඩුවාදැයි සැක. තුර්කි ගුවන් සේවයෙන් වන්දි ගැනීමට අවධානය යොමු වෙලා තියෙනවා. රුමේෂ්ට රටවල් කිහිපයකින් ආරාධනා ආවා ඒ රටවල් වලට ක්‍රීඩා කරන්න කියලා. ඒ ආරාධනා ආපු රටවල් අතරින් එක රටක් තමයි තුර්කිය කියලා කියන්නේ. ඉතින් ඒ හින්දා එහෙම ආරාධනාත් කරලා රුමේෂේ ආරාධනාව ප්‍රතික්ෂේප කරලා එයා දිගටම ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩා කරන පසුබිමක් තුල මේ සිදුවීම ගැන පොඩි සැකයක් තියෙනවා කියලා වාර්තා කරලා තියෙනවා.
0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය
2: CDB ලීසින් හිතේ තියෙන වාහනේ හිතට බරක් නොවි අතට ගන්න. ඔබත් අදම ළඟම CDB ශාඛාවට පිවිසෙන්න. අමතන්න 01173883888.
3: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
4: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
5: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා. සීතා හදවත් දිනු හිතවත්කම.
6: 2025 දී GDP එකෙන් 16.7%ක්

0: පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
1: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර්. දැන් දම්පාටින් ACL ෆයර්ගාඩ් වයර්. ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
2: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගෙල් ස්පොට් සිටි වෙතින් මෙගාවට්ටම්. හොත්මලේ චීස් වෙජර්ස් ඉතිරි රුපියල් 200යි. ප්‍රේමා කොත්තුමි ඩයිමරිස් පහේ පැක් ඉතිරි රුපියල් 245යි. මංචිටි කිරිමාරි ඉතිරි රුපියල් 100යි. වටවල තේ ඉතිරි රුපියල් 160යි.
0: ඔබේ සිහින නිවහන DFCC නිවාසනය සමගින් යථාර්ථයක් කරගන්න දින 10ක් ඇතුළත ණය මුදල් ලබා ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම වසර 20ක ස්ථාවර පොලි අනුපාතයක් සමගින් උපරිම වසර 30ක් දක්වා ආපසු කෙවීමේ කාල සීමාවක් ඔබත් අදම DFCC නිවාසනය පහසුකම ලබාගෙන ඔබේ සිහින නිවහන ඔබේම කරගන්න වැඩි විස්තර සඳහා 011-2-35-02 අංකයෙන් හෝ ළඟම DFCC බැංකු ශාඛාවෙන් ලබා ගන්න කොන්දේසි සහිතයි DFCC බැංකුව ඔබේ වර්ධනයට
3: කරන්නේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි රිමෝට් රටයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකමලොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
0: සරණ මහල් රන් සමරුම සරණ මහල් නුගේගොඩ සහ කලුතර ශාඛාවන් වෙතින් සැප්තැම්බර් මාස 18 19 සහ 20 වෙනි දිනවලදී කැරට 22 සියලු රන් ආභරණ සඳහා ආකර්ෂණීය වට්ටම් සහ වරප්‍රසාද රසක් මෙන්ම වැඩකුලිය නොමැතිව චේන් මිලදී ගැනීමට මහකෝ අවස්ථාව සරණ මහල් ජීවිතයේ සරණමේ අවස්ථාව සඳහා
4: පුතේ කණ්ණාඩි අමතක වෙලා නේ
5: අම්ම සල්ලි දාන්නද
4: සල්ලි දාන්න
5: ඔය ෆෝම් එක දෙන්නකෝ මං අම්මයි කණ්ණාඩි වෙන්න
4: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය
5: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන
1: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13-19 අදම අමතන්න ලංකා රේටින් BBB minus stable outlook balapatrabi mulya samagamuki sri lanka tanpatu rakshana yojana kramay samajiki
6: 2500 ka aduma masika parikeyakata audio system ekak karaganna
7: avance ken ona deyak adagewanna ganna
6: avance ticket pay

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියතා දිවයිනපුරා
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාව වෙත යන්න. නැතිනම් අමතන්න 0112 939 03.
2: දැන් වෙලාව හවස 6යි.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු රොමේෂ් තවත් දින කිහිපයකින් ජපානයට තුර්කි ගුවන් සේවයටත් පුහුණු කරුගෙන් ප්‍රතිචාර නාමල් යලි කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට ශිරම්ති විදෙස්ගත වෙයි ඉදිරි මාස කිහිපේ රට පුරා වැසි
1: අධ්‍යවදානම් පවුඩ් 16793ක් මේ වන විට අපි අඳුරගෙන තිනවා
0: සමාව අහිමි වූ ඥානසාර හිමි අධිකරණයට වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න

0: Ladang.
1: මිනිස්සු ටැටු ගහනවා සමහර වෙලාවට තරහට.
2: තරහට යන්නේ ටැටු එකක් ගහන්නේ.
1: ඇයර දැක් අපිට කවුරු තරහකාරයෙක් ඉන්නවා. තරහ අමතකුණොත් එහෙම.
2: ඔබ ජීවිත කාලේ
1: තරහ මතක තියාගත්.
2: මම නම් කැමති නෑ වැඩේට.
1: ඇයි?
2: මම ඒ තරහ තියාගන්නේ දැන් ඔයාද මට කොච්චර
1: දේ තරහ තියාගන්නේ තරහ ගියොත් බැනලා සාප කරලා පොල් ගහලා ඉවර කරගන්න.
2: දැන් බලන්න දැන් ඔයා කොච්චර දේවල් මට කියනවා. හැබැයි මං ඊළඟ දවසේ හයිඩි මකල කියලා දස පටන් ගන්න.
1: එන්න බොරුව තියෙන්නේ. ඒක බොරු කියනකන ඒක තේරෙන්නේ
2: නෑ නෑ ඒක ඇත්ත.
1: අර ඇවිල්ලා සිරික්කේ දාගෙන හයිඩි මකල කියලා කියන්නේ බොරුවට තෝ කනවා කියලා තමයි ඇතුලේ වැඩ කරන්නේ.
2: නෑ
1: බොරුව දැක්කල තේරුවාද චාලි? බොරුවදී තරහර බොරුවදී.
2: කවුද එහෙම තරහට ටැටු ගහපු මිනිහෙක් ඉන්නවද?
1: හරි ටැටු ගහපු අය ඉන්නවා. උනාට සමහරු ටැටු ගහනවා සැන්ඩි දරා ගන්න බැරි තරම් ආදරයට.
2: නම නෙවෙයි
1: මේක ලස්සන කතාවක්. ඉතාම ලස්සන කතාවක් මේක. ඔස්ට්‍රේලියාවේ හිටපු පොලිටිෂන් කෙනෙක් මෙයා ජෝ ෆ්‍රැන්සිස්ගේ බල්ලා මැරුණා. සාෂා බල්ලගේ නම.
2: සාෂා
1: බල්ලා බොහොම තරුණ කාලෙදි මැරෙන්නේ. එයාට ටියුම එකක් ඇවිල්ලා. මැරුණාට පස්සේ දැන් අපේ ජෝට හරිම මිසින් සාෂාව.
2: මතක් වෙනවා
1: හොඳටෝම මතක් වෙනවා. ඊට පස්සේ එයා මොකක් දන්නවද කළේ? දැන් බල්ලා මැරුණාම එයාට අර වෙට් ගාවින් හම්බෙනවා මේ බල්ලගේ පතුල. බල්ලගේ කකුල තියෙන බල්ලගේ කකුල මෙහෙම තීන්තව ලොබලා ඒක කොලේක මෙහෙම ඉම්ප්‍රින්ට් එකක් ගහනවා. ගහලේ ප්‍රින්ට් එක එයාට දෙනවා ෆ්‍රේම් කරලා තියාගන්න බල්ලව මතක් වෙන්න. එයා ඒ බල්ලගේ කකුල් පාර අඩිපාර ටැටූ එකක් හැටියට එයාගේ චෙස්ට් එකේ ටැටූ කරගත්. ඒක නෙවෙයි මෙතන විශේෂ කෑල්ල.
2: මොකද්ද?
1: එයා ඒ බල්ලගේ අලු ටික බල්ල මරුණාම බල්ලව ආදාහනය කරලා එර්න් එකක අලු ටික තියෙනවා. ඒ අලු වලින් කොටසක් තීන්තවල කලවම් කරලා බල්ලගේ අලු සහිත තීන්තවලින් තමයි අර බල්ලගේ අඩිපාර එයාගේ චෙස්ට් එකේ ටැටූ කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ
2: බල්ල මාදරයක්.
1: ඔව් උඩේද? ඒ කියන්නේ පොඩ්ඩක්
2: ට්‍රැක්
1: බල්ලට හුරන බල්ලත් මේ පිස්සු කෙලින්ද පායි විකාර කරන්නේ බා අදටත් එක්ක ලැජ්ජයි කියලා.
2: එහෙම
1: කියන සයිස් එකක් ඉතින්
2: නෑ. ඒක අලු ඇඟට ගියොත් මොකක් ඩැමේජ් නැද්ද නැන්නේ?
1: නෑ නෑ, ඔයා කලබල වෙන්න එපා. ඒගොල්ලෝ බලන්නේ එයාටත් ඒක බක්කලේ ඩකුළු දෙස්තරලා ඇතුලේ ඕස්ට්‍රේලියාවේ ඉන්නවා ඩොක්ටර්ස්ලා. ඔයා බෙහෙත් දෙන්න ඕනේ ඒ මනුස්සයාට. මං කියන්නේ මිනිස්සු ඒ වගේ
2: ට්‍රැක්
1: එක්ස්ට්‍රීම් ලෙවල් වලටත්
2: යනවා. මිනිස්සුන්ට ට්‍රැක්.
1: ඔව් ට්‍රැක් උත් තමයි ඉතින් ගෝ. ට්‍රැක් තමයි.

0: ජීවිතයට වටිනා උපදෙස් තුනක් දෙන්න හදා.
1: පළවෙනි එක.
0: පළවෙනි එක කොහොමද ඔයා තමන්ගෙම කියලා ගයක් හදාගන්නේ?
1: දෙවෙනි එක.
0: දෙවෙනි එක කොහොමද තමන්ගෙම කියලා වාහනයක් ගන්න?
1: තුන්වෙනි එක.
0: ගත්ත වාහනේ හාගන්න නැතුව කොහොමද හරියට මේන්ටේන් කරන්නේ?
1: පළවෙනි එක අපි විස්තරාත්මක දැන් ඉදිරිපත් කරන්නයි හදන්නේ.
0: කතා කරන්න DFCC බැංකුවට. DFCC බැංකුව තියෙන්නේ ඔබේ වර්ධනයට. 0.112.35.02
1: තමයි. ඒක ලේසි නේ අංකේ. 0.112.35.02 ලේසි මතක තියාගන්නත් ලේසියනේ.
0: ඔව් අංක මතක තියාගන්නත් ලේසි. ඒගොල්ලන්ට කතා කරලා හෝම් ලෝන් එකක් ගන්නත් ලේසි. ඒගොල්ලෝ දවස් 10න් ලෝන් එක පාස් කරලා සල්ලි ටිකත් අතට දෙනවා. අවුරුදු 30ක් වෙනකන් ගෙවාගෙන යන්න පුළුවන්. අවුරුදු 20ක් දක්වා ස්ථාවර පොලියක් ඒගොල්ලෝ වාට ලෑස්ති කරලා දෙනවා. ඉතින් අනුන්ගේ ගෙවල් දිහා බල බල හනේ අපිට නෑනේ කියලා හුල් හුල් හිටපු කාලේ දැන් ඇති යන්න ළඟම තියෙන DFCC බැංකු ශාඛාවට.
1: ඊළඟට ඔබ ගයක් හැදුවා. දැන් ඉතින් ඔයාට වාහනයක් ගන්න තමයි තියෙන්නේ. මාළඹේ පුංචි කාර් නිවසට ගියොත් ඔයාට වාහන ගන්න පුළුවන් හිතේ හැටියට. වාහන 400ක් විතර ඔබ මේ වෙලාවේ ගියොත් මාළඹේ පුංචි කාර් නිවසට එතන තියෙනවා. මොකද එතන හොඳ වාහන තියෙන. එතන රෙජිස්ටර් කරපු වාහන හැම එකක්ම හොඳට චෙක් කරලා තියෙනවා. ඒ වගේම අන්රෙජිස්ටර්ඩ් ඒවත් තියෙනවා. ඒ වගේම ඊවෙත් මේ දවස්වල තියෙන 145 ඉඳන් ඔයාලට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන් ඔය රෙජිස්ටර් කරපු වාහනයක් ගන්න යනකොට ඔයාලට තියෙන ප්‍රශ්න හැම එකක්ම විසඳලා තියෙන මාළඹේ පුංචි කාර් නිවස. වාහනේ හොඳද? කන්ඩිෂන් එක හොඳයිද? චැසිය ආදයිද? නැත්තම් ඇක්සිඩන්ට් වෙලාද? මේ හැම දෙයක්ම හොඳට චෙක් කරලා තමයි මාළඹේ පුංචි කාර් නිවස කට්ටිය වාහනයක් මාළඹේ පුංචි කාර් නිවස ඇතුළට ගන්නවා නම් ගන්න. වාහනේ ගන්න ගියා. ඔයා චෙක් කරා. හරිද? බැලුවා. ඔක්කොම හරි. දැන් තියෙන්නේ ගාන කතා කරගන්න. ගාන කතා කරගන්නකොට මාළඹේ පුංචි කාර් නිවස කට්ටිය මැදිහත් වෙන්නේ නැහැ. ඒකට වාහනේ හිමිකරුවව ඔයාට සම්බන්ධ කරලා දෙනවා. ගාන කතා කරගත්තා. වාහනේ ගත්තා. නිදහසේ ගෙදර ගියා. ආතව දෙයක්. ලීසින් පහසුකම හදා ගන්නවා නම් ඔයාට එතනින් මේකත් කරගන්න පුළුවන්. සිංග ෆිනෑන්ස් ලීසින් සමාගමෙන් නිලධාරින් එතන ඉන්නවා. ඔයාට අවුරුද්දකටද, අවුරුදු දෙකකටද, අවුරුදු හතරකටද ලීසින් එක දාගන්න? නැත්නම් ඔයාට ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකක් දාන්න ඕනද? මේ ගැන ඔයාට හරි විස්තරය දැනගෙන ලීසින් එකක් දාගෙන එන්න පුළුවන්. ඉතින් අපි ඇඩ්‍රස් එක මතක් කරනම්. පුංචි කාර් නිවසේ, පුංචි කාර් නිවස වාහනෝද්‍යානය, පුංචි කාර් හන්දේ, පුංචි කාර් පාර මාළඹේ.
0: දැන් ඉතින් ඔය ගත්ත වාහනේ හරියට මේන්ටේන් කරගෙන යන්න ඕමනයි. එතකොට වාට ඕන වෙනවා ඒ වාහනේට සමහර වෙලාවට විවිධ ස්පෙයා පාර්ට්ස්. ස්පෙයා පාර්ට්ස් ගන්න ගියාම ඉතින් පංචිකාවත්ත පැත්තේ ගියොත් ඔයාව සෑහෙන්න ඇන්දෙන්න ඉඩ තියෙනවා.
1: මම දවසක් ගියානේ මගේ බයික් එකට ගන්න.
0: ඔයා නම් ඉතින් බණ්ඩක්ක කරලක් මේ බොන්චි කරලක් ගන්න ගියත් රවටනවනේ.
1: හොඳටම ඇන්නුනා.
0: ඕ ස්පෙයා පාර්ට්ස් කඩේ එක්කන ඔයා දැක්ක ඈත තියා රවට්ටනද? මෙහෙම ඒක ඇත්තට මෙහෙම වෙන්න පුළුවන්. අපි ලොකු අවබෝධයක් දැනුමක් නැතුව තමයි මේ වාහනවලට ස්පෙයා පාර්ට්ස් ගන්න යන්නේ. ඉතින් හැමෝම ඉංජිනේරුව නෙවෙයිනේ. හැමෝටම මේ ස්පෙයා පාර්ට්ස් ගැන හසල දැනුමක් එකතු කරගන්න අමාරුයි. ඒ හින්දා විශ්වාසවන්ත තැනකට යන්න. ඔයා පංචිකාවත්ත පැත්තේ ගිහිල්ලා බඩු පුට්ටු හොයනවා නම් කෙලින්ම යන්න වෙන එහෙම කරකෙන්නේ නැතුව DSL එක. Douglas and Sons Limited.
1: ඒහෙත් තියෙනවා DSL එකක් නේ.
0: ඔව් හැමතැනම තියෙනවා.
1: දැන් හැමෝට කාට හරි මට පංචිකාව යත්තෙන්මයි ගන්න ඕනේ. මට වෙන කොහෙවත් ගන්න ඕනේ
0: නැහැ. ඒ DSL තියෙනවා. ඒකටම යන්න
1: පුළුවන්. ඒකනේ.
0: දිවයින පුරා 3000කට අධික ඩීලර් නෙට්වර්ක් එකක් ඒගොල්ලන්ට තියෙනවා. හැමතැනම DSL ඉන්නවා. 2500කට අධික සේවක සංඛ්‍යාවක් එතන වැඩ කරනවා. 200කට අධික අන්තර්ජාතික, ඒ කියන්නේ ලොව පුරා හඳුනන බ්‍රෑන්ඩ්ස් වලින් ඒගොල්ලෝ ගාව බඩු තියෙනවා. ඉතින් ඔයගොල්ලෝගේ වාහනේට මොන පාර්ට් එක ගන්න ගියත් ජෙනුයින් පාර්ට් එකක් ගන්න පුළුවන් ඔයා DSL එකෙන් බඩු ගන්න පුරුදු වෙලා ඉන්නවනම්.

0: ශ්‍රීලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනිය රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර්ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
1: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර්, වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවර.
2: අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
3: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
2: අවන්ස් ටිකෙන් ටික පේ.
4: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
5: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
6: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
7: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස්. ඉතුරු කරන පුදුම හත. අමතන්න .112200. ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
8: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire. දැන් දම් පාටින් ACL Fireguard Wire. ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
9: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න .112200. NIBM The City University. The place to be.
10: ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් loan එකක් ගත්තේ.
11: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
12: LOLC Finance. හරියන්න හරිම තැන.
13: වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
14: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස්මයි සීතා. සීතා හදවත් දිනු හිතවත්කම.
15: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන්
16: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
17: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
18: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලබා මුල්‍ය සහගමක ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනාවක්මේ
19: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
8: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire. දැන් දම් පාටින් ACL Fireguard Wire. ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
14: මට හැමදාම ඕනේ උනේ කැමති තැනක ඉඳන් වැඩ කරන ගමන් ජීවිතේ ෆ්‍රී එකේ ගෙවන්න. මගේ ෆොරින් පේමන්ට්ස් PayPal හරහා ඉක්මනින් ලබා ගන්න.
20: කමර්ෂල් බැංකුව හඳුන්වා දෙන අලුත්ම Gig Plus account එකත් එක්ක ඔබ හැමදාම හීන දැකපු ලයිෆ් එක ගත කරන්න දැන් ඔබට පුළුවන්. ෆ්‍රීලාන්සර්ස්ලා වෙනුවෙන් හදපු මේ account එකෙන් PayPal withdrawals, credit card දීමනා, ණය පහසුකම්, multi currency access ඇතුළු තවත් පහසුකම් රැසක්. අදම combank.lk වෙත පිවිසෙන්න.
21: 98.2 98.4

0: කලින්
1: අපි යන්ත කලින්
0: ටැටූ එකක් ගහමු. තව
1: යන්ත කලින් තව ටැටූ විස්තරයක් කියන්නම්. බුළු ඇඟ පුරාම ටැටූ ගහපු මිනිස්සු දෙන්නෙක් ඉන්නවා. ඒ කියන්නේ ලෝකෙ වැඩිම ටැටූ තියෙන පිරිමිය, එයා ලකි ඩයමන්ඩ්. ඇඟ පුරා එකපාරක් ටැටූ ගහලා ඒ ගහපු ටැටූ ඔක්කොම වැහෙන්න තව ටැටූ එකක් ඇඟ පුරා ගහපු හදෙක් බන්දනේ කොහෙ කෙලවර වෙයිද කියලා මිනිහාගේ ළඟින් යන්නත් බෑ. ළඟින් ගියොත් ඇදලා අපේ ඇඟේ ටැටූ ගන්න එච්චර ටැටූ ප්‍රමාණයක් තියෙනවා ඒ මනුස්සයාගේ ඇඟේ. ලෝකෙ වැඩියෙන්ම ටැටූ තියෙන ගෑනු කෙනා නම් ජූලියා නූස්. එයා ටැටූ ගහන්න පටන් ගත්තේ ස්කින් එකේ පොඩි අප්සෙට් එකක් හින්දා. එයාගේ ස්කින් එකේ පොඩි ක්‍රැක්ස් එන්න පටන් ගත්තා.
0: විශේෂ
1: මේ සමේ විශේෂ රෝගී තත්ත්වයක් හින්දා ඒ ක්‍රැක් ආපු තැන්වල පාට වෙනස්. ඒ හින්දා මේක කොහොමද කවර් අප් කරන්නේ? ඒක ඉන්ටිග්‍රේට් කරගෙන ඒ වෙනස් වෙලා තියෙන ක්‍රැක්ස් එක්ක ටැටූ ගහලා ට්‍රයි කළා. ඒත් ඇත්තටම එයාගේ ස්කින් එකේ ප්‍රශ්නට ඒකෙන් උත්තරයක් ආවේ නැහැ. හැබැයි එයා ටැටූ ගහන්න ආස වුණා. يعني ස්කින් කන්ඩිෂන් එකේ ඉඳලා ටැටූ ගහන්න පටන් ගත්තේ. ඊට පස්සේ ටැටූ කියන එක එයාගේ ආශාවක් බවට පත් වුණා. දැන් එයාගේ ඇඟෙන් 90%ක් විතර කව වෙන්න එයා ටැටූ ගහලා ඉන්නේ. ලෝකේ වැඩිම ටැටූ සංඛ්‍යාවක් ඇඟේ තියෙන
0: කාන්තාව
1: එයා. තව ලස්සනම එකක් මට හම්බුණා. මේ අන්තිම මොහොතේ හරි මම ඒක කියලා යන්න එක ආදේක් ඉන්නවා. මේ බරු ඩයල් හරිද? එයා මේ ගොඩක් පරණ කේසෙකුත් නෙවෙයි. 2026 තමයි මෙයාගෙන හරියටම රෙකෝඩ් එක එළියට ඇවිල්ලා තියෙන්නේ. එයාගේ ඇඟේ ඉන්නවා ටැටූ ගහලා සුපර් හීරෝස්ලා 63 දෙනෙක්. ඔක්කොම මාවල් සුපර් හීරෝස්ලා, මාවල් කැරක්ටර්ස් 63ක්. 2007 ඉඳන් දැන් මේ 2026 තමයි 63 වෙනි සුපර් හීරෝ කැරක්ටර් එක ඇඟේ ටැටූ කරලා තියෙන්නේ. ටොම් රෙඩ්ෆෝඩ්. දැන් අර සමහරු ඉන්නේ මේ තමන්ගේ ගෑනු ළමයාගේ පිරිමි ළමයාගේ නම ඇඟේ කොටා ගන්නවා. සමහරු ඉන්නවා ඒක දිගටම කරගෙන ගියා නම් මේ ටොම් රෙඩ්ෆෝඩ්ට වඩා, ටොම් රෙඩ්ෆෝඩ්ගේ ඇඟේ ඉන්න මාවල් සුපර් හීරෝස්ලා ගානට වඩා එක්ස් ලගේ රක් දිනවා ඇඟ පුරා නිකන්
0: තෑවක් 80%.
1: ඔව්, එහෙනම් කල්පනාවේ ඔවා පටන් ගත්තාම මේකයි. දැන් එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ තුන් දෙනෙක්ගේ නම ගහලා හතරවෙනි එක්කෙනාගේ නම නොගහා හිටියොත් හෙද ලෙඩක්.
0: අවසානට මැරි කරා ටැටු ඔක්කොම මකලා අර මැරි කරපු
1: එක්කෙනාගේ.
0: ඇයි ඔය වගේ තව කතාවක් තියෙනවා මකල? දැන් මේ මිනිස්සු ආශාවෙන් ගහන්නේ ටැටු කියන එක. පිටරට ගෑනු කෙනෙක් එයාගේ බොයිෆ්‍රෙන්ඩ් යාට වද දෙනවා ටැටු ගහන්න කියලා. එයා ටැටූ 100ක් 150ක් විතර බොයෆ්‍රෙන්ඩ් වද දෙන හින්දම ගහලා තියෙනවා ඇඟේ. ඊට හැබැයි ඊට පස්සේ එෆ්ඒගේ බ්‍රේක් වුණාට පස්සේ එයා ඔය ඔක්කොම මකා ගන්න ගිහිල්ලා තියෙනවා. ඒ
1: වද දෙකයි
0: අර
1: ටැටූ ගහන්න කියලා වද දෙනකොටම බ්‍රේක් අප් වුණා නම් ඒ වද දෙකම නෑ, වද තුනම නෑ. ඒක
0: මානසික ලෙඩුයි තේ. ඔහොම කතා තියෙනවා ඉතින් ටැටූ ගැන.
1: ඔයගොල්ලත් ටැටූ ගැන මොනව හරි කතා තියෙනවා නම් අපිට කියලා වටනේපා. ඔයගොල්ලෝ කතා වෙලා නිකන් ඉඳ අපි කියලා.
0: මම සන්නි.
1: මම මකලා.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: නාමල් යළි රිමාන් බන්ධනාගාරයට. හෙල්ල හානිවීම ගැන තුර්කි ගුවන් සේවයෙන් කරුණු විමසයි. පවුල් 16,793ක් නායාම් අධි අවදානම් ප්‍රදේශවල. දුම්රිය වෘත්තීය සමිති 30ක් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක. අයිස් සහ හෙරොයින් සමග හිටපු නාවික සෙබලෙකු අත්අඩංගුවට.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය.
2: සෙනෙහසින් හදවත් සනසලා.
3: මෙතෝලි සෑම මොහොතක්ම රා

0: එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: කෑමෝ යද්දි පොල් වලට යන වියදම වැඩිද? කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩ් කරමාවිත කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි. සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
2: මොකද බං? අසනීපෙන් වගේ?
3: ඔව් මේ පොඩි කැස්සක් විතරයි.
2: මං ඔබ ගැන නෙමෙයි කිව්වේ. වාහනේ ගැන. වාහනේ තසනීප වෙලා වගේ. ස්පාර්ක් ප්ලග් ටික චෙක් කරන්න වෙයි.
1: එන්ජින් එකට ඕන ස්පාර්ක් එක හරියට ලැබුණ නැත්තම් ස්ටාර්ට් ඉන් පර්ෆෝමන්ස් වගේම ෆුල් එෆිෂන්සි එකටත් බලපාන්න පුළුවන්.
4: NGK Plugs විශ්වාසය රකින DSL hologram sticker එක දෙයි බලන්න. එක ස්පාර්ක් එකයි ගමනම සුබයි. 40 වසරක DSL විශ්වාසය ඔබ සමගයි.
5: හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංගගේ හෙල්ලවලට සිදු වූ හානිය පිළිබඳ තුර්කි ගුවන් සේවයෙන් කරුණු විමසා තිබෙනවා. ඊට අදාළ සාකච්ඡාවක් සිවිල් ගුවන් සේවා අධිකාරියේදී පැවැත්ුණේ වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය මාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කුගේ ප්‍රධානත්වයෙන්. ක්‍රීඩා උපකරණවලට සිදු වූ හානිය පිළිබඳ තුර්කි ගුවන් සමාගම කනගාටුව පළ කළා. සිද්ධිය සම්බන්ධයෙන් ආයතනික විමර්ශනයක් සිදු කිරීමටත් හානිය පිළිබඳ නිසි ඇගැයීමක් සිදුකර ප්‍රතිපූර්ණය කිරීමට අවශ්‍ය පියවර ගැනීමටද තීරණය කළ බවයි වරාය සහ සිවිල් ගුවන් සේවා මාත්‍යංශය සඳහන් කළේ. ලෝක මලල ක්‍රීඩා අල්ටිමේට් ශූරතාවලියේ හෙල්ල විසිකිරීමේ ශූරයා බවට පත් වූ රුමේෂ් තරංග ඊයේ අලුයම දිවයිනට පැමිණියේ තුර්කි ගුවන් සේවේ TK-730 දරන ගුවන් යානයෙන්. රුමේෂ් සතු ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු හෙල්ල පහම හානි වී තිබුණේ හංගේරියාවේ බුඩාපෙස්ට් නුවර සිට මෙරට දක්වා පැමිණි ගුවන් ගමනේදී. රජයේ පූර්ණ වියදමින් අති නවීන හෙල්ල කට්ටලයක් රුමේෂ් තරංග වෙත කඩිනමින් ලබාදීමට පියවර ගන්නා බවයි ක්‍රීඩා මාත්‍ය සුනිල් කුමාර ගමගේ සඳහන් කළේ. මේ අතර ආසියා ක්‍රීඩා උළෙලේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වේ නව තරග වාර්තාවක් පිහිටුවීම රුමේෂ්ගේ අරමුණ බව ඔහුගේ පුහුණුකරු ටෝනි ප්‍රසන්න පවසනවා. ඔහු සියත ප්‍රවෘත්ති වෙත පැවසුවේ රුමේෂ් භාවිත කළ හෙල්ල විනාශ වීම කනගාටුදායක තත්වයක් බවයි.
6: පරිදේරයි තියෙන අපිට එන් ගේම්ස් වලට 20 වෙනිදා අපි යනවා ගිහිල්ලා මං හිතන්නේ අපිට 26 තමයි ක්වොලිෆයි රවුන්ඩ් එක තියෙන්නේ. ඉතින් ඒ ට්‍රේනින් කටයුතු කරලා ක්වොලිෆයි රවුන්ඩ් එක සිලෙක්ට් වෙලා ෆයිනල් එක කොහොමත් අපි රෙකෝඩ් එක බ්‍රේක් කරන්න තමයි අදහස යන්නේ. මුසු අවස්ථාවකට සිද්ධ මූණ පාන්න වුණා අපි අර ජවලින් ටික ගැලුණා අපිට එන ගුවන් ගමනේ ලැවල් එකේදී. ඉතින් එතන තමයි අපි කම්පිටිෂන් ජවලින් එක තිබ්බේ. ජවලින් තුනක් තිබ්බා අපි මේකට ත්‍රෝ කරපු. මේ සීසන් එකේ ජවලින් තුන. ඉතින් ඒකත් පොඩි අපිට පොඩි අවාසියක් වෙනවා. මොකද අලුත් ජවලින් එකක් ගත්ත ගමන් අපි කම්පිටිෂන් වලට ගහන්න බෑ. පොඩක් ඒ සීසන් එකේ ජවලින් එක හැදෙන්න ඕනේ. මේන් ටාගට් එකේදී මේ ඒෂියන් ගේම් මේ බ්‍රේක් කරන්න රුමේෂ්ගේ ධෛර්ය ශක්තිය තියෙනවා. අපි ට්‍රේනින් කරලා තියෙන්නේ.
5: හෙල්ල පහම විනාශ වීම හේතුවෙන් රුමේෂ් මානසික පීඩනයකට ලක් වූ බවයි ටෝනි ප්‍රසන්න සඳහන් කළේ.
6: ඒක මොන කොහෙන් වුණාද කියලා අපිට විස්තර වශයෙන් කියන්න බෑ. ගුවන් ගමන අතරතුර ඒ වුණාද, එහෙන් වුණාද, පිටකොට බලලා එළියට ගන්න වුණාද කියන එක හරියටම ඒක තීරණය වෙන්න බෑ. මොකද අපි දන්නේ නැහැ මොකද උනේ කියලා. ජවලිනේ වටිනාකම ලක්ෂ 6ක් වගේ වෙනවා. නමුත් අපි සීසන් එකේ ජවලිනේ එක වටිනාකම කියන්න මිල කරන්න බෑ. මොකද අපිට ඒකේ වටිනාකම තියෙන අපිට. ඒක වටිනාකම තියෙන සීඩ කියලා. මොකද ඒක අපි සාමාන්‍ය කැම්පිටිෂන් වලට පාවිච්චි කරලා අපි තියා ගන්නවා. ඔක ට්‍රේනින් කරන්නේ නැහැ. ඊට දිගට ට්‍රේනින් කරනකොට ජවලිනේගේ තියෙනවා ග්‍රැවිටිය සහ වේට් එක අඩු වෙනවා. ඊට පස්සේ කැම්පිටිෂන් වලට දාන්න බෑ. ඊට පස්සේ ඒ කැම්පිටිෂන් ලෙවල් එකේ නැතුණාම ජවලිනේ රිජෙක්ට් කරනවා. ඉතින් අපිට සෙට් එක ජවලින් ටික දාම මේ ටික. අපිට අතර මේක මිල කරන්න බෑ. මානසික බිඳුවට වැටෙනවා.
5: එයාබස් ගුවන් යානා මිලදී ගැනීමේ සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 23 වරදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. සැකකරුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය එදින ප්‍රකාශයට පත් කරන බවයි කොළඹ කොටුව මහේෂ් රාත්පසන් අමරසේන නියෝග කළේ. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද අධිකරණයට ඉදිරිපත් කළේ බන්ධනාගාර නිලධාරින් විසින්. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර පැවසුවේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පුළුල් බද සහිත එයාබස් ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමරිකා ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බවයි. ඒ අල්ලස් කොමිසම විසින් මෙම විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමිසම ඒකාබද්ධව සිදු කරනු ලබන්නේ දූෂණ විරෝධී පනතේ ප්‍රතිපාදන අනුවයි. අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව කොළඹ මහේෂ් රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතව පසුවනවා. කොටුව මහේෂ් රාත් අධිකරණයට පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ ඇමරිකා ඩොලර් මිලියන 2ක මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ. නඩුකරේ 4වන සැකකරු ලෙස නාමල් රාජපක්ෂ නම් කළා. පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කළ නියෝගයකට අනුව සැකකරු අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේ. ඔහු පැවසුවේ ගුවන්යානා මිලදී ගැනීමේදී ලැබුණු අමෙරිකා ඩොලර් මිලියන දෙකක මුදලක් සිංගප්පූරුවේ පිහිටි ප්‍රියංකා නියෝමාලි විජේනායකගේ සමාගමේ බැංකු ගිණුමට බැරවී ඇති බවයි. ඔහු පැවසුවේ ඉන් අමෙරිකා ඩොලර් මිලියනයක් මියගිය කපිල චන්ද්‍රසේනගේ ඔස්ට්‍රේලියාවේ බැංකු ගිණුමකට යොමු කර තිබූ බවයි. තවත් රුපියල් මිලියන 25ක් යොමු කර ඇත්තේ සිංගප්පූරුවේ පිහිටි සමාගමක් වෙතයි. පසුව එම සමාගමින් අදාළ මුදල මෙම නඩුවේ තවත් සැකකරුවෙක් වන ශමීන්ද්‍ර රාජපක්ෂ නැමැත්තාගේ ගිණුමට බැරවී තිබුණා. ප්‍රියංකා නියෝමාලි විජේනායකගේ සමාගමේ ගිණුමෙන් තවත් අමෙරිකා ඩොලර් ලක්ෂ 8ක් බැර කර ඇත්තේ ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින නිමල් පෙරේරා නැමැත්තාට අයත් සමාගමේ ගිණුමකටයි. එම මුදල එනම් රුපියල් මිලියන 100ක් සැකකාර නාමල් රාජපක්ෂට ලබා දුන් බවට නිමල් පෙරේරා අල්ලස් කොමිසමට ලබා දුන් ප්‍රකාශයකින් හා දිගුරුම් ප්‍රකාශයකින් සඳහන් කර ඇති බවයි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා සඳහන් කළේ. මීට අදාළ විමර්ශන සිදු කරනු ලබන්නේ අන්‍යෝන්‍ය සහයෝගිතා සම්මුති යටතේ අමෙරිකාව, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව වැනි රටවල පිහිටි විමර්ශන ආයතනවල සහය ලබා ගනිමින්. සිද්ධිය සම්බන්ධයෙන් එයාබස් සමාගමේ නිලධාරීන් ශ්‍රී ලංකාවට පැමිණ අල්ලස් කොමිසමට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබා දුන්නා. ඔවුන් ලබා දුන් වෝහාරික විගණන වාර්තාවල අන්තර්ගත ඊමේල් පණිවිඩ පරීක්ෂා කිරීමේදී සැකකරු හා එයාබස් සමාගමේ නිලධාරීන් සම්බන්ධතා පවත්වා ඇති ආකාරය මනාව පැහැදිලි වන බවයි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා පැවසුවේ. ඔහු සඳහන් කළේ තමන්ට එල්ල වූ ජීවිත තර්ජන හේතුවෙන් ඔස්ට්‍රේලියාවට පලා ගිය බවට නිමල් පෙරේරා ප්‍රකාශ ලබා දී ඇති බවයි. තර්ජන හේතුවෙන් තමන්ට දිවයිනට පැමිණිය නොහැකි බවත් නිමල් පෙරේරා සඳහන් කර ඇති බව නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා පැවසුවා. ඔහු පෙන්වා දුන්නේ නඩුකරයේ පළමුවන සැකකරුවන කපිල චන්ද්‍රසේන මේ වන විට මියගොස් සිටින බවයි. ඔහුගේ මරණය සියදිවි නසා ගැනීමක්ද නොයසේ නම් ඝාතනයක් ද යන්න තවමත් අනාවරණ වී නොමැති බවයි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා සඳහන් කළේ. දෙවන සැකකාරිය වන ප්‍රියංකා නියෝමාලි විජේනායකත් ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින අතර ඇයව දිවයිනට ගෙන්වා ගැනීමට නොහැකි තත්ත්වයක් මතුව තිබෙනවා. තුන්වන සැකකරු වන ශමීන්ද්‍ර රාජපක්ෂ නැමැත්තා පලාගොස් ඇත්තේ අමෙරිකා වෙතයි. ඔහු සම්බන්ධයෙන් ජාත්‍යන්තර වරෙන්තුවක් ලබා ගත්තා. එම වරෙන්තුව අභියෝගයට ලක් කරමින් ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කර ඇත්තේ කොළඹ මහාධිකරණය හමුවේ. නාමල් රාජපක්ෂට ඇප නියම කළහොත් සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවිය හැකි බවයි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා සඳහන් කළේ. විමර්ශනවලට අදාළ ගොනු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළා. නාමල් රාජපක්ෂට අදාළ විමර්ශන අවසන් කර කඩිනමින් චෝදනා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා සඳහන් කළේ. සැකකරුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 23 වනදා ප්‍රකාශයට පත් කරන බව මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. මේ අතර ශිරන්ති රාජපක්ෂට ලබන 24 වනදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටහාශය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා. ඒ සිරිලිය ගිනුම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළවයි. මේ ඒ පිළිබඳ මාධ්‍ය වෙත අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක.
7: ශිරන්ති රාජපක්ෂ මැතිනියට දැන් අද උදේ විදේශගත වෙනකොට විදේශගත වෙලා පැය 4කට පස්සේ තමයි ගෙදරට ඇවිල්ලා කියන 24 වෙනිදා FCID එකට එන්න කියලා. හැබැයි විදේශගත වෙන්න කලින් කිසිම දැනුම් දීමක් කරලා තිබුණේ නැහැ. ඉමිග්‍රේෂන් කවුන්ටර් සරහා ඇතුළට ගිහිල්ලා ෆ්ලයිට් එකට නගින්න විනාඩි 5කට කලින් ෆොටෝ කොපි එකක් අරගෙන දුහගෙන ඇවිල්ලා අතට ගෙනෙත් දීලා කියන 24 එන්න කියලා. ඇයි මේව පෝස්ට් කරලා ඉවුවේ නැත්තේ?
5: ඉස්ලාම් දහමට අපහාසයක් සිදු කිරීමේ චෝදනා මත බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්ච ගලගොඩත්තේ ඥානසාර හිමියන් එරෙහි නඩුවක් යළි ලබන 30 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. නියෝගය නිකුත් කළේ කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සීරාගල විසින්. එම අවස්ථාවේදී විත්තිකාර ගලගොඩත්තේ ඥානසාර හිමියන් අධිකරණය හමුවේ පෙනී සිටියා. විත්තිකාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අශෝක වීරසූරිය සඳහන් කළේ සිය සේවාදායක හිමියන් මෙම නඩු කටයුත්ත කෙටියෙන් අවසන් කර ගැනීමට අපේක්ෂා කරන බවයි. ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙත කරුණු දැක්වීමට කටයුතු කරන බවත් නීතිඥවරයා අධිකරණය හමුවේ දැනුම් දුන්නා. මේ පිළිබඳව විනිසුරුවරයා කළ විමසීමකදී රජයේ නීතිඥවරයා සඳහන් කළේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවයි. ඉන් අනතුරුව නඩු කටයුත්ත ලබන 30 වනදා කැඳවීමට නියම කළ අධිකරණය එදින මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් පාර්ශ්වකරුවන්ට නියම කළා. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරුවේ වසර 6ක සිරදඬුවම් ලබා සිටි ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පිරිනමනු ලැබූ සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා අහෝසි කරනු ලැබුවා. මේ අතර ඥානසාර හිමියන් අද බන්ධනාගාර නිලධාරීන් භාරයට ගැනීමක් සිදු නොවූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා. අධිකරණයේ නියෝග මත ඉදිරි පියවර තීරණය කරන බවයි එහි මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලිතැන්න සඳහන් කළේ. ආරම්භ කිරීමට නියමිත වර්ජනය හේතුවෙන් රාත්‍රියේ දහවනය වන දුම්රිය කිහිපයක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවරගෙන ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා. එහි සභාපති සුමේධ සෝමරත්න මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක් වෙමින්. දුම්රිය ස්ථානාධිපති සංගමය ඇතුළු දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ඒකාබද්ධව අද මධ්‍යම රාත්‍රී 12 සිට වැඩවර්ජනයක් ආරම්භ කිරීමට නියමිතයි. එය පැය 48ක සංකේත වැඩවර්ජනයක් ලෙස ක්‍රියාත්මක වනු ඇති. දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් මෙම පියවර ගන්නා බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවසුවා.
8: අද හවස්වරුවේම මේ දුම්රිය ධාවනය අඩාල කරමින් දෙපාර්තමේන්තුව කටයුතු කරනවා. රාත්‍රියේ තැපැල් දුම්රිය මේ වෙනුවට දෙපාර්තමේන්තුව මගින් අවලංගු කරලා තියෙනවා. ඒත් එක්කම අංගසන්තුරේ බලා ධාවනය වෙන රාත්‍රියේ තැපැල් දුම්රිය අවලංගු කළා කියන පණිවිඩය අපිට නිකුත් කරලා සමහර වෙන්කල ආසනවලට ප්‍රවේශ පත්‍ර මුදල් ආපසු දෙනකොට දැන් කියනවා අනුරාධපුරයට ධාවනය කරනවා. කංකසන්තුරේට යන්න ඕන මිනිස්සයා අනුරාධපුරයට ගිහින් රෑ 12ට බස්වලට නැගලා ගෙනියන තැනකට මේ දෙපාර්තමේන්තුව පත් කරලා පහසුතාවයට පත් කරන්නේ මගීන්ව. මඩකලපුව රාත්‍රියේ ශීඝ්‍රගාමී දුම්රිය 7ට පිටත් වෙන්නේ, ත්‍රිකුණාමලයේ 9 හමාරට පිටත් වෙන්නේ. ඒව අවලංගු කරලා තියෙනවා. මොකද
5: ලොකමටිව් නිලධාරීන්ගේ සංගමේ ලේකම් SRCM සේනානායක සදහන් කළේ වෘත්තීය සමිති 30ක් සිය වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය පළ කර ඇති බවයි.
9: වෘත්තීය ක්‍රියාමාර්ගයට සම්බන්ධ වෙලා ඉන්න වෘත්තීය සමිති 30කට ආසන්න ප්‍රමාණය සියලු දෙනාටම එක එක පක්ෂවලට අදාළව ලේබල් අලවන්න පටන් ගත්තා. ඒවා 10 20 ගැනලා කරාදයි කියලා අපිට තේරෙන්නේ නැහැ. නමුත් ඒ වගේ දේශපාලන පක්ෂයකට සම්බන්ධ වෙලා දීර්ඝ කාලයක් ක්‍රියා කරපු පුද්ගලෙ අනිකුත් වෘත්තීය සංගම්වල නිලධාරීන්ට එහෙම චෝදනාවක් නගපු එක සම්බන්ධයෙන් අපි එතුමා සම්බන්ධයෙන් ලැජ්ජාවට පත් වෙනවා.
5: තවත් දින 10කින් පමණ පසු යලි වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන්නගේ මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
10: නමුත් මේ මාසේ අවසන් සතිය වෙනකොට තව දවස් 10කින් විතර පස්සේ ලංකාවේ බොහෝ ප්‍රදේශවල හවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේවි. ක්‍රමක්‍රමයෙන් පැතිරිච්ච වැස්සක් දිවයින පුරාම වගේ වැස්සක් අපි බලාපොරොත්තු වෙනවා. ලබන මාසයේ ගත්තහම ඔක්තෝබර් මාසයේ අපි වැසි තත්ත්වය ඉහළ වැඩි අගයකට යාවි කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔක්තෝබර් නොවැම්බර් මාස දෙකේ ලැබෙන්න ඕන වැස්සට වඩා වැඩියෙන් වැසි ලැබෙවි. එතකොට තීව්‍ර වැසි, මොකද එල්නිනෝ තත්ත්වයක් තියෙනකොට මේ ආන්තික දේවල් වැඩි වෙනවා, එක්ස්ට්‍රීම් දේවල් වැඩි වෙනවා. එතකොට අර මම වගේ ගම් වතුරක් එන්න පවා ඉඩ කඩක් තියෙනවා. ඒ වගේම ස්නායයම් වෙන්න පුළුවන්, තද වැසි ඇති වෙන්න පුළුවන්. ඒ ගැන අපි අවධානයෙන් ඉන්නවනේ.
5: ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර කියා සිටියේ නායම් පිළිබඳ අවධානයෙන් පසුයේ යුතු බවයි.
11: නැවත ජනතාව ඉල්ලා සිටිනවා ඉදිරියේදී ලැබෙහි වර්ෂාපතන සමග ඔබ ඒ සමග ඒව නරඹන්න යන්න එපා. එම ස්ථාන එකතු වෙන්න එපා. එම ස්ථාන මගහරින්න. මොකද නැවතර කිලෝමීටර් ගණන් ගිහිල්ලා යම් යම් ස්ථානවල තැම්පත් වෙලා තියෙන පස්සහ ගල් නැවත ඒමේ එම මාර්ග දිගේ ගලා යමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම එම දෙපස නායමේ පූර්ව ලක්ෂණ ලැබ ඇති වෙලා තියෙනවා. එම ඒ නිසා මේ වර්ෂාපතන ඒව නැවත කඩා නෙමේ හැකියාව පිහිටපත් වෙනවා. හැබැයි මේ දිත්ව සිද්ධිය සමග නැවත අපි ඒ ප්‍රදේශවල පවුල් අධ්‍යවදාන පවුල් 16,793 මේ වන විට අපි අඳුරගෙන තිනවා. මෙම සංඛ්‍යාව අනිවාර්යයෙන් වැඩි වෙන, මොකද තාම එම නිරීක්ෂණ කටයුතු අවසන් කළ නැති නිසා.
5: පානීය ජලය නොමැති කමින් පීඩාවට පත්ව සිටින 142,236 දෙනෙකුට තවදුරටත් පානීය ජලය ලබා දෙන බවයි ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රදීප් ධනන්සූරිය සඳහන් කළේ.
12: ඒ වෙද්දී එල්නිනෝ බලපෑමත් එක්ක ඇති වුණ බීලි තත්ත්වයක් එක්ක තවදුරටත් දිස්ත්‍රික් අටක මුන්රාගල, මඩකලපුව, බදුල්ල, අම්පාර, පොළොන්නරුව, රත්නපුර, අනුරාධපුර සහ මාතලේක දිස්ත්‍රික් අටේ ප්‍රාදේශීය කොට්ටාස 36ක පවුල් 50,174ක පුද්ගලයින් 163,869ක් මේ පානීය ජලය ලබා ගැනීම සම්බන්ධයෙන් පීඩාවට පත් වුණා. පසුගිය දින කීපය තුළ ඇතිවෙච්ච වර්ෂාවත් එක්ක යම් ස්ථානවල පානීය ජලය සපයා ගැනීමේ ගැටලුව මේ වෙද්දී අපට මේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ අනුව මේ වෙද්දී පවුල් 43,586ක පුද්ගලයින් 1,236ක් වෙත තවදුරටත් පානීය ජලය සපයා දීම කටයුතු අඛණ්ඩව සිදු කරනවා. දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වගේම පළාත් පාලන ආයතනවල සහයෝගයෙන්
13: එල්නිනෝ බලපෑම weather read alert.
5: මන්නාරම දිස්ත්‍රික් මහරෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබෙනවා. ඉන්දිය රජයේ ප්‍රදානයකට අනුව ඒ සඳහා වැය කිරීමට නියමිත මුදල රුපියල් මිලියන 600ක්. 2028 වසරේ පළමු කාර්තුවේදී මෙහි ඉදිකිරීම අවසන් කිරීමට නියමිතයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීමට පියවර ගනිමින් සිටින බවයි සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ.
14: එවගේම ඔබට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සමහර වෙලාවට යම් හිඟතාවයන් පවතිනවා. අපිට සමහර වෙලාවට ඇක්ටින් කන්සල්ටන්ට්ස් තමයි මෙතන යොදවන්න වෙන්නේ. දැනුත් ඒ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අඩුපාඩුව සම්පූර්ණ කරමින් යනවා. මේ ඔක්තෝබර් 31 වෙනිදා අපි නව හෙදියන් හෙදෙනදාරි 2600ක් බඳවා ගන්නවා. ඒ වගේම මේ වන විට ෆාමසිස්ට්, MLT, ෆිසියෝതെරපිස්ට් සහ රේඩියෝග්‍රාෆර්ස් කියන පරිපූර්ණ වෘත්තිකයන්ට අදාළ අය පුහුණු වෙමින් පවතිනවා. ඒ පුහුණු කාලය අවසන් වුණාට පස්සේදී අපිට සේවයට එකතු වුණාම මේ දිස්ත්‍රික් මහරෝහලට තව කීප දිනකගේ සේවය ලබා ගන්න පුළුවන්. අපේ පෞල් සෞක්ෂල් නෙදහරින් ඔක්තෝබර් 2 වෙනිදාට අපි 1100ට පත්වීම් ලබා දෙනවා.
5: ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහරෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීම සිදු වුණේද ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්. විසිදෙවන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ආණ්ඩුව හැර සෙසු සියලු පාර්ශ්ව විවේචන එල්ල කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය GL පීරිස් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක් වෙමින්.
15: දැන් 22 සංශෝධනය ආණ්ඩුව හැර මේ රටේ සියලු දෙනාම දැඩි විවේචනයකට භාජනය කරපු සංශෝධනය. එහෙම දෙයක් අතීතයේ කිසිම දවසක සිදු වෙලා නැහැ. එතකොට මේ සියල්ලක්ම ගැන කිසිම තැකීමක් නැතුව ඉතාමත් මුරණ්ඩු හා උද්දච්ච ලෙස කවුරු විරුද්ධ වුණත් මේක කරනවාමයි කියන ස්ථාවරයේ පිටතලා මේක නීතිගත කිරීමට දැඩි අධිෂ්ඨානයක් රජය ප්‍රකාශ කළා තියෙනවා.
5: ආණ්ඩුව ජනතාවට සාධාරණ ඉටු කළ යුතු බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පැවසුවේ.
15: මේ ආණ්ඩුවට පිළිමක් කරනවා දැන්වත් රැවට්ටුව ජනතාවට සාධාරණයක් කරන්න. බොරුවට ආණ්ඩුවට අවුරුදු 2යි රට සුභයි කියන්න එපා. හැබැයි අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඇයි මේ අනුර කුමාර ජනාධිපති සහෝදරයා අවුරුදු 2ක් වෙනකොට ගමට ගිහිල්ලා පොඩි මේ බැලන්ස් එකක් හදාගන්න හදන්නේ ඇයි කියන පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
5: විපක්ෂය අසත්‍ය චෝදනා කරන බවයි අමාත්‍ය KD ලාල්කාන්ත කියා සිටියේ.
16: ඔන්න කාලයකට කියනවා NPP එකයි JVP එකයි ගැටුම් කියලා පොදුවේ කියනවා. සමහර වෙලාවට කියනවා අගමැතිනියයි JVP එකයි ගැටුම්. ඔයගේ විවිධ ඒවා කියනවා. ඒක සාමාන්‍ය දේශපාලන ප්‍රකාශ. ජනතාව දන්නවා. ජනතාව කලබල වෙන්නේ නැහනේ. පිස්සෝ කලබල වුණාට දොස්තර කලබල වෙන්නේ
5: නැහැ. අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 716ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 255ක් සමග රුසියාවේ නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් හා පතරම් ගෙබක්ද අත්අඩංගුවට ගනු ලැබුවා. යතුරුපැදියක්ද සිය බහරයට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ. 43 හැවිරිදී සැකකරු නාවික හමුදාවේ සේවය හැරගොස් නැවත පොදු සමාව යටතේ පසුගිය වසරේදී නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වූ අයෙක්. ඔහු දැනට ඩුබායි වෙත පලා ගොස් සිටින සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන ඩුබායි ප්‍රියංකර නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙවන ප්‍රධාන තැනැත්තෙකු බවට අනාවරණ වුණා. ඉරාන යුද්ධය ඉදිරි මාසවලදී වෙනස් අදීරයකට පිවිසෙනු ඇති බව අමෙරිකා උපජනාධිපති JD වෑන්ස් පවසනවා. අනාගතය පිළිබඳ අනාවැකි පළ කළ නොහැකි නමුත් තවත් මාස කිහිපයකින් මෙම තත්ත්වය වෙනස් අදීරයකට පිවිසෙනු ඇති බවයි උපජනාධිපතිවරයා පැවසුවේ. අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉදිරි තීරණ ගනු ඇති බව ඔහු සඳහන් කළා. අමෙරිකාව කිසිදු දැඩි ආක්‍රමණශීලී මෙහෙයුමක නිරත නොවන බවද අමෙරිකා උපජනාධිපති JD වෑන්ස් ප්‍රකාශ කළා. මේ අතර අමෙරිකා නිලධාරීන් පසුගිය සතියන්තයේදී යෙමනේ හූති සංවිධානයේ නියෝජිතයන් හමු වී තිබෙනවා. හමුව පවත්වා ඇත්තේ ඕමානයේදී. එරට පිහිටි අමෙරිකා තානාපති කාර්යාලයේදී හමුව පවත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
13: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
5: 2026 ආසියා ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයේ නායකත්වයට නම් කර ඇත්තේ චමරි අතපත්තුයි. ඉමේෂා දුලානි, සංචනා කාවින්දි, හන්සිමා කරුණාරත්න, හර්ෂිතා සමරවික්‍රම, අනුෂ්කා සංජීවනී සංචිතයට අයත්. කවිෂා දිල්හාරි, හසිනි පෙරේරා, කුෂානි නෘත්‍යාංගනා, නිමාෂා මීපගේ, සුගන්ධිකා දසනායක, රශ්මිකා සෙව්වන්දි, චමදි ප්‍රබෝධා, මිතාලි අයෝධ්‍යා සහ කාව්‍යා කාවින්දිද සංචිතයට නම් කළා. තරගාවලියේ ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර තරගය අනිද්දා පැවැත්වීමට නියමිතයි. යළි සිරස්තල. නාමල් යළි රිමාන්ඩ් බන්ධනාගාරයට. හෙල්ල හානිවීම ගැන තුර්කි ගුවන් සේවයෙන් කරුණු විමසයි. පවුල් 16,793ක් නායාම් අධි අවදානම් ප්‍රදේශවල. දුම්රිය වෘත්තීය සමිති 30ක් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක. අයිස් සහ හෙරොයින් සමග හිටපු නාවික සෙබලෙකු අත්අඩංගුවට. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමායි. මම සප්න වංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30ට. ඔබට සුබ රාත්‍රියක්.
17: පුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: Town. ලංකාවේ අපිට ඉන්න talented award winning actor කෙනෙක් තමයි උද්දික ප්‍රේමරත්න.
1: අද එයාගේ birthday එක. Happy birthday උද්දික.
2: Wow, so this is the film my Tennessee Happy birthday,
3: happy birthday, happy birthday to you.
0: අද ස්පෙෂලි මොනවද කරන්නේ?
2: ඒක ඉතින් විශේෂයක් නෑ ඇත්තරම නේද? සෙලිබ්‍රේට් කරන්න තරම් දෙයක් නෙමෙයි දැන් නම්.
1: මොන වගේ වැඩවලින්ද ළඟදිම ඔයාව බලන්න පුළුවන්?
2: ප්‍රසංගවල ගීත ගායනා කරන්න ඉතින් අපේ ප්‍රේක්ෂකයන් හමුවට යනවා. චිත්‍රපට කීපයක් කළා පහුගිය කාලේ වත් ඉතිරි දකින්න හම්බෙයි. විශේෂකාර කියලා චිත්‍රපටයක් තියෙනවා. ඒක මම හිතනවා මුලින්ම මේ චිත්‍රපටය තමයි ප්‍රේක්ෂකයන්ට නරඹන්න හම්බෙන්නේ.
0: කරන්නද සිං කරන්නද වැඩිපුර කැමති?
2: කලාව සම්බන්ධව තියෙන සියලුම දේවල් වල නිවස වෙනවා. ඉතින් ප්‍රේක්ෂකයන් එක්ක තියෙන ගනුදෙනුව ඒක තියෙන දිගට කරගෙන යන එක තමයි ඉතින් මගේ ජීවිතේ තියෙන සතුට.
0: Talk of the town. Spider-Man brand new day movie kit මේ පාර දැලේලලා තියෙන්නේ villains ලට විතරක් නෙවෙයි. Box office records වලටත් එක්ක.
1: මේ වෙනකොට බ්‍රෑන්ඩ් නිව් ඩේ ලෝකෙ පුරා ඇමරිකානු ඩොලර් බිලියන 2.45ක ඉන්කම් එකක් අරන් තියෙනවා.
0: ඒත් එක්කම මේ මූවික ටයිටැනික් මූවිකත් පහු කරලා ලෝකෙ වැඩිම බොක්ස් ඔෆිස් ඉන්කම් එකක් ගත්ත ෆිල්ම් අතර තුන්වෙනි තැනට ඇවිත් තියෙනවා.
1: දැනට ලිස්ට් එකේ පළවෙනි තැන ඉන්නේ අවතාර මූවි එක. දෙවෙනි තැන ඉන්නේ Avengers Endgame.
0: දැන් ගොඩක් දෙනෙක් බලාගෙන ඉන්නේ Spider-Man brand new day movie එකට අවතාර රෙකෝඩ් එක බ්‍රේක් කරන්න පුළුවන් වෙයිද කියලා. Talk of the town.

0: பிறன்னு சேத
1: ඔබනොදන්න මෙඩිසින්
2: හැමෝටම ව්‍යායාම කරන්න පුළුවන්ද?
1: ජේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උඩකමගේ සමග
2: වෛද්‍යරු විදිහට අපි නිතර කියන දෙයක් තමයි සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා ඔබ අනිවාර්යම දිනපතා ව්‍යායාම කිරීම, ඒ වගේම හොඳ ආහාර

0: කිරීමට පටන් ගැනීම තමයි ඉතාම වැදගත්. නිතරම ව්‍යායාම කිරීම මගින් ඔබට රෝග ඇතිවීමේ අවදානම අඩුවෙනවා වගේම තමයි ඔබට වයසට යෑමේ වේගයත් අඩුවෙනවා. ඒ වගේම තමයි ඔබට දැනටමත් තියෙන රෝගාබාධ හොඳින් පාලනය කරගැනීමේ හැකියාවත් ලැබෙනවා. අපි හෙටත් උදෑසන හමු වෙමු මේ වගේ වැදගත් වෛද්‍ය කරුණු සමගින්.
1: ඔබ නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
2: හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ. පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ. මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, එල්එම්ජී. තේකබඩුවල ලස්සන.
3: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
2: යාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ. නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
4: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
5: ෂදායි ඩියුරම් පිටවල ගුණේ පෙරි මිලාන් පාස්ටා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා සතුටින් කරන්න මිලාන්
6: පාස්ටා. ඇයි මට අයිති හැමදේම මගෙන් ඈත් වෙන්නේ?
7: ඈතුන දේවල් ගැන හිතද්දී ළඟින් ඉන්න අය වට පේන්නේ නැනිකෙන්.
8: ආදරය අරන් එන ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමාහල් වලදී.
9: මල්ලි එන්න එන්නම කඩේ දිනු කරනවානේ.
10: LB රන් අය තමයි මගේ හයිය.
11: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් අය ව්‍යාපාරික ඔබේ දිනුවට ඔබ ළඟ.
12: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 011544500.
13: සරණමහල් රන් සමරුව. සරණමහල් නුගේගොඩ සහ කලුතර ශාඛාවන් වෙතින් සැප්තැම්බර් මාස 18, 19 සහ 20 වෙනි දිනවලදී කැරට 22 සියලු රන් ආභරණ සඳහා ආකර්ෂණීය වට්ටම් සහ වරප්‍රසාද රසක් මෙන්ම වැඩකුලී නොමැතිව චේන් මිලදී ගැනීමට මහකෝ අවස්ථාවක්. සරණමහල් ජීවිතයේ සරණමේ අවස්ථාව සඳහා
12: ශ්‍රී ලංකාවට යුරු මනි සම්මාන දෙක අකණ්ඩව දෙවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සැලන් බැංකුව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි.
14: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම් පාටින්. ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
15: සයන්ස් වලින් ජීවිත වෙනස් කරන්න BSc Honors Biomedical Sciences with Althea at SLIT. අදම ඉදම් කරන්න පිවිසෙන්න www.slit.lk. SLIT and HEMAS අධ්‍යාපනය සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය.
16: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 011173888388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
17: මෙන්න ප්‍රශ්නය. නරිබෑනා වේදිකා නාට්‍ය නිර්මාණය කළේ කවුද? 1. දයානන්ද ගුණවර්ධන 2. හෙන්රි ජයසේන.
18: ඔනේ හතවස්සරින් ගෙන ගන්න පාදුක්කේ තිනුෂි netmini අද pocket money challenge එකෙන් දෙන්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ pocket money දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
19: Yatha pocket money.
18: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

0: සියතා FM
1: දැන් වෙලාව රාත්‍රී 7යි විනාඩි 3යි.
0: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

රාත්‍රී 7යි විනාඩි 9යි. සියතාද රේක තමයි මෙතන ඉඳලා ඔයා උතන ඉඳලා තැන් දෙකක වුණත් එකම දෙයක් අහන්න පැය දෙකක් වෙන් කරගන්නේ සියතාද රේක හින්දා නේද? ඇත්තටම මට මෙහෙම හිතනවා සමහරක් වෙලාවල් වලදී. නිකන් හෙටින් මේ ලෝකෙ ඉවර වෙනවා නම් ඒක මම කියන්නේ නෙගටිව් මයින්ඩ් එකෙන් නෙවෙයි. සමහරක් අය බය වෙලා හරි කාලක් තිස්සේ කියන්න ඉඳලා හරි කරන්න තියෙන දේවල් කියන්න තියෙන දේවල් ජීවිතයට ලං කරගන්න ඕනේ දේවල් සමහරක් විට ආදරේම විතරක් නෙවෙයි. ඔයා උනන්දු තියෙන හැබැයි ඔයා වෙලාවකට කම්මැලි වෙන ඔයාගේ ජීවිතයට ලං කරගන්න ඕන දේවල් අර අපි කියන්නේ හීන. පොඩියට හරි මහන්සි වෙලා හෙට මේ ලෝකෙ ඉවර වෙන කලින් මට මේ දේවල් ලං කරගන්න ඕනේ. ඇත්තටම හෙටින් ලෝකෙ අවසන් වෙනවා නම් අද මේ වෙලාවේ ඔයාට මට වැඩියෙන්ම ඕනේ වැඩියෙන්ම වටින්නේ ආදරය. වෙන් වෙන් වෙලා වැඩ කරන මිනිස්සු ආයෙත් එකතු වෙන්න පුළුවන් නම් කමක් නැහැ. හෙටින් මේ හැමදේම ඉවර වෙනවනේ. අපි ඒ වෙනකන් එකට ඉමු. තවත් හිතන්න වද වෙන්න කරදර වෙන දෙයක් නැහැ. සමහරුන්ට ගණන් ගන්න බැරුව මග ඇරුණු සමහරක් අයගේ කෝල්ස්, මැසේජස්, එක එක ටොපික්ස් ඒ හැමදේම කියන්න වෙලාවක් හදාගනි. කියා ගන්න බැරුව මග හැරුණු හැඟීම්, ඔව් ඒ ගැනත් කතාවේ. කතා නොකරපු මිනිස්සු ආයමත් ඔයත් එක්ක කතා කරන්න පටන් ගනි. මොකද අද දවස විතරයි අපි දෙන්නට තියෙන්නේ. හැබැයි සියතාද රේඛාන ඔයාලට විශ්මි ප්‍රාර්ථනා කරන්නේ අර විදිහට හෙටි ලෝකෙ ඉවර වෙන්න ඕනේ කියලා. මං කියන්නේ මේ මොහොතේ අපි සතුටින් ඉන්න ඕනේ. මේ මොහොතේ ඔයා ජීවත් වෙන්න ඕනේ. ඔයා මේ මොහොතේ සතුටින් හිටියොත් මේ මොහොතේ ජීවත් වුණොත් ඔයාට හිතා ගන්න බැරි විදිහට ඔයාගේ හෙට දවස කොටාක් ලස්සන වෙයි. ආදරේ වැටියෙන් දැනෙන්න පටන් ගන්න පුළුවන්. මොකද කියන්නේ අපි මේ වෙලාවේ ඉඳන් එහෙම හිතමුද, මේ මොහොත විතරයි මං ජීවත් වෙන්නේ, මේ මොහොත විතරයි මං ආදරය කරන්නේ, හැම මොහොතක්ම මේ මොහොත කියලා හිතුවොත් ඒ විදිහට වෙයි. එන්න ආදරය ගැන කතා කරන්න කොටාක් දේවල් තියෙනවා. පය දෙකක් විශ්මිත් එක්ක ආදරය කහම් කතා කරමු.

0: පිරෙන්න සියල්ල.
1: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: අපි කතා කරන්නේ අපි කරන වැඩ, කරපු වැඩ සහ කරන්න නියමිත වැඩ.
3: මාගේ වගකීමක් තිබෙනවා සියලුම මන්ත්‍රීවරුන්ට එක හා සමානව සැලකීම.
4: එහෙම පොයින්ට් පොඩ් එකක් නැහැ. අරයට දුන්නට මෙයාට දුන්නට කියලා
5: එහෙම කතා කරන්න එපා, බොරු කරන්න එපා. ජනතාව වන්දනා ඔයගොල්ලන්.
1: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
5: නම්බර් ප්ලේට් එකක් දෙන්න බැරි ආණ්ඩුවක් මේ ආණ්ඩුව. රටට සුබ නැහැ, යාළට සුබ නැහැ. මිනිස්සුන දීපු මේ සහන ටිකීට කරන්. එයාට මයික් එක දුන්නාම ගියා කියවුනනවා. ඉතින් අපිටත් දෙන්න එමන.
4: අර මන්ත්‍රීවරු ගෙන් කියන්නේ හෙඩ්ෆෝන් එක දාගන්න කියලා.
5: වෙන සාවර නියෝග පොතක්ද කියලා මං අහනවා.
4: මේ ජෝක් එකක් කරගන්න එපා මන්ත්‍රීතුමා.
1: සෑම දිනකම උදෑසන 6යි 10යි 10වල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
6: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමන හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718312477. Global University Partners, number 221, Dharmapala Mavata, Kolamba 7.
7: Finishing pahalak lesa color up flow vaja pena.
8: Sit pedagani, kal pavati, avalakshana novi. Oyat pahaleta vashi venna. Finishing pahalak nam color up samai.
9: මට ඇපල් මලක් දෙන්න.
10: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
9: අයියා මට මල් ගොඩාක් දීලා.
10: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
9: හච් 15 පිස්සුවක්ම තමයි.
11: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
12: Listen up, Colombo. Vietnam is calling.
13: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න.
14: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
12: Let's Vietjet.
15: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූලව නිපදවූ Genuine Recovery ජාතික සුරක්ෂිතකරණය. Gallery Fire Shield Purple Fire දැන් විලඳපොලේ.
16: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB ෆයිනෑන්ස් එකට.
17: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
18: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
17: අවන්ස් ටිකෙන් ටික පේ.
19: ඔබ A-level අවසන් කළ සිසුෙක්ද NIBM the City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0.1132,000. NIBM the City University, the place to be.
20: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fire Guard Wire. දැන් දම් පාටින් ACL Fire Guard Wire. ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
21: මඩල් දුව සිනමාවට නැගුවේ කවුද? 1. ලෙස්ටර් ජේම්ස් පීරිස්. 2. සුමිත්‍රා පීරිස්.
22: 1. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා.
23: සියතසේ පොකට් මනි අම්බලාගෙන් ගහන ප්‍රශ්න වලට අද හරි උත්තර දීලා රුපියල් 5000ම දිනාගත්තේ. පුලත් සිංහලෙන් ශාමලී පැතුම්.
24: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
23: පහ වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0.714 151 152ට දැන්ම WhatsApp කරන්න.
25: පොකට් මනි
23: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
25: අනුග්‍රහය
26: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
25: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලබා මුල්‍ය සහාය. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික.
21: සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
27: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නමවිල්.
23: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
28: රාජ්‍ය ගොබ්බේ
0: ඒයි කාටද ගොබ්බයතෝ ගොබ්බයා කිව්වේ?
21: නිලබල කරේති ඔලමුල පුරේ
23: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සීත ටීවී තුලින්.

రాత్రి హతాయ్ వినాడి తీసకాయ్ ඔය ඇත්තටම ඉන්නේ සතුටින්ද නැත්නම් හිතන්නේවත් නැති තැනක නිකන් හිර වෙලා වගේද දන්නවද ජීවිතයේ සමහර තැන් අපිට හරි පාළුවේ කියලා හිතනවා ඒක මිනිස්සු ළඟ නැති නිසාම නෙවෙයි ළඟ ඉන්න මිනිස්සු අතරවත් හිතට දැනෙන කෙනෙක් නැති වුණාම බලාපොරොත්තු තියාගෙන හිටිය කෙනෙක් ගැන සමහර සිදුවීම් හින්දා ඔයාගේ හිත නතර වෙන්න පුළුවන් හැමෝම එක්ක හිනා වෙලා හැමදේම හොඳින් කියලා ජීවිතේ ගෙවාගෙන ගියත් හිත ඇතුළටම ගිහින් බැලුවොත් කියාගන්න බැරි තරම් පාළු තැන් ඕන තරම් සමහරක් අයගේ ජීවිතවල ඇති. සමහර දවස්වල ඔයාට කවුරු හරි එක්ක කතා කරන්න දවසෙ වෙච්ච පුංචි දෙයක් අනේ මට මෙයත් එක්ක ෂෙයා කරගන්න ඕනේ. මං හරිම කැමති කතා කරනවට කතා කරන දේවල් අහන් ඉන්න කෙනෙක්ට. එහෙම දෙයක් කියාගන්න බැරි වෙද්දී හිතේ ඇතුළටම ගිහින් බැලුවොත් එහෙම කියාගන්න බැරි තරම් පාළු තැනුත් ඔයාගේ ජීවිතේ ඇති. කතා කරන්න හිතෙන ඒත් එකම කෙනා ඔයාගේ ළඟ නැති වෙද්දිත් වචනත් එක්කම ඔයාගේ හිතත් නිහඬ වෙන්න පටන් ගන්නවා. සමහර වෙලාවට අර අපි කියන්නේ රොබෝ කෙනෙක් වුණා නම් ඉවරයි. එතකොට හැඟීම් දැනීම් නෑනේ නේ. ඒ දන්නවද ඒ හැම පාළු මොහොතක්ම අපිව ටිකෙන් ටික ඔයාට ඔයාගේ වෙලාව දීලා ටිකෙන් ටික ඔයාව හිතන්නේවත් නැති විදිහට ශක්තිමත් කරනවා. හැමෝම අපිත් එක්ක හැමදාම ඉන්නේ නැති බවත් සමහර අය මතකයක් වෙලා ජීවිතෙන් ඈත් වෙනව නේද කියලත් සමහරක් විට අපිට උගන්නනවා වෙන්නත් පුළුවන්. එනිසා ජීවිතේ කොච්චර පාළු තැනක් වුණත් ඒක දවසක ඒ පාළුවත් සමහරක් විට දවසක මතක් කරද්දී ලස්සන මතකයක් වෙයි. එහෙම වෙන්න පුළුවන්ද? ඉතින් අද මට කතා කරන්න හිතුනේ කොච්චර පාළු තැනක් වුණත් එක දවසක ඒ පාළුවත් ලස්සන මතකයක් වෙන්න පුළුවන්. ඔයාට තියෙන ආදරණීය හිතක්. සීතාදරයක අහන ඔයා ගොඩක් ශක්තිමත්. හැබැයි ඉතින් මට රෑ 9 වෙනකම් විතරයි වෙලාව දෙන්න පුළුවන්. එහෙනම් 0711982894 අපේ WhatsApp නම්බර් එකට හරි ආදර රේකවුන්ට්ස් යත FM අපේ Facebook page එකට આવીත් comment එකක් message එකක් තියන්න. ඔයාගේ ජීවිතේ ඒ වගේ ලස්සන මතකයක් වුණු පාළු තැන් තියනවද කියලා.

0: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් බරම් ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න අද සිට අවම ඉන්සි සංස්ථා සිමෙන්ති බෑග් පහක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-6767-67 අංකයට WhatsApp කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සයිතයි
1: After levels, minds explore karana ready the Enroll BSc Honours Psychology degrees at SLIT. Adamaidum karana www.slit.lk. SLIT and HEMAS adhyapane saha saukhya satkare samuhika shaktiya.
2: Brand new unat registered unat free will ekak gannawa nam Asset Line Finance tamai. Liyakiyawili avamai. Warika pahasui. Free will potata hadisi nayak unat ganna puluwan. Obage sihina prirodha rataya adama obe karaganna Asset Line Finance 0114 700 සියමතන්න වසර 23ක නොබිඳුනු විශ්වාසය
3: අවදත් කාගේ නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire දැන් දම් පාටින් ACL Fireguard Wire ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා
4: හිනාවෙන්න මෙන්න වෙලාව
5: මං හිතන්නේ අලුත් රෙගියුලේෂන් ඇවිල්ලා තියෙනවා පයිලට්ස් 3 දෙනෙක් යන්න ඕනේ කියලා
6: පයිලට් කෝ පයිලට් කෝ කෝ පයිලට්
5: නෑ නෑ පයිලට් කෝ පයිලට් කෝ මේ පයිලට්
7: ලටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය
8: පොළොවේ රන්නස්වනු නැවුම් බවින් පුරවාගෙන
9: අඩුම බිලට කොහොමද දෙන්නේ
10: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම විල
11: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
12: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා
13: සුබ දවසක්
14: අලුත් වෙලා
13: පහසු වෙලා
14: තෑගි වැඩි වෙලා
13: දවස සුබයි සිහින දිනයි සුබ දවසක්
15: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් රුපියල් මිලියන 45 සිට ඉහළට. අදම කතා කරන්න 0710-777-333.
16: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
17: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
18: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
19: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114 700 678.
20: ඕනම කැමක් temperature කරගන්න දෙන්නියම බත්තල්වත් බට
21: real මපට experience එකකට නැල්වත් බට
22: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles
23: ඔබ අස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
24: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝදර රථය. David Pieris e-mobility වෙතින් 0114 700 550.
25: හරි ගියේ හරිම තැනට ගියේ ඉන්න. LOLC එකෙන් ලෝන් එක ගත්තේ
26: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
27: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන Bajaj Chetak Electric Scooter දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්
28: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 0115 144 5000
29: දැන් Vietjet එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්
30: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්
31: Let's Vietjet
32: David Pieris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within
33: 2500 ka aduma masika parikeyakata audio system ekak karaganna
34: Avance ken ona deyak adagewanna ganna
35: Avance ticket tika pay
36: Freelance oba wenwenma nirmanaya kala Combank Big Plus account ekek PayPal withdrawals credit card facility loans multi
23: currency access සහ තවත් බොහෝ දේ.
0: අදම combank.lk වෙත පිවිසෙන්න.
1: ආවා ආවා, තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0769676767 මිස් කෝල් එකක් දෙන්න.
2: ස්ටාර්ස් මිලාන් පැෂනයි දුවන පිටවල ගුණේ පිරි මිලාන් පැස්ටා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවත් ස්ටාර් කෙනෙක් කරන්න. ස්ටාර්ස් මිලාන්
3: පැස්ටා කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර් ගාඩ් වයර් දැන් දම් පාටින්. ACL ෆයර් ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
4: මෙන්න ප්‍රශ්නය. නරිබෑනා වේදිකා නාට්‍ය නිර්මාණය කළේ කවුද? 1. දයානන්ද ගුණවර්ධන 2. හෙන්රි ජයසේන.
23: ඉස්කෝලේ හතවසරින් ගෙන ගන්න පාදුක්කේ තිනුෂි නෙත්මිනි අද මොකට් මනේ චැලෙන්ජ් එකෙන් දෙන්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714 151 151ට අපිට WhatsApp කරන්න.
5: යත පොකට් මනි.
23: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.

රාත්‍රි 7යි විනාඩි 55යි. මේ තින් ඔයා එවන මැසේජස්, ඔයා කමෙන්ට් කරන කමෙන්ට්ස් කියවන වෙලාවනේ. WhatsApp එක ඕපන් කරගත්ත විතරයි කියන්න එපාලුනේ. ඉතින් මේ මැසේජ් ටික හරි හරි කියන්න. ඊට උඩින් තියෙනක මට හිතෙනවා දැන් 7:55 වෙනවනේ නේද? මැසේජස් පුංචි මැසේජස් දෙකක් විතර කියලා ඊළඟ පැයට ඔයාගේ මැසේජ් එක අරන් යන්නම ඕනේ KTH. අද මම කිව්වේ කොච්චර පාළු තැනක් වුණත් එක දවසක ඒ පාළුවත් ලස්සන මතකයක් වෙයි කියලා. එහෙම කියද්දී අර ඊයේත් මැසේජ් එක කෙව්ව අපේ මාතරේන සමන්නලේ ඉන්නේ. අන්න එයා කියනවා කොච්චර පාළු තැනක් වුණත් එක් දවසක ඒ පාළුවත් මතකයක් වෙයි. නිහඬව කෙවුණු හැම මොහොතක්ම හිතේ සොඳුරු කතාවක් වෙයි. එදා හිස්ව පෙනුණු මන්තීරු අද මතක අතරේ මල් පිපේ. අපි නොදැන ගෙවූ ඒ දවස් ආයෙත් එන්නති සිහිනයක් වෙයි. කොච්චර දුර ගියත් කාලය ඒ පාළුව හැමතාමත් හිතේ ලස්සන මතකයක් වෙයි. මමත් කැමති ලස්සන මතක එකතු කරන්න. සමන්මලිත් එහෙමයි නේද? එතකොට මොරටුව අපේ වර්ජීනියා ලස්සන මතකයක් වෙන්න පුළුවන්ද? ඒකනේ ඒකනේ. තව කෙනෙක් මට එව්වා එයා බෝඩිමීනම් කන ගමන් ඉන්නේ. කන එකේ එයාගේ ලස්සන ප්ලේට් එකේ ෆොටෝ එකක්. ඉතින් මම කිව්වා මටත් එක කන්න කියලා. හොඳයි හොඳයි. ඔයා කොතන කොහොම හිටියත් සීත ආදරය කහගෙන ඉන්න කියලා මන් දන්නවා. අපේ මාලි කියනවා පාළුවේ තනි වෙලා ඉන්න මොහොතක සිතට එන සිතුවිලි ශක්තිමත් වෙන්න සුළඟ තිකේ එන ගීතයකින් අහන්න පුළුවන් නම් ඒ ඉතින් ආදරය කා ගීතයක්ම තමයිලෝ. හරියට මේ වගේ නේද? එන්න අපි ආය හම්බ වෙන්නේ අලුත් පැයකින්. එතකන් ඔයාගේ හිතට දැනෙන ඕනම දෙයක්, ඕනම ලස්සන මතකයක් වචන කරලා WhatsApp message එකකින් හරි ආදර රේඛාන්සිය තැෆේ අපේ Facebook page එකට comment එකකින් හරි තියන්න ඕනේ.

0: styles අතරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න
1: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වය සමග සරණ මහල් ෂුවලස් පරම්පරා ගණනාවක විශ්වාසය සමකින් සොපිරිසුදු රණින් නිමවූ සරණාභරණ ගුණාත්මක භාවය සහ අසමසම නිමාව සහතික කරයි ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සරසගන්න ළඟමැති සරණ මහල් ශාඛා වෙත පැමිණෙන්න
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසමසම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න
3: ඔයාලට
4: අත්දැකීම තිබට ඇත්තම අපිට නැහැ.
3: නෑ නේද?
4: නෑ.
3: අකුරු බෑනේ.

0: හවස පහට අනුග්‍රහය
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
2: BHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි DHCC බැංකුව ඔබේ වර්ධනයට
3: ලෝකපුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග Douglas & Sons වෙතින් හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය Douglas & Sons

0: දැන් බැලව රාත්‍රිය 8යි විනාඩි 6යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

රාත්‍රී 8යි විනාඩි 12යි. ආදර රේඛාහන සියත ආදර රේඛාහන දෙවනි පෑය වගේම තමයි අපි මේ විදිහට කතා කරන්න අදට අන්තිම දවස අන්තිම පෑය. මේ හන්නකෝ කෙනෙක් ආදරෙන් ඉති ඒ කෙනාව අපිට දැනෙනවා. කෙනෙක් සතුටෙන් ඉති අපිට ඒ කෙනාගේ රියැක්ෂන්ස් වලින් කතා කරන විදිහෙන් මිනිස්සු එක්ක ගනුදෙනු කරන විදිහෙන් එයාගේ වැඩ වලින් එයා හරිම patiently හරිම calm විදිහට වැඩ කරන විදිහ අපිට ඒවත් පේනවා. තව කෙනෙක් දුකෙන් ඉද්දිත් ඔයා ගොඩක් ළඟින් ඉන්න කෙනෙක් නම් එයාව ළඟින් ආශ්‍රය කරන කෙනෙක් නම් ඔයාට ඒ දේ දැනෙන්න පටන් ගන්නවා. තව කෙනෙක් ලොකු ප්‍රශ්න ගොඩක හිර වෙලා ඉඳලත් hina wenno one hinda kattiyata pennat

වෙන්නේ දෙත්. ඔව්, ඔයා යා ගැන දන්න කෙනෙක් නම් ඔයාට ඒ දෙත් දැනෙන්න පටන් ගන්නවා. එතකොට තව කෙනෙක් කේන්තියෙන් ඉද්දි ඔයාට ඒකත් පේන්න පටන් ගන්නවා. එහෙම තමයි ඉතින්. මේ හැමදේම එකතු වෙච්ච ජීවිත තමයි අපි හැමෝටම තියෙන්නේ. ඉතින් සමහරක් තැන්වලදී තේරුම් ගන්න විදිහ වැරදි වෙන්නත් පුළුවන්. හරි වෙන්නත් පුළුවන්. සමහරක් වෙලාවල් වලදී සයිලන්ට් ඉන්න එක තමයි, නිහඬව ඉන්න එක තමයි හොඳම උත්තරය. වෙලාව දෙන්න, දේවල් හීල් වෙන වෙලාව දෙන්න. ওই වෙලාව හිතන්න නැති විදිහට ඔයාගේ ජීවිතේට මැජික්. ඔව්. එතකොට ප්‍රතිහාරය, මිරකල්ස්, ඔව්, කරන්නම පුළුවන්. කාරුණික වෙන්න, ආදරණීය වෙන්න, සමාව දෙන්න. මේ දේවල් කියන්නේ නිකන් වචනින්දම නෙමෙයි. මොකද ආදරයේදී මේ හැම දෙම ඕනේ. එකට ගමනක් යන්න නම් තේරුම් ගැනීම තමයි වැදගත් නේද? KTH-ගේ මැසේජ් එකෙන් තමයි මම මේ පැය පටන් ගන්නෙ. මං කලින් කිව්වනේ නේද, කලින් පැයේදී ඒක පොරොන්දුවක්. ඔන්න පොරොන්දු කඩන්නේ නැතිව පොරොන්දු ඉෂ්ට කරන වෙලාව. නුඹේ අත මගේ අතේ තියෙන තුරු මට ලෝකයේ ඡය ගන්න වෙන කිසි දෙයක් ඕනේ නැහැ. ජීවිතේ ලස්සන දවස්සයි, අමාරු දවස්සයි, සමහර දවස්වල අපිට අපිවම තේරුම් ගන්න බැරි වෙයි. ඒත් ඒ හැම මොහොතකම නුඹ මගේ අත තදින් අල්ලගෙන ඉන්නවා නම් මට ඒ ඇති. මොකද ආදරේ කියන්නේ හැමදාම ළඟ ඉන්නක නෙවෙයි. අතහැරලා යන්න හේතු දහක් තිබුණත් මං ඉන්නවා කියලා එකම හිතකින් ආයෙත් ළඟට එන එක. හෙට අපේ ජීවිතේ කොහොම ලියවෙයිද කියලා මං දන්නේ නැහැ. ඒත් එක දෙයක් නම් මං දන්නවා. ලෝකෙම මගෙන් ඈත් වුණත් නුඹේ අත මගේ අතේ තියෙනවා නම් මං තවමත් මගේ ලෝකයේ ඇතුලේ තනි වෙලා නැහැ. ඇත්තටම හැමෝටම මෙහෙම හිතන්න පුළුවන් නම්, හැමෝටම මේ විදිහට හිතෙනවා නම්, කොච්චර අඩුපාඩු තිබ්බත් ආදරය කරන කෙනාගේ ඒ අඩුපාඩු දරාගෙන එයාගේ ළඟින්ම ඉන්න පුළුවන් නම් ඒක තමයි ආදරේ. ආදරයට සීමාවක් නැහැ නේද? ආදරේ නම් කියන්නත් ඕනේ. එන්න පැයක් තියනවා, නෑ නෑ නෑ, විනාඩි 50ක් තියනවා අපිට ආදරේ රස තැන් ගැන වගේම. අර මං කිව්වේ සමහර පාළු තැන් ජීවිතේ අපිට ලස්සන මතකයක් වෙනවා කියලා. අන්න ඒවත් කතා කරන්න අපිට පුළුවන්. මේ සියත ආදර රේඛා, මං විශ්මි.

0: පිරෙන්න සියත
1: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පද වූ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
0: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක් 0.7133 අංකය අමතා අයදුම් කරන්න බිබ්මා 2026 by NIBM where innovation earns recognition
2: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත අමතන්න 0.112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි
3: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව
6: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න
0: සියත පොකට් මනි අනුග්‍රහය
7: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය
8: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන Sarvodaya Development Finance Sri Lanka rating BBB minus stable outlook balapatra bi mulya samagoki Sri Lanka tanpatu rakshana yojana kame samajik
9: oba A level awasan kalasisu ekda NIBM the city university samagin obbe global life ekak godana ga ganna UK Australia Malaysia ho Russia vishwavidyalayekin lowa peligat upadhiyak himi karaganna adama amathanna 0.111732000 NIBM the city university the place to be
10: theater tele depaya aluth kalawakata tele natya pelak balanna
11: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරින් කියලා. ඔයාලට මේ වගේ අලුත් ඉන්නවද?
12: මොකද මේ වගේ කියන්නේ?
10: සම්තන ඇති, සම්මත හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
13: සාහස් ලංකාවට වෙලා කොහොමද නැම හොයාගත්තේ?
14: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.

రాత్రి 8:00 వినాడి తీస్తున్నాయి. ధన్యవాద. సమహార మినిసు హిందా అపే జీవితే హరి ఎలియవెన. ఏ అతరినుత్ విశేష కెనెక్ హిందా అపి లంగ తీయన అపి దాన్నే నతి హొంద క్వాలిటీస్ ఎలియట ఎన్న పులువా. ජීවත් වෙද්දී අපිට හැමදේම කරන්න, අපිට පුළුවන් දේවල් කරන්න, කතා කරන්න, හොයලා බලන්න, අපේ හීන පස්සෙ දුවන්න, අපි ආස කරන දේවල් ඒ හැමදේම හැබෑ කරගන්න පුළුවන් තරම් මහන්සි වෙන කට්ටියක් නේ සීතාදර රේඛානෝ වගේම අපි ළඟ ඉන්නේ නේද? කොච්චර බිසි වුණත් ඔයාගේ ජීවිතයට ආදරය එකතුනාට පස්සේ එයා ගැනම එයා හින්දම සමහරක් අය එයාගේ හීන වෙනස් කරගන්න ඉඩ තියෙනවා. හැබැයි පුළුවන් නම් ඒ වෙනස් කරගන්න හීන එයා කැමති දෙයක් නම් ඒ දෙයට උදව් කරන්න පුළුවන් නම් අන්න ඒකත් ආදරේම කොටසක්. තවත් සමහර මිනිස්සු ඉන්නවා අපේ ජීවිතයට එන්නේ හැමදාටම ඉන්න නෙවෙයි. අපිට ආදරේ කියන්නේ මොකක්ද කියලා පෙන්නලා දීලා, දැනෙන්න දීලා, මතකයක් විදිහට අපේ ජීවිතෙන් ඈතටම යන්න. අර මං ඊයේ කිව්වා වගේ හැමෝගෙම ප්‍රථම ආදරය දැනුණු ආදරය වෙන්නෙත් නැහැ. හැබැයි සමහරක් අයට ඒ ප්‍රථම ආදරය තමයි දැනුණු ආදරේ වෙන්නේ. හැබැයි ඔයාට ලැබෙන්න ඕනේ ඔයාට ඔයා වෙලා නිදහසේ ඕන දෙයක් කතා කරන්න පුළුවන් ආදරණීය හිතක් ළඟ තමයි ඔයාගේ හිත නතර කරන්න ඕනේ. එහෙමනේ. ඔන්න මෙන්න මෙහෙම කියලා තියෙනවා, හැම ප්‍රශ්නයක්ම අදම විසඳ ගන්න ඕනේ නැහැලු. සමහර දේවල් කාලයට බාර දීලා හිත සනසෙන්න ඉඩ දෙන්න. සංසුන් වූ හිතකට නොපෙනෙන මාර්ගයන් පේන්න ගන්නවලු. ඇත්ත කතාවක් හිතින් නේද? Thank you KTH. ඔයා එවන මැසේජස් වල එහෙම මෙහෙන් චුට්ටක් විතර අකුරක් දෙකක් හැලිලා තිබ්බොත් ඒක මට තේරෙනවා. ඒක මං ටක් ගාලා මුකතේ වචනේ මුකතේ අකුරු කියලා හොයාගෙන තමයි ඊළඟට ඔගේ මැසේජ් එක කියවන්නේ.

0: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
1: Hi, මම ෂේනියා. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත් නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand පැවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7 1 1 2 1 1 3 7 7. ශ්‍රීලංකා බැංකුවට යුරෝ මනි සම්මාන දෙක අඛණ්ඩව දෙවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රීලංකා බැංකුව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබා.
3: මෙන්න ප්‍රශ්නය. නරිබෑනා වේදිකා නාට්‍ය නිර්මාණය කළේ කවුද? 1. දයානන්ද ගුණවර්ධන 2. හෙන්රි ජයසේන.
4: කොලේ හතවස්තර ඉගෙන ගන්න පාදුක්කේ තිනුෂි නෙත්මිනි අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
5: යත පොකට් මනි.
4: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

රාත්‍රී 8යි විනාඩි 51ක් වෙද්දී අද දවසට විශ්මිත යන්න වෙලාව ඇවිත් තියෙන්නේ. හැබැයි හැම මොහොතකම ඔයා වෙලා ඉන්න, සතුටින් ඉන්න. මොකද මේ මොහොත මම හැම වෙලේම කියනා වගේ ආයේ ඔයාට ලැබෙන්නේ නැහැ නේද? KDH ඕ ඔයාගේ මැසේජ් එක කියන්න ඕනේ. ඊට කලින් මට යන්න ඕනේ ආදර් රේකවුන්ස් FM අපේ Facebook page එක පැත්තට. ඉසුරු මංචනායක කියනවා පාලුවට දවසක මං ලියපු කවියක් ඔයා කියවන්න. ඇවිදින් සොහොන ළඟට දැන් බැරුව ඇති. ඒත් මණික එදාට නොවරදාම එන්න මං බලන් ඉන්නවා කියලා. එහෙම දවසුත් එහෙම දේවලුත් තියෙනවා නේද ඉතින්? මං සමන් ඔයා යවලා තියෙන මැසේජ් එකේ මෙන්න මේ වචන ටික කියන්න නේද? මට හිතෙනවා මේ වචන ටික තමයි හොඳම වචන ටික. කඳුළු පිරුණු නිතු වලල්ලේ නිතරම නුඹේ මතකෙල්ලේ මේ තරම්ම මොකද කෙල්ලේ මා තවන්නේ සෙනේ තැල්ලේ අපි දෙන්නම එකම වැල්ලේ පා තබනවා සෙනේ නිල්ලේ දැස් තිහා එකමෙල්ලේ නොබලන් හදවත ඇවිල්ලේ. ඔහොම තමයි සමන් එයාට ලියන්නේ. ඉතින් මම මෙහෙන් කිව්වන්න රුක්ෂාන් තැන්ක් යූ සෝ මච් ඔයාගේ මැසේජ් එකට. සමුගන්නලු ඒත් ආයෙත් අපේ හිත් පාට කරන්න එන බවට පොරොන්දු වෙන්නලු. අනිවාර්යෙන් හෙටත් රෑ 7 වෙද්දි සියත ආදරේක අරගෙන මීටත් වට ආදරේ ගොඩක් අරගෙන අනිවාර්යෙන් වෙනවා ඉතින්. ඒක පොරොන්දුවක්. කොහේ හිටියත් කොච්චර දුරෙන් හිටියත් ආදරය කරන හිත් අතර දුරක් තියෙන්නේ නැහැලු. එනිසාම හෙටත් ආදරේක අහන්න අපි බලන් ඉන්නවලු. ඒ ඔයාගේ හඳින් කියවෙන ආදරණීය වචන අතරින් අපිට අපේම මතකයක් හොයාගන්න පුළුවන් නිසාලු. අනිවාර්යෙන් මතක එකතු කරන්න. මතක කියන්නේ මේ මොහොතේ දේවල්. ඉතින් මේ මොහොත ආදරණීය වෙන්න චුට්ටක් විතර කොළඹ පැත්තට වහිනවා. සමහරක් විට ඔයා ඉන්න පැතිවලටත් වහිනවා වෙන්න පුළුවන්. ඉතින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න ඕනේ, සතුටෙන් ඉන්න ඕනේ, සැනසීමෙන් ඉන්න ඕනේ. ගෙහින් එන්නම්. සුබ රාත්‍රියක් ඔබට.

0: නියෝජනය කරමින් ක්‍රීඩා කරන පසුබිමක් තුළ මේ සිදුවීම ගැන පොඩි සැකයක් තියෙනවා කියලා වාර්තා කරලා තියෙනවා.
1: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB ලීසින්. හිතේ තියෙන වාහනේ හිතට බරක් නොවි අතට ගන්න. ඔබත් අදම ළඟම CDB ශාඛාවට පිවිසෙන්න. අමතන්න 0117 388 388.
0: සෙනෙහකොල කියලා නේ කාලේ කියන්නේ.
2: ඔයා ඔය කියන්නේ මකල ඇතුළු ගොඩාක් කල් ඒවා දැන්.
0: මොන ගොඩාක්?
2: ගොඩාක් කල් මකලෝ.
0: 90 දශකේ වගේ තමයි ලිපිලිවීම අභාවයට ගියේ.
2: ඔයාලට ඒ අත්දැකීම තිබට ඇත්තටම අපිට නැහැ.
0: නෑ නේද?
2: නෑ.
0: අකුරු බෑනේ.
3: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග
4: සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට
1: අනුග්‍රහය.
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලවේ පුංචිකාර නිවස.
6: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි. DHCC බැංකුව. ඔබේ වර්ධනයට.
7: ලෝකපුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසී සහ ආරක්ෂාව සමග ඩග්ලස් & සන්ස් වෙතින්. හොඳම දේ හොඳම තැනින්. 40 වසරක නොබිඳුණු විශ්වාසය. ඩග්ලස් & සන්ස්
8: නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 1000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM. Where innovation earns recognition.
9: City Vote Samajikyan Sadaha Cargill's Food City within Megawattam. Fortune Cooking Oil Itri Rupial High Sevisai. Kiehl's Chicken Sausages Itri Rupial Desi Anuvai. Sprite Itri Rupial Ekasiyati Hai. Eva Dry Tex Wings Rupial Ekasiyati Spahai. Cargill's Food City.
10: Ehi Matai Thi Hai Madema Maging Aet Vinne.
11: Aet Tuna Deval Gane Hitaddi. Langing Me Inna Hai Wada Pain Nae Nikhin.
12: Inna. ආදරය අරන් යන්න ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමාහල් වල
13: ඇසට්ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනෑන්ස් අද මෙන්න අදම අරන් යන්න. අමතන්න 011 114 700.
1: සියත ටෙලි දෙපැහැ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
14: මාව දැකලා හැංගුණානේ.
15: හැංගුණා මං. මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටි.
1: කළු සුදු සහ පැතලි චරිත එකම වීදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
16: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳ ගන්න නෑනි.
1: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
5: සියත TV තුලින්.

0: තපිරෙන්න සියත
1: මිස් හොඩ්ද කූල්ද
2: කූල් මොකද මම හොට්නේ
1: ඒකනං ඇත්ත මිස් මිස් දැකල පුරුදුත් වගේ
2: වෙන්න බෑ දැකල පුරුදු නෙවේ සමහරට අහල පුරුදු ඇති
1: අඩි මිස් සුදු කොච්චි
3: Hot and spicy with Sudu Kochi. Kochi.
0: Moni Siyatama, how was a dekata? Sudu Kochi ta.
1: Miss, miss. Excuse me, miss.
2: No, no, no. Ummanang short time ke de vitarai.
4: මඩොල් දුව සිනමාවට නැගුවේ කවුද? 1. ලෙස්ටර් ජේම්ස් පීරිස් 2. සුමිත්‍රා පීරිස්
5: සියත
2: සුපකට් මනි අම්මලාගෙන් අහන ප්‍රශ්නවලට අද හරි උත්තර දීලා රුපියල් 5000ම දිනාගත්තේ පුලත් සිංහලෙන් ශාමලී පැතුම්
6: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි
2: පහ වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරේ 0714 151 151ට දැන්ම WhatsApp කරන්න
0: පොකට් මනි
2: හෙටත් උදේ 5යි කාලට සියතහන්න
0: අනුග්‍රහය
7: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය
6: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුව කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයි
4: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
8: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා මන්නම් හිතන්නේ
4: නැහැ සර් දකින්න හින පිනින මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්
9: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති
10: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කියලා ටිකක්
4: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව
2: බලන් ඉන්න බලන් ඉන්න සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත TV තුලින්
0: අමුවටයි දශම දෙකෙන් අමුවටයි දශම හතරෙන්

0: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
0: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718 492 0192 0718 132 7777. කොළඹ මැද බේස්ලයින් පාරට ඉතාලගින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් රුපියල් මිලියන 45 සිට ඉහළට. අදම කතා කරන්න 0710 777 333. ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
3: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
5: සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
6: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114 700 678.
7: ඕනම කැමක් temperature කරගන්නේ තනියම බත්තල්වත්ත බට.
8: real mapat experience එකකට නැල්වත්ත බට.
9: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවක්. majestica lanka tiles.
10: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිවෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
11: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින්. 0114 700 550.
12: හරි ගියේ, හරිම තැනට ගියේ ඉඳන්. LOL සියකින් ලෝන් එක ගත්තේ
13: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
14: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන Bajaj Chetak Electric Scooter දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්
15: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0111 544 5000.
16: දැන් Vietjet එක කොළඹින් ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. one way ticket එකක් දැන් $90 ඉඳන්.
17: කොළඹින් ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
18: Let's Vietjet.
19: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
20: Nidhas Pansika, Aduma Masika Varikekata, Audio System Meka Karaganna.
21: Avans Second Phone Deyak, Adage Vanna Ganna.
22: Avans Ticket Ticket Pay.
23: Freelance Obavinwinma Nirmanayakala Combank Big Plus Account Ekin PayPal Withdrawals, Credit Card Facility, Loans, Multi currency access සහ තවත් බොහෝ දේ.
24: අදම combank.lk වෙත පිවිසෙන්න.
25: ආවා ආවා, තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න INSI සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67767 67 මිස් කෝල් එකක් දෙන්න.
26: Stars Milan Fashionai Europe පිටවල ගුණේ පෙරි Milan Pasta ඔබේ පවුලේ ආහාර වේලට එකරගෙන ඔබේ දරුවා Star කෙනෙක් කරා.
27: Stars Milan Pastas.
28: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fire Guard Wire. දැන් දම් පාටින්. ACL Fire Guard Wire.
0: ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
1: මෙන්න ප්‍රශ්නය. නරිබෑනා වේදිකා නාට්‍ය නිර්මාණය කළේ කවුද? 1. දයානන්ද ගුණවර්ධන, 2. හෙන්රි ජයසේන.
2: ඔනේ හතවස්සරින් ගෙන ගන්න පාදුක්කේ තිනුෂි නෙත්මිනි අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
3: යත පොකට් මනි.
2: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

0: ಹಿತ ಪಿರೆನ್ ಸಿಯತ ಸಿಯತ ಪಾತ್ರೆ ವಿಧಸ
1: ಲೋಕಶೂರ ರುಬೇಶ್ಗೆ ಹೆಲಿ ಪಹ ಗುವನೇದಿ ಕೆಡುವಾ ದೈ ಸಕ ತುರ್ಕಿ ಗುವನ್ ಸೇವೆನ್ ವಂದಿಗನಿಮಟ ಅವಧಾನ ಯೊಮು ಇಲಾತಿನ ರುಮೇಶ್ಟ ರಟವಾಲ್ ಕೀಪೇಕಿನ್ ಆರಾಧನಾ ಆವ ಈ ರಟವಾಲ್ ವಲ್ಟ ಕ್ರೀಡಾ ಕರನ್ನ ಕೇಳ ಏ ಆರಾಧನಾ ಆಪು ರಟವಾಲ್ ಅತ್ರಿ ನೆಕರಾಟಕ್ ತಮೈ ತುರ್ಕಿಯ ಕೇಳ ಕಿ ಏ ಹಿಂದ ಹೇಮ ಆರಾಧನಾ ಕರ್ಲ ರುಮೇಶ್ ಏ ಆರಾಧನಾ ಪ್ರತಿಕ್ಷೇಪ ಕರ್ಲೆ ಆದಿಗಟಮ ಲಂಕಾ ನಿಯೋಜನೆ ಕರ್ಮಿನ್ ಕ್ರೀಡಾ ಕರ್ನ ಪಸುಬಿಮಕ್ ತುಲ ಮೇ ಸಿದ್ಧುವೀಮ ಘನಪಡಿ ಶಕ್ಯಾಕ್ ತಿನೋ ಕೇಳ ವಾರ್ತಾ ಕರ್ಲ ತಿನ
0: ಸಿಯದ ಪಾತ್ರೆ ವಿಧಸ ಉದೇ ಹತೈ ಪನಹಟ ಅನುಗ್ರಹಯ ಸಿಡಿಬಿ ಲೀಸಿಂಗ್ ಹಿತೇ ತಿನ ವಾಹನೆ ಹಿತಟ ಬರಗ್ ನುವಿ ಅತಟ ಗನ್ನ ಒಬತ್ ಅದುಬ ಲಂಗಮ ಸಿಡಿಬಿ ಶಾಖಾವಟ ಪಿವಿಸೆನ್ನ ಅಮತನ್ನ ಬಿಂದುವೈ ಎಕೈ ಎಕೈ ಹತೈ ತುನ್ಸಿಯ ಅಸು ಅಟೈ ತುನ್ಸಿಯ ಅಸು ಅಟ
2: ಸೆನೆಹೆ ಕೊಲ ಕೇಳಾರೆ ಏ ಕಾಲಿ ಗಿಯನ್
3: ಒಯಾ ಒಯ ಕಿಯನ್ನು ಮಕ್ಕಳು ಹತ್ರ ಗುಡಾ ಕಲ್ಲೇ ವಾದೆ
2: ಮೊನ ಗುಡಾ
3: ಗುಡಾ ಕಲ್ ಮಕ್ಕಳು
2: ನೂವ ದಶಕೇ ವಗೆ ತಮೈ ಲಿಪಿಲಿವೀಮ ಅಭಾವೇಟ ಗಿ
3: ಒಯಾಲಟೇ ಅದ್ದಕೀಮ ತಿಬಡ ಹತ್ರ ಮಪಿಟ ನಹೆ
2: ನೇ ನೇದ
3: ನೇ
2: ಅಪುರು ಬೇಡ
4: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
5: නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචි කාර් නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචි කාර් නිවස
6: DHCC නිවාස නැය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි DHCC බැංකුව ඔබේ වර්ධනයට
7: ලෝකපුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසී සහ ආරක්ෂාව සමග ඩග්ලස් ඇන්ඩ් සන්ස් වෙතින් හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් ඇන්ඩ් සන්ස්
8: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි ලියකියවිලි අවමයි වාරික පහසුයි ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන් ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න Asset Line Finance 0114700 අමතන්න වසර 23ක නොබිඳුණු විශ්වාසය
9: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද ආයෙ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ දාන්නකෝ WhatsApp message එකක්
5: දැන්ම තරවගේ 9යි වසරයි 0114700 151 එකට WhatsApp කරන්න සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න
9: ප්‍රශ්න 4යි රුපියල්
0: 5000යි සියත පොකට් මනි
9: සෙනසුරාද උදේ 8ට
10: අවුරුදු ගානක් එකට හොරකමේ ගිය මා එක්ක ඇයි උඹ එකපාරටම තරහ වුනේ Facebook උත් බ්ලොක් කළා බාව මං හොරකම් කරන එක නතර කරපු නිසාද
11: නෑ
10: එහෙනම්
11: උඹ CCTV හයි කරන තැනක නේ ජොබ් එකට ගියේ
10: ඈ
0: අමුවටයි දශම දෙකෙන් අමුවටයි දශම හතරෙන්

ඉතිං ඔන්න සියත එෆ්එම් රෑ 10යි ගී 10 කියන වැඩසටහනට අද දවසේ මම තමයි ඔන්න ඔයගොල්ලොත් එක්ක මේ පැයේ ඉන්නේ. ඉතින් රෑ 10 ඉඳලා 11 වෙනකන් මම ආස කරන ගීත 10ක් ඔයගලන්ට අද මාත් එක්ක එකතු වෙලා හිටියොත් අහන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මේ පැයේ දිගටම රැඳිලා ඉන්න කියලා මුලින්ම ආරාධනා කරනවා. මම තීක්ෂණ අනුරාධ.

ඉතිං මගේ දහවෙනි ගීතය විදිහට මම තෝරගන්නේ ඇතර මෙහෙමයි, මේක දහවෙනි ගීතේ ඉඳලා පළවෙනි ගීතේ කියලා මම එහෙම අර ඕඩර් එකක් නෙවෙයි. නමුත් මම කැමතිම ගීත 10 ඇතර මම කවදාවත් එහෙම අර මේ අනුපිළිවෙලක් හදන කෙනෙක් නෙවෙයි දේවල් වල. මම හැම දෙයකටම හැම විදියකටම සමානවම කැමති කෙනෙක්. ඉතින් ඒ හින්දා 10 ගීතේ විදිහට මම තෝරගන්නවා නෙළු අධිකාරි මහත්මියගේ සිනහවකට වඩා ඔබේ කඳුළු වලට මං ආසයි කියන ගීතය. මොකද හේතුව මං ඒක ගොඩාක් ආස කරන ආදරය කරන ගීතයක්. ඇත්තට මේ ගීතය මුලින් අහද්දි මට බය හිතුණා. මොකද හේතුව මේ හිතන්නකෝ දැන් වයිෆ් කෙනෙක් ඒ ගීතය අනුව එයාගේ සැමියාගෙන් බලාපොරොත්තු වෙන දේවල් ටික, ඒ කියන්නේ දැන් මේ සිනහවකට වඩා කඳුළු හොඳයිලු එයා වෙනුවෙන් සල්නුනා. ඉතින් මුලින් මට හරි බය හිතුණා, මේ මාර බලාපොරොත්තු ගොඩක් තියෙනනේ. හැබැයි පසු කාලෙක කසාද බැඳලා කාලයක් යද්දි ඉතින් මට තේරුණා ඇත්තට ඒ කියන්නේ බිරිඳක් සැමියගෙන් ඒ බලාපොරොත්තු වෙන්නේ, ඒ කියන්නේ හැම වෙලේම සැමියා තමන් වෙනුවෙන් ආකර්ෂණය වෙලා ඉන්න ඕනේ. හැම දෙයක්ම මොන දේ වුණත් තමන්ගෙන හැම වෙලේම හොයලා බලන්න ඕනේ, ඇටෙන්ෂන් එක තියනවා කියලා. ඉතින් ඒ හින්දා පසු කාලෙක මං මගේ බිරිඳට ආදරණීය විදියට, කියන්නේ ආදරේ වැඩි වෙන්න පටන් ගන්න හේතුවක් වුණා මේ ගීතය. ඉතින් ඒ හින්දා ඔන 10 ගීතය විදියට මං ඒ ගීතය තෝරගන්නවා. ඔයගොල්ලොත් අහලා ඔයගොල්ලන්ගේ අත්දැකීම් එක්ක මේක සමාන කරගන්න.

0: අද සුදුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී තීක්ෂණ අනුරාධා.
1: රයිට්, ඉතින් නමවෙනි ගීතය විදිහට මම තෝරගන්නවා රොමේෂ් සුගතපාල. කියන්නේ මගේ ශේෂ්ත්‍රීන හොඳම යාළුවා. ඉතින් ඕන දෙයක් එතන, මොකද හේතු රොමේෂ් මට වඩා සීනියා. ඉතින් මට මොනවාරි අහන්න තියෙනවා. නිකන් හිතන්නකෝ, ෂෝ එකක ගානක් අහන්න උනත් මේකට කීයක් කියන්නද කියලා අහන්නෙත් මම ගොඩක් වෙලාවල් රොමේෂ්ගේ. ඉතින් මම ශේෂ්ත්‍රීට එන්න කලින් රොමේෂ්ගේ ගොඩාක් ජනප්‍රිය වෙච්ච ගීතයක් තමයි නීල දෑසේ දුටුවා කියන ගීතය. ඉතින් ඇත්තට මේ කාලේ, ඒ කාලනේ අදටත් ඇත්තටම කොයි වෙලාවෙ ඇහුණත් කරන වැඩ පැත්තකින් තියලා අර කන හරි ඒ පැත්තට අවධානය හරි යොමු කරන් ඉන්න ගීතයක් තමයි නීල දෑසේ කියන ගීතය. මමත් ඇත්තටම ඒක සිංකල්ලා තියෙනවා, මේ රොමේෂ් එක සිංකල්ලා තියෙනවා, මම මගේ බෑන්ඩ් එක ප්ලේ කරන වෙලාවටත් සිංකල්ලා තියෙනවා. ඉතින් හැමදාටම මම ගොඩක් ආදරය කරන ගීතයක් රොමේෂ්ගේ ගීත. හැම එකටම වගේ මම ආසයි. හැබැයි නීල දෑසේ කියන ගීතයට මම විශේෂයෙන්ම ආසයි. ඉතින් ඒ හින්දා ඔගොලුත් මේක අහන්න. මොකද මගේ අර විසේ තියෙන කාලේ, යෞවන කාලේ තමයි මේ ගීත ඇහෙන්නේ. ඉතින් මං හිතන්නේ මගෙත් ඒ ගොඩක් අතීත සිදුවීම් මතක් වෙනවා මේ ගීත අහනකොට. ඉතින් ඔගොල්ලොත් ඒ මතකයන් අලුත් කරගෙන

0: හිත පිරෙන්න සියත. රැදායයි ගීතායයි
1: ඔබ තරම් දෙම් කළ කිසිවෙක් නැති තරම් මේ ලෝකයේ කොහෙවත්.
2: අද සුදුරු මුණ කෙසේම ජනප්‍රිය ගායන ශිල්පී තීක්ෂණ අනුරාධා.
3: ඉතින් අටවෙනි ගීතය විදිහට මම තෝරගන්නවා රුවන් හෙට්ටිආරච්චිගේ ගීතයක්. ඒ තමයි නොදැක ඉන්න බෑ. මොකද හේතුව ඔබ තරම් කියන ගීතය රිලීස් වෙලා කාලයක් ගියාට පස්සේ අත්‍තරම අර එක දිගට පොඩි නිකන් අර 4-4 සින්දු ටිකක්, ඒ කියන්නේ විරහ ගීත ටිකක් එක දිගට එන්න ගත්ත කාලේ අත්‍තර මේක ආරම්භ කරන්නේ රොමේෂ්ගේ දිගු දෑස කියන ගීතය. ඉතින් ඒකෙන් පස්සේ ඔබ තරම් සින්දු වෙනවා. ඒකෙන් පස්සේ අපි අහපු ගීතයක් තමයි නොදැක ඉන්න බෑ කියන ගීතය. ඉතින් ඇත්තටම මං ඒ මගේ අත්, ඒ කියන්නේ දැන් මගේ ටර්නින් පොයින්ට් එකක් තමයි ඔබ තරම්. මොකද මම විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ඉන්න කාලේ ඒක හමාර කළා. නැවත වතාවක් මේ සංගීත ශාස්ත්‍රයට එන්නේ මෙන්න මේ ඔබ තරම් කියන ගීතයත් එක්ක. ඉතින් ඒ කාලේ මට වෙච්ච සිද්ධවීම්, ඒ දේවල් ගොඩාක් මට මතක් කරන දේවල් තමයි ඒ කාලේ ඇහුණ ගීත. ඉතින් ওই දිගු දෑස හද්දි ඔබ තරම් ගීතේ මම කියපු ගීතේ මම නැවත වතාවක් අහද්දි මම ඒක කියද්දි ඊළඟසේ ඒත් එක්කම ආපු නොදකින්න බෑ කියන ගීතේ මොකද හේතුව රුවන්ගෙත් ආරම්භය. ඒ අපි හැමෝගෙම නැවත ආරම්භයක් තමයි මේ ගීත හැම එකක්ම. ඉතින් ඒ හින්දා මම අටවෙනි ගීතයේ විදියට නොදකින්න බෑ කියන ගීතය තෝරගන්නවා. මම හිතනවා මමත් ගොඩක් ආස ගීතයක්, ඔබත් ගොඩක් ආස වෙයි.
2: අංක

0: අද සුදුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී තීක්ෂණ අනුරාධා.
1: ඉතින් හත්වෙනි ගීතය විදිහට මම තෝරගන්නේ සමනිලීගේ සින්දුවක්, සමනිලී ෆොන්සේකා. රංගන ශිල්පිනියක් විදිහට මම ගොඩාක් ආස කරන චරිතයක්. ඇය රඟපාන දේවල් වල හරි ඒ තාත්වික බවට මං හරි කැමතියි. ඒ කියන්නේ අර ඒ වගේ දේවල් බලංගිද්දී අපිට තේරෙන්නේ නැහැ ඇය රඟපානවද කියලා. ඒ කියන්නේ ඒ තරම් තාත්විකයි. හරි සරලව කරන දේ කරන කෙනෙක් සහ කෙලින් කතා කරන කෙනෙක්. ඉතින් එහෙම චරිතයක්. ඇත්තටම ඇය මටත් වඩා මගේ වයිෆ්ගේ යාළුවෙක්. ඉතින් එහෙම තියෙද්දි ඇයගේ ලස්සන සින්දුවක් එනවා. ඒ තමයි කෝලෙක් මොටද මට මිහිරිම ගී ගයනා, උලලේනික්වයන් මාගේ දුක අහන. ඉතින් ඇත්තටම මේ ගීතය මම මුලින්ම වහ වැටුනේ ඇයගේ කටහඬට. මොකද දැන් පුංචි තිරේ දකින්න ආස චරිතයක්නේ. එතකොට ඒ දේවල් ඒ සේරම මතක් කරගෙන මේ කටහඬ අහනකොට ඇත්තටම ඒක මට හිතුණා මේ ඇයගේ කටහඬද කියලා හිතාගන්න බැරි තරමට ඇත්තටම ලස්සන ඒක. ඊට පස්සේ තමයි මම මේක වචනවලටත් වහ වැටෙන්න ගත්තේ. මොකද හේතුව මෙතන තියෙන්නේ අර මම 10 වෙනියට තෝරගත්ත සිනහවකට වඩා නුඹේ වගේ අදහසක්. ගැහණියෙක් පිරිමියෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියන එක හරි සරලවම කියලා තිනවා. මං හිතන්නේ මට නිකන් හිතුණා සමහරට දැන් මේ වගේ හැම වෙලේම මෙහෙම කියන්නේ. ඇත්තටම පිරිමි විදිහට අපි මේ අපි ආදරය කරන ඒ ගැහණියට සමහරට මේ ඇටෙන්ෂන් එක දෙන්නේ නැද්ද කියලාත් මට හිතෙන වෙලාවල් තියෙනවා. නැත්තම් මෙච්චර කියයිද සින්දු වලින් කියනවා, අපි ගෙදර ගියාම වයිෆ් හැම වෙලේම කියනවා. ඉතින් ඒ හින්දා මං හිතන්නේ අර දැන් ගෙදර ගියාම සමහරට මගේ බිරිඳ මොනවද අනේ මෙහෙම කරන්න අරම කරන්න කියලා කියන දේවල් මෙහෙම අපි ආස කරන කටහඬකින් ගීතයක් විදියට ඇහෙනකොට මං හිතන්නේ අර මේ සමහර විට පිරිමි සංවේදී වෙලා ඒ ආකර්ෂණය සමහරට දෙන්නත් ඉඩ දෙනවා. ඉතින් මං හිතන්නේ ඒක මේක රචනා කරපු කෙනාටත් බොහොම ස්තුතිවන්ත වෙනවා වගේම මේක සංගීතවත් කරපු කෙනාටත්. මොකද ඒ හරි ලස්සන වචන, ඒ ලස්සන සංගීතය හරි කාම් මේක. ඉතින් සමනලිත් ලොකු වෑයමක් දරන්න නැතුව හරි සරලව හරි පහසුවට මේක කියලා තිනවා. කිසිම ආයාසයකින් තොරව කියලා තිනවා. ඉතින් ඒක හරි නිදහස අහන් ඉන්න පුළුවන් ගීතයක්. ඉතින් ඒ හින්දා මම මේ ගීතයත් මගේ අහන ගීත 10 ඒ ගොඩට අනිවාර්යෙන්ම තෝරගන්නවා. මං හිතනවා මේ ගීතය ඔබ ඇහුවොත් අනිවාර්යෙන් ඔබ නිතර දෙවියලේ අහන ප්ලේලිස්ට් එකට ගීත ගොන්නට මේක එකතු කරගනී කියලා. මොකද හේතුව මේක ඒ තරම්ම ලස්සන ගීතයක්. ඉතින් මම තව එකක් කියනවා, මේ වගේ ගීත අහනකොට නිකන් ඔහේ අහන්න එපා, පොඩ්ඩක් තමනුත් සංවේදී වෙලා අහන්න. එතකොට මං හිතන්නේ අර අපි ආදරය කරන අයට ඒ අපි නිසා දුක ඇති වෙන දේවල් ගොඩක් අවම කරගෙන අපිට ජීවිතය ගත කරන්න පුළුවන් වෙයි. මං හිතන්නේ ඒ නිසා මෙන්න මේ වගේ ගීත නිතර දෙවේලේ අහන්න, පොඩ්ඩක් ඒව සංවේදී වෙලා ටිකක් නිෂ්කලංකව අහන්න. එතකොට හරි සතුටක් දැනෙනවා.

0: අද සුදුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී තීක්ෂණ අනුරාධා.
1: ඉතින් හයවෙනි ගීතය විදිහට මම තෝරගන්නවා පොඩි වෙනස් විදිහ ගීතයක්, මා බාල කාලේ. ඉතින් මේ ගීතය එහෙම ගොඩක් අහපු ගීතයක් නෙවෙයි ඇත්තටම. කුවටම අහ, ඒ කියන්නේ පොඩි කාලේ අපි අහලා තියෙනවා. හැබැයි නමුත් නිතර දෙවේලේ අහන ලැබෙන ගීතයක් නෙවෙයිනේ මේක. නමුත් මේ ගීතය එක දිගටම අහන්න අවස්ථාවක් ලැබුණා. ඒක තමයි මගේ ලොකු පුතා එඩ්න්, එයාගේ පාසලේ ප්‍රසංගයකට ඒගොල්ලන්ට මෙන්න මේ ගීතය කියන්න කියලා මේ ඒගොල්ලන්ට ලැබුණ අවස්ථාවක්. ඉතින් ඒ නිසා මේ කියලෙවල තිබ්බා මේක පුරුදු කරන්න යාට. ඉතින් ඒ හින්දා මේක එක දිගට සති දෙක තුනක්ම අපේ ගෙදර එක දිගට හෙන්න ගත්තා. සහ මගේ ලොකු පුතා යාගේ හුරතල් කටහඬින් මේක එක දිගට කියන්න ගත්තා. ඉතින් මේ කියන ගත්ත එක්ක මේ ඒ සින්දුවට ඇත්තටම ගොඩක් ආස හිතෙන්න ගත්තා. සහ මට හිතුණා මේ ඇයි ඇත්තටම මේ වගේ ගීත මේ ඇහෙන්නේ නැත්තේ කියලා. හරි අපරාධේ. මොකද හේතුව, පොඩි කාලේ ඉඳන් මේ වගේ ගීත අහනවා නම් අර දරුවෙක්ට හරි මග යන්න, අර මේ ගෙදර අපි අර වෙන තරවටු කරලා කියන්න ඕන දේවල් හරි ලස්සනට මේක සංගීතාත්මකව කියලා තියෙනවා, රට ගැන ආදරය ඇති වෙන විදියට. ඉතින් ඒ නිසා මං හිතන්නේ මේ වගේ ගීත නැවත වතාවක් කරලියට එන්න ඕන. මම දැක්ක සමහර රීමේක්ස් තියෙනවා. ඉතින් ඇත්තට මේ රීමේක්ස් ආපු එකත් ලොකු දෙයක්. මොකද හේතුව, එතකොට අපේ අලුත් පරම්පරාව නැත්තර පරණ තියෙන විදියට සමහරු අහන්න අකමැති අය ඉන්නවනම්, හැබැයි අපි ආස ඒ පරණ එක තමයි වැඩිපුරම ආස. නමුත් එහෙම අහන්න ආස නැති අය ඉන්නවනම් ඒගොල්ලන්ට රීමේක් එක අහන්න පුළුවන්. හැබැයි රීමේක් කරපේවත් අර මුල් නිර්මාණයට කිසිම හානියක් නොවන විදිහට හරි අලංකාර විදිහට කරලා තියෙනවා අපේ දක්ෂ ශිල්පීන්. ඉතින් ඒ හින්දා මෙන්න මේ වගේ ගීත මං හිතන්නේ ඇහෙන්න ඕනේ. එතකොට ඒ ඇහෙද්දි අපට අපි කොහොමද හරි මාර්ගය යන්න ඕන කියන වගේ දේවල් ඔළුවට. ඉතින් මං අර කලින් සින්දුව ගැන කිව්ව වෙලාවෙත්, ඉතින් අපි මේ ගීතයක් අහනකොට හැම වෙලේම අපි නටන්න සින්දු අහනකොට, මොන හරි බයිලා සින්දු අහනකොට කෙලින්ම ඒ වෙලාවට තින් හැංගින් බර වෙන්න ඕනේ. ඒ වෙලාවට කරටි ගඩෙන නටන්න තියෙන්නේ. හැබැයි මෙන්න මේ වගේ පොඩි අර ඒ වගේ සින්දු අහනකොට ඒකට පොඩි වෙලාවක් වෙන් කරගන්න. මං හිතන්නේ මේ රෑ 10 හොඳම වෙලාවක්. ඒ හින්දා මේ 100FM රෑ 10 ගී 10 මං හිතන්නේ අර මිනිස්සුන්ට නිදහසේ සරලව Tamanට දෙයක් ඔලුවට ගන්න පුළුවන්, හැංගීම් බර වෙන්න පුළුවන් හොඳම වෙලාවක තමයි මේ ප්‍රෝග්‍රෑම් එක මෙහෙම දාලා තින්නේ. ඉතින් මෙන්න මේ වගේ වෙලාවක් වෙන් කරගෙන මෙන්න මේ වගේ ගීතත් අහන්න. ඉතින් ඒ හින්දා මම 6 ගීතේ විදියට මා බාල කාලය කියන ගීතය යෝජනා කරනවා.
0: අංක 6.

0: ගීතායයි
1: ආයෙත් හඬන්න කඳුලක් උනන්න එහි අපි මේ
2: අද සුදුරු මුණ කැසීම ජනප්‍රිය ගායන ශිල්පී තීක්ෂණ අනුරාධා.
3: ඉතින් ඔන්න නැවතවතාව මතක් කරනවා අද දවස ඉන්නේ මම කවුද මම තීක්ෂණ අනුරාධ සියත FM රෑ 10 ගී 10ත් එක්ක එකතු වෙලා ඉන්නේ මම. ඉතින් මම මේ දවස්වල වැඩිපුරම අහන ගීතවලින් 10ක් තමයි මම තෝරගෙන තියෙන්නේ. ඉතින් දැන් අපි අහන්න යන්නේ පස්වෙනි ගීතය. පස්වෙනි ගීතයේ විදිහට මම තෝරගන්නේ හරි අපූර්ව චරිතයක් ඉන්නවා. ඒ තමයි අභිෂේක විමල වීර. ඇය මගේ ගමේ ගාල්ලේ පි අහල පහල, කියන්නේ අහල පහල ගම්වල තමයි ඉපදිලා තියෙන. හැබැයි උනාට පි මුණ ගැසෙන්නේ ශේෂ්ත්‍රයට ඇවිල්ලා කාලයක් ගියාට පස්සේ. ඉතින් ඇයගේ එක දිගටම ආපු ගීත ගොන්නේ මං ගොඩාක් ආස කරන ගීතයක් තමයි මතක කියන ගීතය. ඇත්තටම මතක කියන ගීතයට ආස වෙන්න තව විශේෂම හේතුවක් තියෙනවා. ඒ තමයි කරුණාරත්න දිල්ගනේ මහත්මයා. මොකද හේතුව මම මගේ ජීවිතේ මම ෆලෝ කරේ එතුමාව. එතුමාගේ ගායන ශෛලීන්, ඊට පස්සේ කටහඬ පාලනය කිරීම, ඒ දේවල් තමයි මම ගොඩාක් වෙලාවට මගේ ආරම්භෙදී මම ෆලෝ කරේ. ඉතින් ඒ හින්දා දැන් මේක එතුමත් ගායනා කළ දෙන හින්දා මම මේ ගීතය ගොඩාක් වහ වැටෙන ගත්ත. ඉතින් මේ ගීතයට ඇත්තටම දැන් තව විශේෂයෙන්ම ආස වෙන්න හේතුවක් තිබ්බා. මොකද මේ ගීතය රිලීස් කළා, මේක ඇත්තටම හරි මිහිරිම නිර්මාණයක්. ඔහුගේ කටහඬ, මේකේ සංගීතය, මේකේ වචන හැම දෙයක්ම පර්ෆෙක්ට් වෙද්දී අභිෂේක මේ එයාගේ YouTube channel එකේ තව ලස්සන පොඩි රිවිව් එකක් දාලා තිබ්බා මේ සින්දුව ගැන, මතක කියන සින්දුව ගැන. ඉතින් ඒ රිවිව් එක මම ඇහුවා. ඒ රිවිව් එක හද්දී ඒක ඔගොල්ලෝ අහලා බලන්න. ඒ ගීතය ගැන අර මේ දැන් අපි ඇත්තටම දැන් මේ ගීතයේ වචන ගැන ලොකුවට මම බැලුවේ නැහැ. මොකද දැන් මම මේ ගීතයට වහවෙන්නේ කරුණාරත්න දිල්ගනේ මහත්මයා ඉන්නවා, අභිෂේක ඉන්නවා, එක පැත්තකින් මම ෆලෝ කරපු ඒ ලෙජන්ඩ් ඉන්නවා. ඉතින් ඒ නිසා අහපු ගීතය අර රිවිව් එක ඇහුවට පස්සේ මට හිතුණා ඇත්තටම මේක හරි සොඳුරු නිර්මාණයක් නේද කියලා. ඉතින් ඒ හින්දා අද දවසේ මම තෝරගන්නවා මතක කියන ගීතය. ඉතින් මේ මතක කියන ගීතය අහලා ඔගලන්ට වෙන්නම් මම හැංගීමක් කීමේ ගැන. ඉතින් ඒ හින්දා ඔන්න මතකහන් මතකහලා තමන්ගේ මතක අලුත් කරගන්න.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා රැඳායයි ගීතායයි
1: උපකරම් දෙම්කල කිසිවෙක් නැති තරම් මේ ලෝකේ කොහෙවත්.
2: අද සුදුරු මුණ කෙසේම ජනප්‍රිය ගායන ශිල්පී තීක්ෂණ අනුරාධා.
3: ෆම් රෑදහය ගීදහය ප්‍රෝගෑම්මිකේ හතරවෙනි ගීතය විදිහට මම තෝරගන්නේ මුළු ලෝම නැතුනත් එකම හදවතක් ඇතෝ ඔබේ නාමයෙන් කියන ගීතය. ඉතින් ඇත්තරම මේකේ මුල් ගීතයටත් මම ගොඩාක් මාසයි ටීම් ජනත් මහත්මයා ගායනා කරපු ඒ ගීතය අපි චරාදරයෙන් අහද්දි ලස්සන මේකට කව එකක් නිර්මාණය වෙනවා සුපුන් මල්ලි කියන්නේ සුපුන් පෙරේරා. ඉතින් ඇත්තටම මේ ගීතය එහෙම අහනකොට එහෙම වෙන වෙන ශෛලියකින් ඒ කියන්නේ ගිටා බේස් වෙච්ච පොඩි එහෙම මියුසික් ස්ටයිල් එකකින් මේක අහනකොට ඇත්තටම අර සේරම මතකයන් අලුත් වෙන්න ගත්තා. ඉතින් ඒ හින්දා මේ මම අහන ගීත ගොන්නට මේ සුපුන් පෙරේරා ගායනා කරන මේ කවර් වර්ෂන් එකත් මම දාගත්තා. ඉතින් ඇත්තටම සුපුන් කියන්නේ ලංකාවේ නැති දක්ෂ ගායන ශිල්පියෙක්. ඉතින් ඔහු මුල් කාලේ මම දන්නවා ලස්සන කටහඬක් සහ හරි ප්ලෑන් එකකට යන කෙනෙක්. මං හිතන්නේ අලුතෙන් ශේෂ්ත්‍රයට එන්න ඉන්න කෙනෙක් ඉන්නව නම් අන්න ෆලෝ කරන්න පුළුවන් හොඳ චරිතයක්. එයා කරන නිර්මාණ පවා හරි පිළිවෙලක් ඇතුව හරි නියම කලට වෙලාවට එයා දානවා. ඉතින් නිසි කල්මනාකරණයක් තියෙන කෙනෙක්. ඉතින් ඔහුගෙන් ඇහිච්ච ලස්සන ගීතයක් මේක. ඔහුගේම ගීතයක් නොවුනත් මේක ටීඑම් චරත් මහත්මයා ගායනා කරපු ඒ ගීතේ කව වර්ෂන් එකක්. හැබැයි ඒ කව වර්ෂන් එකට මම නම් ගොඩක් ආසයි. මං හිතන්නේ ඒක අහපු නැති කෙනෙක් ඉන්නව නම් අද දවසේ ඔන්න දැන් අහන්නේ ගීතය. අනිවාර්යෙන් ඔබත් ඒකට ආස වේවි. අනිවාර්යෙන්ම.

0: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී තීක්ෂණ අනුරාධා.
1: මම ඊළඟ ගීතය විදිහට තෝරගන්නේ පියත් රාජපක්ෂ ගායනා කරන දවසක් ඒවි අපිත් කියන ගීතය. ඇත්තට මම මේ ගීතයට ආදරය කරන්නේ වෙන මොකක්වත් හේතුවක් හින්දා නෙවෙයි. මගේ ආදර කතාව ගත්තොත් මම ජනප්‍රිය වෙන්න මට කිසිම දෙයක් නැති කාලේ තමයි මගේ බිරිඳව මට හම්බ වෙන්නේ. ඉතින් ඒ කාලේ මම ඇයට ආදරේ ප්‍රකාශ කරනවා. ඊට පස්සේ ඇය මට කැමති වෙනවා. ඉතින් ඇය මාත් එක්ක මෙලෝ දෙයක්ම නැති කාලේ ඉඳන්ම මාත් එක්ක මේ විදියට ඉන්නවා. මම කන කට්ට ඇයත් කනවා. ඉතින් බොහෝ දුෂ්කර ගමනක් අපි ගත කරලා තියෙන අපේ ජීවිතේ. ඉතින් අද යම් දෙයක් මම දිනුවද මම මේ හැම දෙයක්ම කාටත් කලින් සෙලිබ්‍රේට් කරගන්නේ මගේ බිරිඳ ඒ වගේම මගේ අම්මා තාත්තා සහ අක්කත් එක්ක. මොකද හේතුව මට කිසිම දෙයක් නැති කාලේ ඉඳන් මාත් එක්ක හිටපු අය තමයි ඒගොල්ලෝ. ඉතින් ඒ නිසාවෙන් මම විශ්වාස කරන කතාව මේක ඇත්තටම මේකේ කතාව කියලා තියෙනවා. දවසක් ඒවි අපිත් අපි හීනවලට ආවි. ඒ හැම මොහොතේ ළඟින් ඔබ අනිවාර්යෙන් ඉන්න ඕන. ඉතින් ඒ හින්දා ඒ මතක ටික තියාගෙන මේ ගීතේ ගොඩක් අහන ගීතයක්. ඉතින් ඇත්තටම මං හිතන්නේ මේ වගේ ගීත හද්දි අර අපේ ජීවිතය අපිට වැරදුන තැන් අපිට නැවත හදාගන්න අවස්ථාව ලැබෙනවා. ඊට පස්සේ අපි මොනවා හරි හිතින් වරදක් කරන්න බලාගෙන ඉන්නවනම් සමහරට ඒ වරද නොකර ඉන්න හේතුවක් අපිට මේ ගීත හරහා හොයාගන්න පුළුවන්. ඉතින් ඒකයි මං හිතන්නේ මං මේ වගේ ගීත ගොඩක් අහන්නේ. ඒ නිසා ඔබත් අනිවාර්යෙන් මේ ගීත අහන්න. මගේ ජීවිතේ මගේ ආදරණීය සූ මගේ අම්මා තාත්තා අක්කා වගේ ඕගොල්ලන්ගෙත් ඕගොල්ලන්ගේ ජයග්‍රහණය බලාගෙන ඉන්න අම්මා තාත්තා වේවා තව වෙන ආදරණීය කෙනෙක් වේවා බලාගෙන ඇති. ඉතින් අනිවාර්යෙන්ම ඔබ කොච්චර ජයග්‍රහණය කරත් ඔබට රජකම ලැබුණත් ඔබට මොන දේ ලැබුණත් කවදාවත් ඔයත් එක්ක මුල ඉඳන් හිටපු කට්ටිය අමතක කරන්න එපා. ඕගොල්ලේ ජයග්‍රහණය සමරද්දි අනිවාර්යෙන් ඒ අයව මුලින්ම එකතු කරගන්න. අර අපි කියන්නේ මුලාමතක් කරන්න එපා කියලා. ඉතින් ඒ නිසා අන්නේ හැම දෙයක්ම හිතේ තියාගෙන මේ ගීතය අහන්න ඔබට වෙනම රසාස්වාදයක් ගන්න පුළුවන් වෙයි.

0: අද සුදුරු මුණගැසීම ජනප්‍රිය ගායන ශිල්පී තීක්ෂණ අනුරාධා.
1: හරි, මම ඊළඟට තෝරගන්නේ කසුන් කල්හාර. කියන්නේ ඒත් මගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක හිටපු චරිතයක්. ඒ තමයි සඳරිනු ගල්න ගීතය. නිර්මාණය කරන්නේ කසුන් අයියා, වචන ලියන්නේ නිලාරෙන් කාසීම්. ඇත්තටම ඔහුගේ ගීත මම ගොඩක් ආදරෙන් අහනවා. ඉතින් මීදුම් දුමාරය කියන ගීතය ඔහුගේ ගීත අතරින් මම ගොඩාක් ආස කරන ගීතයක්. මොකද හේතුව, මම හැම වෙලේම හිතන දෙයක් තමයි මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් නේ මුල් කාලේ, ඊට පස්සේ මගේ බිරිඳ වෙනවා. අපි හැම වෙලේම ආදරෙන් ඉන්න ඕනේ. ඒ කියන්නේ අපි අහලා තියෙනවා කසාද බැන්දර පස්සේ අර යාළුලා හිටපු කාලේ තිබ්බ ආදරේ නැති වෙලා යනවා. ඒක අපි ඔළුවට දාගෙන ඉන්නේ. ඒ කියන්නේ අපි ඒක ඔළුවේ මේ මොනද ෆෝමැට් කරගෙන තියෙනවා අපේ මොලේ. ඒ කියන්නේ ආදරය කරන කාලේ තිබ්බ ඒ සොඳුරු ගතිය බැන්දර පස්සේ නෑ කියලා. ඔය ඇත්තටම නැති වෙනවා තමයි ඉතින්. හේතුව දැන් වෙනදාට හැම වෙලේම හම්බ වෙන්නේ නැහැ. එතකොට අපි හැම වෙලේම දකින්නේ අපේ බිරිඳ අපිව හම්බෙන්න ලස්සන ඇඳුමක් ඇඳගෙන ලස්සනට එන වෙලාව. අපි වුණත් හරි පිළිවෙලකට යන වෙලාව. හැබැයි අපි බැන්දර පස්සේ එහෙම නෙවෙයි, අර ලස්සන වෙලාවටත් දකිනවා. උදේ පාන්දර නැගිටපු ගමන් කොණ්ඩේ අවුල් වෙච්ච දත් මැදපු නැති කෙනෙකුත් අපි දකිනවා. ඉතින් සමහරට එතකොට වෙනද තිබ්බ වාව් එක නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ වාව් එක අපි විසින්ම හදාගන්න. මොකද හේතුව, දැන් මේ මීදුම් දුමාරේ වගේ ගීතයක මං ආසයි ගීතය හද්දි දැන් ඒ කියනනේ ආසා නැතිද මාත් එක්ක තනිව ඉන්න. ඇත්තටම අන්නේ ආසාව දෙන්නෙක් අතර තියෙන්න ඕන බැන්දර පස්සෙත්. මොකද හේතුව, දැන් ඉතින් මරත් තිනා පුතාලා දෙන්නේ. අපි හැම වෙලේම දැන් අර ළමයින්ගේ වැඩවලට අපි ගොඩාක් බිසි වෙනවා. දවසේ තිස්සේ මාර කාර්යබහුලයි. හැබැයි මං ඒ හැම වෙලාවකදීම චර කාර්යබහුලුණත් මම වෙලාවක් හැම වෙලේම ඉතිරි කරගන්න උත්සාහ කරනවා මගේ බිරිඳත් එක්ක තනි වෙන්න. එයත් එක්ක පොඩ්ඩක් වාඩි වෙලා කොෆි එකක් බොන්න. ඊට පස්සේ එයාට අමාරු නම් පොඩ්ඩක් එයාට වාඩි වෙන්න කියලා එයාගේ ඔළුව ටිකක් අත ගන්න, කකුල පොඩ්ඩක් මිරිකන්න. මොකද හේතුව, බැන්දට පස්සේ ගැහණියෙක්ට වගකීම් ගොඩාක් එනවා. වෙනදා ගෙදර අම්මා කරන වැඩ ටික අර බබා වගේ ඉන්න දුව තනියම කරන්න වෙනවා කසාද බැඳලා ගෙදරකට ආවට පස්සේ. ඉතින් මං හිතන්නේ ඇයට මාර වගකීමක් එනවා. එතකොට මේ වගකීම ආපු හින්දා වෙන්නේ නැති සමහරට කසාද බැඳලා පස්සේ අර වෙනදා යාළුවෙක් වගේ තිබ්බ ආදරේ නැති වෙන්නේ. ඉතින් ඒ හින්දා මම කියනවා හැම වෙලෙම බැන්දත් කමක් නැහැ. කොච්චර කාර්යබහුලත් තමන්ගේ බිරිඳත් එක්ක තනි වෙන්න වෙලාවක් අනිවාර්යෙන්ම එකතු කරගන්න. අනිවාර්යෙන්ම පොඩ්ඩක් අර ආදරය කරන කාලේ චුට්ටක් අතාල්ලගෙන ඒ විදිහට ඒ අර කතා කරපු බොළඳ වදන් ටික, සුදු මැණිකේ පැටියෝ, ඔය සේරම අපි ආදරය කරන කාලේ කියනවනේ. හැබැයි කසාද බැඳලා පස්සේ සමහරට ඒ වගේ ඒවා කියවෙන්නේ. හැබැයි නමුත් බිරිඳක් බලාපොරොත්තු වෙන ඒ දේවල්. ඉතින් ඒ නිසා අන්න ඒ වගේ තනි වෙන්න වෙලාවක් ඕගොල්ලොත් හදාගන්න. මං හිතන්නේ මේ මීදුම් දුමාරය වගේ ගීතයක් අහද්දි ඔගලන්ට ඒක හොඳටම තේරෙයි. කියන්නේ පිරිමියෙකුත් ආසයි. ඒක ගැහණියක් තේරුම් ගන්නත් ඕන. පිරිමියෙකුත් ආසයි තමන්ගේ බිරිඳත් එක්ක තනි වෙන්න. ඉතින් ඒ හින්දා ඒ බිරිඳත් තේරුම් ගන්න ඕන. ඔච්චර වැඩ කරත් වෙලාවක් ඇයත් හදාගන්න, ඔබත් හදාගන්න. ඉතින් එතකොට අර ආදරය කරන කාලයේ ගෙවපු සුන්දර ජීවිතේම අපට විවාහ ජීවිතෙන් පස්සෙත් අරගෙන යන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මෙන්න මේ දේවල් එක්ක ඔගොල්ලෝ හිතේ තියාගෙන, බැඳුම නැති කට්ටිය ඉන්නනම් ඉදිරියේදී කරන්න හිතේ තියාගෙන මේ ගීතය අහන්න. හරි ලස්සනයි. කසුනායක කට අහන නම් වාව්, ඒක කියන්න දෙයක් නැහැ. ඒ ගායනයේ මිහිරියාව. ඉතින් මේ ගීතය අහන්න, ලස්සනයි ඒක.

0: ගීතයයි
1: ඔබ තරම් දෙම් කළ කිසිවෙක් නැති තරම් මේ ලෝකේ කොහෙවත්.
2: අද සුදුරු මුණ කැසීම ජනප්‍රිය ගායන ශිල්පී තීක්ෂණ අනුරාධා.
3: ඉතිං ඔන්න වෙලාවෙන් වෙලාව මිනිත්තුවෙන් මිනිත්තු හරි අවසාන හරියටම දැන් ඇවිල්ලා තියෙන. ඉතින් දැන් අවසාන ගීතය තමයි මම මේ තෝරන්න හදන. හැබැයි ඒක තෝරන කලින් මම මේ පැය ගැන පොඩ්ඩක් කතා කරන්න ඕන. මම අර ඔයගොල්ලන්ට මේ ප්‍රෝග්‍රෑම් එක අතරමඟදී කිව්වා නටන වෙලාවට බයිලා සින්දු අහන්න ඕන. හැබැයි ඒ වුණාට අර ජීවිතේ අපි සංවේදී වෙන්න ඕන හැම වෙලේම. ඒ සංවේදීකමත් එක්ක තමයි මං හිතන්නේ අපේ අතින් වෙන්න ඕන යුතුකම්, ඊට පස්සේ අපේ අතින් වෙන්න තියෙන වැරදි නොවී සිටින්නේ ඔන්න ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒ හින්දා ඒ දේවල් නොවෙන්න අපිට මේ ගීතය මාර බලවත්. මොකද හේතුව ගීතය ලොකු කාර්යයක් ඉෂ්ට ගන්නා මේ අපේ ජීවිතේ අපි කොයි පැත්තටද හැරෙන්න ඕන කියන දේවල් වලට. ඉතින් ඒ හින්දා හැම වෙලේම අපිට ටිකක් සංවේදී වෙන්න පුළුවන් ගීත ඒ වගේ දේවල් අහන්න වෙලාවක් අපි වෙන් කර ගන්න ඕන. ඉතින් මං හිතන්නේ ඔන්න 100FM රෑ 10 ගී 10 වැඩසටහනින් ඕගොල්ලන්ට හොඳ වෙලාවක් වෙන් කරලා දීලා තිනවා මෙන්න මේ වගේ ගීත අහන්න. ඉතින් ඇත්තට මං හිතන්නේ මේ පොඩ්ඩක් නිින්දට යන්න කලින් හොඳ පැයක් මේක ගීත අහන්න. ඉතින් ඒ හින්දා ඔන්න ඒකට 100FM ඔන්න ඔයගලන්ට හොඳ අදහසකුත් දීලා දෙන. ඉතින් ඒ නිසා ඔගොල්ල හැමදාම මෙන්න මේ වගේ වෙලාවක් වෙන් කරගන්න මේ වගේ ගීත අහන්න. ඉතින් ඇත්තටම මේ රෑ 10 ගී 10 වැස්සරහන මටත් පොඩ්ඩක් සංවේදී වෙන්න පුළුවන් වුණා. මොකද දැන් වෙනද මම ওই ගීත අහනෝනේ. ඒතර මම මේ කතා කරන ටික හිතින් හිතාගෙන තමයි අහන්නේ. හැබැයි අද මට අවස්ථාවක් හම්බෙලා තිනා මේ ටික කියලාම මේ ගීතය අහන්න. ඉතින් ඒ නිසා ඇත්තට මේක හරි සුන්දර ප්‍රෝග්‍රෑම් එකක්. ඉතින් වැඩි කතා බහ නැතුව මම කියන්නම්. ඇත්තටම දමිත් අසංක කියන්නේ හොඳ හදවතක් තියෙන මිනිස්සෙක්, ලස්සන කටහඬක් තියෙන කෙනෙක්, මටත් මගේ ශේෂ්ත්‍රයට ආපු දවස්වල සමහර උපදෙස් දීපු කෙනෙක්. ඉතින් ඇත්තටම ඔහුගේ ගීත ගොන්න ගත්තොත් මට හීනයක් වෙලා කියන ගීතයට මම මාර ආසයි. ඉතින් ඒක එක කවර් වර්ෂන්ස් ආවා මම ඒවලටත් ආසයි. ඒ වගේම ඔහුගේ කටහඬින් ඇහෙන මේ ගීතයටත් ආසයි. ඉතින් අවසාන වශයෙන් මම තෝරගන්නේ මට හීනයක් වෙලා කියන ගීතය. ඉතින් ඇත්තටම මේක මම තෝරගන්නේ වචනවල අදහසක්වත් ඒ මොකක්වත් හින්ද නෙවෙයි, දමිත් අසංගගේ කටහඬට මම කැමති හින්දා. මොකද හේතුව දමිත් අසංගගේ නොයෙක් ගීත තියෙනවා. හැබැයි ඒ හැම ගීතයකටම වඩා මම හිතන්නේ දමිත් අසංක මම ආස කරන විදියට. ඒ කියන්නේ මම හැමදේම හැම එකක්ම සාපේක්ෂයි. මොකද හේතුව අපිට කවදාවත් කියන්න බෑ මේ සින්දු හොඳ නෑ, මේ සින්දු හොඳයි. මොකද හේතුව ඒක තමන්ගේ රුචිකත්වය මත තීරණය වෙන දෙයක්. කවුරු හරි කියනවා නම් අපෝ මේ මොනවද මේ ඇහෙන සින්දු, මේවා ජරාව, මෙන්න මේවා තමයි වෙන්න ඕන කියන එක කවදාවත් රසිකයෙක් විදිහට එහෙම කියන්න එපා. මොකද හේතුව දැන් ඕගොල්ලන්ට පහසුකම් තියෙනවා තමන් කැමති ගීත, තමන් කැමති ප්ලේලිස්ට් එකක් දාගෙන ඕන තැනකින් අහන්න. එතකොට අර අකමැති ගීත අහන්න එපා. මොකද හේතුව ඒක සාපේක්ෂයි. සමහරව ආ කැමති එකට වෙන කෙනෙක් කැමති නැති වෙන්න පුළුවන්. හැබැයි දැන් ඒ නිසා තමයි මම කියන්නේ මම දැන් දමිත් අසංකගේ ගීත ගොන්න ගත්තොත් මට සාපේක්ෂව මං ඔහුගේ කටහඬ ලස්සනටම ඇවිල්ලා තියෙන්නේ, ඔහුගේ ගීත ශෛලිය හරියටම ඇවිල්ලා තියෙන්නේ කියලා මට හිතෙන ගීතය තමයි මට හීනයක් වෙලා කියන ගීතය. ඉතින් ඒ හින්දා මම අද දවසේ අවසාන ගීතයේ විදිහට මට හීනයක් වෙලා කියන ගීතය තෝරගන්නවා. ඉතින් මං හිතනවා ඔබත් මේක හද්දි ඔබට සාපේක්ෂව ඔබ කැමති මොන විදිහේ ශෛලීන් වල ගීතද කියන එක මේකෙන් අවබෝධයක් අරගනි. ඉතින් ඒ හැම දෙයක්ම හිතේ තියාගෙන මේ ගීතයත් අහන්න. මම මේක අවස්ථාවක් ගන්නවා මේ පැයේ මම කියපු දේ

බල්ටික මං හිතනවා මේක ගොඩක් සමහරට ඕගොල්ලන් සමීප ඇති. හැබැයි සමහරට මම කියපු අදහස් වලට ඕගොල්ලන්ගේ හිතේ පොඩි පොඩි විවේචනාත්මක අදහසුත් එන්නේ නැති. ඉතින් ඒක තමයි විය යුත්තේ අපි හැම වෙලෙම ਵਿਚාරය කරන්න ඕන, විමසන්න ඕන. ඉතින් ඒ කොහොමෙන් හරි මේ පැය 30 මාව අහගෙන හිටපු ඕගොල්ලෝ හැමෝටම බොහොම ස්තුතියි. ඉතින් මේ ගීත 10 විතරක් නෙවෙයි, මම තව ආස ගීත ගොඩාක් තියෙනවා. ඉතින් ඕගොල්ලොත් එහෙම ආස ගීත ගොඩක් ඇති. ඉතින් අනිවාර්යයෙන්ම තමන්ට මෙන්න මේ වගේ හැඟීම් බර ගීත අහන්න වෙලාවක් වෙන් කරගෙන තමන්ගේ ජීවිතේ හැමදාම සතුටින් සන්තෝෂෙන් කාටවත් වැරද්දක් නොවන විදිහට හැඩගස්ව ගන්න මෙන්න මේ ගීතය භාවිතා කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනාවෙන් එනම් මම 100% FM රෑ 10 ගී 10 වැඩසටහනින් මෙහෙම සමුගන්නවා.

0: හිත පිරෙන්න සියත. ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0711 327 777. Global University Partners, නොම්බර 221, ධර්මපාල මාවත, කොළඹ 7.
1: Miss හොඳ කූල්ද?
2: කූල්. මොකද මම හොට් නේ.
1: ඒකනම් ඇත්ත මිස්. මිස් දැකලා පුරුදුයිත් වගේ
2: වෙන්න බෑ. දැකලා පුරුදු නෙමෙයි, සමහරට අහලා පුරුදු ඇති.
3: Oh my god.
1: ඔඩේ මිස් සුදු කොච්චි.
4: Hot and spicy with Sudu Kochi. Kochi.
0: Moni Siyatama Havasa Dekata Sudu Kochi Ta.
1: Miss, miss. Excuse me, miss.
2: No, no, no. Ummanang short time ke de vitarai.
0: Sri Lankiya Reality Vedikave Alutma Peraliya. Siyata Voice of Family. ටැලන්ට්කට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි. සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න. 98.4 මෙගාවාට්ෂියට
5: සියත FM.

0: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට ඔයාට මෙහෙම හිතෙනවා,
1: අපි ආයේ හමු නොවෙන.
0: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
2: සින්දු සියත අනුග්‍රහය.
1: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු තිරසිලාරේ චාන්දාරේ.
2: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න
3: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වය සමග සරණ මහල් ජුවලර්ස් පරම්පරා ගණනාවක විශ්වාසය සමගින් සොපිරිසුදු රණින් නිමවූ සරණ ආභරණ ගුණාත්මක භාවය සහ අසමසම නිමාව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සරසගන්න ළඟමැති සරණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න.
4: මෙන්න ප්‍රශ්නය. නරිබෑනා වේදිකා නාට්‍ය නිර්මාණය කළේ කවුද? 1. දයානන්ද ගුණවර්ධන, 2. හෙන්රි ජයසේන.
3: ඉස්කෝලේ හතවසරින් ගෙන ගන්න පාදුක්කේ තිනුෂි නෙත්මිනි අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්නා. ඔයත් ඉස්කෝලේ 6 ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714 151 151ට අපිට WhatsApp කරන්න.
5: යත පොකට් මනි.
3: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.

0: Sieta pirenna sieta.
1: Sieta pattere with hasa.
2: ලෝකශූර රුබේෂ්ගේ හෙලි පහ ගුවනේදී කැඩුවාදැයි සැක. තුර්කි ගුවන් සේවයෙන් වන්දි ගැනීමට අවධානය යොමු වෙලා තියෙනවා. රුමේෂ්ට රටවල් කිහිපයකින් ආරාධනා ආවා ඒ රටවල් වලට ක්‍රීඩා කරන්න කියලා. ඒ ආරාධනා ආපු රටවල් අතරින් එක රටක් තමයි තුර්කිය කියලා කියන්නේ. ඉතින් ඒ හින්දා එහෙම ආරාධනා කරලා රුමේෂේ ආරාධනාව ප්‍රතික්ෂේප කරලා එයා දිගටම ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩා කරන පසුබිමක් තුළ මේ සිදුවීම ගැන පොඩි සැකයක් තියෙනවා කියලා වාර්තා කරලා තියෙනවා.
1: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය
3: CDB ලීසින් හිතේ තියෙන වාහනේ හිතට බරක් නොවි අතට ගන්න. ඔබත් අදම ළඟම CDB ශාඛාවට පිවිසෙන්න. අමතන්න 0117 388 388.
4: සෙනසුරාද උදේ 8ට
5: අවුරුදු ගානක් එකට හොරකමේ ගිය මා එක්ක. ඇයි ඔබ එකපාරටම තරහ වුණේ? Facebook බ්ලොක් කළා බව. මං හොරකම් කරන එක නතර කරපු නිසාද?
6: නෑ.
5: එහෙනම්
6: ඔබ CCTV හයි කරන තැනක මේ ජොබ් එකට ගියේ.
5: ඈ?
7: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු පිටියේ මොබෙනෝ
3: සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
8: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම විල්.
9: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ 7න් එකක් වුණු පුදුම රජෙක්.
6: රාජ්‍යරුව ගොබ්බයා.
10: එයි, හටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ.
11: නිලබල කරේති ඔලමුල පුරේ.
12: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට.
13: සියත TV තුලින්.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

තම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු

දෙවිරැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යස සවර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජයසිද්ධියම

සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

රජතුමාණන් විසින් රන් පතිකලිහා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සදහම් සියත සියලු අකුසල් වලින් දුරුවී නිතර කුසලෙහි යෙදීමත් ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණ දෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණ දෙවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී

0: පුරා සියත පොකට් මනි ගුඩ් මෝර්නින් මාෂෝ දේ පහයි විනාඩි 22යි දැන් වෙලාව.
1: ගුඩ් මෝර්නින් නිෂාන්.
0: ඔයාගේ ජීවිතේ පුංචි උත්සාහයක් දාලා ලොකු ප්‍රතිඵලයක් ළඟා කරගන්න පුළුවන් කෙනෙක්ද ඔයා? එහෙම නැත්නම් කොච්චර උත්සාහ කළත් පොඩි ප්‍රතිඵලයක් ලැබෙන කෙනෙක්ද ඔයා? ඔය දෙවෙනි ගොඩට නම් අයිති වෙන්නේ අපි හිතමුකෝ 80%ක් විතර එෆර්ට් එකක් දාලා 20%ක විතර ප්‍රතිඵලයක් එනවා කියලා. ඔයා කොච්චර මහන්සි වුණත් එන ප්‍රතිඵලය අඩුයි කියලා ප්‍රශ්න තියෙන ඔයා ළඟ වෙන කවුරු ළඟත් නෙමෙයි. ඔයාගේ ෆෝකස් එක එහෙම නැත්නම් ඔයාගේ අවධානය උඩ වෙලායි තියෙන්නේ. ඔයා වැඩේට කොච්චර අවධානය දෙනවද කියන එක පොඩ්ඩක් හිතලා බලන්න. අවධානය වැඩි කරන්න. එතකොට ඔයාට ප්‍රතිඵල ලැබෙනවා. මොකද අපි අවධානය අඩු කරලා කොච්චර මහන්සි වෙලා වැඩ කරත් අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. ඒ නිසා සිහියෙන් ඉන්න හැම වෙලාවකම. එතකොට ඔයාගේ ජීවිතේ දිනන්න ලේසි වේවි.
1: ජීවිතේ දිනන දවසක් තමයි මේ පටන් ගන්න තියෙන්නේ. ඉතින් මෙසේජ් කරන්න කියලා අපි මතක් කරා. අපිට මෙසේජස් ගොඩාක් ඇවිල්ලා තියෙනවා. අදත් මෙසේජ් කරන්න 0714 151 151 අපේ WhatsApp නම්බර එක.
0: මනිෂාන්.
1: මම ආශි.

0: Siata Pocket Money.
1: උදේ පහයි විනාඩි 26යි. ඔන්න අපි යන්න හදන්නේ මාතර පැත්තට නේද? Good morning.
2: Good morning.
3: අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ජනුල්. Good morning. සද්දට පොඩ්ඩක් උත්තර දෙන්න.
2: Good morning.
1: ජනුල් කොහෙද ඉන්නේ?
2: මං ඉන්නේ සර් දෙනගම.
1: මාතර දෙනගම නේද? හරි. ඉස්කෝලේ යන කොහෙද පුතා?
3: ප්‍රශ්නකට හරි උත්තර දෙන්න අපි තප්පර 5යි දෙන්නේ. මේ තමයි ජනල් පළවෙනි ප්‍රශ්නය.
1: ගූගල් විද්‍යාව පාඩමෙන් තමයි ජනුල් ඔයාට පළවෙනි ප්‍රශ්නය ලැබෙන්නේ. නිම්නයක් යනු කඳු හෝ උස් ප්‍රදේශ දෙකක් අතර පිහිටි දිගටි පහත් භූමි ප්‍රදේශයක්. ගංගා, ඇලදොල, එහෙම නැත්නම් අයිස් මගින් අවුරුදු දහස් ගණනක් තිස්සේ සිදුවෙච්ච ඛාදනයේ හේතුවෙන් තමයි නිම්න නිර්මාණය වෙන්නේ. අපි අහන්නේ ගංගා නම් නිම්නය පිහිටා ඇත්තේ කොහේද? එක පාකිස්තානයේ, දෙක ඉන්දියාවේ.
3: ජනුල් හරි උත්තරේ දීලා රුපියල් 250ක් පොකට් මනී දිනා ගන්නවා. අපි යමු දෙවැනි ප්‍රශ්නෙට.
1: ඉතිහාසය විශ්වෙන් තමයි ඔන්න දෙවන ප්‍රශ්නය හදලා තියෙන්නේ. පළමුවෙනි පරාක්‍රම බාහු රජු පොළොන්නරු යුගයේ රජ කළ ප්‍රබලතම පාලකයෙක්. මහා පරාක්‍රම බාහු ලෙසත් ඔහුව හඳුන්වනවා. එතුමාගේ පාලන සමය පොළොන්නරු රාජධානියේ ස්වර්ණමය යුගයේ ලෙස සැලකෙනවා. මෙන්න ප්‍රශ්නය. මේ අතරින් පරාක්‍රම බාහු රජතුමා ඉදි කළ වෙහෙරක් නොවන්නේ කුමක්ද? එක දෙමළ මහා සෑය, දෙක රන්කොත් වෙහෙර.
3: ජනල් හරි උත්තරේ වෙන්න ඕනි රන්කොත් වෙහෙර. එතකොට රන්කොත් වෙහෙර ඉදි කරලා තියෙන්නේ නිශ්ශංක මල්ල රජතුමා විසින්. අතේ රුපියල් 250ක් තියෙනවා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: සිංහල භාෂාව හා සාහිත්‍යයෙන් තමයි ඔන්න අපි තුන්වෙනි ප්‍රශ්නය අහන්නේ. ගුණදාස අමරසේකර මහතා ලංකාවෙන් බිහි වූ විශිෂ්ට සිංහල නවකතාකරුවෙක්. ඒ වගේම ඔහු කවියෙක්, කෙටි කතාකරුවෙක්ද වෙනවා. මෙතුමා සාහිත්‍ය ශාස්ත්‍රයට මුලින්ම එකතු වුණේ කෙටි කතාකරුවෙක් ලෙසයි. අපි අහන්නේ ගුණදාස අමරසේකර මහතා ලියූ කෙටි කතාවක් නොවන්නේ මේ අතරින් කුමක්ද? එක විල්තර මරණය, දෙක අමල් බිසෝ.
2: විල්තර මරණය. එක.
1: අපි අහුවේ ගුණදාස අමරසේකර මහතා ලියු කෙටි කතාවක් නොවන්නේ කුමක්ද කියලා. එතකොට අමල් බිසෝ තමයි එතුමා ලියපු කතාව නේද?
3: ඔව්. දැන් අතේ රුපියල් 250ක් තියෙනවා. අපි යමු එහෙනම් බෝනස් ප්‍රශ්නෙට.
1: මෙන්න බෝනස් ප්‍රශ්නය. ශ්වසන පද්ධතිය වාතයෙන් ඔක්සිජන් උකහාගෙන කාබන් ඩයොක්සයිඩ් සහ ජලය නැවත වාතයට එකතු කරනවා. නාසය සහ ග්‍රසනිකාව ශ්වසනාලේ ශ්වසන පද්ධතියට අයත් කොටස් වලින් කිහිපයක්. අපි අහන්නේ ශ්වසන පද්ධතියේ ප්‍රධාන ඉන්ද්‍රිය මොකක්ද? එක ආමාශය, දෙක පෙනහල.
2: දෙක පෙනහල.
3: අතේ රුපියල් 250ක් පොකට් මනී තිබ්බා. බෝනස් ප්‍රශ්නට හරියට උත්තරේ දීලා 255 ගුණයක් වෙලා රුපියල් 1150ක් ජනිත් දිනා ගන්නවා.
1: ආය දවසක ඔක්කොම ප්‍රශ්නට උත්තර දීලා පොකට් මනී ඉන්න මොනේද?
3: ජය වේවා ජනුල්.
4: දැනුමින් පොකට් මනී දිනා ගන්න. දරුවගේ නමයි, ගමයි, වසරයි 0711 98 2 98 4 ට දැන්ම WhatsApp කරන්න.
0: යත පොකට් මනී අනුග්‍රහය.
5: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
6: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.